0: Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජර්.
1: අයිබෝවන්, සුබ දවසක්. ඊට ෆ්‍රොග් කියලා න්‍යායක් ඔබ දන්නවද? ඒ කියන්නේ දවසේ ඔබ කරන්න අකමැතිම හැබැයි කළ යුතුම වැදගත්ම වැඩේ කලින්ම කරලා ඉවර කරගන්නවා කියන එක. බොහෝ දෙනෙක් තමන්ගේ රාජකාරී කටයුතු පටන් ගන්න ගියත් ලේසි වැඩ ටික මුලින්ම කරලා ඉවර කරලා අමාරුම වැඩේ දවසින් දවස කල් දාන එක තමයි කරන්නේ. ඔය වැඩේ කල් දාද්දී ඒ වැඩේ අපි බාර දෙන්නේ හෙට දවසට. හැබැයි ඒ හෙට දවස කවදාවත් හැබෑ ලෝකෙදී අපිට හැබෑ කරගන්න වෙන්නේ නැහැ. මොකද හෙට කියන්නේ විශ්වාසයක් විතරයි, යථාර්ථයක් නෙමෙයි. හන්ට කෙනෙක්, එහෙම නැත්නම් දඩයක්කාරයෙක් අමාරුම ගොදුරයි මුලින්ම දඩයන් කරන්නේ. අපේ ජීවිතයේදීත් අමාරුම දේ මුලින්ම කරන එක තමයි ඊට් ද ෆ්‍රොග් න්‍යායෙන් පැහැදිලි කරලා දෙන්නේ. මොකද අමාරුම සහ අපි අකමැතිම කාර්ය අපි මුලින්ම කරනවා කියන්නේ අපි ළඟ තියෙන සම්පූර්ණම ජවය ශක්තිය ඒ වෙනුවෙන් යොදවනවා කියන එක. ඒ නිසා ඇල්මැන්නු ස්වභාවයකින් තොරව ප්‍රබෝධමත්ව ඔබට ඔබේ කාර්යයන් පටන් ගැනීමේ ආරම්භක ශක්තිය ලබා ගන්න පුළුවන්. ඕනම අපහසු වැඩක් කිරීමේ පහසුම ක්‍රමය තමයි මං ඔබට මේ මතක් කරලා දුන්නේ. මේ දේ ක්‍රියාවට නංවන්න උත්සාහ කරලා බලන්න. අමාරුම දේ, අකමැතිම දේ මුලින්ම කරලා ඉවර කරලා අද දවසේ වැඩ පටන් ගන්න බලන්න. හැබැයිම වෙනසක් ඔබට අත්විඳ ගන්න පුළුවන් වේවි. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
3: වෙලාව දෙහයයි.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරම
5: Lakhana Morning News Hour.
6: දෙත්තා

0: අයිබෝවන් සුබෝදෑසනක් අද ජූලි මාසේ 14 වෙනි අඟහරුවාදා දවස තවත් ජයග්‍රහී දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි හදන්නේ. අදපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදු වුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩවි සහ ලක්කන් ප්‍රවෘත්තිංශ ගෙනෙන තොරතුරු ලක්හඬ මෝර්නින් නිවුස් ඇලට් තුලින් ඔබට කියන්න. දෙනවින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය දොම්පෙන් කෝටි 10ක මත්කුඩු අල්ලයි. පුද්ගල නාශක බෝම්බත් ඒ අතර ජාවාරම මෙහෙ වූයේ ඩුබායි වරුණ අද ගයන් කුමාර වීරසිංහයි දිනමිනට මේ වාර්තාව අරගෙනනේ. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් දීර්ඝ විස්තර සටහන් කරමින් තොරතුරු වාර්තා කරලා තියෙන අපි අවධානය යොමු කරමු. ඩේලි නිවුස් පුවත්පත රද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. Dismantling Dubai Varuna's drug ring. Cops seize ice worth 100 million rupees. Military grade explosive. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් ප්‍රධාන සියස්තලයේ වෙත අරගෙන ඇවිල්ලා තියෙන තොරතුරු ගාන් කුමාර වීරසිංහ දිනමින පුවත්පතේ අපි අවධානය යොමු කරමු. අතුල් පිටුවලයි දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙන්නේ. ඩුබායි වරුණගේ මත්කුඩු ජාවාරම ගැන දීර්ඝ කාලයක් තිස්සේ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ඔහුට අයත් මත්කුඩු ගබඩා කර බෙදා හරිනු ලැබූ දොම්පේ නිවසක් ඊයේ වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකාය රුපියල් කෝටි 10ක පමණ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකහමාරක් පමණ ප්‍රමාණයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. මෙම මත්ද්‍රව්‍ය තොගයට අමතරව ගෙවත්තේ තිබූ කුකුල් කොටුවක වල දමා තිබූ බැරලයක සඟවා තිබුණු පුද්ගල නාශක බෝම්බ 3ක් සහ M16 වර්ගයේ සංක්‍රීය මැෂින් 2ක් වලට යොදන පතරුම් 20ක්ද හමු වී තිබෙනවා. ඊට අමතරව එහි තිබී කඩු පහක්ද සොයාගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ. මෙම පුද්ගල නාශක බෝම්බ සිංගප්පූරුවේ නිෂ්පාදිත අලුත්ම ඒවා බව විමර්ශනයේදී පෙනී ගොස් තිබෙනවා කියලත් වැඩිදුර තොරතුරු විදිහට සඳහන් වෙනවා. සංග්‍රාමික කටයුතු සඳහා භාවිතා කරන මෙවැනි බෝම්බ මත්කුඩු ජාවාරම්කරුවන් විසින් ලබාගෙන ඇත්තේ කෙසේදැයි සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ටාසයද දැනුවත් කර ඇතැයි විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් සඳහන් කළා කියලා අද මේ සම්බන්ධයෙන් දීර්ඝව විස්තරයක් සටහන් කරමින් දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. යලකන්නයේ වී මිලදී ගැනීම අම්පාරෙන් ආරම්භයි. මිලියන 6000ක් වෙන් කරයි ගබඩා 148ක්, නාඩු රුපියල් 120යි, සම්බා රුපියල් 130යි, කීරි සම්බා රුපියල් 140යි. චමීර ඇලදිනියයි අද දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අද සිළුම් පුවත්පත් තොරතුරු සටහන් කරනවා. මෙවර යලකන්නේ වී මිලදී ගැනීම ඊයේ ආරම්භ වුණා. ඒ අම්පාර දිස්ත්‍රික්කයෙන් ස්ථාන 143ක දී වී මිලදී ගැනීම සිදු කරන බවයි වී අලෙවි මණ්ඩලය පවසන්නේ. අස්වනු බහුල වශයෙන් පවතින ප්‍රාදේශීයන් ආශ්‍රිතව මිලදී ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා කියලත් සඳහන් කළ තියෙනවා. මේ සඳහා වී අලෙවි මණ්ඩලය වෙත රජය රුපියල් මිලියන 6000ක් ලබා දී තිබෙනවා. ඔඩපළ ණය යටතේ තවත් මිලියන 10000ක් වෙන් කර තිබෙනවා කියලත් සඳහන් කළ තියෙනවා. දෙවයින පුලා වී ගබඩා 149ක් වී මිලදී ගැනීමට විවෘත කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ කියලා අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. එම ගබඩාවල ධාරිතාව ප්‍රමාණවත් නොවන්නේ නම් පෞද්ගලික අංශයේ ගබඩාද යොදාගෙන වී ගොවි ජනතාවගෙන් මිලදී ගැනීමට රජය අඛණ්ඩව පියවර ගනිමින් සිටින බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කරන්නේ. අපි හල බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: අපි බලාපොරොත්තු වෙනවා අපේ ගබඩා 148ක් වගේ මේ වෙනකොට අපි ලෑස්ති කරලා තියෙනවා. ඊට අමතරව මදි පාඩුවක් වුණොත්, ඒ කියන්නේ දිය කන්නේ ගත්ත වී සමහර ගබඩා වල තියෙනවා, ඒකට ප්‍රමාණවත් නුනොත් ඒ සඳහා අප අවශ්‍ය වෙනත් ගබඩා පෞද්ගලිකංශයෙන් සහ වෙනත් ආයතනත් එක්ක කතා කරලා ගබඩා ලබා ගැනීම සඳහා අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ බලලා තියෙනවා ගබඩා ඒ මොනොත් ඒ අවශ්‍ය ගබඩා වලට අපි මිලදී ගැනීම දිගටම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කන්නේ අවසන් වෙනවා. රජයේ මගින් මේ සැර අපිට වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6000ක් වෙන් කරලා තියෙනවා. ඒක අපි ඉදන් කරලා බලාපොරොත්තු වෙනවා මේ මිලදී ගැනීම කරන්න.
0: දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය හිරේ තපින්නම සිදුවන 54න් ඇපගන්න වෙනසක් ඕනෑ. අද දිවයින පුවත්පතයි ප්‍රධාන සිරස්තල වේදෙට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2කට වඩා අඩු නම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නැප ලබා දීම සිදු කළ හැකි. එම ප්‍රමාණය ග්‍රෑම් 5 දක්වා වැඩි කළ යුතුයි කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. 2022 පනතේ සංශෝධනය ඉක්මනින් වෙනස් කරනවා. හිරගෙවල්වල තදබදයටත් මේක හේතුවක් වෙලා අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර සඳහන් කරනවා කියලයි අද දිවයින පුවත්පතේ සටහන. රස පරීක්ෂක පුරප්පාඩු දැන් පුරවාගෙන යනවා. මම එදා පනත සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටියේදී අමාත්‍ය ධූරය වෙනස් වුණා. හිටපු අධිකරණ ඇමති අලි සබ්ද්‍රි කියයි. අද චමින්ද සිල්වා සහ රනිල් ධර්මසේනයි දිවයිනට වාර්තා වරගෙන එන්නේ. බන්ධනාගාර තදබදය අඩු කිරීමට එක් විකල්ප මාර්ගයක් හැටියට සුප්‍රකට 54 වෙනි වගන්තිය ඇති 2022 විෂ වර්ග මද්‍රව්‍ය සහ අබින් පනතට ගෙනවිත් ඇති සංශෝධනය වහාම වෙනස් කළ යුතු බව හිටපු අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා දිවයිනට සඳහන් කළා කියලා තමයි අද සටහන වෙලා තියෙන්නේ. එම සංශෝධන එදාගෙන ආවේ තමා අධිකරණ ඇමති පදවිය දරු අවස්ථාවක නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු. මාලිමාව දුන් පොරොන්දුවත් කඩලා පළාත් සභා ඡන්දය ඕනෑ. දෙමළ මුස්ලිම් පක්ෂ 6ක් එක හඬෙන් ඉල්ලයි. කමිටු නිර්දේශ ලැබුණාම ඡන්දය තියෙනවා. රාජ්‍ය පරිපාලන ඇමති චන්දන අබේරත්න සඳහන් කරනවා කියලයි ලංකාදීප පුවත්පතේ සටහන. සුජිතේවා ජුලිගේ අද වාර්තා වරගෙන එන්නේ. පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ 6ක නායකයින් රජයෙන් ඉල්ලීමක් කරනවා කියලයි සඳහන. මෙම ඉල්ලීම් කරන්නෝ සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, ඉලංගෙයි තමිල් අරසකච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යන දේශපාලන පක්ෂවල නායකයෝයි කියලයි වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පතේ සටහන. ඇතුල් පිටුවලත් දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. ආරංචි මාර්ග පවසන අන්දමට පළාත් සභා මැතිවරණය ප්‍රමාදයකින් තොරව පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ රැසක් මෙලෙසින් එකවර ඉල්ලීමක් කරන පළමු අවස්ථාව මෙයයි කියලයි සඳහන් වෙන්නේ. එම දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් ඊයේ කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ පිළිබඳව මාධ්‍යයට කරුණු ඉදිරිපත් කළා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය අද කතානායකට. මේ සම්බන්ධිනුත් ලංකාදීප පුවත්පතයි තොරතුරු අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. අපි අවධානය යොමු කරමු සුජිත් තේවාජුලිගේ අද වාර්තාව අරගෙන ඉන්නේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂයේ විසින් සකස් කිරුණු විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට අද බාර දීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් අප සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ විශ්වාස භංග යෝජනාව බාර දීමට කතානායකවරයාගෙන් වේලාවක් ඉල්ලා ඇති බවයි, වේලාව ලැබුණු පසු විශ්වාස භංග යෝජනාව බාර දෙන බවද ඔහු සඳහන් කළා. විශ්වාස භංග යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂීය මන්ත්‍රීවරුන් රැසක් පසුගියදා අත්සන් තැබුවා කියලයි සඳහන් වෙන්නේ. මීගමෝ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී අධිකරණ අමාත්‍යවරයා සිය වගකීම් පැහැර හැර ඇති බවට මෙම විශ්වාස භංග යෝජනාවෙන් චෝදනා කරනවා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා. ඩෙංගු රෝගීන් 68,672ක්, මරණ 47ක්, වැඩිම රෝගීන් ගම්පහින් කියලයි සඳහන් වෙන්නේ. චමින්ද සිල්වා යද දිවයිනට වාර්තාව අරගෙන එන්නේ. මදුරුවන්ගෙන් බේරෙන්න සුදුසු ඇඳුමක් අඳින්න, පාසල් සිසුන්ට නිදහස. දිවයින පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 47ක් සමග ඩෙංගු රෝගීන් 68,672ක් පෙරේදාවන විට වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා කියලා තමයි වැඩිදුර තොරතුරු විදියට අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඒත් එක්කම අද දිවයින පුවත්පතේම සටහන් වෙලා තිනවා මදුරු දෂ්ටනයේ ආරක්ෂා බීම සඳහා පාසල් නිල ඇඳුමට අමතරව අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබා දෙන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විදුහල්පතිවරුන්ට දන්වා සිටිනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපි ඔබට නිරන්තරයෙන් මතක් කරනවා මේ සම්බන්ධයෙන් තොරතුරු රටට වග කියන මාධ්‍ය නාලිකාවක් විදිහට අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ මේ ඩෙංගු වදුර මේ වන විට ඉතා සීග්‍රේන් පැතිර යමින් තිබෙනවා. ඔබේ නිවසවට පරිසරය පිරිසිදු කරගන්නේ ඔබේ වගකීම, රටට වග කියන පුරවැසියෙක් විදිහට ඔබේ ජීවිතය සහ වටපිටාවේ සිටින සියලු දෙනාගේ ජීවිතය ආරක්ෂා කරගන්න එය ලොකුලක් වෙනවා. ඉතින් අපි ඔබෙන් නිරන්තරයෙන් ඉල්ලන්නේ සඳහා දායක වෙන්න.
2: ඩෙංගු මතුරුවාගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

0: වෙලාව දෙහය විනාඩි 13යි.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, තවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.

0: detail, the Cabinet of Ministers has approved a 3-month extension of the monthly rental allowance for homeowners who lost their properties due to the effects of Cyclone Deitwa. මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කළා තිබෙනවා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරන අංජුල මහික වීරරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ. දෙත්වා නායෑම් සහ ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ අයට නව නිවසක් ඉදි කර ගන්නා තෙක් තාවකාලික ස්ථානයක පදිංචි වීමට දුන් මාසික නිවාස කුලයේ දීමනාව තවත් මාස 3ක් සඳහා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙම දීමනාව මාස 6ක කාලයක් සඳහා ගෙවීමට මුලින් තීරණය කර තිබුණත් නව තීරණය අනුව උපරමයේ මාස 9ක් දක්වා මාසිකව රුපියල් 25,000 බැගින් සුදුසුකම් ලැබුවන් වෙත මෙම මුදල ලබා දීමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ. මේ පිළිබඳව දැනුවත් කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපිරම මහතා නව චක්‍ර ලේකයක්ද නිකුත් කර තිබෙනවා. සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභහ ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත අදාළ චක්‍ර ලේකය යවා තිබෙනවා කියලයි අද තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන්. බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන් රැඳවියන් සිහිකර අද ලංකාදීප පුවත්පත් ශාරෝ උපත් සමගින් තොරතුරු සටහන් කරන මේ සම්බන්ධයෙන් මීගමුවේදී මියගිය නිලධාරීන් සහ රැඳවියන්ට අමාත්‍යංශයේදී පින් දෙයි කියලයි දෙවයින පුවත්පත ප්‍රධාන සිරස්තනයක් විදිහට තොරතුරු සටහන් කරන්නේ. මීගම බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් සඳහා පින්පතා මතක බණ පින්කමක් අධිකරණ අමාත්‍යංශ පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වුණා. එම ධර්මදේශනයෙන් පසු අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ ආයිෂා ජිනසේන මෙනවිය, වැඩ බලන බන්ධනාගාර කුමසරේෂ් චන්ද්‍රාල් ප්‍රසාද්, හේමන්ත කුමාර මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පැන් මැඩු අයරොයි මේ විදිහට අද චාරුපත් සහිතව තොරතුරු සටහන් කළා තියෙන්නේ. ලංකාදීප පුවත්පතේ දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධ සාමාත්‍යංශ ලේකම් ජනාධිපති නීතිඥ ආයිෂා ජිනසේන මෙනවිය, වැඩ බලන බන්ධනාගාර කුමසරේෂ් චන්ද්‍රාල් ප්‍රසාද්, හේමන්ත කුමාර මහතා ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධ සාමාත්‍යංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ අවස්ථාවට එක්වී සිටි අයුරු අද දවසේදී සියලුම පුවත්පත් චාරුපත් සමගින් තොරතුරු සටහන් කළා තියෙනවා. ගල් අඟුරු ගනුදෙනු ලොක්කන් 6ක් කොමිසමට කැඳවයි මන්ත්‍රී මුජිබගෙන් කට උත්තරයක්. ලංකාදීප පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුළු පිටුවලට. අද තොරතුරු සටහන් කළා තිනෝ මේ සම්බන්ධයෙන් සුජිතේවා ජූලිගේ වාර්තාව අරගෙන ඉන්නේ. ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන්, අතිරේක ලේකම්වරයාගෙන්, සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගෙන් සහ ලක්විජය බලාගාරයේ ප්‍රධානීන් තිදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා කියලයි අද වාර්තාව. ලක්විජය බලාගාරයේ ප්‍රධානීන් තිදෙනාගෙන් සාක්ෂි සටහන් කරගැනුණේ ඊයේ දිනේදී. සාක්ෂි විමසීම පසුගිය 6 වෙනිදා ආරම්භ කෙරුණා කියලත් සඳහන් කළා තියෙනවා. මේ අතර කොමිෂන් සභාව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබ රහමාන් මහතාගෙන් ඊයේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. රහමාන් මහතා ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ගල් අඟුරු කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළා. ඔහු කොමිසමට කැඳවා ඇත්තේ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා යැයි කොමිසමේ ලේකම් ඩී.බී. බන්දුලසේන මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳුණු රෝගීන්ගේ වාර්තාවීම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ වැඩි වී තිබෙන බව විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පවසනවා. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂා කිරීමට විශේෂ ජංගම සායන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. එහිදී තමයි ඇය මේ පිළිබඳව අදහස් පළ කළේ. අපි අහලා බලමු මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: අපි ළඟදී ඉන්ට්‍රඩියුස් කරා මොබයිල් යුනිට්ස්, මොබයිල් ක්ලිනික්ස්. හැමෝම දන්නවා HIV කියන එක අපිට හියුමන් ඉමුනෝ ඩෙෆිෂන්සි වෛරස්. ඒක සෙක්ෂුවල් ට්‍රාන්ස්මිෂන්, ඒ වගේම අම්මගේ දරුවට, ඒ වගේම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය, ඉන්ජෙක්ෂන් කට්ටුයි, ඒකට අදාළ පොඩි පොඩි අර කුපි ඒවා මාරු කළා ක්ෂයා කරන හින්දා ඒක බෝ වෙනවා. HIV හැදුනාම ඒක 100%ක් හොඳ වෙන්නේ නැහැ. හැබැයි බේත් පාවිච්චි කරොත් සාමාන්‍යයෙන් වෛරස් කන්ට්‍රෝල් කරගෙන

0: එයාගේ ජීවිත කාලයටම ජීවත් වෙන්න පුළුවන්. අපි ළඟදී බැලුවාම සමහර රටවල් වල HIV අඩු වෙනවා, සමහර රටවල් වල HIV වැඩි වෙනවා. අපි ශ්‍රී ලංකා අපිට කැම අවුරුද්දෙම එකතු වෙන කේසස් බැලුවාම ටිකක් වැඩියෙන් වැඩිය එකතු වෙයිගෙන එන්නේ. පීමි ආය අතර ගෑනු ආය අතරට වඩා ටිකක් වැඩියෙන් පේනවා. අපි සාමාන්‍යයෙන් අපි දන්නවා කොළඹ ගම්පහ කිව්වාම ගොඩක් මොබයිල් පොපියුලේෂන් ඉන්නවා, වෙන වෙන තැන්වල ඉඳලා එනවා ඒ වගේ. එතකොට සාමාන්‍යයෙන් ගොඩක් අනිත් ප්‍රදේශවලට වඩා ටිකක් වැඩියෙන් රිපෝර්ට් කරන ප්‍රදේශ හින්දා මේ ප්‍රිවෙන්ෂන් අප්‍රෝචස් වැඩියෙන්ම ස්කේල් අප් කරන්න ඕන.
1: Lakhanda Radio ITN.
2: Lakhanda Morning News. Alatahagini nivelau dehai minadi visi hatarai.

0: හිලවදෙහය විනාඩි 28යි අපි සූදානම් දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න. ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවයකට ජනාධිපතිගෙන් උපදේශ උපාලි කරුණාරත්නයි අද දිනමිනට වාර්තා වරගෙන ඉන්නේ. ඇතුල් පිටුවල අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. සෑම පුද්ගලයෙකුටම ප්‍රතිලාභ සැලසෙන ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ශේෂ්ත්‍රයක් ගොඩනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එතුලින් ජනතාවට ප්‍රවාහනය සඳහා පෞද්ගලිකව දැරීමට සිදුව ඇති වැය බර අවම කරමින් ගුණාත්මක ප්‍රවාහන සේවයක් රටේ සහතික කළ හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේදී වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාප්තිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනාව පිළිබඳව ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අයවැය පූර්ව සාකච්ඡාවට එක් වෙමින් කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන. කබ්‍රාල්ගේ විරෝධය ඉවතට ගෘක බැඳුම් කර නඩුව 20 වෙනිදා සිට විභාගයට. චන්දන ජයවීරයි අද වාර්තාව අරගෙන මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. හෙටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්ට එරෙහිව පවර ඇති අල්ලස් නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති ඉදිරිපත් කළ මූලික විරෝධතාව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ප්‍රතික්ෂේප කළා. ග්‍රීසිය ආර්ථික වශයෙන් කඩා වැටී තිබුණු 2012 වසරේදී බැඳුම් කරවලට ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 184ක මුදලක් අහිමි කිරීමට එරෙහිව පවර ඇති මෙම නඩුව විභාග කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අධිකරණ බලයක් නොමැති බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නා කියලයි සඳහන් වෙන්නේ. උදේෂ් රණතුංග සහ බුද්ධික සී රාගල යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය සභාපති විනිසුරු මනෝජ් තල්ගොඩපිටි මහතාට දැනුම් දුන්නා කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ දිනමින පුවත්පත. දෙනියාය රෝහල අලුත් තැනකට වියදම මිලියන 6000යි. ඉන්දියාවෙන් මිලියන 600ක උපකරණ ඇඳන් 300ක නවීන රෝහලක් කියලාද සඳයා කරුණාරත්න දිනමිනට ගිනෙන තොරතුරුවල සටහන් වෙලා තියෙනවා. වැඩිදුර විස්තර අපි අවධානය යොමු කරමු. ඇතුල් පිටුවලයි අද මේ සම්බන්ධින් තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙනවා. දෙත්වාසුලේ කුණාටුවෙන් අනතුරුව ඇතිවෝ පාරිසරික බලපෑම් සහ භූවිද්‍යාත්මක අවදානම් සැලකිල්ලට ගනිමින් වෙනත් ආරක්ෂිත ස්ථානයකට ස්ථානගත කිරීමට යෝජිත දෙනියාය මූලික රෝහල සඳහා රුපියල් මිලියන 600ක් පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමට ඉන්දියා රජ්‍ය ඒකඟතාව පළ කර තිබෙනවා. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඊයේ පෙරවරුවේදී සෞඛ්‍ය සහජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය සහජන මාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කරනවා කියලයි සඳහන් වෙන්නේ. අද ඡායරූපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා දිනමින පුවත්පත. විවරමෙන් අනතුරු තවත් පුවත් ඔබ වෙත ගෙනෙන අපි බලාපොරොත්තුන රැඳි සිටින FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 2:00 විනාඩි 32යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ.
0: උදෑය විනාඩි 33යි වෙලාව. අපි සුදානම් මේ දවසේ තී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අඳින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඒ ජූලි මාසේ 13 වෙනිදා සඳුදා දවස මහජන සම්පත 6247 ජයග්‍රහ දිනුම් භාරය ඊ දවසේදී ක්‍රියාත්මක වුණේ. ආර ඉංග්‍රීස අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීස අක්ෂරය ජයග්‍රහ අංක සටහන් වන අංක 1, අංක 3, අංක 6, අංක 5, අංක 9 සහ අවසානයටත් අංක 1. ගොවිසෙත 4489 වන ජයග්‍රහ දිනුම් භාරය කේ ඉංග්‍රීස අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීස අක්ෂරය ජයග්‍රහයි අංක අංක 44, අංක 46, අංක 63 සහ අවසානයට අංක 74. මෙගාපව 2595 ජයග්‍රහ දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මකුණ එක්ස් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහ සුපිරි අංකයේ අංක 20, අනිකුත් ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 31, අංක 37, අංක 55 සහ අවසානයට අංක 71. දර නිධානය 2277 ජයග්‍රාහි දිනුම් වාරයේ ඒ ඉංග්‍රීසි අක්ෂරයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රාහි අංක 15 අංක 18 අංක 22 සහ අවසානයේට අංක 82 හදාහන 1556 වෙනි ජයග්‍රහ දින වාරයේ දවසේ දෙක් රාත්මුගනේ කටක ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 43 අංක 46 අංක 52 සහ අවසානයේට අංක 58 අද සම්පත 822 වෙනි ජයග්‍රහ දින වාරයේ ආර ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙන්නේ ජයග්‍රහ අංක අංක 6 අංක 5 අංක 9 සහ අවසානයේට අංක 1 එනල්බී ජය 515 වෙනි ජයග්‍රහ දිනුම් වාරයේ ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙන ජයග්‍රහ අංක අංක 1 නැවතත් අංක 1 අංක 7 සහ අවසානයේට අංක 5 සුබ දවසක් 363 වෙනි ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා මේෂ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙන්නේ ජයග්‍රහ අංක අංක 8 අංක 18 සහ අවසානයේට අංක 39 සුබ දවසක් 363 වෙනි ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහ ප්‍රවර්ධන අංකයේ සටහන් වෙනවා 2289 විදිහට ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. දකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 6:35.

0: ලකන මෝනිං නිවුස්වලට අහගෙනින්න වෙලාවදේ 6 විනාඩි 46යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ කරියද හරියද
4: වසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
7: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
8: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

වෙලාව දෙහයයි විනාඩි 43 සූදානම් දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න. මෙරට ක්‍රෙඩිට් කාඩ් ණය මාස 4ට රුපියල් මිලියන 10,313කින් ඉහළට. අද ශාම්නුවන් ගණේවත් අය වාර්තාව දිවයිනට අරගෙන එන්නේ. මේ වසරේ මුල සිට පසුගිය අප්‍රේල් මාස අග දක්වා මාස 4ේදී ශ්‍රී ලංකාවේ ණය කාඩ්පත්වල නොපිය වූ ණය වගේම රුපියල් මිලියන 10,313කින් වැඩි වී තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. මේ අනුව මේ වසරේ මුලේ පැවති රුපියල් මිලියන 18,000 රුපියල් මිලියන 189,706ක නොපිය වූ ණය වගකීම පසුගිය අප්‍රේල් මාසයේ අගවන විට රුපියල් මිලියන 219,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව පවසන්නේ. එසේම මේ වසරේ මුල සිට පසුගිය අප්‍රේල් මාස අග දක්වා මාස 4ේදී ශ්‍රී ලංකාවේ සක්‍රීය ණය කාඩ්පත් ප්‍රමාණයද 62,666කින් වැඩි වී තිබෙනවා කියලත් වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත අද තොරතුරු සටහන් කරලා තියෙනවා. ඉතකම අද සෙලුම් පුවත්පත්වල සටහන් කර තිබෙන විශේෂ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මේ අවධානය අවුරුදු 114ක් ආයු විඳ මෙරට වයස්ගතම මාතාව සමුගනී. දරුවන් 12යි මොනුබුරු මිනිබිරියන් 325යි. චතුර පමුණුවයි වාර්තාව අරගෙන ඉන්නේ. දිවයින පුවත්පතට අපි අවධානය යොමු කරමු. වැඩිදුර තොරතුරු තද සටහන් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දිවයිනේ වයස්ගතම කාන්තාව ලෙස නම් දරා සිටි රැඹෑව සංගිලි කනදරාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුංචාගේ කළුමෙනිකා මහත්මිය අභාව ප්‍රාප්ත වී තිබෙනවා. 1912 වසරේ ජූලි මාසේ 4 වෙනිදා උපත ලැබපු ඇය මේ යන විට වයස අවුරුදු 114ක් වුණා කියලයි සඳහන් වෙන්නේ. දරුවන් 12 දෙනෙකුගේ මවක වන ඇයට මුණුබුරු මිනිබිරයන් 325ක පිරිසක් සියසින් දැක ගැනීමට වාසනාව හිමි වී තිබුණා කියලා අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. දිනමින පුවත්පතටයි අවධානය අද සඳහන් වෙලා තිනවා. බෙදන්න ගෙන පොල් පොහොර මිටි 400ක් හොර රහසේ විකුණලා. අදින් පුෂ්ප කුමාරයි වාර්තාව දිනමිනට අරගෙන වෙලා තින අපි අවධානය යොමු කරමු. ඇතුල් පිටවලත් දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. මේරිගම ප්‍රදේශයේ පොල්වතු සඳහා රජයේ සහනාධාර යටතේ බෙදා දීමට ගෙන කිලෝග්‍රෑම් 50 පොල් පොහොර මිටි 400ක් මරඳගහමුල ප්‍රදේශයේ පොහොර විකිණීමේ මධ්‍යස්ථානයකට හොර රහසේ විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේරිගම පොල් සංවර්ධන නිලධාරීවරයා ඇතුළු සැකකරුවන් නව දෙනෙකු දියුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදියට සටහන් වෙන්නේ. මරඳගහමුල ප්‍රදේශයේ පොහොර ගබඩාවකට රජයේ පොහොර තොගයක් ගෙනවිත් ඇති බවට දියුලපිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත පසුගිය 9 වෙනිදා සිදු කළ වැටලීමකදී රජයේ පොහොර වෙන්ටි 348ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා කියලාද වැඩිදුර තොරතුරු විදියට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. මෙතම අද දවසේදී ප්‍රධාන සිරස්තල විදියට වාර්තා වෙලා තිබෙන පුවත්පත්වල අපි මේ විරාමයෙන් අනතුරු සෝදානම් ඔබ වෙත විදේශ පුවත් ක්‍රීඩා පුවත් සහ කාටුන් සලතරතුරු අරගෙන රැඳි සිටින FM 93.5 ලක්කඩ මෝර්නින් නිවුස් අලයිට් එක්ක.

0: FM 93.7 Lakhana Radio ITN
1: Lakhana Morning News වලට අහගෙන ලව 2 විනාඩි 52යි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: වෙලාව 2:00 විනාඩි 53යි අපි සූදානම් විදෙස් තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. Around the world. යුද්ධයදී ගැසෙයි ඇමරිකාව සහ ඉරානය අතර එක දිගටම ගැටුම්. හෝමුස් මුහුදේ නෞකා ගමනක් නවති. අද මේ සම්බන්ධයෙන් දින මිනු පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. හෝමුස් මුහුදේ බහාලුම් ප්‍රවාහන නෞකාවකට එල්ල වූ ඉරාන ප්‍රහාරයෙන් ඉන්දීය නාවිකයෙක් අතුරුදන්. ඉන්දීය රජය ප්‍රහාරය හෙළා දැකේ කියලා තද තොරතුරු සටහන් කළා තියෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරන වෙළඳනැව ඉලක්ක කරමින් ඉරාන ආරක්ෂක හමුදාව දෙගින් දිගටම පහර දීම හේතුවෙන් සිව්වැනි වරටත් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව අමරිකාවේ මාධ්‍යමාන දෙන හමුදා මධ්‍යස්ථානය සඳහන් කරනවා. හෝමුස් මුහුදේ සිවිල් නැවයන්ට සහ වෙළඳ නෞකාවලට පහර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව තව දුරටත් දුර්වල කිරීම අරමුණු කරගනිමින් එම ගුවන් ප්‍රහාර සිදු කරන බවයි අමරිකාව ප්‍රකාශ කර තිබෙන්නේ කියලායි අද විදෙස් මාධ්‍යවල තොරතුරු සටහන් කරලා තියෙන මේ සම්බන්ධයෙන්. හෝමුස් මුහුදේ නැව්වලට පහර දීම හෙළා දකිමින් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් තුනකින් ඒකාබද්ධ නිවේදනයක් කියලා තද තොරතුරු සටහන් කරලා තියෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධියේ සහ බහරේනය ඕමානය මෙන්ම ජෝර්දානය යන රටවලට එල්ලවන ඉරාන ප්‍රහාර හෙළා දකිමින් බ්‍රිතාන්‍ය ප්‍රංශය සහ ජර්මනිය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පෙරේදා රාත්‍රියේ ඉරානයේ මැද පෙරදිග කලාපයට එල්ල වූ නවතම ප්‍රහාරයෙන් පසු එම නිවේදනය නිකුත් වී ඇති අතර හෝමුස් මුහුදේ නාවික කටයුතු කඩිනමින් සහ සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත් කරන ලෙස ඉරානයේ නිල්ලීමක්ද කර තිබෙනවා කියලා වැඩිදුර තොරතුරු විදිහට අද සඳහන් කරලා තිනවා විදෙස් තොරතුරුවල. බොරතෙල් මිල 104කින් ඉහළට කොටස් වෙළඳපළත් වැටෙයි කියලායි අද තොරතුරු සටහන් වෙන්නේ. එතකම අද සඳහන් කළා තිනවා බැංකොක් නුවර මත්පැන් හලක ගින්නකින් 27 දෙනෙක් මරුට 22කට බරපතලයි කියලායි අද චාරූපත් සමගින් තොරතුරු සටහන් කළා තියෙන්නේ. තායිලන්තයේ බැංකොක් නුවර මත්පැන් හලක ඇතිවෝ විශාල ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පෙරේදා මැදම රාත්‍රියේ මේ ගින්න හටගෙන ඇති අතර පිළිසුම් තුවාල ලැබූ 73 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් 22 දෙනෙකුට බරපතල තත්ත්වයක් වාර්තා වෙන බව තමයි තායිලන්ත මාධ්‍ය සඳහන් කරන්නේ කියලා අද වැඩිදුර තොරතුරු විදිහට දින මින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. අවධානය යොමු කරමු ක්‍රීඩා පිටුවට. ස්පෝර්ට්ස් රවුන්ඩ් අප් 2026 ෆිෆා ලෝක කුසලානය පිළිබඳව අද සටහන් කළා තියෙන අවසන් පූර්ව වටය පළමු තරගයේ හෙට ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 12:30ට ඒත් එක්කම දෙවැනි තරගයේ අනිද්දා දිනේදී එංගලන්තය සහ අර්ජන්ටිනාව අතර ලංකාවේ වේලාවෙන් අලුයම 12:30ට ආරම්භ වීමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ. ඒත් එක්කම අද සඳහන් කළා තියෙනවා ප්‍රංශ කණ්ඩායමේ ප්‍රංශ ජාතික ක්‍රීඩකයින් නැහැ. හෙට අවසන් පූර්ව සටනට පෙර ස්පාඤ්ඤය සහ ප්‍රංශය වාග් යුද්ධයක ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙන ඉන්නේ. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අවසන් පූර්ව වටයේ තරඟ හෙට මධ්‍යම රාත්‍රිය පසුවෙද්දී ආරම්භ වීමට නියමිතයි. එවන් පසුබිමක ස්පාඤ්ඤය සහ ප්‍රංශය අතර වාග් යුද්ධයක් ඇවිලිමින් පවතිනවා. හෙට ස්පාඤ්ඤ හමුවේ තරගයට මුහුණ දෙන ප්‍රංශ කණ්ඩායම තුළ කිසිදු ප්‍රංශ ක්‍රීඩකයෙකු නැති බව හිටපු ස්පාඤ්ඤ අගමැති මරියානෝ රජෝයි ප්‍රකාශ කිරීමත් සමග ඒතරෙහිව දසතින් වාග් ප්‍රහාර එල්ලවීමට පටන්ගෙන තිබෙනවා කියලායි අද තොරතුරු සටහන් වෙන්නේ. එතක මද සඳහන් කර තිනු ඉන්දියාවේත් LPL සජීවීව පෙන්වයි කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් IPG සමාගම සමග එක්ව සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තරඟ ස්ටාර් ස්පෝර්ට්ස් රූපවාහිනී නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු දාතිබෙනවා කියලා තද තොරතුරු සටහන් වෙනවා. ඓතිහාසික ලෝඩ්ස් කාන්තා ටෙස්ට් ගැටුමේ ජය ඉන්දියාවට. මේ සම්බන්ධයෙන් තද තොරතුරු සටහන් කළ තිනු. ඒත් එක්කම සිවුදින ගැටුමේ පළමු දිනේ ශ්‍රී ලංකා යෝන් පිළ ලකුණු 344 කඩලු 4 සෙනුජනු දැවී 203 කියලායි සඳහන් වෙන්නේ. අද නිරෂන් ප්‍රියංකර වාර්තාව අරගෙන යනවා. මේ දිනවල මේ යෝන් ක්‍රීඩා පිටියේ සාර්ථකම ප්‍රතිකාර බවට පත් සිටින සෙනුජ වකුණුගොඩ රැස්කළ විශිෂ්ටතම නොදැවුණු ද්විත්ත ශතකයේ හේතුවෙන් සංචාරක ඉන්දියා අවුරුදු 19 පහළ කණ්ඩායම් රැරෙහිව ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ පළමු සිවුදින ක්‍රිකට් තරගාවලියේදී පළමුවෙනි වෙනුවෙන් කඩලු 4 ලකුණු 344 රැස් කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ කණ්ඩායම සමත් වුණා කියලා තමයි අද ක්‍රීඩා තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපි කාටුන්ස් වලට අවධානය යොමු කරලා අද ලකන මෝනින් නිවුස් ලට් නිමා කරමු. කාටුන්ස් දිනමින අංජනගේ කාටුනේ අද මෙහෙමයි කියන්නේ. සංවර්ධන ලොතරැයි හිටපු සභාපතිගේ හිටපු බිරියගේ නිවසක් ලක්ෂ 19ක කුලියකට අරන්. හිටපු අයගේ වැඩ තමයි ඉතින් කියලා තමයි අද දිනමින පුවත්පත කියන්නේ. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේට. අද සඳහන් කරලා තියෙනවා අධිකරණ ඇමති බන්ධනාගාරයේ මැරුණු ගණන් හොයාගත්තේ Facebook එකෙන්ලු. ඒ කාලේ සමහරු ප්‍රවෘත්ති දැනගත්තේ පත්තරෙන්ලු කියලා තමයි එතන සඳහන් කරන්නේ. දිව යන ජයරත්න වික්‍රමසිංහගේ Facebook. ඇමති අරුණ ජයසේකර කියනවා අපි ජාතික ආරක්ෂාව ඉහලින්ම සම්පූර්ණ කරලා තියෙනවා කියලා. ඒකනම් අගේට පෙනුන මීගමුවේ සිද්ධියෙන් කියලා තමයි අද සඳහන් වෙන්නේ දිවයින පුවත්පතේ. ශ්‍රී සමයන් කාර්ුණෙන් අපි අදට ලක්කන මෝනින් නිවුස් එකට නිමා කරමු. තවත් වැඩ කරන්න පුළුවන් කියලා අධිකරණ සෞඛ්‍ය වෘත්තිකයන් කියනවා කියලා නලින්ද ජයතිස්ස කියන්නේ. ඕක මොකද්ද? දෙන්නෙකුගේ වාරුවෙන් හැරමිටියෙන් යන අයත් තව පුළුවන් කියා දේශපාලනයට පල් වෙන්නේ කියලා තමයි අද දිවයින පුවත්පත සඳහන් කරන්නේ. මේ තමයි දවසේදී කාටුන් සිදුවට සඳහන් වෙලා තිබුණේ. අපි හෙටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් වලින් සමගන්නා ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම පුද්විනි මේකලා.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 0117 679 574

0: පසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා වයනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
4: මම නම් දැන් මාරම රිලැක්ස්
5: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
6: Good morning සුබ දවසක් වේලාව දවස 7:05

ගුඩ් මෝර්නින් සබුදස්සනක් උදේ 7:09 වෙලාව හද ජූලි මාස 14 වෙනිදා අපේ අඟහරුවාද දවසේ මුණ ගැහින්නේ ජීවිතේ වාව කවුරු හරිම කෙනෙක් රිජෙක් කරා නම් ඒ රිජෙක් කරන මොහොත මතක් කරන්න ඒ කරපු මොහොත මතක් කරන්න ඔයාලට දුකක් ඇති වෙලා ඇති නිකන් නේද පරාජිත බවක් ඇති වෙලා ඇති හැබැයි අවසානයේ ඔයා ආයේ ආයේ මතක් කරනකොට සමහර විට අද ඔයා ඉන්න තැනත් එක්ක ගත්තම ඒක තවත් එක සිද්ධියක් විතරක් වෙන්න පුළුවන් මම මේ කතාව අරගෙන යන්නම් ලස්සන උදාහරණයකට ඔයාගේ ජීවිතයට සමීප කරන්න තමන්ව ජීවිතේ රිජෙක්ට් කරපු මිනිස්සුන්ට දෙන්න පුළුවන් හොඳම උත්තරයක් කොහොමද දුන්නේ කියලා මම මේ කියන්නේ මේක තමයි අහන්න ඕනේ කතාව කන්න බොන්නවත් නැතුව හිටපු පවුලක යුක්‍රේන් වල කොල්ලෙක් අවුරුදු 16 දී ඒ අගහිඟකම් දරාගන්න බැරුව තමන්ගේ අම්මත් එක්ක යනවා කැලිෆෝනියාවට කැලිෆෝනියාවට ගිහිල්ලා එහේ මේ කොල්ලට සිද්ධ වෙනවා සල්ලි හොයාගන්න අම්මව ජීවත් කරවන්න ග්‍රොසරි ස්ටෝර් එකක ක්ලීනින් ජොබ් එකක් තමයි මෙයා පටන් ගන්නෙ. ඉතින් මෙයා ඔහොම මේක කරගෙන යන ගමන් සල්ලි ටිකක් අතට හම්බ වෙනවා. මෙයා පොත්පත් ටිකක් ගන්නවා. මෙයා ඉගෙන ගන්න හරි කැමති. මෙයා ඉගෙන ගන්න කැමතිත් ඔය පරිගණක විද්‍යාව සම්බන්ධයෙන්, කම්පියුටර් සයන්ස් සම්බන්ධයෙන්. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට මෙයා එහෙම ඉගෙනගෙන පොඩ පොඩ දැනුම වර්ධනය කරගන්නකොට අවුරුදු 21 මෙයා එනවා IT ෆර්ම් එකක වැඩ කරන්න. එතෙන්දී යාට තවත් යාළුවෙක් හම් වෙනවා. ඉතින් මෙයා ටික කාලයක් මෙතන වැඩ කරන යාළුවත් එක්ක මේ දෙන්න ටික කාලයක් වැඩ කරගෙන යනකොට හිතෙනවා අපි දැන් මෙතනින් අයින් වෙලා තව තැනකට යන්න ඕනේ කියලා. හොඳ ලොකු කම්පැනි එකකට යන්න ඕනේ කියලා. හැබැයි අතනින් අයින් වෙලා මෙයා ලොකු කම්පැනි එකකට ඇප්ලයි කළා. ඒකේ සම්මුඛ පරීක්ෂණයට ගියාම මේ කම්පැනි එකෙන් මේ දෙන්නම රිජෙක්ට් කරනවා. මේ රිජෙක්ට් කිරීම කොච්චරද කියනවා නම් මේ දෙන්නව බින්දුවට ඇදලා දානවා. මොකද කර කර හිටපු ජොබ් එකක් නැහැ. දැන් අලුත් තැන රස්සාවකුත් නැහැ. අන්න එහෙම බින්දුවට ඇදවන්නාට පස්සේ මේ දෙන්නගේ දැනුම පාවිච්චි කරලා මේ දෙන්න උත්සාහ කරනවා අලුතෙන් ඇප් එකක් හදන්න. ඒ ඇප් එක හදන්න පටන් අරගෙන පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි අවස්ථා ගණනාවකදී ෆේල් වෙනවා. කොච්චර ෆේල් වෙනවද කියනවා නම් මේ කියන තරුණයාට ડિප්‍රෙෂන් හැදෙන මට්ටමට ඒ දෙන්න මේ ඇප් එක ෆේල් වෙනවා කියන තැනදී වැටෙනවා. ඉතින් හැබැයි යාගේ යාළුවා හැමදාම කියන එකක් එයාට හැමතිස්සෙම අපි මේක ගොඩ දාමු කියලා. අන්නේ විශ්වාසයෙන් වැඩ කරලා මේ ඇප් එක ගොඩ දාලා මේ දෙන්න අර රස්සාවට ගන්න බෑ කියපු ලොකු කම්පැනි එකට මේ දෙන්න හදපු ඇප් එක 2014 පෙබරවාරි මාසේ ගිහිල්ලා මේ ලොන්ච් කරනවා. මේක ගන්නෙ ඩොලර් බිලියන 19කට. අර මේගොල්ලන් එපා කියපු කම්පැනි එක මේගොල්ලන්ගේ ඇප් එක ගන්නවා. මොකද්ද මේ ඇප් එක? මේකේ නම තමයි මොකද්ද? WhatsApp කියලා කියන්නේ. ඒ කොල්ල දෙන්නගේ නම මොකද්ද? Jan.com. ඉතින් ඔයාගේ ජීවිතේ රිජෙක්ට් වෙන හැම මොහොතකම ඔයාටත් මතක් කරගන්න තියෙන්නේ මෙන්න මේ නම. අද වෙනකොට WhatsApp එක කාගේ වුණත් ඇප් එක කවුද හැදුවේ කියලා හොයලා බලනකොට මේ දෙන්නගේ කතාව තමයි ඔයාට හම්බෙන්නේ. ඉතින් කොහොම නමුත් ලෝකේ ඔය රිජෙක්ට් වෙච්ච මිනිස්සු අතින් තමයි බොහොම ලස්සන සුන්දර දේවල් බිහි වෙලා තියෙන්නේ. ඒ නිසා එකපාරක් ඔයා ප්‍රතික්ෂේප වුණා කියලා, රිජෙක්ට් වුණා කියලා ඔයාට ඔයාගේ ජීවිතේ අතහැරලා දාන්න කිසිම අයිතියක් නැහැ.

Good morning, සුබදාසන 7 විනාඩි 21යි වෙලාව. අපි මේ දවස්වල ලීඩර් බැස්සම කොහොමද AC එකේ ඉඳලා සමහරට ගේ ඇතුලේ ඉඳලා අවුවට නිරාවරණය වුණා කොහොමද දැනෙන මෙව එක. තවදුරටත් වියලි කාලගුණය උත්සන් වෙනවා කියන එක තමයි දැනගන්න ලැබෙන්නේ. මේ නොකියා කියන්නේ එල්නිනෝ එකේ වර්ධනයද කියලා හිතෙනවානේ. ලෝකෙ ගොඩක් රටවලට එහෙම තමයි. දැන් මේ දවස්වල ඕස්ට්‍රේලියාව වගේ රටක ඉන්න වාගේ හිතවතෙකුට එහෙම කතා කරලා බලන්න පුළුවන් මොකද්ද තත්ත්වය කියලා. මගේ යාළුවේ කීයේ කතා කරලා කියනවා එයා ඉන්නේ නියු සවුත් වේල්ස් පැත්තේ. දැන් ඒගොල්ලන්ට කොච්චර මේ කියන්නේ රස්නේ කාලගුණයත් එක්ක මේ කොච්චර දේවල් වෙනස් වෙලාද කියලා කියනවනම් දවසකට පැය තුනක් නොමිලේ ඒගොල්ලන්ට විදුලිය ලබා දෙන සෝලා ෂෙයා ඔෆර් කියන කන්සෙප්ට් එකට දැන් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඔස්ට්‍රේලියාවේ මේ පවතින සූර්ය බලශක්ති උත්පාදනයේ අධික වර්ධනය. ඒකට හේතුව හොඳට හිරු රශ්මිය වැටෙමින් තියෙන කාලයක්. ඉතින් ජූලි 1 වෙනිදා ඉඳලා නිව් සවුත් වේල්ස් ඒ වගේම දකුණු ඔස්ට්‍රේලියාව ගිනිකොන දිග ක්වීන්ස්ලැන්ඩ් පැත්ත ක්වීන්ස්ලැන්ඩ් කියලා පැත්ත. එතකොට ඒ පැත්ත දවසකට අවම මැෂින් පැය 3ක නොමිලේ විදුලිය ලබා දෙනවා. ඉතින් ඒ වැඩසටහන ආරම්භ කරලා තියෙන ඔස්ට්‍රේලියාව පුරා වහලමත සවි කරලා තියෙන සූර්ය පැනල මිලියන 4.3කට අධික සංඛ්‍යාවක් කරා තමයි දවල් වේලාවට විදුලි සාමාන්‍ය ජාතික පද්ධතියට මේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි බලශක්තියක් නිපදවීම මේ දවස්වල සිද්ධ වෙන්නේ.

ඒක තමයි හේතුව. ඉතින් මේ අතිරික්ත විදුලිය අපතේ නොයව භාවිතයට ගැනීමට රජය දිරිගන්වන. ඉතින් ඒ නිසා නොමිලේ ලබා දෙන කාල සීමාව තුළ හෝදන දේවල්, ඒ වගේම යන්ත්‍ර සූත්‍ර, පිඟන් ශෝධන යන්ත්‍ර, වායු සමීකරණ, උණු වතුර පද්ධති, විද්‍යුත් වාහන ආරෝපණ, මේවා වැඩිපුර විදුලිය පරිභෝජනය කරන උපකරණ වලට ක්‍රියාත්මක කරන්න කියලා මේ පවුල් වලට දැනුවත් කරලා තියෙනවා කියලාත් කියනවා. දැන් අපි කතා කරනවා, අපි හැමදාම අපි කතා කරන්නේ, මම උදේට කියන්නේ ඔයගලන්ට සෝලා, මේ වලන් ඕස්ට්‍රේලියාව හොඳ උදාහරණේ, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ්. එතකොට ඒ වගේ පැතිවලට මේ තියෙන තත්ත්වය අපේ රටේ හැම වෙලෙම හොඳට ඉරපායන රටක්. එතකොට එහෙම ගත්තම අපිට බැයිද මේක ජාතික පද්ධතිය දෙන ගමන් අපේ ගෙදර තියෙන කරන්ට් බිල් එක අඩු කරගන්න. ඒ නිසා තමයි මම හැමදාම උදේ පාන්දර වට මේ යෝජනාව කරන්නේ, ඩීප් ටෙක් සෝලා. දැන් හරි කාලේ සෝලා පද්ධතියකට යන්න. මොකද අපි ඉතින් කාලෙන් කාලට ලෝකෙත් එක්ක වෙනස් වෙන්න පෙන්. දැන් දියුණු රටවල් ඒ වගේ දේවල් පාවිච්චි කරනකොට අපිටත් පුළුවන්කමක් තියෙනවා. ඩීප් ටෙක් සෝලා කියන්නේ පහුගිය කාල සීමාව ලංකාවේ මම හිතන්නේ සෑහෙන ප්‍රදේශ ගණනක් ආවරණය කළ සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ ප්‍රමුඛයා විදියට තමයි ඩීප් ටෙක් සෝලා ගැන කතා කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් විශ්වාසවන්තව ඔයාලට හොඳ සේවාවක් අත්විඳින්න අවශ්‍ය නම් ඩීප් ටෙක් එකට කතා කරන්න. 071 711 711 එක තමයි නම්බර් එක. 071 711 711 එක. එතකොට ෆේස්බුක් එකේ පේජ් එකට ගියත් වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද ඒගොල්ලෝ කරපු ගොඩාක් ව්‍යාපෘති තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒ නිසා බලන්න, කමෙන්ට්ස් බලන්න, මොනවද කරලා තියෙන්නේ කියලා බලන්න, ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් කමක් තියෙනවා. මම මේ කියන දේ ඇහෙන දේ ඔයාට ඇස් දෙකෙන් බලා ගන්න, ඊට පස්සේ තීරණයකට එන්න පුළුවන්. ක්‍රිමිරාජ් නිෂ්පාදන ගැන මතක් කරන්නම්, අවුරුදු 77ක විශ්වාසයත් එක්ක නේද ඔයාගේ සුව පහසුව, ශරීර සෞඛ්‍ය ගැන හිතනකොට ගොඩාක් නිෂ්පාදන තියෙනවා. ඊ අපි කතා කරා මේ අම්ල පිත්ත රෝගය ගැන, ගැස්ට්‍රයිටිස් ගැන. ඉතින් ගැස්ට්‍රයිටිස් වලට මං කිව්වේ මොකද්ද, සඳුන් පැණිය නේ, ක්‍රිමිරාජ සඳුන් පැණිය. ඉතින් ඒක හොඳයි කියලා. එතකොට තව කැස්ටර් වගේයක් නා වැල්මී එක, ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සාමාන්‍ය බඩේ දැනෙන අපහසුතාවයකට ක්‍රිමිරාජ කරල් ගුලි, ලදරු පණු රෝග වෙනුවෙනුත් ඒකම තමයි. එතකොට තව ගොඩාක් ඒවා තියෙනවා, මුඛ ශෝධනය. දැන් ඔයගේ ඔය විදුරුමස් සම්බන්ධව දත් මුල් දියවීම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවනේ, ඒවට විසඳුම් මේ හැම එකක්ම ක්‍රිමිරාජ නිවසින් එන්නේ. ඉතින් ගොඩාක් නිෂ්පාදන තියෙන නිසා වාට කැමති විදිහට තෝරගන්න පුළුවන් කමක් තියෙනවා. ෆාමසි වල, ඒ වගේම අපි කියන සාමාන්‍ය ඖෂධ හල් කියලා කියන්නේ නේ, බේත් කඩ කියලා කියන්නේ, බේත් හල් කියලා කියන්නේ, අනේ වගේ ඕනම තැනකින් වාට ගන්න පුළුවන් කමක් තියෙනවා ක්‍රිමිරාජ කියන නමින්. 7:27 වෙනකොට මං විජය නිෂ්පාදනයෙන් මතක් කරන්න ඕනේ, ඔයා උදේ කෑම වේලේ ඉඳලා දවසට කෑම වේල් ප්‍රධාන වශයෙන් 3:30 අඩුතරම ගෙදර පිළියෙල කරනවා ඇති නේද? රසට කෑම ටික හදාගන්න ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. අදත් කෑම ටික රස කරන්න විජය කුළුබඩුවයි.

හතයි විනාඩි 30කයි වෙලාව. ඊගත ටිකට් එකේ වාසනාවන්ත අංක ටික කියන්න යන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැනවා මේ වෙනකොට දැනුවත් නේද? මොනවද ජාතික ලොතරැයි මණ්ඩලය ගැනවා දැනුවත් කියලා මම පොඩ්ඩක් මතක් කරලා ඉන්නද? රටේ සංවර්ධනය වෙනුවෙන් නේද? ඉතින් සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය වාගෙන් ගන්න රුපියල් 40 ටිකට් එකක් ගන්නකොට රුපියල් 40ක් ගන්නේ. ඒ 40න් ගොඩාක් වැඩ කරනවා. ඊට අමතරව ජාතික කාර්යතාවයන් වලදී විශේෂම මේ දවස්වල ඩෙංගු මරණ ක්‍රියාන්විතයේ ඉන්නවා. ඉතින් අවශ්‍ය කරන දේවල් විශේෂම කසල බඳුන් වගේ දේවල් ප්‍රදානය කරනවා. පළාත් පාලන ආයතන වලට තව ගොඩාක් ඒවා කරන ඕගලන්ට තෑගි දෙනවා. තෑගි දෙන ඒවා මම කියන්නම්. මේ ලොතරැයි ප්‍රතිඵල කියලා ඉවර වෙලා. මහජන සම්පත ආරක්ෂරයත් එක්ක අංක 1, අංක 3, අංක 6, අංක 5, අංක 9 සහ අංක 1 ජැක් රහයි ප්‍රතිඵලය. ඒ වගේම ගොවිසත ගත්තනම් කී අක්ෂරයත් එක්ක අංක 44, අංක 46, අංක 63 සහ අංක 74. මෙගා පව ගත්තනම් X අක්ෂරයත් එක්ක අංක 20 ප්‍රසාද අංකයේ ජයංක අංක 31, අංක 37, අංක 55 සහ අංක 71. ධන නිධානය ගත්තනම් අන්න බලන්න ඔයාගේ ටිකට් එකේ තියෙනවද කියලා මේ අංක ටික. ඒ අක්ෂරත් එක්ක අංක 15, අංක 18, අංක 22 සහ අංක 82. හඳහන ලොතරැයිය ඊයේ දවසේ 1556 වන දිනුම් භාරයේ දිනුම් මැද්දේ කටක ලග්නයේ තියෙන්න ඕනේ. ජයග්‍රහය අංක අංක 43, අංක 46, අංක 52 සහ අංක 58. ඒ වගේම අද සම්පත ගත්තනම් අංක 9, අංක 1, අංක 5, අංක 9, අංක 1, අංක 6, අංක 5, අංක 9, අංක 1 ආර අක්ෂරය සහිතව. ඒ වගේම NLB ජය ලොතරැය ගත්තනම් ඕ අක්ෂරයත් එක්ක අංක 1, අංක 1, අංක 7, අංක 5 ජයග්‍රහයි ප්‍රතිඵලය. ඒ වගේම සුබ දවසක් ලොතරැය ගත්තනම් මේෂ ලග්නයේ සහිතව ජයග්‍රහය අංක අංක 8, අංක 18, අංක 39යි වාසනාවන්ත ප්‍රතිඵලය බවට පත් වෙලා තියෙන ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් ඔයාව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් බවට පත් කරනවා. ඉතින් ඒ අවස්ථාව මගහැරගන්න එපා කියලා මතක් කරන්නේ. මේ දවස්වල වැඩිපුර ටිකට් එකක් ගන්නව නම් ගන්න ඕනේ මහජන සම්පත. රටේ සංවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනය වගේම රාජ්‍ය සේවය පවත්ව ගන්න රජයේ ඒකාබද්ධ අරමුදල මේ වෙනුවෙන් ඍජුවම දායකත්වයේ දෙන ගමන් අවුරුද්දේ 2025 අවුරුද්දේ විතරක් වඩ මතක් කරන්න ඕනේ. සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, සුපිරි මෝටර රථ හිමිකරුවෙක්, ඒ වගේම රුපියල් 125 ජයග්‍රාහකෙක්, ජයග්‍රාහකින් 300ක්, එක්කෙනෙක් නෙමෙයි 300ක්, 300කට වැඩි. රුපියල් 110 ජයග්‍රාහකින් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට වැඩි පිරිසක්. ඒ වගේම යතුරුපැදි, රන්කාසි, වවුචර්පත් හිමි වාසනාවන්තයින් රට පුරා බිහි කරලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් මේ 2025 වර්ෂයේ ඒකාබද්ධ අරමුදල රුපියල් කෝටි 220කට වැඩි මුදලක් දීලා තියෙනවා. එතකොට මේ වර්ෂයේ මේ වෙනකොට 10 සුපිරි ත්‍යාගලාභිය මහජන සම්පත අනුරාධපුර පැත්තෙන් පහුගිය දවසකනේ බිහි කරේ මතක ඇති. කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට්පත් ගොන්නෙන් තමයි බිහි කළේ. ඉතින් ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. උපරිම උත්සාහ කරන්න මේ ටිකට් එකක් අරගෙන මේ දිනන්න තියෙන අවස්ථාව මගහරගන්න නැතුව ඉන්න. මොකද ගොඩාක් වෙලාවට ටිකට් එකක් ගත්තේ නැහැ කියලා කියන්නේම ඔයාට අවස්ථාවක් ගැන හිතන්නවත් බෑ. රුපියල් 40යි බලන්න අද දවසේ කොහේ හරි තැනකදී ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජිතයෙක් හම්බුනොත් ටිකට් එකක් ගන්න.

0: වෙලාබුදේ 7:43.
1: ඔබ වෙතගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: 7:43 කියලා වෙලාව කිව්වේනේ. අහුණනේ වෙලාව. හරියට අහුණනේ. හරි. අපි ඉරාන ඊශ්‍රායල් සහ ඇමරිකා ප්‍රශ්නේ දිහා චුට්ටක් බලලෙමු. ඊයේ දැක්කද මේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණු ෆොටෝ එකක් තිබුණා. ඒකේ හිටියා ග්‍රැෆික් එකක් හදලා දාලා තිබ්බයි ඒ වෙලෙන්. ඉරාන රජය තමයි මේ ප්‍රකාශයට පත් කරේ. ජෑම් ඊ ජෑම් කියන පුවත්පතට අල් ඛමේනි එරට හිටපු උත්තරීතර නායක අල් ඛමේනිගේ අවමංගල්‍ය ඡායාරූපයක් එක්ක තමයි තිබ්බේ පලිගැනීම ළඟදීම පැමිණේ කියන ශීර්ෂ පාඨය. ඒ කියන්නේ මොජ්තබා ඛමේනි කියනවා තාත්තා මරපු එකට පලිය ගන්නවා කියලා. ඉතින් ඒක තමන්ගේ ජාතියේ කැමැත්ත කියලාත් මේ පුවත්පතේ සඳහන් කරලා තිබුණා. මෙතන තියෙන ලොකුම කතාවට කතාබහට ලක් වෙන කාරණාව තමයි විශේෂ ග්‍රැෆික් රූපයක් ප්‍රකාශයට පත් කරලා තිබුණා. එතකොට මේ ඒකේ තිබුණේ ඒකේ හිටියා 13 දෙනෙක් යුරෝපීය දේශපාලන නායකයෝ හමුදා නායකයෝ ඇතුළු 13 දෙනෙක් සිරකරුවන්ගේ ඇඳුම් ඇඳගෙන මේ ෆොටෝ එකේ දාලා තිබ්බා නළල මත ඉලක්කගත අර සලකුණේ කියන්නේ අර වෙඩි තියෙනකොට මෙහෙම ඉලක්ක ගන්නකොට යන සලකුණක් තියනන්නේ ඒ වගේ සලකුණකුත් එක්ක. මෙතන ඉන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප්, බෙන්ජමින් නෙතන්‍යාහු, මාකෝ රූපියෝ, ඒ වගේම පීටර් හෙක්සෙත්, එමානුවෙල් මැක්‍රෝන් එයත් ඉන්නවා, කිය ස්ටාම, ජෝර්ජියා මෙලනි, ට්‍රම්ප්ගේ පවුලේ මෙලනියා, ඒ වගේම තව කවුද ෆෙඩරික් මර්ස් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් 13 දෙනෙක් ටාගට් කරලා තියෙනවා. ඉතින් තමන්ගේ තාත්තා ඝාතනයට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා කියලා මොජ්තබා ඛමේනි ප්‍රතිඥා දීලා තියෙනවා කියලා කියනවා. ඉතින් මේ පුවත්පත එක්ක පළවෙච්ච මේ ග්‍රැෆික් නිර්මාණය මේ ලැයිස්තු ඉරාන රජයේ නිල නිවේදන වලින් පරිබාහිරව පළවෙච්ච එකක් කියලා කියන්නේ. කියන්නේ ඔෆිෂියල් ස්ටේට්මන්ට් එකක් කියන එක නෙවෙයි. නමුත් මේ ඔක්කොම මැද කවුද මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා කිව්වා මේ පාර අපි තදටම රිදෙන්නම ගහනවා කියලා. ඉතින් අපි ඔවුන්ට ඉතාම තදින් පහර දීමට දැන් සූදානම්. එහෙම කියලා කියන අතර කිව්වා ඛමේනි මොජ්තබා ඛමේනි තාත්තගේ මලගෙදර ආවේ නෑනේ. මතක ඇති වාට අනිත් පුතු දෙන්නම ආවා. නමුත් මෙයා ආවේ නැහැ. ඒක එක්ක ඒකත් කෝඩ් කළා ට්‍රම්ප් මහත්තයා කියලා තිබ්බා. එයා එන්න විදිහක් නැහැ. එයා 99%ක්ම මේ වෙනකොට එයා විවර කරලා තියෙන්නේ කියලා. ඒකෙන් නොකියා කිව්වේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ ජනාධිපතිවරයා මේක කිව්වේ ෆොක්ස් නිවුස් එකත් එක්ක සමුක සාකච්ඡාවකට ආවට පස්සේ. එයා කිව්වා එතෙන්දි කිව්වා මේ ඉරානයේ නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ගුවන් ආරක්ෂක පදවි සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා කියලා. ඒ වගේම ඛමේනි මොජ්තබා ඛමේනි ගැන හුවම කිව්වේ ආසියට 90%ක් මේ වෙනකොට ඉවරයි කියලා. එතනින් අදහස් කරේ මේ වෙනකොට ප්‍රහාර වලින් තුවාල ලැබලා ඉන්නවද නැත්නම් මිය ගිහිල්ලාද එහෙම මොකද්ද හරියට කිව්වේ කියලා හිතාගන්න බෑ. නමුත් මේකත් ජනාධිපතිවරයාගේ දේශපාලන ප්‍රකාශයක් විදිහට මාධ්‍ය උපුටා දක්වලා තිබුණා. ඒ කොහොම වුණත් රණ්ඩුව දිගටම යනවා. රණ්ඩුවේ නරකම තැනට මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ කියන එකයි දේශපාලන විචාරකයෝ කියන්නේ. මේ සාම කතා ඒ වගේම සාම ගිවිසුම් අත්සන් කරගෙන ඉරානය මේකට වෙලා ගත්තා කියලා කියනවා සමහරු. ඒ කියන්නේ සන්නද්ධ වෙන්න අවශ්‍ය කරන සැලසුම් සකස් කරන්න ඇමරිකාව පැත්තෙන් ආපු ඒ සාම කතාවට එකඟ වෙලා ඒ අය යම් කිසි වෙලාවකින් පොඩි විවේකයක් අරගෙන ආයි ලෑස්ති වෙන්නේ මේක ඉවරම කරලා දාන්නද කියලා සමහරු මේ සම්බන්ධව බොහොම කුතුහලයෙන් කතා කරනවා. ඒ කොහොමුණත් ප්‍රශ්නේ අපි ළඟින් ඉවර වෙනවා කියන්නේ එක නඩුවක් නේ. අපිට බලපෑමක් තියෙනවනේ කොහොම. ඉතින් 7:47 වෙලාව ලෝක දේශපාලනය ගැන තවදුරටත් හොයන්න බලන්න නේද? මොකද ලෝක දේශපාලනය කියලා කියන්නේ අපි දැන් අපි කිය මොකද ගෝලීය වශයෙන් අපි ගෝලීයකරණයට ලක් වෙලා තියෙන රටක් විදියට නේද? ඒකට හසු වෙලා ඉන්න ඒකත් එක්ක ඉස්සරහට යන්න වෙලා තියෙන රටක් නේ අපි දූපතක් වුණාට. ඒ නිසා ඒ වගේ කාරණා වැදගත්.

0: මිනිස්සෙකු පිට නැගි අසරුවෙකි නේද? ඒ බර ගෙයි වහලෙට බරකි. වහලෙට එහෙම බර දෙන්න බෑ. වහල කියන එකට එහෙම අනවශ්‍ය බරක්. අපි දැන් අපි කියන්නේ අපි ඔළුවට අනවශ්‍ය බරක් ගන්න. ඒ වගේ තමයි වහල කියන එකත් බොහොම නිදහසේ බොහොම පිළිවෙලට නේද? අපේ හිසට ඉහළින් තියෙන කිසිම දෙයක් එහෙම අපිට බරක් වෙන්න බෑනේ. ඒක වෙන්න බෑ. හරි. වහල ගැන කතා කරගෙන මම කියන වාට ගෙදරට ඕන කරන ලස්සන වහලයක් හදනකොට ඔයා දානවා ෂීට් එකක්. මොකක්ද දාන ෂීට් එක? රයිට්. රයිනෝ රූෆින් ප්‍රීමියර්. ඒක තමයි අලුත් එක. මෙච්චර කල් දාලා තියෙන රයිනෝ රූෆින්. දැන් සාමාන්‍ය ෂීට් එක දැන් තියෙන්නේ රයිනෝ රූෆින් ප්‍රීමියර්. මොකද්ද මේකේ විශේෂත්වය? හා, මැටි ලේයර් එකයි උඩ ජල විකර්ෂක ආලේපණයයි තියෙනවා. හරි. එතකොට උඩ පැත්ත පරිස්සම් වෙනවා ජල විකර්ෂක ආලේපණය. ඒ කියන්නේ වැස්සෙන් ඔය දියසේවල වගේ පාසි වගේ දේවල් වලින් දුර්වර්ණ වෙනනේ අවපහ ගැන් වෙන ඒ කොම ඒ පැත්ත බලා ගන්න උඩ පැත්ත බලා ගන්න ජල විකර්ෂක ආලේපය යටින් මැටි ලේයර් එකක් තියෙනවා. ඒකෙන් උණුසුම මේ ගෑතුල්ට දෙන එක අඩු කරලා දෙන්න. හරි. ඒ වගේම ලස්සනයි පෙනුමයි. හරි. එතකොට දැන් මේක ගන්න පුළුවන් දැන් අවුරුදු 60ක් නේ රයිනෝ කියන නමට අවුරුදු 60ක්. ඉතින් ලේසි පාසු ගමනක් නෙමෙයි මේ ඇවිල්ලා ඉන්නේ. කවදාත් හොඳම ප්‍රොඩක්ට් එකක් හොඳම සිවිලි තහඩුවක් එහෙම නේද කියන්නේ රයිනෝ ෂීට් එකක් දෙන්න ඒගොල්ලන් හැමදාමත් කල්පනා කරා. ඉතින් දවසින් දවස ඒගොල්ලොත් අප්ඩේට් ලෝකෙත් එක්ක ගැලපෙන අලුත් දේවල් එකතු කරනවා මේ ෂීට් එකට. රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන මේ ෂීට් එක වඩ ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් තුන් ගුණයක් විතර අර සාමාන්‍ය ෂීට් එකට වැඩිය මේකේ ඔය වතුර අපි කියන්නේ පෙඟෙන මට්ටම කියන වතුර අල්ලන්නේ නැහැ මේකට. වැහි වතුර වැටුණාට පස්සේ ඒක ෂීට් එකේ ඉක්මනටම ඉවත් වෙලා යන නිසා ෂීට් එකට බරක් ඉන්නේ නැහැ. ෂීට් එක පෙඟෙන ගතිය අඩුයි. මේ කියන කාරණා සියල්ල ගැන හිතලා තමයි මම කියන්නේ ඔයාලට රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක දාන්න කියලා. ඉතින් ළඟම තියෙන රයිනෝ ඒජන්ට් ළඟට යන්න කියලා කියන ප්‍රීමියර් ෂීට් එක දෙන්න කියලා. මොකද මේක මාකට් එක වැඩිම මේ දවස්වල මේ ෆාස්ට් මූවිං ෂීට් එක. මොකද ගොඩක් අය මේ ටෙක්නොලොජි එකට කැමති, මේ තාක්ෂණයට කැමති, ඒගොල්ලෝ කැමති. ඉතින් ගේ ඇතුළ කූල් වෙනවා නම් මැටිආලේපනයක් එක්ක ලස්සන පෙනුමක් එක්ක ඔක්කොමත් එක්ක වාගේ ගෙදරට මේ දවස්වල දැන් අවරශ්මිය එන්න වැඩි වෙනකොට ඉතින් ගෙදර ෂීට් එකෙන් මේක කන්ට්‍රෝල් කරගන්න වෙනවා අපිට. මොකද අපිට බෑනේ දැන් කොහි හරි ගිහිල්ලා ඉන්නද අපිට තියනවද මේ වෙන කොහේ හරි ශීත පලාතක තව ගියක් නැහෙනේ. ඔය තියෙන තැනව තමයි මොකක් හරි විසඳුමක් හොයාගන්න වෙන්නේ. ඒ රයිනෝ රූෆින් ගැන මම මතක් කරේ. ඒ වගේ මම ඔයාලට මෙතනදිම කියන්නම් RDB බැංකුව ගැන. ඊයේ දවසේ අලුත්ම ශාඛාව ආරම්භ කළා. එතකොට අලුත්ම ශාඛාව කියලා කියන්නේ දැන් ශාඛා ගණනාවක් 250කට වැඩි ප්‍රමාණයක් තියෙනවා RDB එකේ. ඊයේ මැදිරිගිරිය බ්‍රාන්ච් එක තමයි අලුත් තැනකට අරගෙන ගියේ ගරු සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ඉතින් ඒ වගේ මැදිරිගිරිය ශාඛාව වගේ තවත් ශාඛා ගණනාවක් තියෙනවා රට පුරා. මේ දවස්වල FD එකට හොඳම රේට් එක දෙන RDB එක ගැන මම මේ කිව්වේ. ඉතින් හොඳ පොලි අනුපාතිකයක් එක්ක වාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන හොඳම තැන, හොඳ සේවාවක්, හොඳ සර්විස් එකක් දෙනවා. ඒ විතරක් නෙමෙයි, වාගේ සල්ලි වලට හරි පරිස්සමක්, රාජ්‍ය සුරක්ෂිතතාව සහිතව RDB බැංකුවෙම ගිහිල්ලා සල්ලි ටික තැන්පත් කරන්න කියලා මතක් කරනවා. බ්‍රේක් එකක් අරන් ඉන්නම්. ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ පැයට යන්න. 7:53.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: සතියේ දිනබල රාත්‍රී 7ට ලක්කනේ
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: ලකන්ඩ රේඩියෝ ITN
3: උදේ 8 වෙනි තව විනාඩි 4ක් තියෙනවා උදේ තේක තාම ගත්තේ නැද්ද ඒක අරගෙන ඔෆිස් එකට එන්න නේද ඊට පස්සේ උදේට කන්න උදේ කිරිවීදුරුවක් රස බලනවා කියලා කියන්නේ ඒක රසයට වැඩිය හිතන්නේ ගුණාත්මක බව. ඉතින් බඩගින්න කියන එක නේ උදේ කෑමේක වාඩ පොඩ්ඩක් පරක් වෙනවා වගේ නම් වාඩ පුළුවන්කමක් තියෙනවා කිරිවීදුරුවකින් ඒක පොඩ්ඩක් නේ තව පොඩ්ඩක් කාලය එක්ක අල්ලගෙන යන්න හරි. පැලොත්ත කිරිවීදුරුවක රස ශ්‍රී ලාංකේය අභිමානයත් එක්ක වාඩ එකතු කරගන්න කියලා මතක් කරනවා. පැලොත්ත නිෂ්පාදන ආයතනය අපේ රටේ අපේම නිෂ්පාදන ආයතනයක්. ඉතින් කිරිගොවීන් 30,000ක් විතර වැඩ කරන අලෙවි නියෝජිතයෝ ඊට පස්සේ ඒකේ වැඩ කරන සාමාන්‍යනේ ස්ටාෆ් එක මේ ඔක්කොමත් එක පැල්වත්ත කියලා කියන්නේ අපිට හොඳ සර්විස් එකක් දෙන තැනක්. ඒ පැල්වත්ත නිෂ්පාදනය ගැන මතක්

0: Good morning, සුබදාසනක්. වෙලාව උදෑසන 8යි විනාඩි 3යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

සුබදසනක් අපි හටයි විනාඩි හය වෙනකොට නේද අද අපි අටයි හයයි දෙවනි පැයට අවිල්ල ඉන්නේ මේ දවස්වල අධික උණුසුම ගැන මම මේ කලින් පැය පටන් ගන්නකොට මතක් කළා වගේම තමයි මතක් කරන්න ඕනේ මේ ඒකට යුරෝපය කොහොමද සූදානම් වෙන්නේ කියලා සූදානම් වෙන එක පැත්තකින් තියන්නකෝ දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා එහෙම දැන් මේ පවතින උෂ්ණත්වය ඉහළ යාම කියන එකට අපිට ගේ ඇතුළේ අපිට කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ සමහර විට අපිට ෆෑන් එකක් දාලා AC එකක් දාලා එහෙම නැත්නම් ඊට පස්සේ ජනෙල් දොරවල් ටික දිවා කාලයේ හොඳට විවෘත කරලා තියලා රාත්‍රී කාලයේ වෙනකොට මේ අර ගේ ඇතුළට එන උණුසුම නේද කන්ට්‍රෝල් කරගන්නේ අවශ්‍ය කරන විදිහට. ඒ කොහොම හරි එහෙම නැත්නම් නිතර නිතර ස්නානය කළා වතුර වැඩිපුර පානය කළා දියර වර්ග වැඩිපුර පානය කළා අවුවට නොයා ඉඳලා ඔය කියන කොයි විදියට හරි අපිට පුළුවන්කමක් තියෙනවා යම් කිසි මට්ටමකට මේක පාලනය කරගන්න. හැබැයි ඔයාලට මතක මේ පොඩක් පොඩි අමුතු දෙයක් මතක් කරන්නම් මේ දවස්වල යුරෝපය මේකට ලෑස්ති වෙන විදිය ටිකක් වෙනස්. ඒ අය චීනෙන් ගොඩාක් ඉලෙක්ට්‍රොනික උපකරණ විශේෂයෙන්ම මේ සිසිලන නේද උපකරණ ගෙන්වන්න තීරණය කළා තියෙනවා යුරෝපයට මේ දවස්වල. ඒ කියන්නේ යුරෝපයට කියලා විතරක් චීනය හදනවලු වෙනම ස්ටොක් එකක්. දැන් ගිය අවුරුද්දට මේ අරගෙන ගිය දේවල් අපි හිතමුකෝ උපකරණ 80,000ක් විතර අරගෙන ගියා කියලා මේ පාර 1,02,000කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් සමහර කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වෙමින් තියෙනවා කියලා කියනවා. ඉතින් වැඩිපුරම මොනවාද ශීතකරණ ඊට පස්සේ AC යන්ත්‍ර අතේ ගෙන යා හැකි මේ සිසිලන කියනවර පොඩි ඒවා තියෙන ඔය විශේෂම චීනයේ වගේ රටවල වල මේවා තියෙන පොඩි ප්ලාස්ටික් එකක් මතකද දැකලා තියෙනව නේද අන්න ඒ වගේ ඒවා. ඉතින් මේ නිසා මේ යුරෝපය වෙලාගෙන තියෙන දැඩි උණුසුම් කාර්යකාරී වාතාවරණයට විසඳුම් හොයමින් ඒගොල්ලෝ මේ වෙනකොට බොහෝ දේවල් කරනවා කියන එකයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් අපිටත් ඒක මොකද ප්‍රවෘත්තියක් මොකද්ද සාමාන්‍යයෙන් යුරෝපයේ ගොඩාක් කාලගුණ විපර්යාස වලට සූදානම් වෙනවා විවිධ විදිහට විවිධ කාලවල අවුරුද්දේ විවිධ අවස්ථා වලට ඒගොල්ලෝ මුහුණ දෙනවා. ඒ කොහොමනත් මේක ටිකක් වෙනස්ම විදිහ එකක් මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක ලෝකයේ ආර්ථිකයේ සම්බන්ධවත් ටිකක් හැරවුම් ලක්ෂයක් විදිහටයි කියන්නේ. ඒ කියන්නේ චීනය කවදත් මේ වගේ දේවල් නිෂ්පාදනය කරා නමුත් ඒගොල්ලන්ගේ දැන් කර්මාන්ත ශාලාවල බහුල වශයෙන් මේ වගේ දේවල් නිෂ්පාදනයට වැඩි අවස්ථාවක් කාලයක් වැය කළ තියනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. එතනනුත් අවසානයේ චීනේ තමයි චීනේ ආර්ථිකයල තමයි හොඳ වෙලා තියෙන්නේ. අපි අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ. මේ පැයට එනකොට අපි තව දේවල් කතා කරමු. අපිට තව කතා කරන්න වෙලාව තියෙනවනේ. එමනම් විජය නිෂ්පාදනය මතක් කරලා යන්නම්. උදේ පාන්දර කැම ටික රස කරන විජය. ඉතින් කෝපි එකක් තේ එකක් පොල් සම්බෝලයක් හදනකොට මිරිස් කුරු ටිකක් දැම්මත් ගම්මිරිස් කුරු ටික දැම්මත් විජය තියෙන නමින් එකතු කරන්න. ඒ වගේම ලුණු පොල් කට්ටි ඉඳලා ඉස්සර නම් ලුණු පොල් කටු තිබුණා දැන් එහෙම නැහැ. ලුණු ඇටේ ඉඳලා විජය කියන නම වාගේ කුළුබඩු පාවිච්චියේදී මොකද ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පෙළක් විජය නිෂ්පාදන කියලා කියන්නේ.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ලුකයියා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට.
3: සුපුරි
2: ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොමඩින් ඉස් ඇලි
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: අටයි විනාඩි 26 වෙලාව සුබදාසන කවි හවේ දෙවනි පැය ඉන්නේ මතක් කරන්න ඕන ඩෝම මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කිව්වම ලංකාවේ අද්විතීය සන්නාමයක් ඔයා දන්නවා හා ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සෑහෙන තාක්ෂණික වශයෙන් මෙවලම් එකතු කරපු ආයතනයක් විදිහට තමයි මාක්ස්පෙන් ගෲප් එක ගැන සම්බන්ධ කරගන්න අවස්ථාවක් තියෙන්නේ කියන අපේ මේ කතාබහට ලංකාවට 2016 විතර ඒගොල්ලෝ ඩෝම මැෂින් එක අරගෙන එනවා එතනින් පස්සේ ලංකාවේ බොහෝ තැන්වලදී කෘෂිකාර්මික වශයෙන් වැදගත් වන බොහෝ දේවල් කරන්න මාක්ස්පෙන් ගෲප් එකට අවස්ථාවක් ලැබිලා තියෙනවා ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා දැන් අලුතෙන් ඔයා අලුත් සේවකයෙක් විදිහට සම්බන්ධ වෙනවා නම් විශේෂයෙන්ම අලුතෙන් රස්සාවක් හොයන කෙනෙක් නම් ඔයාලට අවස්ථාවක් තියෙනවා මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න විශේෂයෙන්ම ඒගොල්ලෝ අබාර්තු ගණනාවක් ගැන ලෝකෙට කිව්වා මං කියන්නේ මාත් එක්කම එකතු වෙලා ඕගලන්ට කිව්වා ඉතින් ඒ අවස්ථාව ගන්න පුළුවන්කමක් තියෙනවා 011 6779 579 011 6779 579 එහෙම නැත්නම් ඔයාලට පුළුවන්කමක් තියෙනවා තනි එලිවේටේ කණුව එහෙම නැත්නම් කණු දෙකේ එක අරගෙන ඔයාට ස්වයංක්‍රීය වීකිටීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න පුළුවන් නම් ඔයාගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් නම් ඔයාට තව කීප දෙනෙකුට ජොබ් එක දීලා නේද ව්‍යාපාරිකයෙක් විදියට ගොඩනගන්න අවස්ථාවක් තියෙනවා නම් ඒ වෙනුවෙනුත් කතා කරන්න ඕනේ 011 6279 011 6779 579 කියන නම්බර එකට. ඒ මතක් කරේ ඩෝම ගැන ඒ වගේම තමයි RDB බැංකුව ගැන මම ඔයාලට කිව්වා. ලංකාවේ මේ වෙලාවේ FD එකට දෙන හොඳම රේට් එක දෙන්නේ FD එකට දෙන හොඳම රේට් එක දෙන්නේ RDB බැංකුව. ඉතින් ලංකාව පුරා බ්‍රාන්චස් 250කට වැඩි ප්‍රමාණයක් තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ගනුදෙනුව කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා මතක් කරනවා. රාජ්‍ය සුරක්ෂිතතාව සහිතවයි RDB බැංකුව ඔයාගේ මේ ගමනට හයියක් වෙන්නේ. ඉතින් අතේ සල්ලි ටිකක් තියෙනවා නම් වෙන බැංකුවක දාලා තියෙනවා නම් FD එකට හරියමන් රේට් එකක් හම්බෙන්නේ නැත්නම් RDB බැංකුවට යන්න. ඒ වගේම රයිනෝ රූෆින් ගැන මම කිව්වා. රයිනෝ රූෆින් කියලා කියන්නේ මේ වෙලාවේ ෂීට් එකක් සම්බන්ධ ලෝකේ මොකක් හරි අමුතු විදිහේ තාක්ෂණයක් තියෙනවා නම් අලුත් අප්ඩේටඩ් වර්ෂන් එකක් තියෙනවා නම් ඒක ලංකාවට අඳුන්වා දෙන අවුරුදු 60ක් තිස්සේ වාගේ විශ්වාසය දිනාගත් නම තමයි රයිනෝ රූෆින් කියලා කියන්නේ. රයිනෝ රූෆින් දැන් මේ දවස්වල මැටි ලේයර් එකක් සහිතව ෂීට් එකේ යටි පැත්තේ මැටි ලේයර් එකක් සහ උඩ පැත්තේ ජල විකර්ෂක ආලේපනය සහිතව ෂීට් එක අඳුන්වා දීලා තිනෝ. මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ වැහි වතුර උඩ පැත්තට වැටෙන නේද වහලේ ඉහළ පැත්තෙන් වැටෙන වතුර ටික ෂීට් එකේ රැඳෙන්නේ නැතුව ෂීට් එකට බරක් එකතු කරන්නේ නැතුව ෂීට් එක පෙඟෙන්නේ නැතුව දියසෙවල බැඳෙන්නේ නැතුව පාසි බැඳෙන්නේ නැතුව අවලස්සනක් එකතු කරන්නේ නැතුව ෂීට් එක මතු පිටින් ආරක්ෂා කරන්නේ ජල විකර්ෂක ආලේපය නිසා. ඒගොල්ලෝ යටි පැත්තෙන් මැටි ලේයර් එක නිසාත් ෂීට් එක පරිස්සම් වෙනවා. ඉතින් ෂීට් එක පරිස්සම් වෙනවා කියලා කියන්නේ එක පැත්තකින් දැන් වාගේ උණුසුමට මේ දවස්වල පවතින කාලගුණ විපර්යාස නිසා එල් නිනෝ නිසා අපි එන්නේ එන්නම අපි කියන්නේ උණුසුම් කාලගුණයකට ලෑස්ති වෙනවා කියලා. අන්න ඒකටද මන්දා රයිනෝ රූෆින් කලින් තියාම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් රයිනෝ රූෆින් කියලා කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් වැඩිපුරම මිලදී ගන්න ෂීට් එක බවට මේ වෙනකොටත් පත් වෙලා තිනවා. ඉතින් ඒජන්ට් කෙනෙක් ළඟට ගිහිල්ලා වට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔය මැටි ලේයර් එක කියලා කියන්නේ විශේෂයෙන්ම උෂ්ණත්වයේ විතරක් නෙමෙයි, ඔයාගේ ෂීට් එකේ ඇතුල් පැත්තේ පෙනුම ගේ ඇතුළට ලස්සන පෙනුමකුත් එකතු කරන ෂීට් එක. ඉතින් රයිනෝ රූෆින් ගැන මතක් කරේ. 8යි විනාඩි 29 යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: අතයි විනාඩි 33යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: ටච් ස්ක්‍රීන් එක දැන් ලෝකේ නේද සෑහෙන මොනවටද අපි ටච් එක පාවිච්චි නොකරන්නේ. දැන් චීනය ආයෙත් ඒගොල්ලන්ගේ තාක්ෂණය කියන්නේ චීනය විසින් මෝටර රථ නිෂ්පාදනයේ හැරවුම් ලක්ෂයක් මේ වෙනකොට ක්‍රියාත්මක කියන්නේ කළවසන්නේ කියන්නේ ඒගොල්ලෝ සෑහෙන දේවල් ලෝකේ කරලා තියෙනවා. ඔය චීනය විසින් මෝටර රථ නිෂ්පාදකීන් සඳහා අලුත් නීතිමාලාවක් මේ වෙනකොට පනවලා තියෙනවා. ඒ අනුව වාහනවල ආරක්ෂාවට ඍජුවම බලපාන අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් 19ක් නැවතත් භෞතික බොත්තම් physical buttons තුලට අන්තර්ගත කරන්න කියලා මේගොල්ලෝ මේ නීතිය ගැනලා තිනවා. ටෙස්ලා සමාගම ප්‍රමුඛ කරගෙන චීනයේ ප්‍රධාන විද්‍යුත් වාහන සන්නාම රසක් විසින් මෑත කාලීනව මෝටර රථවල ප්‍රධාන පාලන බොත්තම් ඉවත් කළා. ඒවා විශාල ස්පර්ශක තිර ටච් ස්ක්‍රීන් කියලා කියන්නේ ඒවට. මොනවද ස්පර්ශක තිර? එහෙම කිව්වම අපිට ළඟ නැහැ. එතකොට ටච් ස්ක්‍රීන් වෙත සීමා කළා. එතකොට චීන රෙගුලාසි මේ බලධාරීන් පෙන්වා දෙන්නේ ස්පර්ශක තිරයක් ක්‍රියා විරහිත වුණොත් දෝෂයකට ලක් වුණොත් රියදුරා අනතුරක වැටීමේ අවදානම අනිත් වෙලාවට වැඩිය බටන් එකකට වැඩි කියලා. ඉතින් ඒ නිසා ඒ අවදානම මගහරව ගන්න තමයි අලුත් රූල්ස් ගෙනල්ලා තියෙන්නේ. මේ නිසා රියදුරන්ට මාර්ගයෙන් දැස් ඉවතට නොගෙන ඉතා පහසුවෙන් රථය පාලනය කිරීමට අවස්ථාවක් හම්බ වෙනවා. මේ නව නීතිය යටතේ හැරවුම් සංඥා ලාම්පු ටර්න් සිග්නල් අපි හරවනකොට දාන්න හදිසි අනතුරු සංඥා ලාම්පු හසාඩ් කියලා කියන්නේ. ඊට පස්සේ හෝන් එක, ගිය පද්ධතිය, ඊට පස්සේ වයිපර්, ස්වයංක්‍රීය කවුළු, පවර් වින්ඩෝස්, හදිසි ඇමතුම් පද්ධති සහ විද්‍යුත් වාහන ක්‍රියාවිරහිත කරන ස්විචය, ඉවි පවර් ඔෆ් ඔන් ඔෆ් එක නේ ඒක. ඒ වගේ අත්‍යවශ්‍ය උපාංග සඳහා භෞතික බොත්තම් ලබා දීම අනිවාර්ය කරලා තියෙනවා. දැන් හරිනේ ටච් ස්ක්‍රීන් එකේ හිටිය දැන් ඇති. ඉස්සර මෙහෙම නැග්ගා ටච් කරගුවන් ඒසි වැඩ, ටච් කරගුවන් ඔක්කොම වැඩ, මාර ජොලි. හරි, මීට පෙර වාහනවල සංගවා ඇති දොර හැඬල, ඉස්සර ඩෝ එකේ හැන්ඩල් එක හංගලානේ තිබ්බේ, හිඩන් ඩෝ හැන්ඩල්ස් නේ තිබ්බේ, මේවා ඉලක්ක කරගනිමින් පැනවු නීතියෙන් පස්සේ චීනය විසින් හඳුන්වා දුන් මේ නව රෙගුලාසි 2027 ජූලි පළවෙනිදා ඉඳලා නිල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දැන් මේ දවස්වල චීනය හදන වාහන වල ටච් ස්ක්‍රීන් හදන්නේ නැහැ 2027 මාකට් දාන්න. එතකොට අර කියන මැනුවල් බටන් එක හදන්නේ. දැන් ඔයාලට තේරෙනවද ආයි අපි ලෝකය සමහර දේවල් එක්ස්පෙරිමන්ට් කරලා ආයි අනිත් පැත්තට යමින් ඉන්නේ. ඕමම ගිහලා ආයි පෙට්‍රල් වාහනේටත් ඒත් දන්නේ. ආයි ගල්ලංගුරු කෝච්චියට ඒත් දන්නෙත් නැහැ කියලා හිතන්න එපා. ඒ එච්චර පඩුතනක හිතන්න එපා. මේක ආරක්ෂාව ගැන හිතලා, රියදුරන්ගේ ආරක්ෂාව ගැන හිතලා, එතකොට යන පාර යන මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතලා මේක පොදුවේ ගත්තම අනතුරු වලක්ව ගන්න ගත්ත හොඳ ඩිසිෂන් එකක්. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් මේ ටච් එක හොඳයි නැනේ, ලේසියිනේ. හැබැයි ඉතින් ඒගොල්ලෝ ඉතින් අපිට වැඩි විශේෂඥයෝනේ. ඒව ගැන හොඳට හිතලා බලලා හොයලා බලලා තමයි කියලා තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ එන වාහනයක් පැදගෙන මෙහෙට වෙලා ඉන්න නැද්ද මං කියන්නේ. හරි, මේ දැන් ඔය වාහනේ කතා ගැන කතා කරමු වෙනද කියන්නේ. දැන් ඔය හිතනවා ටයර් එක ගැන අපි හිතන්නේ නැති කොච්චර ඒවා හිතනවද ටයර් නිෂ්පාදකයෝ නේ. දැන් මං ඔයාලට කිව්වා ඔය සියට් ටයර් එක අලුත් එක ග්‍රිප් X5 ටයර් එක, ඒක කොහොමද තාක්ෂණය පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ත්‍රෙඩින් පැටර්න් එකේ වෙනස්කම නිසා නේ ටයර් එක ගෙවෙන්නේ නැහැ කියලා කිව්වා, එක්ස්ට්‍රා මයිලේජ් එකක් සඳහා. දැන් සියට් කියලා කියන්නේ ලෝක කියන්නේ ඉතාම ඉහළ විශ්වාසයක් සහිත කීර්තිනාමයක් හදාගත්ත බ්‍රෑන්ඩ් නේම් එකක්. ඉතින් එහෙම කීර්තිනාමයක් තියෙන තැනක් වුණාම මේගොල්ලොත් එහෙමයි ලෝකෙත් එක්ක හැම වෙලේම බලනවා මොකද්ද කරන්න පුළුවන් කියලා. මාකට් එකේ තියෙන අනික් ටයර් වලට වැඩිය මේ ටයර් එකේ තියෙන වැඩි දියුණු කළපු ත්‍රෙඩින් පැටර්න් එක. ඒ වගේම තමයි ඔය බිග සෙන්ටර් බ්ලොක් ඒරියා එක නිසා කෙලින්ම යන ධාවනයේදී ස්ට්‍රේට් ඩ්‍රයිව් එක ඉතින් හොඳින් ග්‍රහණය කරගන්න උපරිම ස්ටැබිලිටි එකක් හම්බෙනවා වාගේ බයික් එකට, මෝටර් සයිකලේට. ඒ වගේම තමයි ඇංගියුලර් ග්‍රූව් ඩිරෙක්ෂන් සහ ඉම්ප්‍රූව්ඩ් ඇක්වා ප්ලෑනින් කියන මේ තාක්ෂණය නිසා වැසි දිනවල පාරේ තියෙන වතුර ලේසියෙන් ඉවත් කරනවා. ඉතින් ලිස්සන්නේ නැහැ. මේ වගේම භයානක වංගුවක් උපරිම පාලනය හොඳ පාලනයකින් යුතුවට ගන්න පුළුවන්. ස්ටිෆර් ෂෝල්ඩ බ්ලොක්ස් එවගේම ඩයමන්ඩ් ක්ලර්නින් කියන ඒ තාක්ෂණයත් මේකදී පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ලස්සන ලුක් එකක්. ලුක් එක ප්‍රීමියම් ස්ටයිලිෂ්. ඒ නිසා සීට් ටයර් එක පාවිච්චි කරන්න. ස්කූටර් වෙනුවෙන් 90/10 X5 එක. එවගේ මෝටර් සයිකල් සඳහා ක්‍රිප් X5 එක තියෙනවා 90/17. එතකොට තව තව ඔයාට ගැළපෙන විදියට අලෙවි නියුචි තියෙන ළඟට ගිහිල්ලා ඔයාගේ ටයර් එක මේ තෝරගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. රේදුරු මහත්තුරුන්ගේ අවධානය සඳහා මම ඒ ගැන මතක් කරේ. ඔන්න ටයර් එක ගැනත් කිව්වා. චීනෙන් පටන් ගන්න අපේ සීට් ටයර් එක ළඟින් තමයි මම නතර කරේ. පරිස්සමෙන්. ඩ්‍රයිව් කරන මහත්තයෙක් නම් රියදුරු මහත්තයෙක් නම්. ඔයා රියදුරු මහත්තයෙක් හොඳේ. විනීතව රිය පැදවීම. ජීවිත කීයක් පරිස්සම් කරනවා. ඔයාගේ ඇතුළු පාර ගමන් කරන සියලු දෙනාට.

0: லகாண்டா ரேடியோ ITN.
1: අටයි විනාඩි 46යි වෙලාව. අපි ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්නම්. සෝලා පද්ධතියකට යනවා නම් ඩීප් ටෙක් නේ නම හරිනේ කි ප්‍රශ්නයක් නෑ. ඇයි අපිට දැන් සෝලා එකක් ඕනේ කියලා තේකක් දන්නවා. විදුලි බිලේ ප්‍රශ්න නේ. දැන් අපි හිතමු වෝටර් පම්ප් එකක් වගේ ගන්නවා නම් සෝලා වෝටර් පම්ප් එක. සාමාන්‍ය වෝටර් පම්ප් එකට තියෙන ඒ කරන්ට් එක යන ඒ ප්‍රශ්න ටිකට විසඳුමක් නේ අපි හොයන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒක කතා කර කර ඉන්නවට වඩා විසඳුම් හොයන එක හරි වටිනවා. ඒ නිසා අපි කියනවා වෝටර් පම්ප් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් කෘෂිකාර්මික කටයුතු වලදී සෑහෙන්න වට වතුර ප්‍රමාණයක් නේ දවසකට අක්කර ගණනාවක් ඒකට අවශ්‍ය කරන වතුර සපයන්න. හරි, එහෙනම් ඒකට විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන වෝටර් පම්ප් එකකට වැඩිය සෝලා වෝටර් පම්ප් එක තමයි හරියටම ගැලපෙන්නේ. 071 711 711 1 071 711 711 1 කියන නම්බර එකට ඉක්මනට කෝල් එකක් දෙන්න. ඔන්න ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරේ. ඉතින් ගෙදරක ෆැක්ටරි එක වෙන්න පුළුවන්, වාගේ ඔෆිස් එකේ වෙන්න පුළුවන්, ඒ සියලුම අවශ්‍යතාවයන්ට ගැලපෙන සරලන විදියට වාඩ පුළුවන්කමක් තියෙනවා වෝටර් පම්ප් එක තෝරගන්න. ඉතින් ඩීප් ටෙක් කරපු වැඩ ගොඩක් තියෙනවා, බලන්න පුළුවන් Facebook page එකෙන්. විජේ නිෂ්පාදන සහ පැල්ලොත් නිෂ්පාදන, පැල්ලොත් කියලා කිව්වම පැල්ලොත් අයිස්ක්‍රීම් ගැන කතා කරනවා. වර්ග ගණනාවකින් වඩ ගන්න පුළුවන්. හැමතිස්සෙම කියනවා ගෙදරට එන අමුත් එක්ක නිකාං බත් ටිකක් කන්න දීලා, කෙසෙල් ගෙඩියක් දීලා, එහෙම නැත්නම් සාමාන්‍ය වැනිලා, එහෙම නැත්නම් චොක්ලට් අයිස්ක්‍රීම් එකක් දීලා, ඒක ඔයා දැන් කරලා කරලා එපා වෙලා, එයාටත් එපා වෙලා, ඔයාටත් එපා වෙලා. මම මේ කියන්නේ ටේ අලුත් විදිහට හිතන කෙනෙකුට, ගෙදරට එන කෙනෙකුට කෑම වේල ඉඳලා සාමාන්‍ය රයිස් ඇන් කරි දෙයක් කන්න කැමති. යා මොනවද කන්න කැමති ඇත්තටම? අන්න ඒකත් පොඩක් බලන්න බෑ. දැන් අපි වුණත් ගෙදරකට යනකොට අපි කැමතිනේ අපි ආස දෙයක් ඒ ගෙදර හදලා තියනවට. අන්න ඒ වගේ. ඉතින් පොඩි වෙනස් පිළිගැන්වීමක් කරන්න. කෑමකේ ඉඳලා අතුරුපස දක්වා, අතුරුපස කියලා කියපු ගමන් අපිට මතක් වෙන අයිස්ක්‍රීම් වලදී විජ අපි මතක් කරන්න ඕනේ පැල්ලත් අයිස්ක්‍රීම්. විජ අයිස්ක්‍රීම් නෑ, පැල්ලත් අයිස්ක්‍රීම්. පැල්ලත් අයිස්ක්‍රීම් වර්ග ගණනාවකින් වඩ ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද ඒකට හේතුව ඒගොල්ලෝ තිතුව මාකට් එකේ දැන් ඉතින් වැනිලා චොක්ලට් ස්ට්‍රෝබෙරි, වැනිලා චොක්ලට් ස්ට්‍රෝබෙරි මේකම කාලා එපා වෙලා. එතකොට ඉඳලා හිටලා බනාන එකක්, ෆ්‍රුට් ඇන් නට් එකක් වගේ කෑ. ඊට පස්සේ බැලුවා බ්ලඩ් වේට්. ඒගොල්ලෝ බලලා ඒගොල්ලෝ බැලුවා මොනවද අපිට කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ බ්ලූබෙරි, බටර් ස්කොච්, ඊට පස්සේ තව ෆ්ලේවර්ඩ් ගොඩක් තියෙනවා. ඒ නිසා ඔය කියන දේවලුත් එකතු කරලා තියෙනවා. ඒ නිසා මම මතක් කරන්නේ පැල් බත් අයිස්ක්‍රීම් එක ගැන. විජය ගැන අර නිකන් කියවුණා නේද මට? විජය ගැන කියවෙන්න විදිය, ඒ කියන්නේ ඒකට හේතුව අපි හැමදෙස්සෙම කෑම බීම ගැන කතා කරනකොට කෑම වල රසය විජය නිෂ්පාදන තමයි අපිට දෙන්නේ. ඔය අපේ මේ කැන්ටින් එකක් තියෙනවා ITN එකේ. ඒ ඇන්ටිලාගේ ඉස්සර මුල් කාලේ කෑම වල ඕරහක් නැහැ. ඉතින් කතා කරලා කියන්නත් බෑ, තරහ යනවා. ඒගොල්ලෝ සාමාන්‍ය හිමනේ. හැබැයි ටික ටික රසයිනේ, රස නැති වුණත් කියලා රසයිනේ කියලා හැම ඔයගොල්ලන්ගේ ඔළුව හදලා ඒගොල්ලන්ගේ හිත දිනාගෙන පස්සේ නේද අපිට පුළුවන් සමහර තැන්වල හැම යෝජනා කරන්න. දැන් ගෙදර උයන නිතර දෙවේලු උයන වාගේ පිරිඳ හැම නැත්තම් අම්මට කිව්වොත් එහෙම මොනවාද මෙහෙමදා මෙහෙම ගන්න ඕන නෑ, ඒක නෙවෙයි අපි ක්‍රමයකට යන්න ඕනේ. හරි, ඒ වගේ තමයි. හැබැයි මේක අහන්නෙම නැති කට්ටියක් ඉන්නවා. මේක කනකටවත් ගන්නෙ නෑ සාමාන්‍යයෙන් ඔය රෙස්ටුරන්ට් මහා පරිමාණ හෝටල් එහෙම කරන අර බස් නවත්තන හෝටල් කියලා තියෙනවා නේද? දුර බස් නවත්තන හෝටල් තියෙනවා. අප්පා මෙලෝ දෙයක් කටේ තියන්න බෑ. මන් දන්නේ ඒ බස් ගිහිල්ලා එතන නවත්තන්නේ ඇයි කියලා. පසු ඒ හෝටල් අතර පොඩි මොකක් හරි ඩීල් එකක් තියෙනවා. ඒ ඇරෙන්න වෙන හේතුවක් නෑනේ. එතනම ගිහිල්ලා නවත්තන්නේ. මෙහෙ ඉඳන් අනුරාධපුරයට යනවා කියන නවත්තන්නේ කන්න බැරිම කඩේ. කොළඹ සිට අනුරාධපුර දක්වා 57 පාර කියලා ඒ පාරේ තියෙන කණ්ඩ බැරි මෙලෝරහක් නැති කඩේ තමයි ගිහිල්ලා බස් එක නවත්තන්නේ. අපිට චැලෙන්ජ් එකක්, අභියෝගයක් දෙන්න පුළුවන් පුළුවන්නම් කාපල්. ඒ වගේ ඉතින් ඒගොල්ලොන්වත් කල්පනා කරන්න ඕනේ කැම ටිකක් හදනකොටනේ රසට හදන්න. ඔය හදිසි එක පාර රොතනින් බහැලා ලොකු ලොකු දේවල් කන්න වෙලාවක් නැහැ. ඉඳලා ඉట్లా තමයි නූඩ්ල්ස් එකක්, බත් ටිකක්, ඉදියාප්ප ටිකක් කන්නේ. ඔතනින් කන්නේ සමහරලාට පැටිස් එකක්, කට්ලට් එකක්, මාළු පාන් ගෙඩියක්. ඒක ඇතුලේ දාන මික්ෂර් එක මෙලෝ මෙලෝ රයිට්. හරි, ඒක වුණත් මම මේ කිව්වේ කැමරික රසට හදනකොට නියම කුළුබඩු පාවිච්චි කරන්න. විජය කියන නමින් ඔයා ගන්නව නම් ප්‍රශ්නයක් නැහැ. මොකද ජාත්‍යන්තර මට්ටමේදී විජය නිෂ්පාදන වලට සෑහෙන පිළිගැනීමක් තියෙනවා. 8 විනාඩි 51යි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: Lakhanda Radio ITN.

0: පහර ලංකාවටම ලකන පෙරනෝවරු
1: වෙලාවුදේ නවයයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: මේකම බඳනාගාර සිද්ධීන් තුවා ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි තවත් බඳනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒසා අද අලුයම බඳනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එලෙස මියගොස් තිබෙන්නේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි නිලධාරීන් දෙදෙනෙක්. ඒ අනුව මීගම බඳනාගාර ගැටුමින් මියගිය බඳනාගාර නිලධාරීන් සංඛ්‍යාව දස දිනකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජුලි මාස 5-6 දෙදින තුල ඇති වූ සිද්ධීන් රැඳවියන් 21 දිනකුද මියගිය බව පොලිසිය ප්‍රකාශ කළා. ඒ අනුව සිදු සමස්ත මරණ සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැදපෙරදිග තවමත් ගැටුම් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. අමරිකාව ඉරානයේ ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරානයේද මැදපෙරදිග කලාපී රටවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. හොමු සමුද්‍ර සන්ධියේ ඉන්ද්‍ර නෞකා දෙකකට ඉරානයේ ප්‍රහාර එල්ල කළා. ඒ සමග එක්සත් අරාබි එමිරාජයටද ඉරාන ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කර තිබවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. මෙම ප්‍රහාර මැනපැවතීම සඳහා අමරිකාව ඉරානයට ඉතා දැඩි ලෙස පහර දෙන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟව ඇතැයිද විදේශ මාධ්‍ය වාර්තා කළා. ලක්නෙ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
2: විසිහතර පෑම සිරුවෙන් ලක්

නවයයි විනාඩි 6යි වෙලාව ඔයා උදේ කෑමේ කරගෙන ඇති. මම තාම උදේ කෑමේ කරගෙන නැහැ. මං උදේට හොඳට කාලා ඉන්න දවසට ඔයා උදේ කෑමේ කාලා නැහැ. ඕක වෙන්න පුළුවන් නේ. මම සමහර විට සෙන්සුරාය දාලා ගෙදර හොඳට බුදි මේලාවට ඔයා ඒත් වැඩ. දැන් මේ සතිය දවස් පහේදී ඔයා උදේට කාලා නේද? සතුටින් වාගේ ඔෆිස් එකේ වැඩ කරගෙන වැඩ පටන් ගන්න ලෑස්ති වෙනකොට මම හැමදාම උදේ 10 තනහන් එහෙම එහෙමනේ. මේක තමයි ඉතින් විදිය. දැන් උදේට කෑම කියන එක ගැන අපි කතා කරනකොට අපි අහලා තියෙන අර අපි කන්සෙප්ට් එක කැම්පේන් එකට අහු නොවුනා නම් අපි එච්චර උදේට කන්නේ නැහැ. අර වර මතකයි නේ ෆාදර් ඔෆ් ප්‍රොපගන්ඩා කන්සෙප්ට් එක උදේට යුරෝපීය මිනිස්සුන්ට උදේ කෑම එක කන්න කියලා කරපු 1901 වගේ මට මතක විදියට අපි කතා කරා දවසක් ඒ ගැන කිව්වා ඉතිහාසයේ එක්තරා දවසක. අපි මේ අවුල ඉන්නේ උදේට හොඳට කනවා කියලා කැම්පේන් එකකට කියලා මම කිව්වේ. රයිට්. එතකොට රජෙක් වගේ කනවා. හරි. අන්න ඒ කතාවම වෙන විදිය. රජෙක් වගේ කනවා. හරි. දවසේ වේල් 3ම අපිට බැලන්ස් එකේ කන්න පුළුවන්ද? බැහැ. දවල්ට සමහර විට වැඩ හින්දා මග යනවා. රෑට අපි සුළු ආහාරයක් ගන්නෙ මොකද නින්දට ඒක බාධාවක් නොවිය යුතු නිසා. එහෙම එකකුත් තියෙනවා. සමහර විට අපිට තියෙන මහන්සියත් එක්ක ගෙදර කියලා උයන්න බෑ. එහෙම හින්දා අපි අතෑරලා දානවා. ඔයා දන්නවද? ලෝකේ සමහර රටවල ජනතාව ඉන්නවා වේලක් දෙකක් අනිවාර්යෙන් මගහැරනවා දවසේ. එක වේලකින් විතරයි ජීවිතේ ඒගොල්ලෝ ඉස්සරහට පණ කැට ගහගෙන ඉස්සරහට යන්නේ. එහෙමත් ඉන්නවා. කවුරුත් බඩගින්නේ නිදා නොගන්න රටක් ගැන මම මේ කියන්නේ යන්නේ. ඔයා කවදා හරි හිතලා තියෙනවද කිසිම මුදලක් හෝ හඳුනා ගැනීමේ ලේඛනයක් නොමැතිව ඕනම කෙනෙකුට ඕනම වෙලාවක නැවුම් ආහාර වේලක් පාන් මෙතනදී නැවුම් පාන් දෙන්නේ ස්මාර්ට් යන්ත්‍ර ස්මාර්ට් යන්ත්‍රයක් මගින්. මේකට කියන්නේ බ්‍රෙඩ් ෆෝ ඕල් කියන කන්සෙප්ට් එක. මේක තියෙන්නේ මේ බටහිර රට සමාවෙන් අරාබි රටවල තියෙන කන්සෙප්ට් එකක්. බ්‍රෙඩ් ෆෝ ඕල් විශේෂම ඩුබායි වල මේක තියෙනවලු. ඩුබායි කිය කෙනෙක් අපි අහගෙන ඉන්නවා නම් ඔයා සමහරට මේක ගැන දන්නවා ඇති. එතකොට මේක ලෝකෙම අවධානය යොමු වෙලා තියෙන කන්සෙප්ට් එකක්. මේ ව්‍යාපෘති විශේෂත්වය වෙන්නේ ගෞරවනීය සේවාවක්. ආධාර ඉල්ලලා පෝලිම් වල සිටීම හෝ කාගේවත් අනුකම්පාව බලාපොරොත්තු වීම වෙනුවට ඕනම කෙනෙකුට ස්වයංක්‍රීය යන්ත්‍රයක් වෙත ගිහිල්ලා බොත්තමක් ඔබලා ගෞරවාන්විත නැවුම් පාන් ගන්න පුළුවන් තැන. පාන් මෙහෙම ඉල්ලනවා එතනින් හම් වෙනවා. බටන් ගෙවුවම පාන් දිනවා. පැය 24 පුරාම මේ යන්ත්‍රය ක්‍රියාත්මකයි. එතකොට නගරවල විවිධ ස්ථානවල පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන මේ මැෂින්ස් තියෙනවා. කිසිම කෙනෙක් බඩගින්නේ ඉන්න ඕනේ නැහැ කියන එක තමයි මේ කන්සෙප්ට් එකේ අරමුණ. සමාජ වගකීම මේ රජයේ පමණක් නෙවෙයි සාමාන්‍ය ජනතාවගේ සහ ව්‍යාපාරික ආයතනවල දායකත්වයෙන් පවත්වගෙන යන එකක්. ඒ නිසා ආණ්ඩුව ගැලලා මේකට පහන් දාන්නේ. ආණ්ඩුව නිකන් කන්න දෙන්නේ. සමහර රටවල වගේ. මේවා හොඳ ව්‍යාපාරිකයෝ දානපතියෝ මේකට ඕන කරන පාන් වලට අවශ්‍ය කරන මේ මූල්‍ය ශක්තිය දීලා මේ බේකරි වලට කියලා තියෙන්නේ. මේ ටවුන් එකේ 24 පෑයම පාන් රාත්තල් මෙච්චරම් පාන් ගිනි මෙච්චරක් තියන්. හරි. එතකොට ඔය ඩුබායි පාලකයා ෂේක් මොහමඩ් බින් රෂීඩ් අල් මක්තුම්. එයා කියනවා ඩුබායි රාජ්‍යයේ කිසිම කෙනෙක් කුසගින්න නිදා ගන්න බෑ. නියමයිනේ. අන්න. ඉතින් කිසිම කෙනෙක් බඩගින්න ඉන්න ඕනේ නැහැ මගේ රටේ මිනිස්සු කියලා කියන්නේ. ඉතින් සැබෑ දියුණු සමාජයක් කියලා කියන්නේ නවීන ගොඩනැගිලි තැනීම විතරක් නෙවෙයි. තමන්ගේ රටේ දුප්පත් පුරවැසියාගේ කුසගින්න පවා ගෞරවාන්විතව එන්න කියලා නිකන් අර යාචකීන්ට කෑම දෙනවා වගේ නෙවෙයි මේක දෙන්නේ. ගෞරවාන්විතව මේ කුසගින්න නිවන්නේ. ඉතින් මේක හරිම ලස්සන උතුම් ක්‍රියාවක්. අනිත් රටවලට මේක ආදර්ශයට ගන්න පුළුවන් නම් කොච්චර ලස්සන ලෝකයක් ගොඩනැගෙයිද? බ්‍රෙඩ් ෆෝල් රයිස් ෆෝල් අපේ රටේ පුළුවන් නම් සැමට බත් පුළුවන්ද? අද කාලේ හාල් කිලෝ එකේ ගාන ඇහුවා මෙහෙම බැරි නේද? අද කාලේ තියෙන අපිට තියෙන ආර්ථික අපේ මුලින්ම අපේ ගේ ඇතුලේ රයිස් ෆෝ ඕල් කියන කන්සෙප්ට් එක පුළුවන්ද? දැන්ට නම් පුළුවන්. අපි කොහොම හරි කරනවනේ. හැබැයි අපේ රටෙත් ඉන්නවනේ දවසකට කෑම වේලක් දෙකක් මගහැරෙන බත් ටිකක් කන්න හාල් කිලෝ එකක් ගන්න එක වේලක් පාන් වලින් පිරිමහ ගන්න පාන් ගෙඩියක මිල ඉහළ ගියාම ඒක දැනෙන්නේ රටේ සමහර කොට්ටාශයකට. පාන් ගෙඩියක් රුපියල් 20කින් 30කින් ඉහළ ගියා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ නේද මාසික ආදායමට ඒ 20 30 කියන එක දවස ගානේ පාන් කෑමත් එක වේලක් ලොකු ගාණක්. ඉතින් මේ වගේ කන්සෙප්ට් හරි වටින්න යන්නේ ඒ නිසා. ලෝකෙ දියුණු රටවල් දිහා බලලා
අපිට අපේ රටට එකතු කරගන්න පුළුවන් සමහර පුංචි පුංචි දේවල් තියෙනවා. ලොකු දේවල් නෙමෙයි. ඒ රටේ වගේ ලොකු බිල්ඩින් එකක් මේ හැදෙන එක. ඒ රටේ වගේ ප්‍රවාහන පද්ධතිය මේ අමුතු හිතන්නේවත් නැති කන්සෙප්ට් කියන එක. එහෙම ඒවා නෙමෙයි. අඩුවතරනේ පාන් කෑල්ලක් දෙන්න මිනිස්සුන්ට. බඩගින්න ඉන්නවා කියලා හිතන මිනිස්සුන්ට නේ. පුළුවන් නම් ඒවා මාර සංකල්ප. ඉතින් ඕවා මේ ලෝකෙත් එක්ක හොයලා බලනකොට නේ අපිට මේ වගේ දෙයක් හම්බුණා මේක ඇවිල්ලා ඔයාලට කියන්න හිතෙන්නේ. ඉතින් එහෙම ලස්සන ලෝකයක් තියෙන සුන්දර රටවල් මේ ලෝක බෝලේ තුලේ තියෙනවා. එහෙම රටක ඉඳන් අපි අහගෙන ඉන්න කෙනෙක් නම් ඔයා හරි වාසනාවන්තයි. 9:11 වෙලාවයි.

ඔබට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහේ දොර ගඟේ කල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
4: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
4: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
3: නොවිනස් වන රසවත්ම රසය
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
6: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: නවයයි විනාඩි විසි අටයි වෙලාව අපි ජීවත්තෙන දූපතකෙන මේ දූපතර හරි ලස්සන අපූරු මේ දේවල් තියෙනවානේ. ලස්සන හදවත් තියෙන මිනිස්සු ඉන්නවා, සුන්දර ලලනාවෝ ඉන්නවා, රසවත් කෑම බීම තියෙනවා, ඓතිහාසික වටිනාකම් වලින් පිරිච්ච තැන් තියෙනවා, සෝභා දහම සෞන්දර්යයෙන් පිරි නේද, කුරුල්ලෝ සත්තු වන උද්‍යාන ගොඩාක් එහෙම ඒවා තියෙනවානේ. එහෙම තියෙන මේ ලස්සන රටේ අය දන්නවද වසරකට කොච්චරනම් මේ පරිසරය අපවිත්‍ර කිරීම කියන එක සිද්ධ කරනවද කියලා? සංඛ්‍යා දත්ත ඉලක්කම් වලින් මම කියන්න දාට බෑ මිත්‍රෝනි, මට දුකයි ඒ ගැන කියන්න. මං ඒ නිසා හොයාගත්තා නෑ, මම යන්න ලෝකෙට. ලෝකෙට ගියාම ඔයා දන්නවද අපි මේ සාමාන්‍යයෙන් ඔය සාගරය නේද, ඒකට කියන්නේ සාගර දූෂණය වර්තමාන ලෝකයේ මුහුණ දෙන අතිශය බරපතල පාරිසරික අභියෝගයක්. හැම වසරකම මෙට්‍රික් ටොන් මිලියන 11ක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට එකතු වෙනවා කියලා විද්‍යාඥයෝ අස්මෙන්තුගත කරලා තියෙනවා. සාගරයට වැඩිම ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ප්‍රදාන මේ ප්‍රමාණයක් උදාහරණ රටවල් අතර ෆිලිපීනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 356,371යි. ඉන්දියාව, අපේ අසල්වැස ඉන්දියාව, ඒගොල්ලොත් ඉන්නවා. ඒගොල්ලෝ මෙට්‍රික් ටොන් 126,513යි. මැලේසියාව මෙට්‍රික් ටොන් 73,000යි. ඊට පස්සේ චීනය 70,000යි. ඉන්දුනීසියාව 56,000යි. ඉතින් මුහුදු ප්ලාස්ටික්, يعني මුහුදු ප්ලාස්ටික් නිසා දූෂණයෙන් 80%ක් පමණ ආරම්භ වෙන්නේ ගොඩබිම් ආශ්‍රිත ප්‍රභවයන් නිසා. දුර්වල අපද්‍රව්‍ය කලමනා කරන පද්ධති. අපි ඔය කොළඹ ගිහින් බලන්න ගොය. තියෙන ප්‍රමුඛ පෙළේ හෝටල් වල මූදායිනේ තියෙන සංචාරක ව්‍යාපාර වල සාමාන්‍ය පොඩි පොඩි කඩවල ඔක්කොම දේවල් අපද්‍රව්‍ය කොහෙටද හරවල තියෙන. මූදට ෂෝක් වතුර ටික කියලා අපි එහෙම ගිහිල්ලා ඔය නාන්නේ ඔය ඔය හික්කඩුව ගාල්ල මිරිස් තංගල්ල බීච් සයිඩ් ගිහිල්ලා. ඉතින් මේ මම මේ කියන්න හේතුව ලෝකේ අනෙක් රටවල් ඔක්කොම දාන්නේ මෙට්‍රික් ටොන් 156,000යි. එතකොට පිලිපීනේ 356,000 දානකොට ඉන්දියාව 126,000 දානකොට අපේ නම් තාම මේ ලිස්ට් එකේ නෑ. ඊගෙන අපි එච්චරටම කරන්නේ. නමුත් අපෙත් සැලකිය යුතු ප්‍රමාණයක් එහෙම වෙනවා. මේ වළක්ව ගන්න පුළුවන් තරම් අපි අපේ දායකත්වය දෙන්න ඕනේ නේ. 9යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

්‍රිප්පයක්ක්ේ යනකොට මේක නිතර කියන සිින්දුවක් නේද ලංකාවේ අසිරිය ගැන කියවින්න ලංකාව යන්න රට වටේ නියම සිින්දුව ලස්සන සිින්දුව ඩිස්මන් සිල්වා මහතේ ලස්සන සිින්දුව කාලෙකින් ඇහුවේ හරි දැන් ඉතින් ගොඩක් කලාර මේ කවස්නේහින් ලංකාවේ ගොඩක් රේඩියෝ චැනල් වල මේ එහෙම නැත්නම් YouTube එකේ ගැතේ ඇයි වර්ෂන් ඉතින් ඔරිජිනල් එක අහනවා නම් උපරිම මෝර්නින් ෂෝ එකේ ඒකට උපරිම සාධාරණයක් කරනවා ඒ ගැන වගකීමෙන් කියන්නේ ඉතින් ඔරිජිනල් සින්දු ලස්සන සින්දු පරණ සින්දු ඒ කාලේ ඇහිච්ච සින්දු හැම දේවල් අහන්න පුළුවන් කමක් තියෙනවා හරි මහජන සම්පත ගැන මතක් කරලා ඉන්නම් R අක්ෂරයත් එක්ක ජයග්‍රහය අංක අංක 1 අංක 3 අංක 6 අංක 5 සහ අංක 9 ඒ වගේම අවසාන වශයෙන් අංක 1 ගොවිසතලොතරය K අක්ෂරයත් එක්ක අංක 44 අංක 46 අංක 63 අංක 74 ඒ වගේම මෙගා පවර් ලොතරය X අක්ෂරයත් එක්ක අංක 20 තමයි ප්‍රසාද අංකය ජයග්‍රහය අංක 31 අංක 37 අංක 55 සහ අංක 71 ධන නිධානය ගත්තා නම් ඒ අක්ෂරයත් එක්ක අංක 15 අංක 18 අංක 22 අංක 40 43 අංක 82 අන්තිම ප්‍රතින අංක 82 හදාන ලොතරැය ගත්තා නම් කටක ලග්නය සහිතව අංක 43 අංක 46 අංක 52 සහ අංක 58 වගේ මද සම්පත ගත්තා නම් අංක 9 අංක 1 අංක 5 අංක 9 අංක 1 අංක 6 අංක 5 අංක 9 අංක 1 සහ R අක්ෂරය තියෙන්න ඕනේ. NLB ජය ලොතරැය ගත්තා නම් O අක්ෂරයත් එක්ක අංක 1 අංක 1 අංක 7 අංක 5 ඒ වගේම අවසාන වශයෙන් මගේ අතේ තියෙනවා මේෂ ලග්නය සහිතව සුබ දවසක් ලොතරැයි ප්‍රතිඵලය මේෂ ලග්නයේ ජයග්‍රහය අංක 8 අංක 18 අංක 39 ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩි ටිකට්ස් ගන්න මේ දවස්වල සුපිරි දිනුම් වාර ගණනාවක් තියෙනවා. දැන් පෞගේ කාලේ නේද කෝටිපතිය ලක්ෂපතිය යතුරු පැදි මෝටර් කා කියන්නේ අපි කියන්නේ මේ මෝටර් රථ රන්කාසි වවුචර් මේවා ගොඩාක් දේවල් වලට දීලා තිනවා මහජන සම්පද. ඉතින් රජයේ සංවර්ධන අරමුදල් ගණනාවක් වෙනුවෙන් දායකත්වය දෙන ගමන් ගොඩාක් දේවල් කරන මහජන සම්පත ගැන කිව්වේ. ඉතින් රුපියල් 40ක් වියදම් කරනවා කියලා කියන්නේ දිනුමක් විතරක්ම නෙමෙයි. ඉතින් යාට වාර රටේ සංවර්ධන කාර්යයට කොහොම දායකත්වය දීලාද? ඕගොල්ලන්ගේ සල්ලි වලින් තමයි නේද? ඒ වගේ දේවල් කරන්නේ. අපේ සල්ලි වලින් තමයි රුපියල් 40ක් අපි වියදම් කරනකොට අපිට ඒ පසුබිම හදලා දෙන්නේ. මේ රට ඇතුලේ තියෙන සෞඛ්‍යමය නේද? පහසුකම් ටික ඊට පස්සේ වකුගඩු අරමුදල කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊට පස්සේ ගොවියන්ට අවශ්‍ය කරන ඒ අවශ්‍ය කරන බාරකාර අරමුදල් ඇතුළු සියලු දේවල් වෙනුවෙන් තමයි මේ කියන කාරණාවන් වෙනුවෙන් වාගේ සල්ලි ටික එහෙම නැත්නම් වියදම් කරන රුපියල් 40 ට ලොකු වටිනාකමක් දීලා ඒ දේවල් එකතු කරලා තියෙනවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. අදත් ටිකට් එකක් ගන්න බලන්න ඔයාලට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න අවස්ථාවක් තියෙනවද කියලා.

0: හොදලාවයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: බයික් එකක 60ට වැඩිය ස්පීඩ් එකේ ගිහිලා තියෙන කවුරු හරි මාව අහගෙන 60 කියන්නේ මොකද්ද? අපි පාගලයාමු කොහටේ කියලා තියෙනනේ සින්දුවක මක් හරි කියන්නේ. හරි මේ 60 කියන්නේ එහෙම ලොකු ස්පීඩ් එකක් නෙවෙයිනේ. ඒ කියන්නේ සාමාන්‍ය ස්පීඩ් එකක්. බයික් එක වගේ කාර් එක වගේ නම් කොහොමත් ඒක ගානක් නෑ. 80ක්වත් අඩුම තරම යන්න ඕනේ. හරි කොහොමනත් වේගය මරු කැඳවයි. ඒ නිසා ඔයාගේ ස්පීඩ් එක වඩ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ස්පීඩ් එකක් වෙන්න ඕනේ. වේග සීමාවල තියෙන්න ඕනේ නේ. මාර්ග අනතුරු වලින් ලංකාවේ කී දහහක් වාර්ෂිකව මැරෙනවද? ඉතින් ඒවා නවත්තන්න තමයි විශේෂම අපි ටේකිය වැඩසටහන් වගේ දේවල් පාසල් කේන්ද්‍ර කරගෙන මේ පියවර ගණනාවක් දැන් මේ දිවන පියවරේත් පාසල් ගණනාවක් මේ වෙනකොට ආවරණය කරලා තියෙනවා. ඉතින් හැම වෙලෙම සීල දනාම සමාජයේ දැනුවත් කිරීම කියන ජාතික වගකීම අපි ඉන්නේ. ඒ අතරවාරි මතක් කරනවා ඔයාට මෙන්න මේ කතාව The road is yours. මෙහෙම කියන්නේ සෙට් පාර ඔයාගේ හැබැයි පරිස්සමින්. පාර ඔයාගේ කියලා දැනෙන නම් ඔයාගේ බයික් එක එහෙම නැත්නම් ඔයාගේ ස්කූටර් එක අපි කතා කරන්නේ මේ බයික් එකයි ස්කූටර් එකයි කියන ඒ දෙකේ ප්‍රමිතිය කියන්නේ පාරට දාන්න පුළුවන් හොඳ ප්‍රමිතියෙන් බයික් එක තියෙනවද කන්ඩිෂන් එක කොහොමද කියලා එහෙම හිතන්න ඕනේ. උතන්දි ටයර් එක ගැන මම කතා කරන්නම්. ටයර් එක සාමාන්‍යයෙන් ලිස්සන්නේ නැතුව හොඳ වංගුවකදී වුණත් හරිම ආරක්ෂාකාරීව ගන්න පුළුවන් කමක් තියෙන ටයර් එකක් ඔයාගේ බයික් එකේ තියෙන්න ඕනේ නේ. ඒ කියන්නේ දැන් ඇන්ගියුලර් ග්‍රෝව් ඩිරෙක්ෂන් එහෙම නැත්නම් ඉම්ප්‍රූව්ඩ් ඇකෝප්ලෑනින් කියන තාක්ෂණය නිසා සාමාන්‍යයෙන් ඔය වැහි දවසක වුණත් පාරේ තියෙන වතුර ලෙහෙසියෙන් ඉවත් වෙලා ස්ටැබිලිටි එකක් වාගේ රයිඩ් එකට හොඳ ස්ටැබිලිටි එකක් ලැබෙන විදිහේ ටයර් එකක් තියෙන්න ඕනේ. අර ප්‍රීමියම් අපි කියන්නේ ස්ටයිලිෂ් ලුක් එක විතරක් නෙවෙයි ටයර් එක හොඳ ලස්සන තිබ්බට වැඩක් නෑ. දැන් මේ සී ටයර් එකේ පෙනුම වගේම අනිකුත් තාක්ෂණික කාරණා ගැන සියල්ල හිතලා තියෙනවා. මොකද ත්‍රෙඩ් පැටර්න් එක නිසා ටයර් එක ගෙවෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ දැන් අර වෙට් රෝඩ් එක යනකොට අර කියනවා වගේ දැන් වංගුවක වගේ යනවා නම් ස්ටිෆර් ෂෝල්ඩර් ඇන්ඩ් ඩයමන්ඩ් ක්ලෑනින් කියන ඒ තාක්ෂණය නිසා වංගුව හරි බැලන්ස් එකේ වඩ ගන්න පුළුවන් කමක් තියෙනවා. බයිසිකලේ බර නැති වුණොත් එහෙම සාමාන්‍ය ඔය ස්කූටර් වගේ වට වෙන්නේ බයික් එක විසි වෙනවා. බ්‍රේක් කරත් වංගුවක හයියෙන් ගිහිල්ලා බෙන්ඩ් එක ගන්න ගමන් පොඩ්ඩක් හරි බ්‍රේක් එක එහෙම මෙව වුණොත් එහෙම නැත්තම් පාරේ තියෙන ස්වභාවය අනුව බයික් එක විසි වෙලා යන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි හරියට ග්‍රිප් එක තියෙනවා නම් ටයර් එකේනේ අපි කියන්නේ ටයර් එකේ හොඳ කට්ට තියෙනවා නම් හොඳට ස්ට්‍රෙට් පැටර්න් එක තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සී ටයර් එක ගැන කිව්වේ ඉතින් වඩ ගන්න පුළුවන් කමක් තියෙනවා සීට් කියන නමින්. විශේෂයෙන්ම ස්කූටර් සඳහා 90යි 10යි එහෙම නැත්තම් මෝටර් බයිසිකල් සඳහා CI 90017 කියන ටයර් සයිස් වලින් ගන්න. ඉතින් the road is yours. හරි පරිස්සමින් හරි 9:45 මේ වෙලාවේ මතක් කරන්නම් ටෝම මාක්ස්මෙන් ගෲප් එක ගැන. ඔයාලට අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න හොඳම තැන කියලා හැමතිස්සෙම කියනවා. ඒගොල්ලෝ ගොඩාක් යන්ත්‍රෝපකරණ ගේන්නනවානේ. ඕගලන්ගේ බිස්නස් එකට ඕන නම් මොනවා හරි

0: එකක් ගන්න ගන්න ඕන මේ ඩෝම එකට හිමුණත මාක්ස් පෙන් ගෲප් එකට කෝල් එකක් දෙන්න 0117 679 579 0117 679 579. ඉතින් යන්ත්‍රෝපකරණ රටේ ඉඳලා ගෙන්නනවා කියලා කොහොම එක ලොකු වගකීමක්. හොඳ ඉහළ තාක්ෂණයක් සහිත තැනක් වෙන්න ඕනේනේ. එහෙම නැත්නම් එහෙම ගෙනාවට පස්සේ ආයි කොහොමද මාරු කරන්නේ වුණත් හරි මාක්ස් පෙන් ගෲප් එක මේකට සම්බන්ධ කරගන්න. ඒ වගේම පැල්ලත්ත නිෂ්පාදන ගැන මතක් කරනවා. අවුට්ලට් වලින් සුපර් මාකට් වලින් ඒ වගේම ග්‍රොසරි වලින් වට ගන්න පුළුවන් කමක් තියෙනවා. කොහේ ගියත් දැන් පැල්ලත්ත කිරිබිටි පැකට් එක තමයි මාකට් එකේ වැඩිම ඉල්ලුමක් තියෙන පැල්ලත්ත නිෂ්පාදන වලට ආඩම්බරයි කියන්න. පැල්ලත්ත නිෂ්පාදන ආයතනය පටන් ගත්ත කාලේ ඉඳන් 2009-10 වගේ කාලේ ඉඳන් පැල්ලත්ත එන්ඩෝස් කරන්න මේ විදිහට පැල්ලත්ත ගැන 10-12 මේකේක ගුවන් කාලවල මමත් මේ ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා අද ලංකාවේ නේද අවුරුදු 15ක් විතර යනකොට ඒගොල්ලෝ මාකට් එකේ උඩටම ඇවිල්ලා තියෙනකොට ඒ ගැන සතුටුයි. පාරිභෝගිකයෝ විදිහට අපිට සතුට වෙන්න පුළුවන් වස විසෙන්තොර ප්‍රොඩක්ට් එකක් තමයි පැල්ලත්ත කියලා කියන්නේ. 9:47.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් වයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් තරෝඩි සුවර්ස්.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

උදේ 9 විනාඩි 52යි වෙලාව. එහෙනම් මගේ වෙලාව ඉවරයි. ජූලි 14 වෙනිදා. අද අද දවසේ වැඩ ටිකව පටන් අරගෙන නැති වැඩ ටික ඉවර කරගන්න ලස්සනට plan කරපු විදිහටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. යන්න හදන යන්න කලින් RDB බැංකුව ආගේ FD එක දාන්න. මොකද හොඳ පොලිය අනුපාතයක් මේ දවස්වල ඒගොල්ලෝ දෙනවා. ඉතින් ශාකා ජාලය පුළුල් කරමින් යනවා. ඉතාම ඉහළ නේද කාර්යක්ෂම සේවාවක් සපයන තැනක් RDB බැංකුව කියලා කියන්නේ. ළඟව තියෙන ශාකාවට යන්න ටවුන් එකේ වාගේ අනිවාර්යම RDB එකක් තියෙනවා නේ. ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන් කමක් තියෙනවා. රාජ්‍ය සුරක්ෂිතතාව සහිත හොඳම තැන RDB. විජය නිෂ්පාදන කැමරස කළා මේ පැය තුනේදීත්. ඉතින් ලෝක පිළිගත්තනේ ලංකාවේ කුළුබඩු හැමදාමත් හොඳයි කියලා. ඒ කාලේ ඉඳලා නේ ඉතිහාසයේ ඉඳලා අපේ රටට එහෙම කුළුබඩු වලට හොඳ පිළිගැනීමක් තිබුණා. ඇතැම්මයි උත්සාහ කළා ලංකාවේ කුළුබඩු ලෝකෙ මාකට් එකට, يعني ප්‍රමිතියෙන් තොරව යවලා මාකට් එක දිනාගන්න. හැබැයි විජය එක්ක ඒක හරි ගියේ නැහැ. විජය කියලා කියන්නේ 100%ක් නේද ස්වභාවික කුළුබඩු නිෂ්පාදන ලෝකෙට දැන් පිළිගන්නලා මේ මාකට් එකේ හොඳ ආකර්ෂණයක් දිනාගෙන ඉන්න නමක් විජය නිෂ්පාදන. පැලත නිෂ්පාදන යත් මතක් කරන්න ඕනේ. කිරි මිතුරුවක් වුණා නම් ඒක පැලත කියන නමින්. ඒ වගේ මගෙත් එක්ක හිටපු අනිත් අනුග්‍රහකයෝ සිළු දනමයි ආදරණීයවයි මතක් කරනවා. හෙට උදේ 7ට අපි ආයෙ හම්බෙමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176 679 579

0: දසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
7: සුබ දවසක් ශ්‍රී ලංකා
8: සහයෝගීතා අනුග්‍රහය
7: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
9: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: 95.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලපුදී දහයයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: කුෂ්මන්ත්‍රවේ කිලෝග්‍රෑම් 6කට අධික ප්‍රමාණයක් සමග පිලිපින ජාතික කාන්තාවක් අතරංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් මාධ්‍ය විකාරංශයේ ගුවන්තුරුපළ ඒකකින් නිධාරීන් කටුනායක ගුවන්තුරුපළ පැමිණීමේ පරයන්තිදී අදාළියම සිදු කළ වැටලීමකින්. එහිදී කුෂ්මන්ත්‍රවේ කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 180ක් සොයාගෙන තිබෙනවා. ඒව රැගෙන පැමිණි කාන්තාවද අතරංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. ඇය 63 හැවිරිදි පිලිපින ජාතික කාන්තාවක්. පොලිස් මධ්‍ය විකාරංශයේ ගොන්තුරුපළ ඒකකයේ වැඩිදුර විමර්ශන සිදු කරනවා.
2: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
1: වර්ෂාධික කාලගුණයක් සමග සිදු වූ ආපදාවලින් බංග්ලාදේශයේ පුද්ගලින් 54 දෙනෙකු මියගොස් තිබෙනවා. බංග්ලාදේශයේද පසුගිය දින කිහිපය තුරත අධික වර්ෂාපතනයක් ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගංවතුර සහ නාහියම්ද හටගත්තා. දහස් ගණනක සිය නිවාස අහිමි වී තිබෙනවා. මිලියන ගණනක පිරිසක් පීඩාවට පත් ඇතැයි බංග්ලාදේශ බලධාරීන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය සඳහන් කළා. ඩකා අගනු රැතුළු බංග්ලාදේශයේ ප්‍රදේශ රැස්සක ජනතාව ආපදාවට ලක් වුණා. මේකේ පිරිස අතරින් බහුතරය රෝහින්යා සරණාගතීන්. කොක්සා බසාර් දිස්ත්‍රිකයට ගංවතුරින් දැඩි බලපෑම් ලැබුණා. පාසල් සිසුන් කිහිප දෙනෙකු සහ ගුරුවරයෙකුද එහිදී මියගොස් තිබෙනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හાર્ට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා
1: සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
3: උදේ 10 විනාඩි 4යි

good morning. උදේ 10 විනාඩි 8යි වෙලා උප. හරියටම උදේ 10 වෙනකොට මම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාව බලන්න හාඩ් බේට් එකෙන් ඔය පැත්තට. ඔයා ඉන්නවනේ දික්මනට මාව මේ පැත්තට බලන්න එන්න. ඔයාට FM 93.5 93.7 මවාගෙන ඉන්න පුළුවන්. එවගේම ඔයාට මැසේජ් එකක් තියන්න පුළුවන් 07.03.93.5.93.7 කියන ෆෝන් නම්බර් එකට. ඔයා කැම්පතිම කෙනෙක්ව එකතු කරගන්න දවල් එක වෙන්න කලින් හාද. අදින් ලස්සන දවසක් සතිය දෙවනි දවසනේ. ඉතින් මොනා වුණත් වැඩ කරන්න වෙනවා. ඔෆිස් එකට එහෙම පරක්කු වෙන්න තු ගියාද? ට්‍රැෆික් එකට එහෙම අහුනේ නෑනේ. කමක් නෑ. ඉතින් දැන් ඉතින් වැඩ ටික පටන් ගන්න ටික වෙලාවක් ගිහිල්ලා නේ උදේ 10 කියනකොට. ඔයාට ඉතින් ජීවිතේ අලුත් අය හම්බ වෙනවා ඇතිනේ. එක එක අය ඉතින් අලුත් දේවල් අපිට ඉගෙන ගන්න වෙනනේ හම්බ වෙන හැම මිනිස්සෙකින්ම. සමහර අයගෙන් අපේ ජීවිතේ ගන්න දේවල් තියෙනවානේ. සමහරක් වෙලාවට අපිට හිතෙනවා එයා වගේ නොවෙන්න අපි ඉගෙන ගන්න ඕනි කියලා. එහෙම අය ඔයාලට හම්බලා ඇතිනේ කවදම හරි. ඒ අතර කවුරු හරි කෙනෙක් ඔයාව දවසක රිජෙක්ට් කරොත් ඔයාලට මොන වගේ දෙයක් හිතෙයිද? අර දරා ගන්න බැරි තරම් දුකක් දැනේ. හැබැයි කොහොම හරි මේ දේවල් දරාගෙන ඉන්නකොට ඔයාගේ ජීවිතේ ළඟින්ම හොඳ යාළුවෙක් හිටියොත්. යා හොඳ යාළුවෙක් කියන්නේ ජීවිතේ ළඟින්ම ඉන්න ඕන කෙනෙක් නේද? අහලා තියෙනවා දුවක් කතාවක්. දැන් යුක්රේනයේ හිටිය පුංචි ගොල්ලෙක්. එයාගේ අම්මත් එක්ක ඉන්නකොට දැන් මේ දෙන ගොඩක් දුප්පත් පවුලක කන්න බොන්නවත් නැති තැනක තමයි ඒ තරම්ම දුප්පත්. කොහොමහරි මේ පුංචි ගොල්ලා හිතනවා අපි කැලිෆෝනියාවට යන්න ඕනේ මේ රටේ ජීවත් වෙලා හරියන්නේ නැහැ කියලා. ඒක නිසා අවුරුදු 16ක් වෙනකොට මේ පුංචි ගොල්ලා කොහොමහරි එයාගේ අම්මත් එක්ක යනවා කැලිෆෝනියාවට. ඒ ගියාට පස්සේ දැන් ජීවත් වෙන්න මොකක් හරි ජීවන මාර්ගයක් ඕන වෙනවා. ඒක නිසා මේ පුංචි ගොල්ලා හිතනවා පුංචි ග්‍රොසරි ෂොප් එකකට ගිහිල්ලා පිරිසිදු කරන කෙනෙක් විදිහට දැන් ක්ලීනින් කෙනෙක් විදිහට එයා වැඩ ටික පටන් ගන්නවා දවසේ. හැබැයි මෙයා වැඩ ටික ඉවර කළා කොහොම හරි පොට් ටිකක් හොයාගෙන එයාගේ දැනුම වර්ධනය කරගන්නවා. IT සම්බන්ධයෙන් තමයි මෙයා ඉගෙන ගන්න කැමති. මෙයා දක්ෂ. කොහොම හරි අර ක්ලීනින් ජොබ් එක කරලා ඉවර වෙලා හවස් වෙනකොට මෙයා පොත්පත් ටික ඉගෙන ගන්න IT ගැන දැනුම ලබා ගන්නවා. කොහොම හරි දැන් මෙයාට හිතෙනවා දවසක දැන් මම ක්ලීනින් ජොබ් එක කර කර ඉඳලා හරියන්නේ මම යන්න ඕනේ හොඳ කම්පැනි එකකට කියලා. ඊට පස්සේ මෙයා තීරණය කරනවා කම්පැනි එකට යන්න ඒ IT සම්බන්ධව ඉගෙන ගන්න තියෙන තැනක්. එහම යනකොට එයාට එතන හම්බ වෙනවා හොඳ යාළුවෙක්. හොඳ යාළුවෙක් කියන්නේ හරියට අපේ ජීවිතේ රහම් වෙන බෙහෙතක් වගේනේ. මේ දින කොහොම හරි වැඩ කරන් ඉන්නකොට හිතනවා අපි මීට වඩා ලොකු තැනකට යන්න ඕනේ දවසක කියලා. ඒක නිසා කලින් වැඩ කරපු පුංචි IT ෂොප් කම්පැනි එකකින් අයින් වෙලා මෙදින ලොකු කම්පැනි එකකට යනවා අලුතෙන් ලොකු බලාපොරොත්තු ගොඩක් එක්ක. වදන්තුවද දැන් ගියාට පස්සේ මේ කම්පැනි එකෙන් එකපාරම මේ දිනව රිජෙක්ට් කරනවා ගන්නේ නැහැ. හැබැයි මෙදෙන උත්සාහය අත්හරින් නැතුව කොහොම හරි උත්සාහ කරනවා අයග එදෙන ගව තියෙන සල්ලි ටිකින් අලුත් දෙයක් නිර්මාණය කරන්න. ඒ තමයි අලුත් ඇප් එකක් මේ දෙන්න උත්සාහ කරනවා හදන්න. හැබැයි ඒ හදන හැම පාරම රිජෙක්ට් වෙනවා, ෆේල් වෙනවා. එතකොට අර කැලිෆෝනියාව ඉන්න පුංචි කොල්ලාට හිතනවා එයාට දරා ගන්න බැරි තරම් මෙයා කඩාවැටෙන එයාට ඩිප්‍රෙෂන් මට්ටම දක්වා වෙනවා. හැබැයි අර ළඟම ඉන්නම හොඳම යාළුවකෙන් ජීවිතේට හම්බෙන හොඳ බෙහෙතක්නේ හොඳ යාළුවෙක් කියන්නේ. ඔයාටත් ඇති හැම කෙනෙක්ව. ඒ හොඳ යාළුවා කියනවා අපිට මේක ගොඩ දාන්න පුළුවන්, බය වෙන්න එපා. ඉතින් කොහොම හරි මේ දෙන්නේ වැඩේ ගොඩ තහලා ඒ දෙනම රිජෙක්ට් කරපු කම්පැනි එකට මේ දෙන අරන් යනවා මේ දෙන හදපු ඇප් එක. ඒක ඩොලර් මිලියන 19කට අරන් ගිහිල්ලා එයාව රිජෙක්ට් කරපු කම්පැනි එකටම විකුණනවා. ඒ රිජෙක්ට් කරපු කම්පැනි එක තමයි Facebook කියන්නේ. ඉතින් මේ දෙනව හදපු ඒ ඇප් එක තමයි WhatsApp කියන්නේ. ඔයා දන්නවද මේ පුංචි කොල්ලගේ නම ජෑන් කෝන්. ඔයාව දවසක කවුරු හරි කෙනෙක් රිජෙක්ට් කරයි. හැබැයි ඔයාටත් පුළුවන් නම් ඔයාගේ අවස්ථාව වෙනකන් දරාගෙන ඉවසක නින්න. ඔයා හිතන්නේ නැති තැනකට ඔයා වඩගෙන යයිනේ. චුට්ටක් හිතර බලන්න. ඉතින් මේ කතාවත් එක්ක අපි අමුතු ලස්සන සින්දුවක් අහන්න. ආඩ හිතන්නේ චූටි දෙයක් තියෙනවා නේද? දවල් එක වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ. ආට ලස්සනම සින්දු අහන්න පුළුවන් මේ පැත්තට ආවදින්. ඉක්මනට මට මැසේජ් එකක් දෙන්න. මම යෂ්.

0: අද මම තන්න බිදු එකකයි හතයි හයිසි හත්ත නමයයි පන්සේ හැත නමය.
1: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
3: සහයෝගීතා අනුග්‍රහය.
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1.
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: අපේ අම්මා ගෙදර ආවද

0: උදේ 10 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ Heartbeat.

උදේ 10 විනාඩි 31 කියන්නේ මම ආව බලන්න එක්පැනට ආව මේ පැත්තට. බලව බලලා ඉතින් ආව බලන්නත් එන්න ඕනේ නේ. ඒක නිසා තමයි ඉතින් මං ආවේ හાર્ට් බීට් චැට් එක පැත්තට කවුද මේ වෙලාවේ ඉන්නේ කියලා බලන්න. ආයෙත් බලන් ඉතින් දවල් එක වෙනකන් ඔය කැමැතිම කෙනෙක්ගේ ලස්සනම සින්දුවක් අහන්න එකතු කරගන්න 0703935 7 කියන ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් මැසේජ් කරන්න මේ ඕන දෙයක් බලුවන්. ඉතින් උදේම ගුඩ් මෝර්නින් කියලා කියනවා. කවුද මේ? අපි අද වැඩ කරන ගමන් අහන්නේ ලක්කන. හොඳයි නේද? බොහොම හොඳයි. මැනික ගුඩ් මෝර්නින් කඩින් තමයි මැසේජ් එක දාලා තියෙන සුමන. ඔයාව එකතු කරගන්න හරිම ආදරෙන් ලස්සන සින්දුවක් අහන්න. ගුඩ් මෝර්නින් යාෂ්. අපි වැඩ ලස්සන සින්දුවකට එකතු කරගන්න. කුලියාපිටියෙන් තමයි මැසේජ් එක දාලා තියෙන තුෂාරි. එයාගේ හස්බන්ඩ් ව නිෂාන් ඒ වගේම දුවල තුන්දෙනා එකතු කරගන්න කියන සිතු, චතු ඒ වගේම නෙතු ලොපුතා රුසියා ඉඳලා වැඩ කරන යාවත් එකතු කරගන්න හරිම ආදරෙන්. ෂෙනෝන් තමයි එයාගේ නම. එයාවත් එකතු කරගන්න ගමම මාවත් එකතු කරගන්න කියන ලස්සන සින්දුවකට ආදරේ ලක්කන්න ගොඩාක් කියලා තියෙනවා. එහෙම තමයි නේද? ආදරෙන් ඉන්නවනේ. ලස්සන සින්දුවක් දෙන්න අක්කේ සරච්චන්ද්‍ර. ලස්සන සින්දුවක් දෙන්න ජය වේවා කියලා තියෙන හැටත් තින් ජය වේවා. ඔයා කඩයක් කරන කෙනෙක් නේ මම දන්නවා. සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩින් තමයි මැසේජ් එක දාලා තියෙන රයිකම පැත්තේ. ඉතින් කලේ සද්දර ලක්කන දාලා තියෙන වැඩ කරනකම අහගෙන ඉන්න. ඔයාට වැඩ කරනකම කිසිම බාලුවක් තනිකමක් නැතුව වැඩ ටික කරගෙන යන්න පුළුවන්වා හිතන විදිහට. SKD ගාමන්ට් එකේ පැත්තෙනුත් මේ වෙලාවේ සද්දර ලක්කන දාගෙන ගාමන්ට් එකේ වැඩ කරන ගමන් තමයි ඉන්නේ. මට පේනවා පේනවා වගේ නිකන් ඔයාලා වැඩ කරන විදියුම්. එහෙම තමයි නේද ඉතින්. මාෂා දිල්හානි වගේම කමල්, දිශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා මේ හැමෝම එකතු කරගන්න කියන ලස්සන සින්දුවක් අහන්න. ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නවා මේ වෙලාවේ. ඉතින් ඔයාවත් එකතු කරගෙන යන්න හදන මේ සින්දුව අහන්න. ඔයාටත් පුළුවන් FM 93.5 93.7 අහන ගමන් කැමති අයව එකතු කරගන්න. උදේ 10 වෙනි 33යි.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: හැමෝම එකම රේසකට වාඩි ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයිනේද ගමන.
2: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් ද රෝඩි සුවර්ස්.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6779 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: උදේ 10:40
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි

අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව ලකන රේඩියෝ ITN.

ට්‍රෙන්ඩෙන්ම සිින්දු අහනවනං ඔයා හඩ්බීට් අහගෙන ඉන්න ඕනේ. ඔේ 10:46 වෙලා ඔබ ඔයාමා වහගෙන ඉන්න. ඔයාට ඉතින් කියන්න ගොඩක් දේවල් තියෙනවා නේද මාත් එක්ක? මම දන්නවනේ ඉතින් ඔයාට ගොඩක් දේවල් කියන්න තියෙනවා කියලා. ඔයාට කියන්න තියෙන ඕන දෙයක් මට ඉක්මනට කියන්න. ඔයා දන්නවද දැන් අපේ ජීවිතවලට හම්බෙනවනේ ගොඩක් අය. එහෙම නැත්නම් අපි කතා අහලා තියෙනවා ලොකේ දිනපු මිනිස්සු ගැන. පොඩ්ඩකට හරි හිතලා බැලුවද මේ වගේ දිනපු මිනිස්සු ලෝකේ ඉහළම ඉන්න තැන්වල ඉන්න අය ඒ තැනට කොහොමද යන්නේ ඇත්තේ කියලා? හිතන්න වෙලාවකට ඉතින් සමහර අපිට පුදුම හිතෙනවා මියා කොහොම මේ වැඩේ කරගත්තද දන්නේ නැහැ නේද කියලා හිතනව නේද? ඇයි අපිට බැරි? එහා විතරක් ඒතරම්ම දියුණු වෙලා නම් එහෙම හිතෙන්න පුළුවන් සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට උත්සාහය තිබුණත් කරන විදිහ දන්නේ නැත්තම් ඒ සමහරක් වෙලාවට ඒක දුර ඉඳලා බලාගෙන ඉන්න වෙනවනේ තව කෙනෙක් දිහා. ඒ ජීවිතේ දිනපු හැම මිනිස්සෙක්ම දිනලා තියෙන්නේ කොහොමද දන්නවද? දැන් සමහරක් වැඩක් අපි පටන් ගන්නකොට හෙට කරනවා අද කරනවා එහෙම නැත්නම් අනිද්ද කරනවා කියලා හිත හිත ඉන්නේ නැතුව ඒ වැඩේ මේ දැන් මේ මොහොතේම පටන් ගන්න. අර වැඩ කල් දානවා කියන්නේ ඒ වගේ පුරුදු ඒගොල්ලෝ ගාව නැහැ. මේක තමයි පළවෙනි දේ එයා ජීවිතයේ දිනන්න. ඒ වගේම තමයි දැන් වැඩක් පටන් ගන්නගෙන යනකොට කොච්චර බාධක ආවත් ඒක මගදී නතර කරන්න නැතුව ඒ විදිහටම ඉස්සරහට කරගෙන යනවා නම් එයාට අනිවාර්යයෙන්ම අර හොඳම කෙනෙක් දිනපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අන්තිම වැඩේ. ඔයාට ඉවසීම තියෙනවනම් ඒ පටන් ගත්ත වැඩේ රිසල්ට් එක බලන්න. රිසල්ට් එක එනකන් ඉවසගෙන බලාගෙන ඉන්න පුළුවන් නම් ඔයාට ජීවිතේ දිනපු මිනිස්සෙක් දැන් දිනපු කෙනෙක් වගේ ඔයාටත් ඉස්සරහට දිනන්න පුළුවන්. චුට්ටක් හිතලා බලන්න මේ තුනම ඔයා ගාව තියෙනවද කියලා. ජීවිතේ තින් දිනන්න නම් පුංචි හයිය පුංචි තල්ලුවක් තියෙන්න ඕනේ නේද? එහෙම තල්ලුවක් තියෙනවා නම් ඔයා දන්නවනේ පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතය දිනන්න තල්ලු කරන්න පුංචි හයියක් වෙන්න NLB මෙගා පව ලොතරේ පත්‍ර හැකියාවක් ලැබලා දෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ලංකම දින ලොතරේ කූඩුව ගාවට ගිහිල්ලා NLB නමින් මෙගා පව ලොතරේ පත්‍ර අරගන්න. අරගෙන බලන්න අද වාසනාව ඔයාට අද වෙන්න පුළුවන්, ඔයාගේ වාසනාව හෙට වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් ඔයා ගාවට වාසනාව හොයාගෙන එනවා. ඉතින් වාසනාව අරගෙන බලන්න ඔයාගේ ජීවිතේට හයියක් කරගන්න. රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් මෙතෙක් ලංකාවේ දුන සුපිරිම තෑගි දෙකක් තමයි එකම රුපියල් කෝටි 70ක් දිනා දුන එකම ලංකාවේ ලොතරැයි පත NLB මෙගා පව කියලා එයාට මතක් කරන්න ඕනේ. ඒ වගේ තමයි මේ වෙලාවේ ඉතින් පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙන්න එහෙම නැත්නම් රස කිරි එකක් බොන්න රස ටී එකක් බොන්න මේ වෙලාවේ. අර වැඩ කරනකම පොඩ්ඩක් ඉතින් වෙනස් වෙන්නත් එපේ ඔළුවනේ එක දිගටම වැඩ කරන් ගියොත් චුට්ටක් එපා වෙනවනේ. වාඩ ජීවිතේ වෙනස් කරගන්න අලුත් රසයක් හොයන කෙනෙක් නම් දේශීය රසයකට කැමති කෙනෙක් නම් ඔයා මතක් කරලම ගන්නවනි පැල්වත්ත නිෂ්පාදන. ඔයාට පැල්වත්ත කිරිපිටි යෝගට් මේද සහිත මේද රහිත ඒ විතරක් මේ කල් කිරි මේ ඕනම දෙයක් මිලදී අරගන්න පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක්. ඉතින් හැමදේම ගන්නකොට ඔයා පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න අමතක කරන්න එපා. කවුද ඉතින් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ මේ කතා කරන ගමන්? කෝච්චියක් වගේ කියවනවා කියලා තියෙනවා ජයනි. එහෙමද? ඔයා තමයි කියන්නේ මම නම් දන්නේ නැහැ. හයි හයි ගුඩ් මෝර්නින් යෂ්. ගුඩ් මෝර්නින් ඔයාට. කොහොමද ඉතින් සැලොන් එකේ වැඩ ටිකද කියන්න බලන්න. මම තව සද්දට අහගෙන ඉන්න වෙනද වගේම ඔයාගේ ප්ලේලිස්ට් එකේ තියෙන ලස්සනම සින්දුවකට මාව එකතු කර ගන්නවද? ඇයි අනේ බැරි? ලස්සනම සින්දු තමයි දෙවස් ලස්සන සින්දුවක් අහන ගම සැලොන් එකේ වැඩ ටිකක් කරන් ඉන්න හිත සතුටින් හද. මාත් මේ වෙලාවේ මාත් එක්ක අද තව කෙනෙක් ඉන්නවා සිගිරිය ෆොරින් නෝ සුජිත් ඉන්දික එකතු කරගන්න කියලා තියෙන යා නිවාඩු ඇවිත් තියෙන උපුල් තමයි මැසේජ් එක දාලා තියෙන රශ්මි සැලොන් එකේ. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. කවුද මේ ගුඩ් මෝර්නින් කියලා තියෙන්නේ? ප්‍රසාදික ඔයාව එකතු කරගන්න හරි මාතරින් අදත් අපි ඔයත් එක්ක එකතු වෙලා ඉන්නේ ලස්සන සින්දු අහන්න. පැල්වත් එයා වැඩ කරන තැන හැමෝමත් එක්කම රංගන ලාල් ප්‍රදීප් සුදත් ඒ වගේම ධර්මේ ලහිරු වැඩ කරන තැන හැමෝමත් එකතු කරගන්න කියන ලස්සන සින්දුවක් අහන්න. ඉතින් මේ ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන හින්දි එකක් අහලා බලන්නකෝ. ඉතින් මේ සින්දුව මගෙන් ඔයාට.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679 579
3: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහබලයක්
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
2: බසහිර සබරගම සහ වයම් පළාත්වල මෙන්ම මහනුවර නුවරළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසි ස්වල්පයක් හටගන්නා බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දෙවැනි සිසු ප්‍රදේශවල වියලි කාලුණ තත්ත්වයකුයි පවතින්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවම් ප්‍රදේශවල සහ උතුරු මැද සහ වයම් පළාත්වල මෙන්ම මොණ්ඩාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය, මනරම් දිස්ත්‍රික්වල විරින් විට පැය කිලෝමීටර 50ක පමණ තද සුළං ඇතිවිය හැකියි. හලාවද සිට පුත්තල මහරහා කනකසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතවිල් දක්වා වෙල්ලට ඔබ්බින් මුහුද ප්‍රදේශවල පැය කිලෝමීටර 50-60ක් දක්වා තද සුළං හටගැනීමේ හැකියාව පවතිනවා. එම මුහුද ප්‍රදේශ වෙදින් විට රළුවන බවයි කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පොත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතවිල් දක්වා වෙල්ලට ඔබ්බින් මුහුදේ රළෙහි උස මීටර 2.25 අතර අගයක් දක්වා ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. තුන්වන දිනටත් අමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කර තිබෙනවා. නවතම් ප්‍රහාර මාලාව සාර්ථකව අවසන් කළ බවයි අමරිකානු හමුදාව සඳහන් කළේ. බුෂීරි සහ බහාර ජාස්කා කොණ්ඩාන් අවසාබ් සහ බණ්ඩර අබ්බාස් ප්‍රදේශවල පිහිටි ඉලක්ක වෙත සාර්ථකව පහර දුන් බවයි අමරිකා හමුදාව සඳහන් කළේ. වාණිජ නෞකා ගමනාගමනට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරානයට ඇති හැකියාව තවදුරටත් දුර්වල කරවීම මෙම ප්‍රහාරවල අරමුණ වී තිබෙනවා. මැද ප්‍රතික කලාපේ පුරා 50,000කට අධික අමරිකානු සේවානිධාරීන් යොදව ඇති බවද මාධ්‍ය වාර්තා සඳහන් කළා. ලක්නෝ ප්‍රධාන පෙති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්
1: උදේ 11:04යි.

වෙලාව නම් ඉතින් කොයි වෙලාවෙ කොහොම යනවද කියලා අපිට හිතාගන්න බෑනේ. පේනවනේ දැන් උදේ 11 විනාඩි 7කුත් වෙලා තියෙන්නේ. දැන් සින්දු හාහා ඉන්නකොට ඉතින් වෙලාව යනවා තේරෙන්නම නෑ නේද? ඔයාලත් බලුවන් ඉතින් මේ අලුත් පැය අලුත් සින්දුවක් ඉල්ලගන්නවා කැමැතිම කෙනෙක්ව එකතු කරගන්න. එකතු කරගන්නකොට ෆෝන් නම්බර් එක මතක් කරගන්න ඔයාට 07 03 93 5 97 මේ කියන ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. එහෙම එවපු කෙනෙක් ඉන්නවා. ඒජි අනුර පුස්සල්ලව මැසේජ් එකක් දාලා තියෙන යාව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ඒ වගේම දිශිනිලාප කඩේ මේ වෙලාවේ සද්දට ලක්කන දාලා තිනවා කියලා තමයි කියන්නේ. ඉතින් පාරේ යන එනකම ඔයාටත් සලක්කන අහගෙන යන්න පුළුවන් දිශිනිලාප කඩේ ඉස්සරහින් එහෙම යනකොට ඔයාවත් එකතු කරගන්නම්. හෙලෝ හෙලෝ කොහමද? හෙලෝ හෙලෝ ඉක්මනින්ම ආවත ඔයා හાર્ට් බීට් එකට. ලස්සන මැසේජ් එකක් එවලා දෙනවා. ගුඩ් මෝර්නින් යාෂාවත් එකතු කරගන්න. ඔයා වහගෙන ඉන්නේ මේ වෙලාවේ මඩ ලස්සන සින්දුවක් දෙන්නකෝ. බහරෙන් වලින් යා මැසේජ් එක දාලා තියෙනවා. ඒ වගේම චන්දන කෙහන්නදී ජපාන් වලින් චුටි දුව ඉන්නවා. ඒ වගේම තංගල්ලෙන් යාගේ ආදරණීය බිරිඳව එකතු කරගන්න කියලා තියෙනවා. ශාම ඒ වගේම චාන්සේ එකම ජෝන් පුදාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ජය වේවා ලක්හඳ කියලා තියෙනවා. ඔයාටත් ඉතින් ජයෙන් ජයම වෙන්න ඕනේ. සුබම සුබ උදෑසනක්. යටියන්තර පැත්තෙන් තමයි සේපාලි හෝටල් සේපාලි පැසේජ් එකක් දාලා තියෙන්නේ සේපාලිකා හෝටල් එකේ. ලස්සන නමක් තියෙන සේපාලි ඔයාට. ඩුබයි පැත්තට යමුද අපි? ති ලංකාව වටේ මුදල් හරියන්නේ ඩුබයි පැත්තට යන්න හිතුණා. මහේෂ් මේ වෙලාවේ ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න මහේෂ්. එයාගේ දුවචේන අයා වයිෆ් නිමේෂවත් එක්ක මේ වෙලාවේ ලක්කන අහන හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඒ අතර කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා. සංජීව නෝරින් තමයි මට කිව්වේ. නෝර ඉන්නකොට ඉතින් එහෙම තමයිනේ. ඔයා ඉතින් චුට්ටක් ලෙඩ වෙලා කොහොමරිකමනේ ඉක්මනට හොඳ වෙන්න හරිද? උදේ 11 විනාඩි 9යි.

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරික බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපේ වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
3: evening drive with chamit and charu
0: sama anugrahaya
3: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena domas entry wiketi miyantrika sadambara himikaru ekuwanna adumama tanna 01177 679 579
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි.
2: පටස් ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගානු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

රටට වග කියන රේඩියෝ. Heartbeat.

0: නිවහඬ ලංකාවටම නකන පෙරනෝවරු
1: 11:30
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ

වෙලා ඔ බලලම යාවන මේ පැත්තට බලනක වෙලාවයාන ඉක්මන ඔයත් එක්කති ඉන්න තින වෙලා පැබාගයක් වගේ තමයිති. අපට ඊට පස්සේ නිවසාහන් යන්න තියෙන ලෝකී රටේ වෙච්ච දෙවල් දැනගන්න ලක්කන නිවස එකත් ඉන්න වෙලා බලලාවට පස්සේ මට හිතුනා දැන්වයා අලුත් දේවල් ගෙන හොයන කෙනෙක්ද එම නැත්තං අලුත් දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක් අලුත් දේවල් ජීවිතේට ලං කරගන්න කැමති කෙනෙක් එම නැත්තං අලුත් රසයක් නැවුම් රසයක් කැමති කෙනෙක්ද ජීවිතේට ලං කරගන්න එහෙම කෙනෙක් ඉන්නවද එහෙම කෙනෙක් ඉන්නවද අනිවාර්ය තමයි මම මේ කියන්නේ ජීවිතේට අලුත් දේවල් අලුත් ෆ්‍රෙෂ් එකක් හොයාගන්න කෙනෙක් කැමති නම් ඔයා පැල්වත්ත නිෂ්පාදන පිළිදී අරගෙන බලන්න පැල්වත්ත යෝගට් එකක් එහෙම නැත්නම් පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එකක් අන්තිම රිෆ්‍රෙෂ් වෙලා ආපහු වැඩ ටික පටන් ගන්න පුළුවන් ඔයා කැමති විදිහට ඉතින් අර කුංචි කම්මැලිකමක් එහෙම දැනුණා නම් ඔයා යෝගට් එකක් එහෙම නැත්නම් අයිස්ක්‍රීම් එකක් ෆ්‍රෙෂ් මිල්ක් එකක් එහෙම එකම රස කිරි එකක් හදාගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි ඩ්‍රින්කින් යෝගට් එකක් මේ කියන දේවල් අරගෙන රස බලන්න වෙනුවම 100%ක්ම දේශීය කිරි රසයක් අරගෙන තිනා ස්වභාවිකව හදන නිසා තමයි මෙතරම් රස ඒ වගේම ගුණ ඉතින් ලංකාවේ අංක එකේ ක්‍රියාශ්‍රිත නිෂ්පාදන නම් ඒ පැල්වත්ත නිෂ්පාදනම තමයි FM 93.5 කවුද මේ වෙලාවේ මම වහගෙන ඉන්නේ බලන්න යන තිරුවා ඉක්මනට ඉදින් තමරා කුමාරී වෙනදුවගේ මාන්දරින් මට කෝල් කර ලස්සනට කෝල් කරාට පස්සේ මම මැසේජ් එක කියව නැති නිසා ඉක්මනට මට කෝලයක් අරගෙන බලනවා මං කියන්නේ නැද්ද කියලා නෑ මං කියනවා ඔයාවත් මතක් කර හරි මාන්දරින් ඒ වගේම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා කවුද මේ අලව්වෙන් කොහොලේනින් ජයකල්ලි තමයි මැසේජ් එකක් දාලා තියෙන සින්දුවක් අහන්න ඔයාගේ ඒ වගේම උපාලි චිත්‍රාණි ඒ වගේම මාධව කසුන් එකතු කරගන්න කියන ලස්සන සින්දුවකට හයි මණිකේ මගේ යක්ෂ හින්දි සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා අපි බලමු මේ වෙලාවෙ දෙන්න පුළුවන් වෙයිද කියලා ඔයා කැමතිම සින්දුවක් ක්ලාසික් කරන්න ඉන්නා කියලා මං හිතනවා WhatsApp එක පැත්තට තියන්න හිතුණා ඒ වගේම සුබ උදෑසනක් කියලා දෙනවා සුබ උදෑසනක් ඔයාට අපිත් ලක්කන අහගෙන ඉන්නේ ජාමින්ද ශ්‍රී චන්ද්‍රසේකර ඒ වගේම චන්ද්‍රසේකර පැවුල හැමෝමත් එක්ක බිරිඳ තමරා නන්දනී පරාගඩ අප්පා ඒ වගේම සීලවති මැනිගේ මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ආදරේ ලක්කන කියලා ලස්සන ස්ටිකර් එකක් හදලා ඉවල තියෙනවා ඒක හරිම ලස්සනයි කිනිගත් තියෙන පොස්ට් ඔෆිස් එකේ සද්දටම ලක්කන දාලා තියෙන ඒ දාලා තියෙන ගමන් වැඩ කරනවා කියලා මම දන්නවා. ඔයා ඉක්මනට මට කියනවනේ. සර් වෙලාවෙ මේ වෙලාවෙ ඉඳලා ඔයාගේ මිස් එකතු කරගන්න කියලා දෙනවා. රිෆ්කා සංගීතය වගේම චාන්දනි මේ හැමෝම එකතු කරගන්න කියලා දෙනවා. ඊළඟ ලස්සන සින්දුවට ලස්සන සින්දුව නම් ඉතින් හાર્ඩ්වෙයාර් එකෙන් විතරම

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි බෙට් ඇන්ඩ් රයිඩ් ග්‍රිප් නිසා බයනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
2: හැමෝම එකම රේසිකට වාදී ඔයා ෆුල් චින් එකේ බයික් එකේ වයිනේද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බයනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් රෝල් ඉස්වර්ස්
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

ඒ සින්දුව වගේ දැන් විහිළු කරලා දොරදිග ගියාට පස්සේ ඇස් රතු කරගන්න බෑ හරිද? එහෙම නැත්තම් ඉතින් ඇස් රතු වෙන විහිළු නොකර ඉන්න. හාද? නිරෂා විරාජිනිගේ ලස්සන සින්දුවක් අහලා තමයි අපි මේ පැත්තේට ආවේ. මතක් කරන්න දෙයක්ත් තියෙනවා. එතුමා NLB මේකපවල උතුරයි පත්තගෙන. ඉතින් ඔයාට මුදල් හිනේ හැම නැත්තම් වගේ මොඩර්න් රට හිනේ ගැන හිල හැබැයි කරගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ හිනේට යන්න පාර හදා ගන්න. ඔයාට තියෙන මේ ලෝකේ හොඳ දේවල් දෙනකොට අපිත් ඔයාට දෙන්න හොඳ දේවල්. ඔයාට පුළුවන් ඉතින් ග්‍රෑන්ඩ් සුපර් සුපි ටෑග්ගෙට මොටර් රථයක් දිනා ගන්න පුංචි රුපියල් 40ක් වියදම් කරලා. ඔය කන්න යනකොට කඩජෝරුවක් එහෙම කනවනම් කනවනම් මොනාට හරි රුපියල් 40කට වඩා වියදම් කරනවා නම් උතරේපට දෙකක්ම අරගෙන බලන්නනේ. ඔයාගේ වාසනාව අද වෙන්නත් පුළුවන්. ඉතින් කවුරුත් ඔයා ගාවට වාසනාව අරන් එනකම් බලන් ඉන්නේ නැතුව ඔයා ඔයාගේ වාසනාව හොයාගෙන යන්න. ඉතින් කරන්න තියන්නේ NLB මෙගා පවර් ලොතරේ පත්‍රය අරගෙන බලන්න ඔයාගේ වාසනාව. ඒකම මතක් කරන්න ඕනි. ඔයා දේශීය දෙයකට කැමති කෙනෙක් නම් දේශීය කිරි රසයකට කැමති කෙනෙක් නම් එහෙම නැත්නම් කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් මිලදී ගන්න හොඳම නම හොය හොය හින්දම නම් ඒ පැල්වත්ත නම. පැල්වත්ත නමින්ම ලංකාවේ අංකක කිරි ආශ්‍රිත නිෂ්පාදන දෙන්නේ පැල්වත්ත නිෂ්පාදන විතරමයි. ස්වභාවික වගේම දේශීය රසයක් එක්ම. ඉතින් පැල්වත්ත කිරි නිෂ්පාදනාගාරයේ කිරි ගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් වැඩ කරනවා. ඉතින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් ඔයා ගන්න පුංචි කිරි පැකට් එකට පුළුවන්. අපි අමුතු බලන්න හાર્ට් බීට් එකේ චැට් එක පැත්තට මේ වෙලාවේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න හැමදාම වගේ අදත් ලක්කන අහනවා. පුතායි වගේම දුව මහත්තයත් එක්කම නිතමින් ජයමාලි තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ජයමාලි එහෙමද? ජයම වෙන්න ඕනි. ගුඩ් මෝර්නින්. අපි හැමදාම ලක්කන තමයි අහන්නේ. ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න පන්නපිටියේ ප්‍රසන්න හයිබ්‍රිඩ් සෙන්ටර් එකෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔය විදිහටම FM 93.5 93.7 මාව අහගෙන ඉන්න. අපි මේ සින්දුවකට එකතු කරගන්න අපි යමී ප්‍රොඩක්ට් එකකින් පොතු පිටියෙන් තමයි මැසේජ් එක දාලා තියෙන සමන්ත ලක්කඩට ජය වේවා කියලා දින ටිකාගේ බිස්නස් එකට ජය වෙන්න ඕනි. ඔව් අද හිටියට වඩා ඉස්සරහට යන්න පුළුවන් මේ අනිවාර්යෙන් ඔයාට. හයි මොමන් මඩපත සුබෝති වැඩිහිටි සංගමයේ මේ වෙලාවේ සම්පිතින් වැඩිහිටි සමිතිය වැඩිහිටි මොකද මේ මඩපාල සුබෝධි වැඩිහිටි සංගමයේ පොඩි හිටියන් ඒ වගේම සභාපති ලෙප්පෙරම ආනන්ද හෙමපාල මෙහමෝ එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. එයත් මේ විදිහට මහාගෙන ඉන්නෝ. ලස්සන කටහඬකටයි ලස්සන සංගීතයකටයි පුළුවන්ද කෙනෙක් නිවන්න? කෙනෙක් ලෙඩක් හොඳ කරගන්න? ඔව් පුළුවන්. ඇයි බැරි? ඉතින් ලස්සනම සිංදු අහන්න ඔයාට හાર્ට් බීට් අහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනක. තව චුට් වෙලාවක් තියෙන. අපි දැන් නිවුස් අහන්න තියෙන. නිවුස් අහලා අපි ඉක්මනට යමු මේ පැත්තට. මේ ලස්සන සිංදුව මගෙන් ඔයාට. සනම් තෙරිකසුම්.

0: ITN රටට වග කියන රේඩියෝ
1: 11:53
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: නස්තල
1: 2027 අයවෙන් කර්මාන්ත සංවර්ධනයට ජනපතිගෙන් සුවිශේෂී යෝජනා රැසක්. මේ ගමුගට මෙන් තුවාල ලැබූ තවත් බඳනා ගන්න දරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට. ඩෙංගු රෝගීන් 70,000කට ආසන්න වෙයි. මේගිය සංඛ්‍යාව 48ක්. ග්‍රාමීය පාලම් 800ක් ඉදිකිරීමේ වැඩපිළිවෙල කොන්නෑගලින් ආරම්භයි. ව්‍යාජ ගෞපේ විබඩවික වංචාවක්. පොලිසියෙන් මහජනතාවට අවවාදයක්. කුෂ් කිලෝග්‍රෑම් 6ක් සමග පිලිපින කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට. බංග්ලාදේශයේ ගංවතුරින් 54ක් මියයි. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ යටතේ ආරම්භ කර ඇති සීළු ව්‍යාපෘති නියමිත කාලය තුළ අවසන් කිරීමට උපරිමයෙන් කැපවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එම අමාත්‍යාංශයේ 2027 අයවැය යෝජනා විමසීම සඳහා පැවති සාකච්ඡාවකට එක්වෙමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමද මෙහිදී සිදු වුණා. 2027 අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවකට සමගාමීවයි එය සිදු කරන්නේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්ුණා. දඹුල්ල, ඉංගිරිය, වාලච්චේන, මිල්ලනිය සහ කරුණායක ඇතුළු ප්‍රදේශවල කර්මාන්ත කලාප ඉදිකිරීමේ වැඩපිළිවෙලෙහි වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුණා. ඉඩම් වෙන්කර ගැනීම, විදුලිය, ජලය, මාර්ග ඇතුළු යටතල පහසුකම් සංවර්ධනයේදී මතුවැති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට කටයුතු කිරීම පිළිබඳවද සාකච්ඡා කළා. කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව රජයේ කාර්යභාරය සහ සීමාවන් නිසලෙස හඳුනා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. රාජ්‍ය ව්‍යවසායකත්ව සංවර්ධනයට අදාළ වත්මන් තත්ත්වය පිළිබඳවද අවධානය යොමු කෙරුණා. සීනිසා ලුණු කර්මාන්තයේ සම්බන්ධව මතුවැති ගැටලු සහ ඊට අදාළ විකල්ප යෝජනාද සාකච්ඡා කර තිබෙනවා. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳවද අවධානය යොමුණා. එක් එක් කාලවලදී විවිධ අවශ්‍යතානුව විශාල ආයතන ආරම්භ කර අවසානයේ ඒවා ජනතා බදු මුදලින් නඩත්තු වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. එම ආයතන ඒකාබද්ධ කිරීමේදී කාර්යක්ෂමතාව වැඩි කිරීම මෙන්ම පවත්වාගෙන යාම වෙනුවෙන් පෙරතෙරු වියදම සහ ඒකාබද්ධ කිරීමෙන් පසු දරණ වියදම අතර සාපේක්ෂ අඩුවීමක් සිදු විය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළා. ව්‍යවසායකත්ව සහ කර්මාන්ත පරිවර්තන අධිකාරිය පිහිටවීමට අදාළ යෝජනාව සහ ඒ යෝජිත වැඩපිළිවෙල පිළිබඳව නිලධාරීන් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙනවා. අපනනකරුවන් සහ කර්මාන්තකරුවන් ක්ෂේත්‍ර තුළ කටයුතු කරගෙන යාමේදී මූලදී ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරනවා. අපනනකරුවන් සහ කර්මාන්තකරුවන් ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී මූලදී ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරනවා. අපනනකරුවන් සහ කර්මාන්තකරුවන් දිරිගැන්වීම වෙනුවෙන් ලබා දිය යුතු පොදු සහන පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ. කර්මාන්තංශයේ ක්ෂේත්‍ර කිහිපයක් තෝරාගෙන ඒ වර්ධනයට පහසුකම් සැලසීමෙන් රටට අනන්‍ය වූ නිපුණතාවක් ගොඩනගා ගත හැකි බවද ජනාධිපතිවරයා කියා සිටියා. අග්‍රහාර දත්ත පද්ධතිය යාවත් කාලන කිරීම මේ මස 31 වනදා වන විට අවසන් කරන බව ජාතික රක්ෂණා භාර අරමුදලේ සභාපති ආචාර්ය විශාකා රණසිංහ මහත්මිය ප්‍රකාශ කළා. ඒ අනුව තමතුරුතුරු අග්‍රහාර දත්ත පද්ධතියට කඩිනමින් ඇතුළත් කර යාවත් කාලන කිරීම සම්පූර්ණ කරන ලෙසයි විශාකා රණසිංහ මහත්මිය අවධාරණය කළේ.
0: මේ වෙන විට රාජ්‍ය සේවයේ සේවකයන් නිලධාරීන් ලක්ෂ 9ක් පමණ මේ අනිවාර්ය රක්ෂණ ක්‍රමයේ සමාජිකයන් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔවුන්ගේ පවුල්වල නීත්‍යානුකූල යැපෙන්නන් එක ගත්තොත් ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිලාභීන් විදිහට අපි සේවය සපයනවා. ඔවුන්ට අපි වඩා හොඳ සේවයක් සලසන්න යම් යම් වැඩපිළිවෙළවල්. ප්‍රධානම දේ තමයි අපිට මේ ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවට හොඳ ඩේටාබේස් එකක්. අපි ළඟ තියෙන දත්තපදිතියක් තියෙනවා දැනටමත්. හැබැයි ඒක යාවත්කාලීන කිරීම තමයි අපි පළවෙනියෙන්ම කරන්න ඕනේ. අපි ආරාධනා කරා සියලුම රජයේ සේවකයන්ට දත්තපදිතිය යාවත්කාලීන කරන්න කියලා. ප්‍රේල් පළවෙනිදා ඉඳන් තමයි මේ යාවත්කාලීන කිරීම සිදු වෙන්නේ. දැන් වෙනකොට ලක්ෂ 6කට ආසන්න නිලධාරීන් දත්තපදිතිය යාවත්කාලීන කිරීම සඳහා දව වෙලා තියෙනවා. ඒ වගේම දැන් තවත් ප්‍රමාණයක් තියෙනවානේ යාවත්කාලීන කිරීමට සඳහා. ඒ ගොල්ලන්ට අපි කියන්නේ ඉල්ලා සිටිනවා මේ මාසේ 31 වෙනිදා වෙනකන් තමයි කාලය දීර්ඝ කරලා තියෙන්නේ. ඒ නිසා ඉක්මනට අපිට සහයෝගය දක්වන්න.
1: මේගමු බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහල ප්‍රතිකාර ලැබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ සාදාලියම බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එලෙස මියගොස් තිබෙන්නේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි නිලධාරීන් දෙදෙනෙක්. ඒ අනුව මීගමු බන්ධනාගාර ගැටුමින් මීගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව දස දිනක දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාස 5 සහ 6 වෙනි දින තුල ඇති වූ සිද්ධියෙන් රැඳවියන් 21 දෙනෙකු මීගිය බව පොලිසිය ප්‍රකාශ කළා. ඒ අනුව සිදු සමස්තමාන සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර බන්ධනාගාර සිද්ධියෙන් මීගිය නිලධාරීන්ට සහ රැඳවුවන්ට පින් අනුමෝදන් කිරීමේ මතක බණ ධර්මදේශනයක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ධර්මදේශනය සිදු කළේ පූජ්‍ය මීගොඩ සුකිත ස්වාමීන් වහන්සේ විසින්. අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්තන මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අනාගත පරපුර මද්දෝදරෙන් බේරා ගැනීමේ වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා ප්‍රකාශ කළා. ඒ මතින් තුර දේශයක් නග්ම වන තේමාවෙන් කැස්පෑව නගර සභාව සංවිධාන කළ වැඩසටහනකට එක්වෙමින් ප්‍රදේශයේ දහම් පාසල් ළමුන් දැනුවත් කිරීම බටුවන්දර ශ්‍රී තිලකාරාමේදී සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්
2: මේ උත්සාහ කරන්නේ අපේ ආණ්ඩුව යටතේ අලුතෙන් බිහි වෙන අපේ රටේ පරම්පරාව මේ මද්‍රව්‍ය උදරෙන් ඒකෙන් ගලව ගන්න. ඒ නිසා අපේ අරමුණ තමයි ඒ දරුවන්ගේ ඔළුව තුල ඇති කරන්න මේ විනාශයේ තරම, මේකෙන් ඇතිවිලා තියෙන විනාශයේ කොයි ආකාරයෙන්ද, මේකෙන් මුදල් පොදි බැඳ ගන්න ආයේ කොයි විදිහටද මේක මේ ව්‍යාප්ත කරන උත්සාහ කරන්නේ, ඒකට ගොදුරු නොවි ඉන්න, ඒකෙන් ආරක්ෂා වෙන්න දරුවෝ කොහොමද කටයුතු කරන්න කියන එක තමයි සම්බන්ධ මේ වැඩසටහන ඇතුලේ ඒගොල්ලෝ පැහැදිලි කරන්න අන්තරාජායක ඖෂධ පාලක මණ්ඩලෙත් ඒකට මූලික වෙලා මේ දේශන පවත්වනවා.
1: ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 70,000කට ඉතා ආසන්න වී තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට ඩෙංගු රෝගීන් 69,951 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රිකයෙන්. කොළඹ, මාතර, කළුතර, මහනුවර, ගාල්ලේ සහ රත්නපුර දිස්ත්‍රික්වලින් ඩෙංගු රෝගීන් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. මෙම දිස්ත්‍රික්වලට අයත් ඩෙංගු අධිවදානම් සෞඛ්‍ය වෛද්‍ය නහරි කොට්ටාස සංඛ්‍යාව 175ක්. ඩෙංගු මරණ සංඛ්‍යාවද 48ක් දක්වා වැඩි වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. මේ අතර දිවයිනපුරා ඩෙංගු මර්ධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මකයි. අධි අවධානම් ප්‍රදේශවල පරීක්ෂා කිරීමද අඛණ්ඩව සිදු කරනවා. අධි අවධානම් ප්‍රදේශයක් ලෙස හඳුනාගත් අකුරේගොඩ බටපොත නිවසක් පරීක්ෂා කෙරුණා. මදුරු කීටෙන් හඳුනාගත් නිවසේ හිමිකරුවන්ට දැඩිව අවවාද කර තිබෙනවා. ගනේමුල්ල, අමුණගොඩ ප්‍රදේශවල සිදු කළ පරීක්ෂා කිරීමවලදී මදුරු කීටයන් සහිත ස්ථාන රැසක් හඳුනාගත්තා. ඔවුන්ට එරෙහිව නඩු පැවරීම සහ අවධාත්මක ලිපි නිකුත් කිරීමටද කටයුතු කළා. හඟුරන්කද සිදු කළ ඩෙංගු පරීක්ෂාවකදී 10 දිනකට නඩු පවරා තිබෙනවා. තවත් 30 දිනකට රතු නිවේදන නිකුත් කළා. ග්‍රාමීය පාලම් 800ක් ඉදිකිරීමේ දෙවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා. ඒ ඉරුවියා කින්න ජීවිත ගොඩනගන තේමාවෙන් පළමු අදියරේදී රුපියල් මිලියන 1050ක් වැය කරමින් පාලම් 100ක් සංවර්ධනය කිරීම සැලසුමයි. ව්‍යාපෘති සමාරම්භ කුසවිය අමාත්‍ය මහාචාර්ය චන්දන අභිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොණ්ඩේගල රිදීගම් ප්‍රදේශයේදී පැවැතුණා. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය ක්‍රියාත්මක කරන පොන්රුතියේ පුරවර ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා පාලම් සංවර්ධනය කෙරෙනවා. වත්මන් රජයේ බලයට පත්වීමත් සමඟ විශේෂ අවධානයක් යොමු කරමින් සංවර්ධනය කළ යුතු ග්‍රාමීය පාලම් පිළිබඳ වාර්තාවක් සියලුම පළාත් පාලන ආයතන මට්ටමින් සකස් කෙරුණා. ඒ අනුවයි සිව් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස පාලම් 881ක් සංවර්ධනය කෙරෙන්නේ. මේ අතර මෙම වැඩසටහන යටතේ අතුරුගිරියේ කඩුවෙල 697 මාර්ගයේ සහ කඩුවෙල හංවැල්ල ලෝලිවල් මාර්ගයේ යකින්න වැක්පත් පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාලම සඳහා වැයකෙන මුදල රුපියල් 1,650,000 මාස 4ක් තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමටයි සැලසුම. පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා මෙහිදී අදහස් පළ කළා.
3: ඒක ගොහොසේ අබලන් වෙලා තිබුණේ. ඒ අබලන් වෙච්ච පාලම පහුගිය දිත්ව ආපදාවත් එක්ක තවදුරටත් ඒකේ පාදම සම්පූර්ණයෙන්ම කැළවිලා විශාල විදිහට අනුතුරුදායක තත්ත්වයකට පත් වෙලා තිබුණා. ඔබ දන්නවා මේ වෙනකොට වත්මන් ආණ්ඩුව අපේ රටේ ග්‍රාමීය පාලම් 881ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් 110,000කට වැඩි මුදලක් අයවැයෙන් වෙන් කරලා තිබෙනවා. කෙටි මාර්ගයක් විදිහට ජනතාව දෛනිකව වාහන 4000කට 5000කට වැඩි ප්‍රමාණයක් ගමන් කරන මාර්ගයක්, ජනතාවට ඉතා විශාල තමන්ගේ ගමන් පහසු සලසන මාර්ගයක්. නමුත් මේකේ තනි මන් තීරුවේ මාර්ගයක් විදිහට අවදානම් තත්වයක තිබියදී තමයි ඒ තනි මන්තිරුවේ පාලම ඉවත් කරලා මන්තිරු දෙකේ ලස්සන පාලමක් මෙතන ඉදිකරන්නත් දවසේ පටන් ගන්න.
1: රජයේ නිල ගෞපේ වෙබ්බඩවිට සමාන ලෙස ව්‍යාජ වෙබ්බඩවි නිර්මාණය කර මුදල් වංචා කිරීම ගන්නාම පිළිබඳ පැමිණ ලැබී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි පොලිසිය ජනතාවට අවධාරණය කරන්නේ. රජයේ සේවාවක් විත ඩිජිටල් යෙදුම් පහසුකම් සැලසීම සඳහා ගෞපේ යෙදුම් භාවිත කරනවා. රථවාහන වැරදිවලදී පොලිසිය නියම කරන දඩ මුදල් ගෙවීමද මෙම යෙදුම් හරහා සිදු කිරීමටයි අවස්ථාව ලබා දී ඇතේ. එම ක්‍රමවේදයට සමාන ලෙස ව්‍යාජ වෙබ්බඩවි නිර්මාණය කර ජනතාව මුලා කරමින් මුදල් වංචා කළ අවස්ථා ගණනාවක් හෙළිකරගත් බව පොලිසිය සඳහන් කළා. වේග සීමා උල්ලංඝනය කිරීම තුළු රථවාහන වැරදි සිදු කළ බවට දැනුම් දී දඩ මුදල ගෙවන ලෙස පවසමින් පොලිසිය නමින් ව්‍යාජ කෙටි පණිවිඩ ජනතාවට ලැබෙමින් පවතින බවටයි තොරතුරු අනාවරණය වන්නේ. මෙවැනි ව්‍යාජ පණිවිඩ ඔස්සේ සිදු කරන මූල්‍ය වංචාවන්ට නොරටන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොලිසිය සිදු කරන්නේ අදාළ ස්ථානයේදීම වරද පෙන්වා දී දඩ පත්‍රිකාවක් ලබා දීමයි. කැමරා මගින් වැඩදි හඳුනා ගැනීමකදී උවද කෙටි පණිවිඩ යොමු කර බැංකු කිරුම් තොරතුරු ලබා ගැනීමක් කිසිසේත් නොකරන බවද පොලිසිය අවධාරණය කරනවා. ඒ පිළිබඳව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂා පිළිබඳ දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති WPG සේනාධීර මහතා කරුණු පැහැදිලි කළා. කුෂ්මට්ටවි කිලෝග්‍රෑම් 6කට අධික ප්‍රමාණයක් සමග පිලිපින ජාතික කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ ගොන්තරුපල ඒකකයේ නිලධාරීන් කඩුනායක ගොන්තරුපල පැමිණීමේ පරියන්තයේදී අදාළියම සිදු කළ වැටලීමකින්. එහිදී කුෂ්මට්ටවි කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 180ක් සොයාගෙන තිබෙනවා. ඒ වාරයගෙන පැමිණි කාන්තාවද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. ඇය 63 හැවිරිදි පිලිපින ජාතික කාන්තාවක්. පොලිස් මධ්‍යම කාර්යාංශයේ ගොන්තරුපල ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර අයිස් මධ්‍යම ග්‍රෑම් 205ක් සමග සැකරුවෙකු මිනුවන්ගුඩ පීලපත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. 27 සැකරුව 30 මහරම් ප්‍රදේශයේ පදිංචිකරුවේ. අයිස් ග්‍රෑම් 149 මිලිග්‍රෑම් 150ක් රැගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි තවත් සැකකාරියකද අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මාදම්පිටිය ප්‍රදේශයේදී 25 සැකකාරිය දෙනියාය ප්‍රදේශයේ පදිංචි කාර්යයක්. මේ අතර මිහින්තලේ ප්‍රදේශයේදී පොලිසිය වැටලීමක් සිදු කළා. එෙහිදී හෙරොයින් ග්‍රෑම් 111 මිලිග්‍රෑම් 770ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු තඹුතේගම් ප්‍රදේශයේ පදිංචි 25 තරුණයෙකු බවයි පොලිසිය පවසන්නේ. වැල්ලවාය තනමල්විල මාර්ගයේ තෙලුළු ප්‍රදේශයේදී රියානතුරක් සිදු වුණා. ඒ ලෝඩ රථයක් සහ මෝටර රථයක් එකිනෙක ගැටීමෙන් ලෝඩ රථයේ රියදුරාට නිින්ද යාම හේතුවෙන් ඒ මාර්ගයේ අනෙක් මන්තිරුවට ගොස් ඒ ධාවනයේ බිමින් තිබූ මෝටර රථය ගැටී තිබෙනවා. අනුපරින කිසිවකුට හානියක් සිදු වුණේ නැහැ. මොඩරතේ ස්ථාපකර තිබූ ආරක්ෂිත කැමරාවෙහි අනතුර සටහන් වී තිබුණා. මේ අතර ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ ITN එක්ව සංවිධාන කරන ටෙකියා සුරකු මගුතර වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. රියන්තර වළක්වා ගැනීම සම්බන්ධයෙන් පාසල් ළමුන් සහ ජනතාව දැනුවත් කිරීමයි මෙහි අරමුණ. වර්ෂාධික කාලගුණය සමග සිදු ආපදාවලින් බංගලාදේශයේ පුද්ගලින් 54 දෙනෙකු මියගොස් තිබෙනවා. බංගලාදේශයට පසුගිය දින කිහිපය තුරත අධික වර්ෂාපතනයක් ලැබුණ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ගංගොතර සහ නාහියම්ද හටගත්තා. දහස් ගණනකට සිය නිවාස අහිමි වී තිබෙනවා. මිලියන ගණනක පිරිසක් පීඩාවට පත් වෙතැයි බංගලාදේශ බලධාරීන් උපුටා දක්වන විදේශ මාධ්‍ය සඳහන් කළා. දකා අගනුවර ඇතුළු බංගලාදේශයේ ප්‍රදේශ රැසක ජනතාව ආපදාවට ලක්ුණා. මේකේ පිරිස අතරින් බහුතරය රෝහින්යා සරණාගතෙන්. කොකෝස් බසාර් දිස්ත්‍රිකයේට ගංගොතරෙන් දැඩි බලපෑම් ලැබුණා. පාසල් සිසුන් කිහිප දෙනෙකු සහ ගුරුවරයෙකුද එහිදී මියගොස් තිබෙනවා. ඉන්දිය 19-15 කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා 19-15 කණ්ඩායම පළමුව වෙනුවෙන් ලකුණු 424ක් රැස් කළා. ඒ අනුව කඩලු 9ක් බිඳවැටී තිබේදී ඉනිම අත්දැකීමටයි ඔවුන් කටයුතු කළේ. තරගයේ ඊයේ ආරම්භ වුණේ ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියවාසී හිමිකරගත් ශ්‍රී ලංකා 19-15 කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. කෙසේ වෙතත් ආරම්භක පිටිකරුවන් දෙදෙනා ලකුණු දෙකකට සහ ලකුණු බිංදුවකට දෙවි ගියා. තුන්වෙනි ක්‍රීඩිකා ලෙස පිරිටි පිවිසි සෙනුච්ච වෙන්කුඩුගොඩ ලකුණු 233ක් ලබා ගත්තා. නායක විමත් දින්සර ලකුණු 52යි. කවිජ ගමගේ ලකුණු 49ක් රැස් කළා. චාම්බික හීන ඩිගල ලකුණු 45යි. දෙදහස් 27 අයවෙන් කර්මාන්ත සංවර්ධනයට ජනපතිගෙන් සුවිශේෂී යෝජනා රැසක්. මේ ගම ගැටිමින් තුවාල් ලැබූ තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂීර. ඩෙංගු රෝගීන් 70,000කට ආසන්න වෙයි. මේගේ සංඛ්‍යාව 48ක්. ග්‍රාමීය පාලම් 800ක් ඉදිකිරීමේ වැඩපිළිවෙල කොණ්ණෑගලින් ඇරඹෙයි. ව්‍යාජ ගෝපේ වෙබඩවියක වංචාවක්. පොලිසියෙන් මහජනතාවට අවවාදයක්. කුෂ් කිලෝග්‍රෑම් 6ක් සමග පිලිපින කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට. බංග්ලාදේශයේ ගම්මුතුරින් 54ක් මියයි. ලක්නේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
4: Health Watch. ඔබ වෙනුවෙන් විමසින්දෙන් ඔබ වෙනුවෙන් විමසින්දෙන්.
5: පෙරපාසල් දරුවන්ගේ සෞඛ්‍ය නගා සිටුවන්න සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මැදිහත් වීමෙන් මේ නව වැඩපිළිවෙල ගැන පැහැදිලි කරන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ රංජිත් බටුවන්තුඩාව මහතා.
6: මෙම ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රධාන වශයෙන් දරුවන් ඉලක්ක කරගත් ඇසිරීම රටා 6ක් සහ දරුවන්ගේ දෙමව්පියන් සහ ඔවුන්ගේ බාරකරුවන් ඔවුන් අවට සිටින අනිකුත් පුද්ගලයන් මූලික කරගත්ත හැසිරීම රටා 2ක් පිළිබඳව කටයුතු කරමු.
5: ડોક્ટર මේ වැඩපිළිවෙලේදී දරුවන්ගේ නිවැරදි කිරීමට උත්සාහ කරන හැසිරීම රටා මොනවද?
6: දරුවන් මූලික කරගත් හැසිරීම රටා 6න් ඔවුන් පෞද්ගලික ස්වස්ථතාවය හොඳින් ආරක්ෂා කරගෙන කටයුතු කිරීම සඳහා පණිවිඩගෙන යනවා. දෙවනුව ඔවුන් ජීවත් වන වටපිටාව සහ පරිසරය පිරිසිදු ලෙස පරිසරය ආරක්ෂා සහිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පණිවිඩ ලබා දෙනවා. ඊට අමතරව දරුවන් දවසකට පළතුරු වර්ග 2ක්, එළවලු වර්ග 2ක්, කොළ පැහැති පලා වර්ගයක් ආහාරයට ගත යුතුයි කියන ප්‍රදේශයේ. ඊට අමතරව අපි දන්නවා දරුවන් සඳහා නියමිත ශාරීරික ව්‍යායාම ප්‍රමාණයක් තියෙනවා. අපි දකිනවා දැන්ට තරුණ පරපුරේ ව්‍යායාම සහ ශරීරයේ වෙහෙස වීම ඉතාමත්ම අඩු වෙලා තියෙනවා. එනිසා මෙම පුරුද්ද වෙනස් කර ගැනීමට පෙර පාසල් දරුවන්ගේ පටන් මෙම පුරුද්ද ඇති කර ගැනීම සඳහා පණිවිඩයකින් යෑම සිද්ධ වෙනවා. ඊට අමතරව ලොකුම ගැටලුවක් තමයි අවශ්‍ය පරිදි නිින්ද නොලැබීම. දරුවන්ට පෙර පාසල් අවධියේදීම නිදා ගැනීමේ අවශ්‍යතාවය, නිවැරදි කාලසටහනක් අනුව නිින්ද ලබා ගැනීම.
5: ඒ වගේම ડોක්ටර් වර්තමානයේදී වැඩිහිටියන්ගේ වගේම පෙර පාසල් දරුවන්ගේ අතෙත් වැඩිම වෙලාවක් තියෙන උපකරණය ස්මාර්ට් ජංගම දුරකථනය බවට පත් වෙලා තියෙනවානේ. ඒ ගැනත් ඔය වැඩපිළිවෙලදී අවධානය යොමු කරලාද තියෙන්නේ?
6: දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ තරුණයන්ගේ හැමෝගේම දැන් තියෙන ප්‍රශ්නයක් තමයි අසීමාන්තිකව ලොකු අවබෝධයකින් තොරව ස්ක්‍රීන් ටයිම් ඇඩික්ෂන් එකක් තියෙන එක. නොයෙකුත් තිර, නොයෙකුත් විද්‍යුත් තිරවලට ඇබ්බැහි වීම. ඒක අතේ තියෙන දුරකථනය, ස්මාර්ට් ෆෝන් එක වෙන්න පුළුවන්, ටීවී එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට්, මේ ඕනෑම ආකාරයක විද්‍යුත් තිරයක්. ඒ දරුවන්ගේ වයස් ප්‍රමාණයට අවම

0: වගකීමක් තියෙනවනේද?
1: වැඩිහිටියන් සහ කුඩා දරුවන්ගේ බලා කියා ගන්නන් වෙනුවෙන් ප්‍රධාන පණිවිඩ දෙකක් මේ මූලික අධ්‍යයනයේදී දරුවන්ට කෑ ගහන එක හෝ ශබ්දය වැඩියෙන් කතා කරන එක හෝ තර්ජනාත්මකව කතා කරන එක අඩු කරලා ඔවුන්ට ඉතාමත්ම කරුණාවෙන් කතාබහ හුවමාරු කර ගැනීම වටපිටාවක් ඇති කර ගැනීමට මේකෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් වැඩිහිටියන් වෙන කාලයේදී ඔවුනොත් ඔවුන් වටේ සිටින සියලුම දෙනාට කරුණාවෙන් කතා කරන වැඩිහිටියන් බවට පත් කර ගැනීම. ඉතාමත්තර දරුවන්ට නිදහසේ නිර්මාණශීලී ලෙස ක්‍රිටිකල් තින්කින් ඇති කර ගැනීම සඳහා වටපිටාව සකස් කර ගැනීම, ඒ සඳහා අවශ්‍ය වෙන පහසුකම් සහ පරිසරය ඇති කර දීම, ඒ සඳහා ඔවුන්ට අවස්ථා ලබා දීමත් සඳහා දෙමාපියන් සහ රැක බලා ගන්නන් සඳහා පණිවිඩ ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා.
0: යහපත් සෞඛ්‍ය සහ ජීවන පුරුදු පෙරපාසල් වයස සිටම දරුවන්ට හුරු කරවීමට කරන මෙවන් ව්‍යාපෘති අනාගතය වෙනුවෙන් ඉතාමත් වැදගත්. එනිසාම දැනටමත් පෙරපාසල් 900ක් ආරම්භ කර තිබෙන මෙම වැඩපිළිවෙල දිවයිනේ සෙසු පෙරපාසල් වලත් ආරම්භ කිරීමට නියමිතයි. එබැවින් දෙමව්පියන් පෙරපාසල් ගුරුවරුන් වගේම සියලුම වැඩිහිටියන් දරුවන් වෙනුවෙන් ඒ සඳහා සහයෝගය ලබා දීම වැදගත් බවයි අපි සිහිපත් කරන්නේ.
2: Health Watch. ඔබ වෙනුවෙන් ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: තොලහි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක. ලක්හඬ Heartbeat.

අපි ඉක්මනට ආවනි මේ පැත්තට. මොකද ඉතින් ගෙදර වෙන්නේ මේ වෙලාවේ? රස්සට සුවඳට කෑම ටිකක් හදනවද? මට සුවඳ එනවා මේ පැත්තට. මෙයා හදන රස කෑම එකේ. එවන්න බැරද මේ පැත්තට චුට්ටක් රස කෑම චුට්ටක් එහෙම කන්න? රසට කෑම හදන්න නම් ඉතින් පුළුවන්නේ අලුත් අලුත් දේවල් හොයන ගම. අර හැමදාම එකම විදිහට කෑම හදන්නට අලුත් අලුත් දේවල් මික්ස් කරලා එහෙම හදනකොට මේ අලුත් රසයක් නෙන්නේ. ඔයත් එහෙම ට්‍රයි කරලා තියෙනවද? මම නම් ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් කරනවා. මේ වෙලාව වේදෙන් වාට මම අහගෙන ඉද පුළුවන් FM 93.5 93.7 තව චූටි වෙලාවෙ මම ඉතින් ඉන්නේ බෑ වාගයක් වගේ. ඉක්මනට එන්න මේ පැත්තට ලස්සනම සින්දුවක් අහන්න ඕක කැමැතිම කෙනෙක් එක්කතු කරගන්න. කෙනෙක් කියනවා ජීවිතේ තනි වෙච්ච ගොඩක් මිනිස්සු ළඟ තිබ්බා කියා ගන්න බැරි වුණු දිග කතාවක්. හිනාවක් යටින් හංගගෙන හිටපු නොකියපු වේදනාවක්. කවුරුත් අහලා නැති කවුරුත් තේරුම් ගන්න නොහිතපු නිහඬ කතාවක්. එහෙම කතාවල් ගොඩක් තියෙනවනේ. අපි හිතන්නේවත් නැති අය ගාව අපිට කොච්චර යා hina වෙලා හිටියත් අපි හිතන්නේ යාට මේ වගේ දේවල් ඇති කියලා. හැබැයි ආගේ ළඟම යාළුවා වෙන්නත් පුළුවන්නේ. කොච්චර hina වෙලා හිටියත් සමහරක් වෙලාවට යාට කියා ගන්න බැරි ගොඩක් දේවල් ඇති. චුටකිටින් ආදරෙන් අහලා බලන්න. මොනහරි ප්‍රශ්නයක් තියෙනවද? කියන්න දෙයක් බැරි වුණ දෙයක් තියෙනවද? මොකද සමහරක් වෙලාවට අම්මා තාත්තට කියන්නේ බැරි වුණ දේවල් ළඟම ඉන්න හොඳම යාළුවාට කියනවනේ. ඉතින් යාළුවත් එක්ක චුටක් වෙලා විඳලා බලන්නනේ මොනහරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. අර හොඳ යාළුවෙක් කියන හරියට බෙහෙතක් වගේනේ අපිට ඕනේ වෙලාවට ළඟ ඉන්න කෙනෙක් ඕන දෙයක් කියන්න ඕන දෙයක් බෙදා ගන්න. වඩත් ඉන්නවද ඉතින් හැම යාළුවෙක්? මේ වෙලාවේ කවුද මම අහගෙන ඉන්නේ හાર્ට් බීට් එක පැත්තේ ඉක්මනට චැට් එක පැත්තට යන්න තමයි හදන්නේ. සුබ දහවල් අකියෂ්. කොහොමද ඔයාට? මම නම් ගොඩක් හොඳින් ඉන්නවා. අපිටත් අපි තේසුව ඉන්නවා සින්දුව හඳ. සනම් තේරික සම්මිකේ ෆිල්ම් එකේ සින්දු දුන්නට ගොඩාක් ස්තුතියි. එහෙම තමයි අපිනේ. ඔයා ඉල්ලන්න කලින් මම සින්දුව දුන්නා. හිත කියවන්න පුළුවන් කියන්නේ නිකන්ද? බුලසිංහලින් දහරතම එහෙම මැසේජ් එකක් දාලා දෙන්නේ. බුලසිංහල ඉඳලා ගියා අම්මා තාත්තා මල්ලිලා දෙන්නව නංගිලා දෙන්නව. ඔයා ලොකු අක්කෙද්ද දැන්? අක්ක මල්ලිලා දෙන්නයි නංගිලා දෙන්නයි ඔක්කොම ඉන්නවා. ඒ වගේම පැල්වත්ති මහත්තයා රංගව එකතු කරගන්න කියන එයාගේ චුටි මැණික ඉනෝකි. ඒ වගේම මාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න කියලා තමයි හදන්නේ. දවසක් වේවා අපිට ලස්සන ගීතයක් දෙන්න. මාතරේ කුමාරී එරබුදු ගොල්ලෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ නයිනිව එකතු කරගන්න කියනවා සින්දු අහන්නේ ගාමිණී සුභාෂිනිවත් එක්කම. ඉතින් ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නේ නටන ගමන් සින්දුවක් අහන්න. උයන්නත් පුළුවන් ගෙදර වැඩක් කරන්න පුළුවන් මේ ඕන වැඩක් සින්දු අහන ගමන් කරන්න.

0: ஆன ரேடியோ ITN රටට වග කියන රේඩියෝ
1: 12 විනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
4: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

0: 12:48
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: රටට වග කියන රේඩියෝ.
1: ලුකයා මාර වෙඩනේ ඕනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu
3: sama anugrahaya
2: mama nan dem marama relax
5: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
7: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
8: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයිනේද ගමන
9: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
8: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
9: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් රෝඩිස් වර්ස්
8: ඒකට මනුස්සෙක්ව තෝරගන්න

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හට් බීට්
1: දලහ විනාඩි 57 කියන්නේ මට අඳ වෙලාව ඇවිල්ලා තියෙන්නේ මං ඇතර ගිහින් එන්න පරිස්සමට සතුටින් ඉන්න මම යෂ්.

0: beat it it mix better heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

0: 105.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Vela pasure kai binadi kai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගික අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 54ට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබෙනවා. මෙතරට ආවෙනිකෝ කුළුබඩු සහ වසර සිය ගණනක සිට සංසතක උරුමය ඇතුළු නිර්ණායක කිහිපයක් පදනම් කරගනිමිනුයි මෙම ඇගීම සිදු කර ඇත්තේ. ට්‍රැවල් ඇන්ඩ් ටුවර් වර්ල්ඩ් 2026 වසර සඳහා ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 ප්‍රකාශයට පත් කළා. එක් එක් ප්‍රදේශවලට විවිධ වූ ආහාර වර්ග සඳහා වර්ගීකරණ යටතේ මෙම ඇගීම සිදු කරනවා. ලෝක සාම දර්ශකිත අනුව දකුණු ආසියාවේ දෙවන සාමකාමී රට බවයි ශ්‍රී ලංකාව පත්ව තිබෙන්නේ. දකුණු ආසියාතික කලාපය තුළ ඉහළම ප්‍රතිශතයකින් සාමකාමීත්වය වර්ධනය කරගත් රටක් බවටයි ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ. ඒ පළමු ස්ථානයේ භූතානයට හිමිව තිබෙනවා. මේ අතර මේ වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 12,17,956 දෙනෙකු පැමිණැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. මේ මාසයේ පළමු දින 12 ඇතුළත පමණක් දිවයින පැමිණි සංචාරකින්ගේ සංඛ්‍යාව 71,383. ශ්‍රී ලංකාව 2026 වසරේ ලොව හොඳම දූපත් සංචාරයේ ගමනාන්තය ලෙසද පළමු ස්ථානය හිමි කරගත්තා. ඒ බිග් 7 ට්‍රැවල් සිදු කළ ඇගීමකට අනුව ඊශ්‍රායලයේ ගාසා තීරයට යළි ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන් කුඩා ලබුන් ඇතුළු 6 දිනකු මිය ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. තවත් 14 දිනකු තුවාල ලැබුවා. ඔවුන් රෝහල් දෙකීමටයි පීවරගෙන ඇත්තේ. ගාසා තීරයට ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායලය පිළිගෙන තිබෙනවා. ඒ හමාස් සංවිධානයේ ආයුධ නිෂ්පාදන ස්ථානයකට පහර දුන් බවට අවධාරණය කරමින්. කෙසේ වෙතත් සාමාන්‍ය වැසියන්ට ප්‍රහාර එල්ල වූ බව හමාස් සංවිධානය චෝදනා කරනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සියුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: Lakhanda Radio ITN
1: දවල් 1යි විනාඩි 11යි තත්පර 11යි මම ලස්සන වෙලාවක ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්නයි හදන්නේ. ජපන් ජනප්‍රවාදයක හරි ලස්සන කතාවක් තිබිලා මට ඇස ගැටුණා. මම හිතුවා ඒ අදහස ඔයාලට කියන්න ඕනේ කියලා. ඔයාට බස් එක මගහැරුණා නම් සමහර විට ඒ ඔබව අනතුරකින් බේරුණා වෙන්න පුළුවන්. ඔබව කවුරු හරි ප්‍රතික්ෂේප කළා නම් සමහර විට ඒ ඔබට අයිති නැති තැනකින් ඔබව ඈත් කළා වෙන්නත් පුළුවන්. කවුරු හරි කෙනෙක් ඔයාව අතහැරලා ගියා නම් සමහර විට ඔබේ ජීවිතයට එන්න නියමිත නිවැරදි කෙනාට ඉඩ හදලා දුන්නා වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට විශ්වය අපිව ආරක්ෂා කරන විදිහ අපිට පේන්න පටන් ගන්න ඒක අවාසනාවන්ත සිද්ධියක් වගේ. ඒ නිසා එහෙම නොවෙනවා කියන විශ්වාසය හිතේ තියාගන්න ඕන නිසා මම මේ කාරණාව කියන්නේ. ඔයා හිතපෝ ගම මක වෙනස් වුණා කියලා බය වෙන්න එපා. මොකෝ දන්නවද, සමහර වංගු වලින් පස්සේ තමයි ඔයාට ලස්සනම ගමනාන්ත හොයාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒක නිසා ඔයා යන මඟ හරියි කියලා හිතනවා නම්, ඒකන විශ්වාසයක් තියෙනවා නම් විශ්වාසයෙන් ඉස්සරහට යන්න. අපි සමහර පාරවල් තෝරන්නේ නැහැ, අපිට සමහර පාරවල් වලින් හැරෙන්න කියලා කියන්නේ අපිට වඩාත් හොඳ දෙයක් ලැබෙන්න වෙන්න පුළුවන්. හරිද? අද එහෙනම් හවස 4 වෙනකම් කිසිම පාළුවක් නැතුව වැරිටික ලස්සද කරගෙන යන්න පුළුවන් විදිහක් තමයි ඔය ඕල් ටයිප් බීට්ස් විත් චාමි අහන් ඉන්නවා කියන්නේ. 0.7 0.3 0.3 5 0.3 7 ඔය අහන් ඉන්න අතරේ මැසේජ් එකක් එවන්නත් පුළුවන්. සින්දුවක් අහලා එන්න.

0: 93.5 FM 93.7 Lakana Radio ITN
1: දවල් එකේ වෙනට 17යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ලුකයා මාරේ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බොන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
2: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
5: batamisu batamisu batamisu maridam maridam
6: even in driving chamit and charu

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: Overtime.

0: 105 FM 93.7 ලකන රේඩියෝ ITN
1: දවල් 1යි විනාඩි 21යි
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
0: ලකන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලකන YouTube නාලිකාවට.
3: ලකන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0-7-93-5-93-7 එය අපේ මැසේජ් නම්බර් එක. හවස 4 වෙන්න කලින් මැසේජ් එකක් එවනවා නම් එවන්න. එහෙම එවුවොතින් මට පුළුවනි කියන්න කියලා මට කියන්න පුළුවන්. හරි බලමු කාගෙදද පළවෙනි මැසේජ් එක කියලා. සින්දුවකට එකතු කරගන්න යමි ප්‍රඩක්ස් පොතු පිටියේ ඉන්න සමන්ත වගේ මැසේජ් එක තමයි අද පළවෙනි මැසේජ් එක වෙන්නේ. ඊට පස්සේ මෙහෙම කවුද මේ අහන් ඉන්න ආස හිතන ගීත පෝදන චාමි ඔයාට සුබ දවසක් වේවා කියලා හොරණ මහින්ද කුමාර වගේ මැසේජ් එක. මාලා උදාරා ගගනේ වගාවත් එන්න වසන්ත සේනක පෝර්වතණ්ඩෙන් පේතරක වඳුරබ මා පොටුවනින් ඉසුරු මදශන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මි ජයන්ති ෂාන් ලේල් වලින් රසික කටපුරාවෙන් ඉමාෂ දෙනෙත් සඳමාලි වලවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් කියලා දෙනවා. ඊට පස්සේ සුබ දහවලක් නංගි සින්දුවකට පුතාලා සෙතු නෙතු හස්බන්ඩ් සමින්ද එකතු කරගන්න තාතා ඉන්නවා අක්කා අයියා පුතා දුව කළුතර අම්මා එකතු කරගන්න ඉසුරු බබා ඉන්නවා චන්දේ තමයි මට පින්න වලින් මැසේජ් එක කියලා තියන්නේ. අපි සින්දුවක් අහමු හොඳේ. ස්තුතියි. ඊට පස්සේ මේ ඉන්නේ කවුද බරුදල් පොලෙන් මේ message එක good afternoon ශාමි කියන message එක වෙනස් කරලා මේ වයවලා තියෙන විදිහ ඔය අලුත්ලා වෙනස්සන SL Pranando at I make you among ලහිරු ශහනේ නතාලේ ශනාරා දොමින්ද සයුරේ ශනල් මිරොන් ඒ වගේ මෑන්ටන් වසන්ත මැක්සිමස් එලවත් එකතු කරගන්න ශාමි ලස්සන සින්දුවක් අදත් අපිට දෙනවා නේද කියලා සුමන බොයගොඩෙන් මැසජ් එකක් වලහලා තියෙන මං ලස්සන සින්දුවක් දෙන්න. ඊට පස්සෙත් බර්ත්ඩේ එකක් තියෙනවා කියලා කියලා තියෙනවා. හයි හයි හස්නරා මං කියන්නම් දෙකෙන් පස්ස කියන්නේ කියලාද කියන්නේ. හරි. ඔයා කියන දෙයක් තමයි. තරු වැල්ලවායෙන් සින්දුවක් කියලා තියෙනවා අපි බලමු. මොකක්ද වෙලා තියෙන පෝස්ට් එක? අඬන මිනිස්සු එක්ක අඬන්න පුළුවන් නම් ඔයා කාරුණිකයි, අඬන මිනිස්සුන්ව හෙනස්සවන්න පුළුවන් නම් ඔයා සාර්ථකයි කියලා තියෙනවා. ඔයා හිතන මං කාරුණිකයි කියලාද සාර්ථකයි කියලාද? හා කියන්න බලන්න. මං හිතන මං කාරුණික සාර්ථක මිනිස්සෙක්. 1:25

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: එකයි වෙනාඩේ දෙහයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

පස්සට එකපහු වෙලා වෙනාට 33 වෙලාව මැසජයක් එවන්න හිතනවා නම් FM 93.5 හරි 93.7 හරි ලක්කඩහන් ඉන්න ගමන් මුල් වතාවට නම් ඔයා මාව මේ අහගෙන ඉන්නේ මැසජ් ටම්බ එක මොකද්ද කියලා දන්නේ නැහනේ නේද? බලන්නකෝ තියෙන කරුණාව 0.7.3 93.5 93.7 අපේ මැසජ් ටම්බ එක හවස 4 වෙන්න කලින් ඔයාට මැසේජ් එකක් එවුවොත් මට කියලා යන්න පුළුවන්. එහෙම නැත්නම් චමිත් චරු දෙන්නා ඉන්නවා ඊවිනින් ඩ්‍රයිව් එක අරගෙන 4න් පස්සේ. ඔය කොහොම කොයි හිටුණත් අපි කාට මැසේජ් එකක් එවුවත් කාරිය නෑ සඳ. හරිද මැසේජ් එකක් එවන එකයි වටින්නේ. හයි චාමි අපිට වහගෙන වැඩ කුරුවිට සඳුන් වගේ මැසේජ් එක කියන්න හදන්නේ. ඔයා කුරුවිට වුණාට අදින්නේ දරණියගල කියලා තියෙනවා. ඉන්ද්‍රිල් අයියා පියසන මාමා එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලායි කියලා තියෙන්නේ. අපි ලස්සන සින්දුවක් අහමු. හොඳයි thank you මැසේජ් එකක් එවුවට වැඩ අතරේ. චාමිනංගේ මාත් ඉන්නවා යටියන්තොට ශිවන්තේ හයි කොහමද? ඊට පස්සේ යුරෙන් ඔයා තද මැසේජ් එකක් කියලා තියෙනවද වැඩ නැද්ද? අපි සින්දුවක් අහමු. SLTZ Research University එකේ undergraduate student කෙනෙක් කියලා තියෙනවා. කවුද ඔයා? හෂීන්ත ජයසිංහ අහලිය ගොඩින් ඔයාව එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකට. ඊට පස්සේ සුපුන් මොකද කියන්නේ මහියංගනේ? සීතලේදී රස්නේ හොයනවා වගේ රස්නේ වෙලාවට සීතල හොයනවා වගේ ජීවත් වෙන හැම තත්පරයකම මම ඔයාව හොයනවා. ඉතින් හම්බුණාද? හරි ඔයාවත් එකතු කරගන්න. චෝමි අක්කා කොහොමද? මාත් ඉන්නවා කී ලස්සනම ලස්සන හින්දි සින්දු ටිකක් ඕනේ කියලා තියෙනවා. ධර්ණියකලෙන් තරෝෂි බස්නායකගේ මැසේජ් එක. හරි අපි හින්දි සින්දුවක් ඊළඟ සින්දුවෙන් පස්සේ ආවා. හරි ගිනි ගතේරටත් යන්න වෙනවා. ඉනි නිවන්නද නෑ. ඒතිනොනේ පෝස්ට් ඔෆිස් එකක්. ඒකේ වැඩ කරනවා උඩදිනිය මහත්තයා, චාන්තනී මිස්, රිෆ්කා මිස්, සංගීත මේ හැමෝම එකතු කරගන්නම්. මංජුල හේමන්ත thank you message එකට ඔයාගේ. ඊට පස්සේ අපල් ෆැෂන් එකකින් අතක් තියෙන නම් ලිස්ට් එකක් මට මාක් කරන්න. වේමලසේන, ජිලාක නදේශම්, රසික, චනිතු, පසිදු, චමෝද්, ගයන්, සිරිවංච, ගාමිනී, ලසිත, චුටි, අනුර, ශාන්ති, කුමාරී, නිරෝෂා, හර්ෂණී, සුභහ, දිනුෂා, කමනී, චන්ද්‍රානි, ඉරේෂා, නයනි, දෙල්ප චිත්‍රවත් එකතු කරගෙන සින්දුවක් අහලෙමු. ඒ නම් ටික කිව්වම වතුර එකක් බීලා එන්න ඕනේ. සහන දිග ලිස්ට් එකක්. එකයි වෙනාට 36යි.

0: 7 Lakana Radio ITN
1: හැමෝම එකම රේස් එකට වාටි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් ද ඕඩිස් වර්ස්

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වඩේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: එකයි වනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: එක පහු වෙලා වෙනාඩි 45 වෙලාව හින්දි සින්දුවක් කහන්න පුළුවන්ද? බෑනේ, පස්ස පොඩ්ඩක් බලන්නද? එහෙම කියන්නේ නෑනේ මං. මේ සින්දුව අහලා

0: Lakhanda Radio ITN
1: පසරුව එකයි වෙනාඩි 48යි වෙලාව 0.7 0.3 0.3 5 0.3 7 අපේ මැසේජ් නම්බර් එක දිශනේ ලාභ කටේ ධර්මීය කලින් ඔයාලව එකතු කරගන්නවා. ඔගොල්ලන්ගේ සින්දු කොහොමද ලස්සනයි කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. Thank you. Hi Jami, මම ශානිකා කඩවතින්ද? කඩවලින් කියලා තමයි දාලා තියෙන්නේ හැබැයි හරි දන්නේ. ඔයා කොහොමද එකතු කරගන්න? හයි චාමියාකේ කොහොමද කියලා මැසේජ් එකක් එවලා තියෙන්නේ. මං ඉතින් ගෙස් කරනවා මහියංගනේ නේහා වෙන්න ඕනේ කියලා. රාද නමේවල නැහැ. පෝස්ට් එකක් එවලා තියෙනවා. වචන වලට පණ තියෙනවද? ඔව් පණ තියෙනවා. සමහර වචන නිසා අපේ හුස්ම ගන්නවා. සමහර වචන වලට පුළුවන් ඒත් අපේ හුස්ම නවත්තන්න. සමහර වචන වලට පුළුවන් කෙනෙකුගේ ජීවිතයකට අලුත් බලාපොරොත්තුවක් දෙන්න, අලුත් පණක් දෙන්න. ඒක නිසා වචන වලට පණ තියෙනවා. ඒක ඇත්ත. ලස්සන අදහසක්. ස්තුතියි අපිත් එක්ක ෂෙයා කරගත්තට. තරු තැන්කියු වගේ කමෙන්ට් එකට. සුබදහසක් වේවා අපිටත් ගීතයක් දෙන්න. මාතලේ කුමාරි වගේ මැසේජ් එක. කවුද ඉන්නේ ඔය පැත්තේ? නයනි ගාමිණී සුභාෂිණි වැකතු කරගන්න. අපිට අවහගෙන ඉන්නේ ජායලින් මේ මැසේජ් එක. ඇන් ඉරෝෂණි සහ පවුලයාට එක කාන්ති චන්දි සිල්වටේ චේසුරු මල්ලි මානෙල් මහත්මිය ඇතුළු ගුවනේ යාළු යහළියෝ ඔක්කොමලව එකතු කරගන්න කියලා තියෙනවා. හොරණ පැත්තට යනවා. බටකොට සිරෝෂන් ගාමන්ට එකේ ලීනා ශ්‍රියානි පියුමි නිරෝෂා දෙලානේ නිරෝෂල ගොඩක් ඉන්නාද? සුබදායින්න ගොඩක් ආතරෙන් ජීවාක්කවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. සුබ දවසක් ඒව ස්තුතියි මැසේජ් එකට. ඊට පස්සේ සරා චන්ද්‍රදාස් රයිකමින් එපු මැසේජ් එක. ඔබ තෙමෙයි කියා බයයි වැසි වසය සුලන් සදයි සිදු අහන්න දෙන්නම් දෙකට මහකට ඉන්න. කොහෙවන්දදී හෙම්බ වොයිසයක් ආවනේ. ඕංගෝකයි වෙනස්සනෝ මේ දේරෙන්නෑ ජීවිතේ. සිද්ධාක හමුනේ එකයි විනාඩි 50යි.

0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Ekaye Vinati 54
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලේ
1: 0.7 0.93 0.5 0.93 7 මැසේජ් එකක් කියවලා තියන්න. මේ සින්දුව තහගෙන අපි මේ පැය නිමා කරගෙන

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Velava pasuru dekhai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ ඉදිරිපිට ඩී එක මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. පොන්දේට මග ග්‍රාමීය සංවර්ධන වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කයේද ක්‍රියාත්මකයි. ඒ අතරේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ ඉදිරිපිට ඩී එක මාර්ගයේ සංවර්ධනය කරනවා. වැයකෙන මුදල රුපියල් කෝටි 5කට අධිකයි. දින 120 කින් මෙහි වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරනවා. උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණ යටතේ කිලෝමීටරයකට ආසන්න දුරක් මෙලෙස සංවර්ධනය කිරීමටයි පීවරගෙන ඇත්තේ. සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය TB සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි සහ පොළොන්නරුව නගරාධිපති ලලිත් තිස්සැන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඉබුලා වෛරසය සඳහා නිෂ්පාදනය කළ එන්නත අතදා බැලීම බ්‍රිතාන්‍ය ආරම්භ කර තිබෙනවා. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය නියාමකින් අතදා බැලීම සඳහා අවසර ලබා දීමෙන් අනතුරුව මෙලෙස අතදා බැලීම් ආරම්භ කෙරුණා. පසුගිය මැයි මාස 17 දින මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් මෙන්නත නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. සති 8කට කාලයක් ඇතුළතයි එන්නත නිෂ්පාදනය කර ඇත්තේ. ඒ වැඩිදියුණු කරමින් සති 4ක් සායනික අතදා බැලීම් සඳහා යොදා ගන්නා පළමු අවස්ථාව මෙයයි. එනත අතදා බැලීම් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පිරිස් යොදා ගැනෙනවා. ලකන මීනඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සෙක්

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

දවස දෙකයි වෙනාඩි 4යි වලාම ඕල් ටයිම් බෙට්ස් ඉට් චාමි අපේ දෙවනි පැය පටන් ගන්නවා. මැසේජ් එකක් එවලා තියන්න.

අවස දැකපහු වෙලා වෙනඩි දහයයි වෙලාව? බෙන්ඳවයි හතයි බෙන්ඳවයි තුනයි අනූතුනයි පහ අනූතුනයි හතට මැසජ් එකක් එවන්න පුළුවන් කියන කාරණාව දන්න ඕනේ නේද? මට ඩෙංගු ගැනත් කතා කරන්න ඕනේ. තවත් ටිකකින් කියන්න. මැසජස් ටික බලමු. විමල සේන, ඉන්ද්‍රජීත්, අජන්ත, යසරත්න, සම්පත් කරුණරත්න, ජේපී යසරත්න, උමේෂ් කුමාර, දයාපරන්, ජනක ගීනත්, ටිකාමිනි, කුමාරී, ශිමාලි, ජනකී, සජානි, සන්ධ්‍යා, කුෂානිව එකතු කරගන්නවා හේමන්ත ටෙක්ස්ටයිල් එකෙන්. සුබදාව ලක්ෂාමිනගෝ, කොහොමද ඔයාට අපිට ලස්සන සිද්ධු අහගෙන ඉන්නේ කියලා හා බොලත් සිංහලෙන් දහරා, ඔයා තමයි මට මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, මලිලා දෙන්නෙක් ඉන්නවා, නංගිලා දෙන්නෙක් ඉන්නවා. පිරුණු පවුලක් අනිවාර්ය තියෙන්නේ. පළවත්තගේ නම හත රංග ඉනුකිවත් එකතු කරගන්න හොඳ සමදාසකේවා චාමි, බලන්ගර ඩිපෝවේ ඉංජිනේරු වංශය බෙසිංහ බණ්ඩාර, රංජිත්, ලක්ෂ්මන්, පත්ම කුමාර, දර්ශන උදාහරව එකතු කරගන්නවා. ටික දවසකට පස්සේ ඔයාලගේ මැසේජ් එකක් දකින්න. අපිටත් සින්දුවක් ඕනේ. වාතවේ රූපසේන සහ සුනන්දනි, හයි, කොහොමද? අපි තිනවා කේ සින්දුව කවුද කියලා ගාත මේවා මැසේජ් එකක් දාලා අහලා තින්නේ මාදි වෙලින්. අයි බොහෝ වේවා මට පහතින් මේ මැසේජ් එක. තමරා, නිශානි, ලක්ෂ්මන්, තේජ් අවල්, පුජ්ජ පුතා භාග්‍ය, සිරුවවලින් කෙටිය සමරසිංහ අතකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. හයි ජාමිනන්ගේ මම මත්ය ගොඩෙන් රුවිනිලි, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තිබ්බ මැසේජ් එක දැක්ක දැම්ම කිව්වා. හරි, මේ සින්දුව අහලා මට තියෙන වැදගත් දෙයක් කතා කරන්න. එන්නකෝ මේ පැත්තට. එනකන් ඉන්නේ.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරිය දෙහානියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්

0: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: Beat it, mix winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්‍රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්‍රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.
3: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
4: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: වේමත් කලා
1: ඔවුන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්න හිතුනා
1: ඔවුන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැයි

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩ දෙහයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: හවස දෙකයි වෙනාඩි 30 වෙලාව මං කියූප නේද මට දෙයක් කියන්න තියෙනවා කියලා. ඒ කියුවේ අපි තාමත් ඩෙංගු ගැන අපේ අවධානය යොමු කරලා තියෙනවා මං හිතන්නේ මදි කියන කාරණාව. නැත්තම් මෙච්චර එක දවසකට විතරක් රෝගීන් 1079 කී දවසට වාර්තා වෙන්නේ කොහොමද? දැන් මේ වසරේ ගත වෙච්ච කාලය තුළ ඒ කියන්නේ මාස 6ක් ඇතුළත මේ දවස් 14ත් එක්ක ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 69,951ක්. ඒ කියන්නේ 70,000කට ආසන්න වෙනවා. මේ ඩෙංගු රෝගීන් මියගිය සංඛ්‍යාවත් 48 දක්වා වැඩි වෙලා තියෙනවා කියන කාරණාව දුකෙන් කියන්න ඕනේ. මොකද මේ අපේ මිනිස්සුනේ. කාගේ හරි පවුලක අම්මා තාත්තා කෙනෙක් දරුවෙක් වෙන්න පුළුවන්, සැමියෙක් බිරිඳක් වෙන්න පුළුවන්. කාගේ හරි පවුලකට දරාගත නොහැකි ශෝකයක් ඉතුරු කරලා දීලා මදුරුවෙක් නිසා අවසන් ගමන් ගිය 48 දෙනෙක් ගැන අපිට කතා කරන්න අද දවසේදී සිද්ධ වෙලා තියෙනවානේ. ඒකදී දැන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙන්නේ බස්සහිර පළාතෙන්. මේ රෝගීන් සංඛ්‍යාව 36,795ක්. ගම්පහ දිස්ත්‍රික්කෙන් රෝගීන් 14,464ක් වාර්තා වෙලා තියෙනවා. එතකොට වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. මේ தත්ත්වය අපි හැම දවසකම ඔබට මතක් කරනවා. එතකොට තනි තනි මිනිස්සෙක් විදිහට මේ වගකීම අපි බාරගමු. මේක අරයා කරයි, මෙයා කරයි, මේක අරගොල්ලන්ගේ වැඩක්, මේගොල්ලෝ ඇවිල්ලා දුම ගහලා මේක පරිසරයට අවශ්‍ය කරන වතුරවන් තුරන් කිරීමේ වැඩසටහන් ටික දියත් කරයි, අපිට තින්න බලන් ඉන්න එහෙම කියලා ඔබට අත්බැඳගෙන ඉන්න බැහැ මේ වෙලාවේ. මොකද මේක දිනෙන් දින ව්‍යාප්ත වෙමින් යනවා කියන කාරණාව පැහැදිලි. 70,000කට ආසන්න සංඛ්‍යාවක් මේ මාස 6මාර තුල අපිට එකතු වෙලා ඉන්නවා කියලා තියෙනවා කියන කාරණාවම අපිට සුළුපටු කාරණාවක් විදිහට අපිට අරගෙන තක්කාලයක අමතක කරලා දාන්න බෑනේ. මේ ගණන ඇතුළට ඔයාවත් එකතු වුණොතින් කියන ආකල්පය පිළිහෙටලා අපි ආරක්ෂා කරගමු, අපේ පවුලේ අය ආරක්ෂා කරගමු. ඒකට සංවිධානාත්මක විදිහට සරසෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ මදුරු මර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් දායක වෙන්න, ඔබේ ගෙදරින් පටන් ගන්න. නිකන් ඔය ඇවිල්ලා කකුල අද්දාගෙන ටීවී බලන වෙලාවේ, පත්‍ර බලන වෙලාවේ නේද? ඔයාට පුළුවන් ගෙදරයි එකතු කරගෙන මදුරුවන් ඔයාට දෂ්ට කරන්නේ නැති වෙන්න අවශ්‍ය ආලේප කරගෙන යන්න. මොකද ඒ අවධානම ගන්න එපා. ගිහිල්ලා මදුරුව බෝ වෙන තැන් ඔයා ඇති කරලා තියෙනවද? මදුරු තමන් ගෙදර තියෙනවද කියලා බලන්න. ඒ තැන් විනාශ කරලා දාන්න. ඒ අවධානම බාර ගන්න. හොඳද? ඒ ගැන අවධානයෙන් වැඩ කරන්න. ඊට පස්සේ ඔෆිස් එකට ආවම ඔෆිස් එකේ අයවත් එකතු කරගෙන බලන්න ඔෆිස් එකේ තියෙනවද මදුරු තවන්. ඒ ගැන නිසි පියවර ගන්න. ඔබේ දරුවා යන පාසල, ඔබේ දරුවා යන පන්තිය ගැන සැලකිලිමත් වෙන්න. ඒ තැන්වල දරුවන්ට ආරක්ෂාව තියෙනවද කියන කාරණාව ගැන සහතික වෙන්න. එහෙම අපි තනි තනිව මේ වැඩේ ගැන අපේ පූර්ණ අවධානය යොමු කරනවා නම් අපිට තව තව මේ සංඛ්‍යාව වැඩි වුණා කියලා කියන්න වෙන්නේ නැති වෙයි. ඒක තමයි ඔබේ වගකීම වෙන්න ඕනේ. ඒක ගැන ඔබට මතක් කරන එක තමයි අපේ වගකීම. අපි අපේ වැඩේ කරනවා. ඔයා ඔයාගේ වැඩේ කරනවා.

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස දෙකයි වෙනාටේ තිස් හතයි.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 41යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස්
3: කවුද ඩොක්ටර් යාද සුන්නදේ මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ යාමට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
2: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
1: batta meedu batta meedu maneda maneda even in driving chamit and charu

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 43යි වෙලාව. චාමියා මොකක් හරි අවුලකින්ද කියලා කීප දෙනෙක් අහලා තිබුණා. මොකද අනේ, මම ටිකක් කළා කතා නොකර හිටපු නිසා කියලා තියෙනවා ඉතින්. මේකයි ඉතින්, මේකයි ප්‍රශ්නේ. කියලා කිව්වට කියන ප්‍රශ්නයක් නෑනේ. සුබ දවසක් ශාමී. අද මට ගොඩක් දුක හිතෙන දවසක්. අද අයියගේ උපන්දිනේ. හැබැයි අයියා දැන් අපි ළඟ නැහැ කියලා තියෙනවා. කිසිම ආත්මයක අකල් මරණයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා අවසාවල රේණු තමයි මට දසන ෆොටෝස් ටික ගොත් එක්කනේ. දේ මතකත් එක්ක මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. අම්මා තාත්තා අක්ක නංගිලා දෙන්නවත් එකතු කරගන්නවා. අයියට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ තියෙන මැසේජ් එක කාගෙන්ද? අකේ, අපිවත් එකතු කරගන්න හොමගමින්. හින්දි සින්දුවක් තමා ඕනේ කියලා තියෙනවා. හින්දි සින්දුවක් තමානේ කලින් ඇව්වේ. ශහරා ජෂාම්ගේ මෙතාෂා එනුරේ සංජීවනි ධම්මි එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ රමණීය සන්ධ්‍යාවක් කොහොමද හොඳින් නේද කියලා අහලයකට මියන කොලතන විනිතයි රංගනියෝ මැසේජ් එකක් කරලා තියෙනවා. සින්දුවක් අහමු. හෂින්තානේ, ඔයාව එකතු කරගන්නවා ඇහැලිය කොටින්. සුබ සන්ධ්‍යාවක් වේවා. සින්දුවක් ඕනේ ඊජී අනුර පොසල්ලාව BF ජනපදින් ඒ මැසේජ් එක. ඊට පස්සේ අද දින උපන්දිනය සමරන පොල් කහවල පරාක්‍රම බාහු මහාවිද්‍යාලය 89 සමන පෙළ සහ 92 උසස් පෙළ සමූහයේ නරම්බල පාරේ වඩුවාවේ තුෂාරි කුමාරි අට සුද්ධි තුෂාරි කියලාද කියන්නේ ඒ නමත් වල සමුපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තමයි තියෙන්නේ. අතනිය සමියා දරු පැටවුන් සමගින් විදුහල්පති සෝර්ත සමින් මහසේ ඇතුළු විශ්‍රාම ගුරු මව්පියවරු සහෝදර සහෝදරියන් සුපර්ණා සෞරිය ජපානයේ බන්ධාර අතුරුගිරිය සෞදියේ සිසිර එලුක්වත් මේ හැමෝම එකතු කරගෙන අපි වට ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ සුබ උපන්දිනයක් වේවා කියලා. මසිනා රංජි ආගෙන දෙහිටියේ තුෂාරි ඔල දෙනම එකතු කරගන්නවම. චාමි අක්කා, මං මාලබෙන් දිනු. මොකද මේ කියන්නේ කියලා බලමු. ඉවසීම දරා ගැනීම එක ජීවිතයේ වේදනාත්මක කාල පරාසය පහු කරගත්තොතින් ඒ වේදනාවට හේතු වෙච්ච ඒ අහිමිවීම, ඒ ප්‍රතික්ෂේප වීම කවදා හරි හිතට හයියක් වෙනවා. ඉතින් කවදාක හරි දවසක ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට ඒ වෙච්ච වේදනාකාරී රිදවීම කවදා හරි අපිට හයියක් වෙලා අපේම සතුටට පාර කියනවා. ඉතින් හොඳම දේ ජීවිතයට කොච්චර බාධකාවත් ඊළඟ තත්පරේ හිනා වෙලා සතුටින් ඉන්න එක. ඒක ඇත්ත නේද? ඊළඟ තත්පරේ මොකක් වෙයිද කියලා අපිට සැකයක් තියෙන වෙලාවක ඔයාගේ හොඳම තෝරා ගැනීම වෙන්න ඕනේ මේ මොහොත සතුටින් ඉන්නවා කියන එක. ඊට පස්සේ ලස්සන පෝස්ට් එකක් යතේ ෂෙවලා තිබුණා, මම කියන්නම් ඒක. දෙවෙනහගත්ත නම් වෙරහවේ කබයෙන් මෙලහකට මිනිස්සු වඳ වෙලා ඩයිනෝසර්ලටත් කලියෙක් හිතවතුනී පෙම් කළා නම් පපුවෙන් දැනෙන වේදනා දරා ගන්න ඕන, ගලන කඳුළු පිය ගන්න ඕන, හදවත කීතු වෙන්න ඉරණත් මතක එක හුස්ම ගන්න ඕනේ. එතකොටයි ප්‍රේමයක් ලස්සන වැඩි. ප්‍රේම කරපු අය ගැන අදහසක් දක්වනවද? දෙකයි වෙනාඩි 46යි. මං හිතන්නේ හැමෝම අදහස් දක්වාවි කියලා. මේ සිද්ධාහලයි මං

0: FM 93.7 La Cana Radio ITN
1: මේ ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
0: ඔව්. ඒ මනුස්සයෙක්

0: වේමත් කලාවන
1: ඔන්ඩයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දර වදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුණා
1: ඔන්ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස දෙකයි වෙනාටේ පණහයි වෙලාව කෙතරදීම සෞඛ්‍යාරක්ෂිතව පොල්තෙල් ඇතුළු සමහර කෑම වර්ගවලට වගේම සමහර බෙහෙත් වර්ගවලට තෝමනා වෙන තෙල් ටිකට හදාගන්න පුළුවන්කමක් තියෙනවා. ඩෝමා හෝම් ඔයිල් මේක එකක් පාවිච්චි කරනවා නම් මෙලවෙන රුපියල් 88000යි සිංගල් පෙස් විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවයක් ගත්තොත් පැඩ බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන්නේ සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවියම අවමයි කියන විශ්වාසය තියාගන්නත් පුළුවන්. තව වැඩ විස්තරයක් ඕන නම් 01176779579ට කෝල් එකක් කරන් බලන්න. ඒ අතරේ මට හිතුණා දෙයක් කියන්න ඕනේ කියලා. අපි අපේ අම්මතයි තාත්තට කොච්චර ආදරේද? ඒ ආදරය අපි කොයිම මොහොතක එදිනට කියලා තියනවාද? එදිනට අඟවලා තියනවාද? සමහර වෙලාවට අපි නුරුස්නා ගතිය අඟවනවා. අපිට දෙයක් එදෙනකින් ඉල්ලුවාම දෙන්න බැහැ කිව්වහම අපේ ඒ එන කෝපය, තරහව, දුක මේ හැමදේම අපි දෙසරයක් හිතන්නේ. අපි ටක්කල අපේ මූණෙන් පෙන්නනවා. ඒක වචනකින් දෙකකින් ගහලා දානවා. අතින් පහින් ගහන්න වචන වලින් ගහනවා සමහරු. ඒකෙන් අම්මගේ තාත්තගේ හිත රිදෙන බිඳෙන ප්‍රමාණය කොච්චරද කියලා දන්නේ නැතිවම හරි අපි ඒ වැඩේ කරනවා. ඊට පස්සේ ආපහු නිවිසන සෙල්ලේ ගෙදර ගිහිල්ලා ඉන්නකොට හරි කාමරේලා ඉන්නකොට කල්පනා වෙනවා වැඩිනේ කිව්වා වැඩි අපරාධය අම්මගේ හිත රිදුනක් දන්නේ නැහැ තාත්තර දුක හිතුනක් දන්නේ නැහැ කියලා හිතනවා නම් ඒක කමක් නැහැ. ඒ කියන්නේ ඔයා සංවේදී කියන තැන තාම ඉන්න මිනිස්සෙක්. හැබැයි මොනියම් හෝ හේතුවක් නිසා අනන්තරීය පාප කර්මයක් කරගන්න තැනකට දරුවගේ හිතක් මෙහෙවෙනවා කියලා කියන්නෙම නේ. අපේ සමාජය කොතරද තියෙන්නේ කියන ප්‍රශ්නේ අපි අපේම අහ ගන්න ඕන අවස්ථාවක් වෙලා තියෙනවා. මේ හැම දෙයකටම මම හේතුවක් විදියට දකින්නේ එකම එක දෙයක්. අපි පව් කරන්න තියෙන බය සහ ලැජ්ජාවකින් දෙ ටිකෙන් ටික නැති වෙගෙන යනවා. පව් කරන්න ඕනම මනුස්සෙක්ට බයක් සහ ලැජ්ජාවක් කියන දෙයක් තියෙන්න ඕනේ. මේ පව මගේ අතින් උනෝතින් දනදන කරලා හෝ නොදන කරලා හෝ මට මොකද ඊට පස්සේ වෙන්න පුළුවන්. අපිට ආගමකින් උගන්වන්නේ ඔය බය සහ ඒ දේ කළොතින් අපිට සමාජයෙන් ඇති වෙන්න පුළුවන් නින්දාව ගැනනේ. ඕනම ආගමකින් ඒ දේ ගැන කියලා දෙනවා. ඉතින් සහ බුද්ධ ආගමේද, කතෝලික ආගමේද, මුස්ලිම් ආගමේද, වා දෙමළ කෙනෙක්ද කියන කාරණාව මේ දේ අදාළ කරගන්න එපා. ඔබ මනුස්සයෙක් විදිහට පව් කරන්න බය වෙන්න, පව් කරන්න ලැජ්ජ වෙන්න. මොකද අපිට මේ අහන්න දකින්න ලැබෙන කතා දවසින් දවස ඒ තරම් හොඳේව නෙවෙයි. ආපස්සට හැරලා බලනකොට දරුවෙක් විදිහට මට හිතෙන්නේ ඒ අම්මට තාත්තට මොනව හිතෙන්නේ නැද්ද? දරුවෙක් ඉපදෙන්න ඉන්නවා කියන හැඟීමත් එක්ක ඕනම අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ හිතේ ඇතිවන ඒ ආදරණීය හැඟීම ඔබ අත්විඳලා තියෙනවා නේද? ඊට පස්සේ දරුවා හම්බුණාට පස්සේ ඒ දරුවා පෝෂණය කරන්න තමන් සමහර වෙලාවට වේල දෙවේල නොකා නොවි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කොයිතරම් දුක් කුහල්ලව ඇද්ද? සමහර වෙලාවට දරුවෙක් දෙයක් ඉල්ලුවට පස්සේ ඒ දේ අරන් දෙන්න බැරි වුණාම ඒ වෙලාවෙම ඒ අම්මා තාත්තා කොච්චර හූල්ලනව ඇද්ද දරුවට මේ දේ අරන් දෙන්න බැරි වුණා කියලා. සමහර අම්මලා තාත්තලා නෝ අදට අතුරුපියක් 200 300 වෙනුමින් ගිහිල්ලා එක එක ගෙවල් වල ගිහිල්ලා තමන්ට කරන්න බැරි බර වැඩ පවා කරලානේ ඒ රුපියල් 200 300 වෙනුවෙන් මහන්සියෙන් අම්මලා තාත්තලා ඉන්නවා. ඒ දරුවෙක් හිතක් පිනවන්න වෙන්න පුළුවන්. එහෙම අම්මලා තාත්තලා එක්ක අපි ගනුදෙනු කරනකොට පුංචි තරහවකට ඔබ කටින් පිට කරන වචන ගැන දෙසරයක් නෙමෙයි කීප වතාවක් හිතලා බලන්න. අම්මා තාත්තගේ හිත කොයිතරම් දුරට බිඳේද කියන දේ. ඒ දේවල් ආයෙත් සෝරි කිව්වට, අම සමා වෙන්න කිව්වට, තාත්තා සමා වෙන්න කිව්වට සමහර වෙලාවට හදන්න බැරි වෙන්න පුළුවන්. හරි. ඒ අතරේ මම මේ කියන්න හැදුවේ බදේ විශේෂකුත් තියෙන තාත්තා කෙනෙක් ගැන කියලා තියෙන නිසා මට මේ කතාවත් කියන්න ඕනම කියලා තුන මෙතෙන්ට ගලපලා. හසඳ රදෝණගේ අපච්චි අහගෙන දෙන්නේ. අම්මලා තාත්තලා ගැන වැඩියෙන් කතා කරලා මේ දේ ගැන කොහොම හසඳරාට වුණත් තාත්තා ගැන වැඩි හැඟීමක් ඇති වෙන්න ඕනේ හසඳරා. තාත්තවට ලෝකයක් වටිනවා. ඒක නම් මන් දන්නවා. මේ කියලා තියෙන කතාවේ දේ තියෙනවා. පොල් ගහවල බැලුම් ගල කන්දේ ජාස්ට්‍රේ රුවන් සාගර. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා. දීර්ඝායු වේවා වාසනාවන්ත සුබ උපන්දිනයක් අප්පච්චි. ඔයා මගේ ලෝකේ වීරය. හැමදාම සතුටින් නිරෝගී වෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අම්මා සුරේක ධෝනි හස්දරත් එක්ක අපි හැමෝම එකතුලා ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. මේ කතාවත් එක්කම මම ඔගොල්ල හැමෝගෙන්ම ඉල්ලන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ අම්මර තාත්තට ආදරය දෙන්න. ඒගොල්ලෝ නැති වුණාට පස්සේ මල් වඩන් තියාගෙන අපේ දුක කිය කිය අඬනවා කියලා කිව්වට ඒව ඇහෙන්නේ නැ, පේන්නේ නැ, වැඩකුත් නැ. ඒක නිසා මිනිස්සුන්ට හදගැස්ම දැනෙන කාලෙදී ඒ හදගැස්ම දැනෙන්න දෙන්න.

ඔබ මනවතෙන්න. සතියේ දිනවල එක ඉඳන් හතර වෙනකන් ඕල් ටයිම් ඩේට්ස් විත් ජාමි.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 266 176 අංකයට

0: තුනයි දශම පහ අනුතුනයි දශම හත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව සෝසතුනයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවැනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: නව තාක්ෂණික ක්‍රමෝසේ වියස් වෙන දෙගුණයකින් ඉහළ නංවා ගැනීමට සාලියවව ගොවි ජනතාව සමත සිටින බව මහවැලි උපදේශක කාර්යංශය ප්‍රකාශ කළා. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශයේ මෙහෙවීමෙන් නකල්ස් ව්‍යාපෘති යටතේ කුඹුරුලියේදී ඒකාපති කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඒර්තේ යාය හත සාලියවව FC42 ඇල ප්‍රදේශයේ ගොවින්ගේ අස්වැන්න වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි මහවැලි උපදේශක කාර්යංශය සඳහන් කළේ. ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු තවදුරටත් සාර්ථක කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමේ වැඩසටහනක් සාලියවව ප්‍රදේශයේදී පැවැත්වුණා. කෘෂිකාර්මික කටයුතු සඳහා ඩ්‍රෝන් යානා යොදා ගැනීම පිළිබඳවද එහිදී දැනුවත් කර තිබෙනවා. අෆ්ගනිස්තාන ආර්ථිකයේ දැඩි පසුබෑමට මුහුණ දී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. තලිබාන් සංවිධානයේ පනවැටේ දැඩි නීති හමුවේ මෙලෙස ආර්ථිකයේ පසුබෑමට ලක්ව ඇති බවයි විශ්ලේෂකයින් සඳහන් කළේ. ඇඳුම් පැළඳුම් සහ නීති ඇතුළු ක්ෂේත්‍රවලින් කාන්තාවන් වෙත පනවැටි දැඩි නීති හේතුවෙන් බොහෝ කාන්තාවන් වෙළඳපොළ වෙත පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ හේතුවෙන් වෙළඳුගේ ආදායම්ද පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. කාන්තාවන් වෙළඳ පොළට පැමිණීමෙන් අනතුරුව තලිබාන් පොලිසිය රඳවවනු ඇති බවයි යන බියෙන් නිවෙස් තුළ රැඳී සිටින බවද වෙළඳුන් පවසනවා. ඒ හේතුන් විකුණුම් 50%කින් පමණ පහත වැටී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ හේතුන් බොහෝ කාන්තාවන් සාප්පු සවාරි වලට සහභාගී වීම, මිතුරන් හමුවීම හෝ විනෝද චාරිකාවලට එක්වීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනස

0: Lakhanda Radio ITN.
1: හවස තුන පහ වෙලා විනාඩිය 11යි වෙලාව. ඔල්ට බෙඩ් සෙට් චාමි අපින් අපේ අන්තිම පැයේ 0.7 0.3 0.5 0.4 මැසේජ් එකක් ආවන් ඉතින් තාම වෙලාව තියෙනවා. Hi sis. හරි මං චාමි කියලා කිව්වනම් වටිනවා හැබැයි ඉතින්. චානෝ රත්තටින් එපු මැසේජ් එක අපි සින්දුවක් අහමු. Thank you. ඊට පස්සේ මාතර කිත්සිරිද සෙල්ලා නෙට බුදිසනායක ගම්පා පෙරස්වත් තෙන්න ලක්ෂ්මන් රධාවරුනේ ගාමිණී වීරසිංහ ශෂික අශම් දුලනි රෝහිණිය රූපවතී නායනි නිමල් කුමාරේ ගුණරත්න බර්නාට් ඔයාලව එකතු කරගන්න කුමාරලා දෙන්නෙක් ඉන්නවද නැත්නම් දසරක් නම ටයිප් වෙලාද වැරදීමක්ද රසික අපි චාපිකාට බැහැ වෙලා ඔය අවවාද උපදෙස් මතක් කිරීම එක මනරම් ගීතාවලිය අදත් අහගෙන ඉන්නේ කියලා දුලිත සමරසිංහ මහත්මයා ස්තුතිය වගේ මැසේජ් එකට නිව්සීලන්ත වල ඉඳලා ඔයවත් ආදරෙන් එකතු කරගන්න චාමි සුබ දවසක් ඔයාටත් අදත් ඔයාව අහලා යනවා ලස්සනයි වැඩසටහන කියලා තියෙනවා මොකද මේ කියන්නේ ජීවිතේ මොන දේ නැති වුණත් ඔයාට ඔයා ඉන්නවා ඒ නිසා මොන කඩාවැටීම ආවත් ඔයාට ආයම නැගිටින්න පුළුවන්. වැටුණු තැනින් නැගිටලා ආයම ඔයාගේ ගමන පටන් ගන්න පුළුවන්. ඒ නිසා වෙච්ච දේවල් ජීවිතේට පන්නරයක් කරගන්න, පටන් ගන්න, ලියන්න ජීවිතේ අලුතින්ම අලුත පිටුවකේ. ලස්සනයි අදහස් ස්තුතිය පිටක ෂෙයා කරගත්තට. Good afternoon Charmy අපේ තින්න ඔයාව අහගෙන ලස්සනට වැඩසටහන කරනවා කියලා කිව්වට ස්තුතියි. එවට ඒ හඳ වැඩසටහන වර්ණවත් කරනවා අහන් ඉන්න අසයි කියලා තියෙනවා. Thank you. බහරෙන් වලින් චන්දනගේ හැන්නදී ඔයාගේ මැසේජ් එකේ මං කියුවේ ජපානෙන් පොඩි දුවතිල් ශිව එකතු කරගන්න ආතරණීය බිරිඳ ශාම ජෝන් ඔයාව අමතක කළා කියලා හිතන්න එපා. ඔයාගේ නමත් කිව්වා. ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. තරින්දු රංගනාත් RTS පහසුකම ලක්කඩේ තියනවා. මම බලන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා කියලා කියනවා. ශ්‍රමණ බාධාවක් තියෙනවා කියලා මම ගැන දැනුවත් කරන්න. යටියන්තොට සීපෝත ජනපදයේ ධනුෂී දෙදුලංගනවා කියලා තියෙන්නේ. මට ලස්සනම සින්දුවක් ඕනේ කියලා. ලස්සන සින්දු ගොඩක් තියෙනවා. එකෙන් ලස්සනම සින්දුව ඔයාට ඕනේනේ. ඩක්කින්න චොට්ටක්කින්න චොට්ටක්කින්න මේ සින්දුව තමයි ලස්සන.

0: තුන පහුවලා වෙනාඩේ 22යි.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාකා මගින් මිලදී ගත හැකියි.

ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සිය ට්‍රිප් X5 සහ සුමිට් 5

සත්‍යකාවද මයික කොන් කරානේ. හවස 3 වෙනාටේ 24 වෙලාව. මේ දැන් මහරගම හේමන්ත ටෙක්ස්ටයිල් එකේ ඔපල් ෆැෂන් එකේ එවනවන මට මැසේජස්. මගේ හිතේ පොඩි සැකියක් තිබ්බා. ඔය මැසේජස් එව්වට අහනවද නැන්නේ කියලා. හැබැයි දැන් මට ගයන් මැසේජ් එකක් එවලා තියෙනවා. කන පැලෙන්න දාලා තියෙන්නේ කියලා. Thank you. ඔපල් ෆැෂන් එකේ අපි ආලෝ කොමලවයි. එතකොට හේමන්ත ටෙක්ස්ටයිල් එකේ හැමෝමමයි මං ආදරෙන් මතක් කරනවා. මං හදත් කිව්වනේ ඔයාලට රෙජිස්ටර් එක මාක් කරා නේ මං. හැබැයි ඉතින් අහන් ඉන්නවමයි කියලා කියනකොට දැනන හැඟීම හරි වෙනස්. ස්තුතියි. ඊට පස්සේ බලමු මං කියන්නගේ මැසේජ් එක කහගෙන්ද කියලා. චාමියංකා සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා. මැසේජ් එකක් එවලා තියෙන හිරු ඔතම ලස්සන සින්දුවක් අහන්න දෙන්න. අවසානයට වගේ නම් මීට වඩා රහ කරලා hinaවකෝ තැට් කරලා කියනවට අපි කැමතියි කියලා තියෙනවා. අද මම බලන්න try එකක් දෙන්න මතක් වුණොත් ඈ. ඊට පස්සේ මේ message එක ගිරිවල නවනකරෙන් ඉරේෂා එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා තියෙනවා. එපාවන දෙම වී වරක් නොව හැම වරක් ජීවිතය දැනෙද්දී බරක් ලෙස මහමෙරක් නොසලී යන්නට ඉතිරි වී ඇති දොරක් බුදු බණවල තියෙන සැහැල්ලුව කප්පරක් දන්නෝ දනිති. ලස්සන පෝස්ට් එකක් ආශය කරලා තියන්නේ. හාය චාමි ලස්සන සින්දු ප්ලේ කරනවා කියලා තියෙනවා. Thank you. මේ වෙලාවේ අහන් ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. යටියන්තොට නිවුලා යන්න එක අය නේද නම එවලා නෑ. මං ඉතින් පරණ මැසේජස් ටිකක් බැලුවා, හිමීට බැලුවා කවුද මැසේජ් එක දාලා තියෙන්නේ කියලා. ඒ පාර තමයි හොයාගන්න පුළුවන් වුනේ. අමිල අක්කේ, ගම්පහයි අක්කේ කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. හරි, ඔකේ අමිල, thank you මැසේජ් එකක් එවුවට. ඔය ඉතින් වෙනස් විදිහකට මැසේජ් එකක් එවලා තියෙනවා. මට පොඩ්ඩක් අමාරුයි වගේ එක. හරි, සින්දුවක් කහලේ මුද. දැන් මං කතා කරන්නේ නැහැ කියලා අවුලෙන් හිටියනේ. දැන් කතා කරනවා වැඩි කියලා අවුලක් නැහැ නේ. එච්චරයි එන. සින්දහලේ මුද.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Havasa to nahi venada dehai.
2: Vilav opavita gena aave.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සෙනෙහසෙන්නට හේතුවක් හොයාගන්න තාක්ක අපේ වේතන

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එද හතර වෙනකන්.

හවස තුනයි විනාඩි 31යි වෙලාව. ඔපෙල්ලකෑයි හෙමන්ත ටෙක්ස්ටයිල්ලකෑයි හෝගල වැඩලුනේ. මං කිව්වට පස්සේ ඒගොල්ලෝ පොඩක් සතුටින් ඉන්නේ වෙන්දටත් වැඩිය. කාරි නැහැ කාරි නැහැ හැමයි වෙන්න ඕන. ගයන්න ඉන්නවා. ගයන්න දන්නවද? අපේ නිවුස් එකේ බලන්න අඳුරන කෙනෙක් ඉන්නවද කියලා. සබ දවසක් ඒවා මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා ටෙක්ස්ට් මැසේජස් බලන්න ආපු මට දකින්න ලැබෙන පළවෙනි මැසේජ් එක කැගල මේදනිය ගමේ උපනන්දරාගේ. චාමි, ලස්සන කටහඬකටයි ලස්සන සංගීතයකටයි පුළුවන් ඕන කෙනෙක් සුවපත් කරන්න කියලා තියෙනවා. ඒක ඇත්ත නේද? නෝරින් සංජීව ඔහගේ මැසේජ් එක. All time beats within අපිටත් සින්දුවක් ඕනේ. ගම්පොල වසන්ත කුමාරේ මාතලේ කුමාරේ සුජානි සමන් හලන්කඩ එකතු කරගන්නම් හොඳ. ඒ කියන්නේ මැසේජ් එක මට කියව ගන්න පුළුවන් වෙච්ච නම් ටික තමයි මම කියවගත්තේ. උතුට කියන අමාරු. ඒ තියෙන විදිහට මං හිතන්නේ කාට උනත් කියවන්න පුළුවන් කියලා. මට බැරි නම් කාටත් බෑ. ඒක නිසා ආයි මැසේජ් එකක් කරනකොට පොඩ්ඩක් සෙන්ඩ් කරන්න කලින් බලන්න මේක කියවන්න පුළුවන් වේද බලන කෙනාට කියලා. හරිද? සුබ වේවා චාමි ඔබට. අදත් අපි ඔබ සමගයි. ස්තුතියි. වේහන්කට අපිට ලස්සන සින්දුවක් ඕනේ කියලා අදීපා තමයි මැසේජ් එක වල තියෙන දුව චතු පුතා මතු මහත්ය සුදත්තත් එකතු කරගන්න. අකේ මම කහතුටුවෙන් මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. සුභත් එන්නවා කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු. ඔයාගේ නම උරේෂ්ද? පස්සේ මැසේජ් එක තේරුණේ. සමහර වෙලාවට ඇත්තටම ඉතින් මැසේජස් හරියට එනවා. මට ඉතින් සෑහෙන මොලේ හින්ද ගිව ගන්න අමාරුයි. 3:33

0: ලකඩ රේඩියෝ ITN
1: හවස 9:36යි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කෝල් ද ඩොක්ටර්. යාද සුන්නද
2: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
1: evening drive with chamit and charu
0: sama anugrahaya
1: marksman samuha vyapare vithin genwa api taharana dan navanimawakin ena doma swan tv kitim yantrika sadambara himikaru ekumanna adumama tanna 01176 679 579
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය FM 93.5 FM 93.7 ලකඩ රේඩියෝ ITN
1: හවස 9:38 වෙලාව තව ටික වෙලාවයි මෙහෙම නේද කතා කර කර ඉඳ තියෙන්නේ. ඊට පස්සේ අද දවසේ මට හිමි පැය තුනේ ඉවරයි. ඒක නිසා මැසේජ් එක වන්න වගේ හිතේ අදහසක් තියෙනවා නම් 0703935934 මැසේජ් එක වන්න පුළුවන්. යංග ආයමත් ටෙක්ස්ට් මැසේජස් පැත්තට. ලකඩේ මිහිරිම thank you බඩ බහඩවර ගාමිණී ස්තුතියි වගේ කමෙන්ට් එකට. සුබතව සාකච්ඡාවේ සතුටින් ඉන්න සින්දුකට එකතු කරගන්න කියලා තියෙන්නේ. දුමින්ද ඔයා ඔයාගේ කැමති සින්දුක් තියෙනවා කියන්න අපි හමු. සර්ව වෙල පැත්තට යනවා කැඩිය සමර සිංහ පවුලේ හැමෝම එකතු කරගන්නවා කියලා තියෙන. ඊට පස්සේ කොහොලානේ ජයකලනී උපාලේ චිත්‍රානි මාධව කසුන් එකතු කරගත්තා. මම භාවනාවට සමවැදලා ඉන්නේ මේ දැහනින් මෙදෙන මම කැමති නෑ. ඒ වුණාට සවස 4ට සමුගන්නේ හිතකින් නෙවෙයි කියලා තියෙනවා. මම බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා. සහන දිගට තියෙනවා කමෙන්ට් එක. මහතරින් චන්ද්‍රානි ස්තුතියි හොඳේ ආදරේ පුරුණු මැසේජස් ගොඩාක් මට අද ලැබුණා. මං ඉන්නේ සහන සතුටෙන් ඉඩසියයිද මං වගේ හොඳ කෙනෙක් වෙන්න හරිද? හරි මට මිනාන ඔෆිසින්දුවක් ආරයි මුද නැත්තම් මට මැසේජ් එක ගහන්න වෙන්න කිචිබිචියක් කන් ඉන්න වෙන්නේ 3:40යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: Havasu tunaye vinade 43
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: 0.7 0.3 0.5 0.3 0.4 මැසේජ් එකක් එවලත් චාමිතාම කිව්වේ නෑ ඒක නෑ තාම කියලා නැති මැසේජස් ගොඩක් තියෙනවා වෙරාගීත පැල ගහනවා සිතට දෙලද මට හිතනවා ඔය හිත සනසන්නට නම් සෙනෙහයක් දෙන්න වෙනවා අනේ ඉතින් මේ අහන්න සිතේ සතුට සුවඳ සදන්න මම දෙන මේ සෙනෙහස සතුට සිතින් ඔයා ගන්න ලස්සන යනේ චන්දි මහවත්ත පස්සාලෙන් එවලා තියෙන බලන්නේ කවිය ලස්සම මට දෙකෙව්වේ හරි හරි හරි තැන්කියෝ නොවරින් සංජීව ඔයා ආයි මට මැසේජ් එකක් ගවලා තියෙනවා මැසේජ් එක කිව්වද සනීප නැහැ කියලා තියෙනවා ඒක මට සනීප වෙන්න හොඳ ඊට පස්සේ රත්නපුරේ එරත්නේ තමරා කුමාරියහන් ඉන්නවා කියලා මැසේජ් එකක් ගවලා තියෙනවා හරි හරි මේ වෙලාවට තින් වෙන මොනවා හන්දද නේ මාව අහන්නට ඊට පස්සේ අපි පොළොන්නරුවට යනවා සජීව ප්‍රින්ටර්ස් එකේ සජීව ඇතුළු හැමදෙනාටම සිද්ධමක් දෙන්න පුළුවන්ද නංගි ඉන්නවා අහගෙන කියලා තියෙනවා අපිත් ඉන්නවා කියලා තියෙනවා ඒ නංගි ඔය අයියයි ඔය හැමෝම එකතු කරගන්න හරිද ඊට පස්සේ කවුද මේ ඉන්නේ ගල්පාතින් HKD කමෙන්ට් එකෙන් මාෂා දලහානි කමල් දිශාන්ත ධම්මිකා විනිතා චන්ද්‍රලතා ශ්‍රියානි ඉරංගි කාන්ති චාන්දනි හර්ෂණි මේ කට්ටියම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මැසේජ් එකේ තියෙනවා අලවපුරට යනවා අලවපුරේ ඉන්න කවුද අලවපුරේ ඉන්නවා දර්ශනී කුමාර්තුංග ඇතුළු එයාලු ඔක්කොමලා වැකතු කරගන්න ඊට පස්සේ පෝගොඩ පැත්තට යන්නයි වෙන්නේ ඉරේකා බණ්ඩාර මහත්තයා ලසන්ත සංජීව ලක්වින් සස්මින් කෙත්මින් ජනකව එකතු කරගන්න ඊට පස්සේ සිදු ටික ලස්සනයි ස්තූතියි කියලා සේනගම්ලත මැසේජ් එකක් කියලා තියෙනවා හරි තැන්කියු ආටේ ගැන කිව්වට සමහර හිතේන යන තියන් ඉන්නේ හොඳක් වුණාම නරක නම් කියනවා රටවටි හොදක් කියන්නේ කී දෙනාද? කාගරේ හිත රිදුනද? ඒකයි වෙන්න ඕනේ.

0: ලකන්න රේඩියෝ ITN
1: හවස 3 විනාඩි 49යි වෙලාව. දමිත් අසංකගේ සඳවී හදේ සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහුවා. මං ඉතින් බෑ කිව්වේ නෑ.

තුනයි වෙනට පනස් තුනයි වෙලාව. ඔය සිින්දු එල්ලුව යුරෙන් හොඳ යුරෙන් ඔය සිින්දු එල්ලලා ඔය සිින්දුමම් දැන් අහන්න දුන්න කොට මට මැසජයක් දානවා. කෙල්ලෙක්ට ඔය සිින්දු කිව්වට අම්මම තමයි මතාකරණයක් කියලා. කියන්නේ යුරෙන්ගේ අම්මා දැන් මේක මාස එක හමාරකට විතර වගේ කලින් ජීවිතයෙන් සමු ගන්නවා. ඒත් මම මේ දරුවන්ට අම්මලා තාත්තලා ගැන දැනෙන ඕන නිසා මේ කතාව කියන්නේ. ඒත් යුරේන් කන්න කැමතියි කියලා අනෝතගිරියක් හදන්න ගහකට නැගලා ගහෙන් වැටිලා තමයි අම්ම නැති වෙන්නේ.

සමහර වෙලාවට නොහිතන තැන්වලදී ජීවිතේ සමුගෙන යන්නත් සිද්ධ වෙනවා. අම්මලගේ ආදරේ ඒ තරම්. ජොරෙන් හිතරි දුනම් සමාවෙන්න. නමුත් අම්මල තාත්තලව අමතක කරලා තමන්ට යසිසුරු ලැබෙනකොට, එහෙම නැත්නම් බිරිඳක් සැමියෙක් වෙනම පවුලකින් ලැබෙනකොට, තමන්ගේ අම්මා තාත්තව අමතක වෙලා ගිය දූපුතුන් ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් මම මේ මතක් කරලා දුන්නේ. අම්මා තාත්තා නේද ජීවිතේම ලැබෙන එකනයිනේ. ඒ දෙන්නට ඔයාගේ ආදරය, සෙනෙහස, කරුණාව දක්වන්න ආයි දෙසරයක් හිතන්න එපා. හයකේ මං වරුණි, අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා. ඩ්‍රීම් ගෲප් එකේ සෙට් එක එකතු කරගන්න, කළුතර කටුකුරුඳ හන්දියෙන් එකතු කරගන්න. ඊට පස්සේ කඹුරු පිටිය ඊරිය තොට ඩිංගි මාවතේ අබේනායකගේ ධර්මදාස අමල් සුමුදු ප්‍රදීප් රුවන් රංජු ජයතිස්ස මේ හැමෝම සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ කවුද ඉන්නේ කියලා බලන්න යන්න හදන්නේ. හයකි අම්මා තාතා නංගී සත්සරණී ආකර්ෂා එක්ක ඉමේෂණන්ගේ කවීනන්ගේ වර්ෂා රසංචලි සහස්නා හංසා හංසලි ලස්සන නමක් කරත් වෙච්චි නේද මංයි කියන්නගේ නම. ඒ නම සහස්නා හංසලි. සුමුදු රශ්මික අයියා තීක්ෂණ මල්ලේ එකතු කරගන්න කියලා අනු තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ උපාලි වලගටියම එක හැමෝමත් එකතු කරගෙන මට ඉතින් යන්න වෙලාව හරි. හැමෝක මැසේජස් මං හිතන්නේ මං කිව්වනේ. කාගේවත් නමක් කමක් අමතකුනේ නෑ. වරද්ද වරද්ද හරි කිව්වා. අපේ එහෙමයි. එහෙමනම් ඉතින් පරිස්සමට ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ, සනසීම අංකයකට තියාගන්න. කාගේවත් සනසීම ඕක සනසීම වැඩිවෙන් නැති කරලා දාන්න එපා. හරිද? මං එනකම් පරිස්සමට ඉන්න. ගෙහින් යන්න සුබ දවසක්. මම චාමිකා මනෝජිනී. ඔන්න හිනා වුණා හාද?

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාපස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ලබන ඔක්තෝබර් මාස 13 වෙනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අල්ලස් කොමසම නියම කළා. ඒ සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝධර්ගම් මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳ වාර්තාවක් අද අධිකරණයේ ඉදිරිපත් කරනවා. ඒ අනුව කොමිසමෙන් දහරින් අධිකරණ නිලා සිටියේ විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන නිසයි. ඒ අනුව පැමිණෙන ලබන ඔක්තෝබර් මාස 13 වනදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළා. සිද්ධිය සැකකරු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධියේ දෙවන සැකකාරී වශයෙන් ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුනුමුණ සැකකරු වශයෙන් ශමින් රාජපක්ෂන අය නම් කර තිබෙනවා. ඔවුන් අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස පසුගියදා අධිකරණය වරින්තු ඉදිරිපත්
3: කළා.
2: ඊශ්‍රායල් මහමැතිවරණය ඔක්තෝබර් මාස 27 දින පැවැත්වීමට නියමිත බව එරට පාර්ලිමේන්තුව නිවේදනය කළා. මැතිවරණයේ පැවැත්ම සඳහා නිත්‍යානුකූලව අවසන් හිමිවන්නේ ඔක්තෝබර් මාසයේ 27 වනදාටයි. ඒ අනුව ඊශ්‍රායලයේ දීර්ඝ කාලයක් අග්‍රමාත්‍යවරයෙකු හොබවන බෙන්ජමින් නෙතන්‍යාහු නැවත වරක් තරඟ කරන බව තහවුරු කර තිබෙනවා. ගාසා යුද්ධය ආරම්භ වූ දින සිට ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුගේ නායකත්වයේ පිළිබඳව ජනමත විචාරණයක් ලෙස මේ මැතිවරණය සැලකිය හැකි බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. එරට වත්මන් පාර්ලිමේන්තුවේ දුරකාලය අවසන් කිරීමේ සැසිවාරය ලබන සිකුරාදා පැවැත්වෙනවා. ලක්නන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්නන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන් ලබා තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 574

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: හතරයි විනාඩි 10යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්.
0: අද 14 වෙනිදා ජූලි මාසයේ, කියන්නේ අද කවදද?
1: Tuesday.
0: කියන්නේ අඟහරු වදනේ.
1: හා.
0: හරි නේද?
1: ඔව් හරි.
0: හරි හරි.
1: මම වරදිනවද බලන්න මම Tuesday කියලා
0: කිව්වා. Tuesday කියලා කිව්වේ නේද? Okay. එමනම් ඉතින් හදත් ඔන්න හවස 6 හමාර වෙනකන් ලස්සන සින්දු ගොඩක් එක්ක විලින් drive එක ඔයාලට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා.
1: හා.
0: වැඩ කොච්චර තිබුණත්.
1: Okay.
0: සින්දුවක් අහන්න වෙලාවක් වෙන් කරගන්න කෙනෙකුට මහලුකු වෙලාවක් ඕනේ. මහන්සියක් එන්න ඕනේ.
1: ඒක තමයි නෙවෙයි, විනාඩි දෙක තුනනේ.
0: ඔව්. අනික සින්දුව කහනවා කෙනෙකුට මේ ලෑස්ති වෙලා මේ TV එකක් ඉස්සරහ වාඩි වෙලා වගේ එහෙම එකක් නෙවෙයිනේ.
1: හරි.
0: පැත්තකින් දාලා තියන්න තියෙන්නේ. ඒකෙන් ඔයාට පොඩි වැඩ කරගෙන යන්න එනර්ජි එකක් තියෙනවා.
1: ඔව්.
0: කම්මැලි කමක් නැහැ.
1: හැබැයි 93.5 93.7 වෙන්න ඕනේ.
0: අන්න ඒකයි වෙන්න
1: ඕනේ. මම නම් කියන්නේ ඒකයි.
0: ඒකයි වෙන්න ඕනේ.
1: නැත්ත වැඩක් නැහැ.
0: නැත්ත වැඩක් නැහැ. වෙනස් නොකර මීටරේ කන ළඟින්ම තියාගන්න ඉවිනින් ඩ්‍රයිව් එක එන්න පුළුවන්. ඔය කැමතිම ලස්සන සින්දු අහන අතරේ මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා.
1: ඔව්, WhatsApp එකට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඔයාට වෙනදා වගේම ඉතින් 0703 93.5 93.7 0703 93.5 93.7 මැසේජ් එකක් දාලාට මේ පැතට එන්නත් ඔන්න අදත් පුළුවන්කම තියෙනවා.
0: කතා කරන්න නම් කොච්චර දේවල් තියෙනවද අපිට?
1: අපි හිමින් හිමින් කතා කරමු.
0: ටික ටික කතා කරමු.

0: Lakhanda Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: හවස 4:19 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.
1: ඔකේ.
0: සමහර මිනිස්සු ඉන්නවා.
1: හා හා.
0: හිතින් වයසට ගිහිල්ලා. කියන්නේ යාල තරුණයි.
1: ඔකේ.
0: හැබැයි හිතින් වයසට ගිහිල්ලා. තවත් සමහරු ඉන්නවා.
1: රයිට්.
0: ඇත්තටම වයසට ගිහිල්ලා.
1: හා.
0: හැබැයි හිතින් තරුණයි.
1: පිළිගන්නේ.
0: ඔව්, Tamanට වයසයි කියලා.
1: හා හා.
0: පිළිගන්නේ නැහැ.
1: හරි. ඒ ඔයා වුණත් එහෙමනේ මම කියන්නේ. වයසයි කියලා පිළිගන්නේ
0: නැහැ. පිළිගන්නේ නැහැ, පිළිගන්නේ.
1: ඒකනේ.
0: ඉතින් අපිට නම් ලොකු වයසක් නෙවෙයි සාමාන්‍යයෙන්.
1: අර මං කිව්වේ ඒකනේ.
0: 30ක් කියන්නේ ඉතින් එහෙම ලොකු වයසක් නෙවෙයිනේ.
1: ඒකනේ, ඒකනේ, ඒකනේ.
0: 30ක් කියන එක පිළිගන්න තරම්
1: හා
0: හා වයසක් නෙවෙයි.
1: ඔව්, තාම ලබාලයිනේ.
0: ඔව්, ඒක නිසා.
1: රයිට්.
0: ඉතින් දැන් මං කියන්න හැදුවේ
1: හා
0: මිනිස්සු තරුණ වෙලා ඉන්න නම්
1: ඔව්.
0: යාළුවන්ට තියෙන ඕනලු ඉස්සරහා දකින බලාපොරොත්තුවක්. හීනයක්.
1: ඔකේ.
0: Taman gathule duwanna ona. වැඩ කරන්න ඕන හැම වෙලාවෙම. මම මෙන්න මේ ගෝල් එකට යනවා.
1: රයිට්.
0: මම මේ දේ චියු කරගන්න ඕන.
1: මේ කාලේ මේ දේවල් ටික මම කරගන්නවා.
0: ඔව්, මම මෙතෙන්ට මම යනවා. කියන බලාපොරොත්තුවක් එක්ක, හීනයක් එක්ක, ගෝල් එකක් එක්ක ඉන්නකොට මිනිස්සු තරුණ වෙනවා කියලා කියනවා.
1: ඔකේ.
0: මිනිස්සු හිතින් තරුණ වෙනවා. වයසට ගියත්.
1: හරි.
0: ඒකෙන් දැන් ඔය බලන්නකෝ සමහර වෙලාවට විස්්‍රාම ගියාට පස්සේ මිනිස්සු හරි ඉක්මනට ලෙඩ වෙනවනේ.
1: රයිට්.
0: දැකලා තියනවාද?
1: ඒ
0: කියන්නේ මේ හොඳට වැඩ කර කර හිටපු මිනිස්සු හොඳට කාර්යක්ෂම වැඩ කරන උදේට හවසට වැඩට එනවා, වැඩ ඇරලා යනවා. හොඳට වැඩ කර කර හිටපු මිනිස්සු
1: විස්්‍රාම වලත් වැඩ කරගන්නවා.
0: ඔක්කොම කරගෙන ඉඳලා මේ ඔෆිස් එකෙන් තමයි වැඩ කරන ආයතනයෙන් විස්්‍රාම ගිහිල්ලා ටික දවසක් යනකොට
1: දැන් ඉතින් මගේ විස්්‍රාම සුවයෙන් ඉන්න කාලේනේ
0: ආරංචියක් එනවා.
1: හා
0: මේ අනේ අර මොන්සයට අසනීප වෙලා මේ හાર્ට් ඇටැක් ඇවිල්ලා එතකොට මොකක් හරි පැරලයිස් වෙලා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා කියලා. එහෙම මුකුත් නැතත් ඊට පස්සේ හම් වෙන වෙලාවක කොහොමද කියලා ඇහුවදින්
1: දැන් වැඩ කරගන්න බෑනේ.
0: දැන් ඉතින් ඔව් ලොකු වැඩක් කරන්නේ නැහැ ඉතින් ඔය ඉන්න ෂේප් එකේ.
1: ඔව් දැන් ලෙඩනේ.
0: ආ අනේ රයිට්. ඒ උත්තර දෙනවා. ඔව් අනේ දැන් ඉතින් ලෙඩ ඉතින් ඈ. කොලෙස්ටරෝල් ඔක්කොටම වැඩි හොඳටම වැඩි. සුගර් තැවිලා තියෙන්නේ.
1: ඔය
0: කතන්දරේදී ඔක්කොම අහන්න
1: වෙනවා. හැබැයි ඒව ඉස්සරහ තිබුණා. හැබැයි ඊට හපන් වැඩ නම් කරා.
0: ඔව් වැඩත් කරා. ඉස්සර හැබැයි ඔච්චර තිබුණේ
1: නැහැ. ඔව්.
0: මොකද ඒගොල්ලෝ වැඩනේ වැඩ වැඩ වැඩ. ඉතින් ඒක නිසා ඉතින් අර තමන්ගේ ජීවිතේට බලාපොරොත්තුවක් තියෙනකොට තමන්ගේ මොකක් හරි අරමුණක් වෙනුවෙන් වැඩ කරනකොට මිනිස්සු තරුණ වෙලා ඉන්න පුළුවන් කියනවා. දැඩ රෝග නැතු වෙන්න පුළුවන් කියනවා. ගොඩක් කාලවට ඒ විදිහට අපිට කල්පනා කරනකොට අපි කියනවනේ හැම දෙයකටම හිත තමයි මුල කියලා.
1: ඔව්.
0: ඉතින් අපි හිතත් එක්ක තමයි ලෙඩත් එන්න කියන එක.
1: හා හා.
0: මේ ඔක්කොම ගලපලා බලනකොට අපිට තේරෙන කතාවක් නේද?
1: ඔව්.
0: ඉතින් ඒ නිසා තමන්ගේ ඉස්සරහට තියෙන බලාපොරොත්තුවක් ඉස්සරහට තමන්ගේ ගෝල් එකක් තියාගන්නකොට
1: ඔයාලට
0: තරුණ විදියට හැමදාම ඉන්න පුළුවන්කම ලැබෙයි. ඒ දේ අතහැරපු දවසට ඔයාලා ලෙඩ වෙවි.
1: වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා කියනත් ඒකනේ.
0: අන්න ඒකයි. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. තමන්ට හිතින් තරුණ විදියට තමන්ගේ හිතින් තමන්ගේ අරමුණක් වෙනුවෙන් වැඩ කරනකොට
1: රයිට්.
0: ඔයාලට ඉන්න පුළුවන් ලස්සන්ට. ඉතින් ඒ නිසා මේ මට අර දේ ලැබුණා, මේ දේ ලැබුණා කියලා ඒ දේ වලින් සෑහීමකට පත් වෙලා අතහැරලා දාන්න එපා තමන් ඉස්සරහ තියෙන ඉලක්ක යන්න තියෙන
1: මට මේ ඇති කියලා
0: හිමින් එපා. මොකක් හරි දෙයක් ඉලක්කයක් තියාගන්න. ඔයාලට කාර් එකක් තියෙනවා. දැන් මට ඇති මේ කාර් එකෙන් මං ඉන්නවා. ඔයා හිතන්න ඔයාලට ඊට වැඩිය හොඳ කාර් එකක් ගන්න ඕන කියලා.
1: හරි.
0: ගෙයක ඉන්නවා දැන් ඇති මේකේ. මං ඊට වැඩිය හොඳ
1: ගෙයක් හදනවා.
0: ගෙයක් හදන එහෙම නැත්නම් මම ඊට වැඩිය මේ ගෙදර පහසුකම් වැඩි කරගන්නවා. ඒ වගේ කියන තනකට හිතුවනම් අපි ඔය කියන වැඩේ වෙනවා ඉබේම.
1: හා හා. ගේට්ටුවක් හරි දාගන්න බැරිය.
0: රයිට් 4:23 වෙනාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක් විජේ නමින් ඔබට හඳුන්වා දෙන්නේ. කෑම බීම රසට කනව විතරක් නෙවෙයි ඒවයි තියෙන පෝෂණ ගුණය මේ හැම දෙයක් ගැනම පොඩ්ඩක් හිතන්න ඕන.
1: ඉතින් තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන එන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔය විජේ නිෂ්පාදන ටික තෝරගනිද්දී අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව තෝරගන්න. එතකොට ඔයාලට පුළුවන්කම තියෙනවා කෑම ටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න.
0: එබැගින්ම ඔයාගේ වගාබිම සරුසාරවත් වගාබිමක් බවට පත් කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගෙන ඕන කරන වතුර ටික විදුලි බිලට තිත තියලා සූර්ය ශක්තියෙන් පමණක් අරගන්න ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් එක.
1: ඉතින් සුවිශේෂීව මිලඳ කිරීම එක තමයි ඔන්න අපේ ගොවි මහතුන්ගේ ඩීප් ටෙක් ආයතනය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක දෙන්න සූදානම්ින් ඉන්නේ. ඒ නිසා ඔන්න ගොවි මහතුන්ගේ chance එක තියෙනවා අසන සරු කරගන්න විතරක් නෙවෙයි පිටිපය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා
0: 0711711 ලැබෙන තනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: ඒ රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවයත් එක්ක ඉහළම රැකවරණයේ සමගින් ස්ථාවර තැන්පතුවක් ඔයා දාගන්නුව නම් ඒකට අවශ්‍ය කරන ඉහළම පුලියට ලැබෙන්නේ RDB බැංකුවෙන් කියලා මතක

0: හැමෝම එකම රේස් එකතු වාටි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් ද රෝඩිස් වර්ස්

0: රියදාවනය යෙදෙන කිසිදු විටක කෙටි පණවිට යැවීම හෝ දුරකථනය අතින්දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: ස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන්නය රන් පවමට උපරිම මුදල අපෙන් ලක්ෂේටම පොලි රුපියල් හාරසිය අසුවක් විතරයි. බේරවා ගැනීමට මාසදා හතරකට වැඩි කාලයක් හතලිස් වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන්නය.
2: හවස හතරයි විනාඩි 34 වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: Radio ITN.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: ශි ක්ෂේත්‍රයට නව පනක් ලපා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176979

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 176 අංකයට

0: හතරයි විනාඩි 40යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. සිද්ධාක අහන්න මැසේජ් කරපයා තියෙනවා මතක් කරන්න. ඊට කලින් අපි මතක් කරන්න ඕන ඩෝමා ගැන. ඩෝමා නිෂ්පාදන කිව්වට පස්සේ ලංකාවේ සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව ඇඹරුම් කර්මාන්තය, එතකොට පොල්තෙල් ඉඳින කර්මාන්තය, මේ වගේ නිෂ්පාදන සිදු කරන ඕනම කෙනෙක්ට නැතුවම බැරි මැෂින්ස් තමයි දැන් ඩෝමා හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම මේ මැෂින්ස් ලංකාවට ගෙනල්ලා ඔයාලගේ වැඩ පහසු කරගන්න දැන් හඳුන්වා දීලා තියෙන්නේ.
1: නොම්බර 30 ගැල්හෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නවා. ඒ තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. එතෙන්ට ගියොත් එමාට ලංකම තියෙනවා. ඔයාට ඔයාගේ බිස්නස් එකට අවශ්‍ය කරන යන්ත්‍ර හැම එකක්ම ඔයාට අවශ්‍ය ධාරිතා වලින් අවශ්‍ය මාදිරි වලින් මිලදී ගන්න වගේම අලවීන් පසුත් හොඳ හොඳ සේවාව දෙන තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් යන්න පුළුවන්කම තියෙනවා ඔයාට. යන්න කලින් ඔයාට විස්තර දැනගන්න ඕනි කියලා හිතනවා නම් ඔන්න කෝල් කරලා දැනගන්නත් පුළුවන්කම තියෙනවා. 011-1779-579 කෝල් එකක් දීලා ඔයාට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: RDB බැංකුව එක ගනුදෙනු කරන අය දන්නවා එතනින් ලැබෙන සර්විස් එක මොන වගේද කියන එක. ඉතින් හොඳ කාර්යක්ෂම සේවාවක් ලබා දෙනු වගේම ඔබ ස්ථාවර තැන්පතුවට දැන් ඉහළම මිලක් ලබා දෙන්න RDB බැංකුව සූදානම් වෙන්නේ. ඒ නිසා ප්‍රමාද වෙන්නේ නැතුව කියන්න බෑනේ සමහර දේවල් අපිට මේ ලැබෙන දේවල් ඒ වෙලාවේ ගත්තේ නැත්තම් ඊට පස්සේ ඒවා මිසින් ගාලා. එනිසා දැන් ස්ථාවර තැන්පතුවකට ලැබෙන ඉහළම පොලිය මේ දවස්වල ලැබෙන RDB බැංකුවත් එක්ක. ඉතින් ඔය පොලිය අනුපාතයන් කියන එක වෙනස් වෙන පුළුවන්. කාලෙන් කාලට වෙනස් වෙනවානේ. පහුගිය කාලේ අඩුවෙන් තිබ්බේ.
1: ඔව් දැන් ඔන වැඩි වෙලා තියෙනවා.
0: දැන් වැඩි වෙලා තියෙනවා. මේ වෙලාවේ ගිහිල්ලා වගිනුමක් ආරම්භ කරලා වාට පුළුවන්කම තියෙනවා. ගේ අතේ තියෙන වැඩිපුර අතිරික්ත මුදලක් තියෙනවා නම් ස්ථාවර තැන්පතුවක් දාලා ඒ මුදලට ලොකු වටිනාකමක් කරගන්න RDB බැංකුවේ.
1: ඉතින් ශාඛා 272ක් තියෙනවා RDB නමින් දෙවයින පුරාමට පුළුවන්කම තියෙනවා. RDB ශාඛාවට යන ළඟම තියෙන දෙවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය කරන සේවාව ඔන්න පහසුවෙන් වගේම විශ්වාසයෙන් ලබා ගන්න යන්න RDB බැංකුවට.
0: අපි අහුවෙන තැන් තියෙනවනේ. අපි අරක දවසකුත් කිව්වා සුපර් මාකට් එකකට ගියාට පස්සේ අපිට වෙන දේ මොකද්ද කියලා. ඉතින් ඔයා සුපර් මාකට් එකකට හරි එහෙම නැත්නම් කඩේකට ගියත් අපි අහුවෙන තව තැනක් තමයි මම දැකලා තියෙනවද අර බන්ඩල් කරලා තියෙන සබන් කැට.
1: ඔව්.
0: බන්ඩල් කරලා තියෙන යෝගට්.
1: හරි.
0: එතකොට මේ වගේ එක එක දේවල් තියෙනවනේ පැක් විදියට තියෙනවා.
1: රයිට්.
0: එතකොට අපි දැන් අපිට ඕන අපිට අවශ්‍යතාවයේ තියෙන්නේ සමහර වෙලාවට
1: 1-2.
0: ඔව් gedara එක සබන් කැටයක් තිබ්බම ඇති.
1: හා හා.
0: එහෙම නැත්නම් දෙකක්.
1: ඔව්.
0: බාත්รูම් දෙකක් තියෙනවා නම් එහෙම නැත්නම් අවස්ථ දෙපලක නාන්න තියෙනවා නම් ඔයාලට සබන් කැට දෙකක් තිබ්බම ඇති.
1: හා
0: හා. එතකොට මේ රෙදි සෝදන සබන් නම් ඒවා කෑලි දෙකක් තිබ්බම ඇති. හැබැයි අපිට පැක් එකක් තියෙන දැක්කට පස්සේ
1: ඒව තියෙන්නේ ඉස්සරහමනේ දාලා.
0: ඔව් කැට හතරක් පහක් තියෙන පැක් එකක් තියෙනවා.
1: ඔව්.
0: එකට බන්ඩු කරලා තියෙනවා. අපිට හිතනවා මේක ගන්න.
1: ඔව්. මේක වාසිය කියලා හිතනවා.
0: මේක වාසිය කියලා හිතනවා.
1: රයිට්.
0: මේකේ ඩිස්කවුන්ට් එකක් තියෙනවා කියලා හැති කියලා හිතනවා.
1: හැබැයි
0: ඩිස්කවුන්ට් නුත් නෑ. එහෙම ලොකු වාසියකුත් නෑ. හැබැයි අපි ගන්නවා. අපේ හිත කියනවා මේක අරන් යමු.
1: හරි.
0: ආයෙ එන්න ඕනේ නෑ. එතකොට සබන්
1: හතර මේකට තියෙනවනේ.
0: සබන් ගෙනියන්න ආයෙ එන්න ඕනේ නෑ. සබන් කැට හතරක් තියෙනවා කියන්නේ මේක අපිට පුළුවන් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න.
1: කාලෙකට සබන් ඕනේ නෑ.
0: කාලෙකට සබන් ඕනේ නෑ. අපි රුපියල් 100ක් වියදම් කරලා එක කැටයක් ගන්න ගිහිල්ලා
1: හරි
0: අන්තිමට කැට හතරක් කරන් යනවා රුපියල් 400ක් දෙනවා. මේ උදාහරණයක් 100ක් කිව්වේ.
1: හරිද?
0: රුපියල් 400ට සබන් ගන්න බෑ දැන් කැට හතරක්.
1: ඒකත් කැට හතරක් කියනවා මෙයා.
0: ඒක වෙනම කතාවක්. හරිද? කොහොම හරි කැට හතරක් අපි අරන් යනවා.
1: ඕකේ.
0: 100ක් වියදම් කරලා එක කැටයක් ගෙනියන්න සබන් කෑල්ලක් ගෙනියන්න ආපු අපි.
1: හහ.
0: කෑලි හතරක් තියෙන බන්ඩල් එකක් අරන් යනවා. මෙතෙන්ට ආවට පස්සේ.
1: ඔය කරලා තියෙන්නේ.
0: ඔය කරලා තියෙන්නේ. ඔන්න අපි අහුවෙන තැනක්. තව එකක් තමයි.
1: ඔව්.
0: අපි දැන් කඩේට ගිහිල්ලා පොඩි එකාට කියලා යෝගට් දෙකක් ගෙනියන්න එන්නේ.
1: රයිට්.
0: හරිද? ගෙනියන්න එන යෝගට් දෙකයි. හැබැයි තියෙනවා මේ හතරක් හරි පහක් හරි එකට පැක් කළා.
1: ඒක නිල මෙච්චරයි කියලා ලොකුවට ගහලා තියෙනවා.
0: ගහලා තියෙනවා එකට අමුණලා තියෙන පැක් එකම.
1: හරි.
0: එතකොට දැන් අපි හිතනවා දැන් මේ හතරක් පහක් එකට තියෙන පැක් එක ගත්තාම මේක වාසියක් ඇති.
1: ඔව්.
0: නෑ එහෙම වාසියක් නෑ. හරිද? මේකේ 70 නම් 70න් හතරක් තියෙන්නේ.
1: ඔයා මේ එහෙම හිතුවට එහෙම දෙන්නේ
0: නෑ. හරිද? 70න් හතරක් තියෙන්නේ. ඒක නේද පැක් එකේ තියෙන්නේ. යෝගට් දෙකක් ගෙනියන්න ආවේ.
1: අනිත් හතරක් ගන්නවා.
0: හැබැයි අර පැක් එක දැක්කට පස්සේ කවන්නෑ හතරක් අරන් යනවා.
1: කොහොමත් කණේකනේ.
0: කොහොමත් කණේකනේ දැන් අද ගෙනහිල්ලා ආයිමත් හෙටත් තව දෙකක් ගෙනියන එකේ ඔන්න ඔය හතර වරන් යනවා. එහෙම කියලා කියනවා.
1: එතකොට ආයි පාරක් එන්න ඕනෙත් නැහනේ.
0: ආයි පාරක් එන්න ඕනෙත් නැහැ. එහෙම කියලා හිත තමයි අපිට කියන්නේ. අපිව පොළඹවනවා. මේක දන්නවා. මේ වෙළඳාම් කරන ආයතන, වෙළඳාම් කරන සමාගම් මේක අපේ හිත අපිට කියන දේ. එයාලා මේක එක හොයලා බලලා තියෙන්නේ. ඒක සම්බන්ධ
1: මේවා ට්‍රික්ස් ඒගොල්ලෝන්ගේ.
0: ඒ සම්බන්ධයෙන් හොයලා බලලා
1: තියෙන්නේ.
0: මේවා නිකන් අර හිතුමනාපිට.
1: ඔව්.
0: හිතිලා කරන දේවල් නෙමෙයි. මේවා හොඳට ප්ලෑන් කරලා කරන දේවල්.
1: මාකටිං කියන්නේ නිකන්ද?
0: මාකටිං කියන්නේ වට. දැන් ඒක පැත්තකින් තියමුකෝ.
1: හා.
0: දැන් අර යෝගට් දෙකක් ගෙනියන්න ආපු මනුස්සයාට.
1: හරි.
0: ඊළඟ දවසේ වෙන ෆ්ලේවර් එකකින් වෙන යෝගට් එකක් කන්න හිතෙන්න
1: පුළුවන්.
0: හරිද? හැබැයි ඒක අහුරලා තියනවා අර හතරක් එක පැක් එකේ තියෙන එකේ. තේරුණාද? දැන් අපි යෝගට් දෙකක් ගෙනින්නලා ඊළඟ දවසේ ගෙනියන්නේ වෙන බ්‍රෑන්ඩ් එකක වෙන යෝගට් එකක් වෙන්න පුළුවන්. වෙන එකකින් ගෙනියන්න ආසයි දෙන්න පුළුවන්. කාලා බලන්න හිතෙන්න පුළුවන්. හැබැයි අර හතරක් ගෙනිච්ච නිසා අර හතරම කාලා ඉන්න බෑ.
1: තව එකක් ට්‍රයි කරන්න.
0: ඉතින් එතකොට තව බ්‍රෑන්ඩ් එකකට ඉස්සරහට එන්න තියෙන චාන්ස් එක
1: ගොඩාක් අඩු කරලා තියෙනවා.
0: ගොඩාක් අඩු කරලා තියෙනවා මේ වගේ ට්‍රික්ස් වලින්. ඉතින් මේක වෙළඳාම් කරන නැත්නම් මාකටිං කරන අයගේ මේවා ප්ලෑන් මිසක්.
1: ඔව්.
0: අපි නිකන් හිතුවට මේක මේ නිකන් අපේ ලේසියට.
1: හා.
0: අපිට පැක් එක
1: අපේ පහසුවට, අපේ ආදරයට.
0: ඔව්, අපේ ආදරයට පැක් එක පිටින් අපිට බෑග් එකක දාගෙන යන ලේසියට. මේ අහුරලා අනේ ලේසි කරලා තියෙන.
1: ඒක
0: නිසා මේව ගැන ටිකක් නේද අපි හිතනවට වැඩිය අපේ හිත කියවන්න වෙළඳාම් කරන අයට පුළුවන් වෙලා තියෙනවා කියලා. අපිට තේරෙන තරක් ඕක. ඒක නිසා ඉතින්
1: ඔවට අපි අහු වෙනවා. අහු වෙන්නේ නැහැ. අහු වෙන්න එපා කියලා වැඩක් නැහැ.
0: අහු වෙන්න එපා කියලා වැඩකුත් නැහැ. අපි ඔවට අහු වෙනවා.
1: අහු වෙනවා. ඒක තමයි.
0: දැනගෙන අහු වෙන. දැනගෙන අහු වෙන.
1: අපි දන්නවා මේකෙන් අපිට තේරෙන අවාසියක් කියලා.
0: අපිට අවාසියක් වෙනවා.
1: හා
0: හා. මේ අවාසියක් වෙන්නේ නැහැ.
1: ඔක අපි ගෙනිහිල්ලා කනවා. සබන් කැලේ ගෙනිහිල්ලා ගානවා.
0: නෑ අවාසියක් වෙන්නේ නැහැ උතන. අපිට අවාසියක් වෙනවා කියලා එකක් නැහැ.
1: හා හා.
0: හැබැයි අපි වෙළඳාමට අහු වෙලා.
1: අව් ඒක ඇත්ත.
0: වෙළඳ උපක්‍රමයකට අහු වෙලා.
1: හරි හරි හරි.
0: ඒක වෙලා තියෙන්නේ.
1: ඔයා හරි. මම වැරදි.
0: වෙළඳ ඡයගෙන. පුදුමයි ඔම අපිට දිනුම දුන්න අවස්ථාවක්.
1: හරි හරි සැනසෙන්න එපා.
0: මං මේ කල්පනා කරේ අර ඊයේ කිව්ව අපි චීනේ රොබෝද කියලා මේ.
1: ආ නෑ නෑ එහෙම නෑ. මේ චාරු තාම ඉන්නේ.
0: කාන්තාවක් පිරිමියෙකු කියන දෙයකට එකඟුණු.
1: අපි සමරමු.
0: අවස්ථාවක් මේක සෙලිබ්‍රේට් කරන්න ඕන
1: මේ සින්දුවෙන් පස්සේ
0: 4:48යි.

0: හවස 4යි විනාඩි 52යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ලක්හඬ රේඩියෝ ITN.

0: Lakhanda Radio ITN
1: Cool Drive Vikita
0: Lakhanda Evening Drive
2: හතරයි විනාඩි 58යි වෙලාව ඉමිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි අපි යනවා වාහනයක් හදන්න.
1: හරි.
2: වාහනේ කැඩිලා.
1: හහ්.
2: ඔයගේ බයික් එක කියලා හිතන්නකෝ.
1: ඔකේ.
2: බයික් එක කැඩිලා.
1: හා.
2: හදන්න ගියාට පස්සේ දැන් ගරාජ් එකෙන් කියනවා අපිට ඔප්ෂන්ස් දෙනවා එක එක වෙලාවට සමහර වෙලාවට.
1: හරි.
2: මෙන්න මේකෙන් ස්පෙයා පාර්ට්ස් එක දැම්මොතින් අපිට ජපාන් එකෙන් දැම්මොත් මිස්ටර් යනවා 20000ක්.
1: හරි.
2: එහෙම නැත්නම් මේක 12000කින් විතර ගොඩ දා ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් මට මේකට වොරන්ටි එකක් දෙන්න බෑ ඇචර කාලයක්. සමහරට මාස දෙකෙන් තුනෙන් වුණත් ආයෙ රීප්ලේස් කරන්න වෙන්න පුළුවන්. හැබැයි ජපාන් එක දැම්මොතින් වාට මේක
1: කාලය පාවිච්චි කරන්න පුළුවන්.
2: අවුරුදු 3ක් ඉතින් කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
1: දැන් වැඩේ මොකද යන්නේ මිස්?
2: වැඩේ තියෙන්නේ අතේ තියෙන්නේ 12000යි.
1: රයිට්. එහෙනම් ඉතින් කතා කරලා වැඩක් නැහැ නේ මාත්‍යෝ.
2: විපතක් නෙවලා තියෙන්නේ.
1: 12000ක කරගන්න වෙනවා.
2: විපතක් නෙවලා තියෙන්නේ.
1: ඔව් ඒකනේ.
2: හැබැයි හිතේ තියෙන ආසාවක් අතේ තියෙන 12000යි.
1: රයිට්.
2: හිතේ තියෙන ආසාවක් කමන්නේ මේකට මොකක් හරි මැච් එකක් ගහලා
1: මේ අතනින් කීයක් හරි ගමු කියලා
2: හිතනවා. 20000 එකම දාගත්තොත් මට අවුරුදු දෙකක් තුනක් හොඳට මේක වාහනේ වැඩ ගන්න පුළුවන්.
1: හරි නැත්නම් හැම මාසෙම 12000 දෙන්න
2: වෙනවා. 12000 හැම මාසෙම දෙන්න වෙනවා. ඒකෙන් තුරු 8000 මොකක් කරන්නද දැන් මාර ප්‍රශ්නේ කියලා.
1: හරි කල්පනා කරනවා.
2: කල්පනා කරනවා.
1: ඔකේ.
2: කල්පනා කරලා බලන්න.
1: හරි.
2: මොකද්ද කරන්න කියලා. හරිද?
1: ඊට
2: පස්සේ කල්පනාට එනවා රයිට්. අතේ තියෙන මුද්ද. මුද්ද නැති ආය බේර ගන්න පුළුවන් නේ.
1: ඔව්.
2: මුද්ද බේර ගන්න මාස 14ක්ම තියෙනවා.
1: හහ්. එනවා උලන්නේ.
2: ඔව් මුද්දර ගන්න පුළුවන් හොඳ ගාණක්.
1: හරි.
2: පග්ගාලා යනෝ රත්තරන් බඩු කස් කරන තැනකට.
1: බයිසිකලෙ ඉදිරිය වැඩ ටිකක් කරගන්න පුළුවන්.
2: ඉදිරිය ටිකක් කරගන්න පුළුවන් මට වඩා සල්ලි ටිකක් හොයා ගන්න පුළුවන් කියලා.
1: හරි. එයා
2: දුවගෙන යන්නේ. හා. පල්ලිගුරුගේ රන් අය සේවාවට.
1: ඕකේ.
2: එන්නාල් පල්ලිගුරුගේ කියන්නේ ඔයාගේ රන් භාණ්ඩ සඳහා වැඩිම මුදලක් ලබා දෙන එවැගේම වැඩිම කාලයක් බේරා ගැනීමට ලබා දෙන ආයතනය තමයි පල්ලිගුරුගේ රන් අය සේවාව කියන්නේ. ඉතින් අර වගේ කරදරයක් වෙච්ච වෙලාවට විපතක් වෙච්ච වෙලාවට රුපියල් 8000ක් හොයා ගන්න ඕන. වැඩේ ක්වොලිටි එකට කරගන්න.
1: හරි.
2: රත්නම් බඩුවක් තියනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයිනේ. ඉතින් ඔයගාව තියෙන දෙයට හොඳ වටිනාකමක් හොඳ ඉහළ මිලක් ලබා දෙන ගමන්ම බේරා ගන්න වැඩිම කාලයක් මාස 14ක් දෙන ලක්ෂයටම පොලිය රුපියල් 480ක් මගේ පුංචි මුදලකට.
1: ඔව්.
2: රන් භාණ්ඩ උකස් කරලා ආවට මුදලක් ගන්න පුළුවන් තැන තමයි පල්ලිගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
1: ඉතින් 40 වසරක විශ්වාසනීය සේවයක් තමයි පල්ලිගුරුගේ රන් අය සේවාවත් එක්ක වාටි එකතුනොත් ලැබෙන්නේ. දිවෙන පුරාම ශාකා 24ක් තියෙනවා පල්ලිගුරුගේ රන් අය සේවාව නමින්. ඉතින් අඩි පුලංකම තියෙන සතිය දින හතේම විවෘත නිසා රස්තියාදුවක් නැතුව ඔයාට අවශ්‍ය කරන මුදල ඔයාගේ රන් පවුමට ඉහළම වටිනාකමකින් ඔයාගේ අවශ්‍ය මුදල ලබා ගන්න පුළුවන්. ඒ නිසා රස්තියාදුවක් වෙන්න නැතුව මේ හැම සේවාවක්ම ලබා ගන්නවා යන්න ඕනේ පල්ලිගුරුගේ රන් අය සේවාව.
2: ගීල ගත්තටක් ගාලා සල්ලි ටික අතමාරුවක් කරගන්න පුළුවන් තරක් තමයි පල්ලිගුරු ගෙරන්නයි සේවාව කියන්නේ. ඒ නිසා තමයි කියන්නේ ගනු දෙනුවයි රත්තරන් කියලා. විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන 100%ක්ම අපේ රටේ නිෂ්පාදන පෙළක් අපේ රසේ රටේ සැමට බෙදෙන ලෝකයට අරගෙන ගියපු ආයතනය තමයි විජේ නිෂ්පාදන කියන්නේ. කෑම වේලේ රසය ගුණය හැම දෙයක් ගැනම හිතලා නිෂ්පාදනයන් සිදු කරන වැඩිහිටියන්ට පොඩි හිටියන්ට මේ ඕනම කෙනෙක්ට කෑමට හදා ගන්න කැම දේවල් ටික වශයෙන් විසෙන් තොරව හදා ගන්නවා නම් විජේ නිෂ්පාදන එකතු කර ගන්න වෙනවා.
1: ඉතින් කැමරික රස කර ගන්න ආදි පොලංකම තියෙන අදත් විජේ නිෂ්පාදන එකතු කර ගන්න. ඉතින් ගෘහණියගේ ගෙදර කුස්සිය තියෙනවා නේ. ඉතින් කොහොමත් විජේ කුළුබඩු ටික මොකද ගෙදරට කැම ටික හදනකොට ඔයා බලන්නේ රස විතරක් නෙවෙයි ගුණයත් බලනවා. ඉතින් මේ හැම දෙයක්මත් එක එකතුන නිෂ්පාදන තමයි විජේ නමින් අපිට ලැබෙන්නේ. ඉතින් අපේ රසී රටේ සමට විතරක් නෙවෙයි ලෝකයේ සමට දැන් විජේ නිෂ්පාදන අරගෙන යන්නේ. ඒ විශ්වාසයත් එක්ක ඉතින් ආදි පොලංකම තියෙනවා විජේ නිෂ්පාදන ළඟම
2: හවස 5:02 වෙලා විවිනින් ඩ්‍රයිව් එක අපි දෙවැනි පැයේ ඉන්නේ.

0: හවස පහයි විනාඩි නමයයි වෙලාව විවිධින් ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැයේ ඉන්නේ. ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැයත් අපි අහගෙන මැසේජ් එකක් එවන්න, සිංදුවක් අහන්න. තවුණාද?
1: සරචන්ද ඩයස් ඉන්නවා මේ වෙලාවේ, අවත් එකතු කරගන්නවා. ඊළඟට විනීත අයිරංගනේ අපිව හැමදාම අහනෝ කියලා තියෙනවා, අවත් එකතු කරගන්නවා. ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට. ඒත් එක්කම බොයගොඩ පැත්තට යන හදා නේ බොයගඩින් සුමනා ඇතුළු යාළුව හැමෝම අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔය කට්ටියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.
0: සිද්ධුව ගහන එකතු කරගන්න මේ වෙලාවේ ලංකා මැසේජ් කළ තියෙනවා සිද්ධුවකට. ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න අතර එකතු වෙනවා කියලා. වගේම මහේෂ් සංදීප එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම දිලානි රොබිනි අයේෂා ඇතුළු කට්ටිය මත එකතු වෙනවා කියලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා දෙනුවන් සම්පත්. ඒ වගේම කනිෂ්ක ඇතුළු කට්ටිය මේකතු කරගන්න කියලා හෝම ගමින්දලා මැසේජ් කරනවා. මාලමෙන් මයුරි මැසේජ් කළ තියෙනවා සිද්ධුවකට එකතු කරගන්න. අපි වැඩ කරන තන ස්ටාෆ් එකේ හැමෝමවත් බොස් කැලුම්වත් ස්පෙෂලි මතක් කරන්න කියලා කිව්වා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක හගෙන ඉන්නවා කියලා. රයිට්, මේ හැමෝම එකතු කරගෙන තමයි අපි ළඟ සින්දුව ඇස් කරගත්ත සින්දුවට යන්න හදන්නේ. ඔයාලට පුළුවන්කම තියෙනවා ප්‍රෝග්‍රෑම් එක හගෙන ඉන්න අතරේ මැසේජ් එකක් එවන්න අපිට.
1: 0703953 0703953 0703953 ඔයාලට පුළුවන්කම තියෙනවා WhatsApp එකට මේ පැත්තට කට් එකතු කරගෙන මැසේජ් එකක් දාන්න.

0: Lakhanda Radio ITN සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 77 73 74

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහ හරියට හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
5: From the channel that shaped generations the stories you grew up with movies that resonate musicals that ignite the soul documentaries that open your eyes all in one place all on your terms a legendary name returns redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape this is not just streaming this is the future of Sri Lankan entertainment ITN Max
6: cool drive vikreta
5: lakana even in drive

0: දවස පහයි විනාඩි 22යි වෙලාව. නූඩ්ල් එකක් හදාගෙන කනකොට ඒක දැනෙන්න ඕනේ නේද? කනවා කියලා දැනෙන්න ඕන. අපි වෙනසකටනේ වෙනසකටත් එක්කනේ මොනාරි නූඩ්ල්ස්යක් වගේ හදාගන්නේ.
1: හැමදාම කන බත් වෙනුවට.
0: බත් වෙනුවට අනිත් එක බත් එහෙම තුන් වෙලම කන්නත් එපා කියලා තියෙනවනේ දැන්. සීනියනවා කියලා. ඒක නිසා මේ නූඩ්ල්ස්යක් වගේ හදාගෙන පොඩ්ඩක් හදිසියට කෑවට කමක්
1: නැහැ.
0: ඒ නිසා ඒ වෙලාවට නූඩ්ල්යක් හදාගන්නකොට හරියට බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතුව කන්න පුළුවන් රසම නූඩ්ල් එක හදාගන්න නම් විජේ නූඩ්ල්ස් ගෙදර ගෙනihin තියාගන්න ඕන. වෙනසකට තෝසෙ පිටි එකක් ගෙනihin තියාගත්තොත් හදිසියට තෝසෙ එකක් හදාගෙන කන්න පුළුවන්. කුරක්කන් පිටි එකක් තියෙනවා නම් හැලපතලප වගේ දේවල් ටිකක් හදාගන්න පුළුවන්. මේ හැම දෙයක්ම ස්වභාවික රසය ස්වභාවික ගුණය රැකෙන විදියට නිෂ්පාදනය කරන්නේ විජේ නිෂ්පාදන ආයතනය. ඒ නිසා තමයි අපි කියන්නේ විජේ නිෂ්පාදන වලින් මේ හැම දෙයක්ම මිලදී ගන්න කියලා.
1: එතිකම වාර මතක් කරන ඕනේ RDB බැංකුව ගැන. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ශාඛා 272ක් තියෙනවා දිවයින පුරාම. දැන් ඔයාට ස්ථාවර තැන්පතුවක් දාගන්න ඕනේ කියලා හිතනවා නම් ඒ වෙනුවෙන් විශ්වාසවන්ත වගකීමක් තියෙන තැනක් හොයනවා නම් ඔන්නගේ ළඟම තියෙන RDB ශාඛාව තමයි ඒ විශ්වාසවන්ත වගකීමක් තියෙන තැන. ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලිය දෙන්නේ දැන් RDB බැංකුවෙන්.
0: දැන් ඔය අපි ගිහින් ඉන්නවනේ.
1: හරි.
0: කාලෙකට ඉන්නවා කාලෙකට
1: නෑ
0: හොයා ගන්න
1: නෑ මේ කාලේ නෑ
0: මේ කාලේ මිනිහා විශ්‍රාම කියන
1: මෙහෙතකට වන්නේ
0: මෙහෙතකටත් හොයා ගන්න නෑ
1: රයිට්
0: අද දැන් මෙයා මෙහෙට එන්න කලින් සරව ගෙදර ඉන්න කාලේ
1: ඕ
0: එක එක දේවල් කරා අපි දැන් මෙහෙට අරගෙන මෙහෙට ඇදලා අරගෙන පිළිවෙලක් කරේ ඉස්සර රස්තිය අදු ගහ ගාව ඒටි
1: හා ඔය ඒටි ආයිටි
0: ඔය ඒටි
1: ඕකේ
0: මෙයාට මෙහෙම ටැලන්ට් එකක් හැකියාවක් තියනවා කියලා හයාගෙන රස්සියාදු ගහ ගහ එක එක දේවල් කර කර ඉන්නකොට මෙයාගේ මේ තාත්තා කිව්වා ඔය වැඩේ හරියන්නේ ඔහොම ගියෝතින් කොහෙට යයිද තල්ුවේද කියන්න දැන්නේ අන්තිමට මොනහරි විනාශයක් කරගෙන තමයි නතර වෙන්නේ කියලා දැන්
1: තාත්තා
0: කිව්වා කියන්න බෑනේ ඉතින් ඔය එක එක දේවල් වලට ගියාට මාත්‍රාව වලට පුරුදු වෙනවා
1: රයිට්
0: පුරුදු වෙනවා
1: මට ඒක තමයි හිනාකි
0: ඊට පස්සේ මහ විනාශයක්
1: නේ ඒක නේ ඇත්තනේ
0: අවුලේ නම්බුවත් නාමයක් නැති කරලා තාත්තා අම්මලාටත් ඉන්න තැනක් නැති වෙන විදිහ වැඩක් වෙන්න පුළුවන්
1: හරි එකම කොල්ලානේ අනේ
0: එකම කොල්ලානිත් එක
1: හරිද
0: ඊට නිසා දැන් හිතුව මොකක් හරි මේ මනුස්සයට
1: පිළිවෙලක්
0: කරලා දෙන්න ඕන. ඒක ජොබ් එකකට දාන්න ඕනේ.

0: ඇති
1: සෙල්ලං කරා ඇති
0: රයිට්
1: ඔහොම බෑ කියලා
0: ඔව්
1: අර්ධ පොරට ට්‍රැක්ටරයක් කරන් දුන්නා
0: දැන් මේකෙන් වැඩේ කරන්න
1: වැඩේ කරන් ඉන්න කියලා ට්‍රැක්ටරේ කරන් දුන්නාට පස්සේ දැන් ට්‍රැක්ටරෙන් දැන් මවුස්සය දැන් වැඩ පටන් ගත්තා ඊයේනේ කියලා
0: ඔව්
1: පඳුරක්
0: සබ මොහොතින්
1: පඳුරක් ගැට ගහලා පන්සලට ගිහිල්ලා
0: අනේ දෙයනේ මේකවත් හරියන්න
1: ගෝයන් කැපිලා විවපුරණ කාලේ ලං වෙලා තිබුණේ කුඹුරක් හාන්න එහෙම හම්බුණා
0: හරි
1: ගිහිල්ලා දැන් කුඹුර හාලා වටේ විදිහට ඔක්කොම කරගෙන දැන් හැන්දෑවේ සල්ලිත් අතට හම්බ වෙලා දැන් ඩීසල් ගහලා ඔක්කොම ඉවරුණාට පස්සේ
0: ඕකේ
1: රුපියල් 2000ක් 3000ක් අතර ඉතුරු වෙලා හරි සතුටුයි දැන් ඈ
0: දැන් ඉඳලා හම්බ කරගත්තද කොහොම හරි
1: සල්ලි පුදුම සතුටක්
0: හරි
1: දැන් පොර ට්‍රැක්ටරේ දැන් අම්බුවේච්ච ට්‍රැක්ටරේනේ මේ ට්‍රැක්ටරේන්නේ සල්ලිත්
0: හම්බුනේ
1: ගෙදර ගෙනල්ලා නැවැත්තුවා නවත්තලා දැන් ට්‍රැක්ටරේ හොඳට මඩ හොදලා පිළිවෙලකට හම්බ කරගන්න එක නේ කන එක නේ දෙයනේ කියලා
0: එක පිළිවෙලට තියාගන්න එකයි මිනිස්සුන් පිළිවෙල නැති වුණා
1: පිළිවෙල නැති වුණාට හරිද පොරට පොඩි ගෞරවයක් ඇතිලා දැන් ට්‍රැක්ටර් එක
0: හරි වෙන්නද
1: ඔව් දැන් හරිද ඉතින් දැන් පිළිවෙලට තියලා ඉවරලා දැන් මිනිස්සුන්ට අක්කාලා එංගපත හොදගෙන ඇවිල්ලා එල්ල මේක ට්‍රැක්ටරේ දැන් හොඳටම දුර දවස් 30ම තිබුණේ මටේට කරකිලා ඉවරේලා
0: මොකන්ද කරලා තියෙන්නේ
1: මටේට කරකිලා ඉවරේලා
0: කියන්න කලින් hina යනවා මට දැන්
1: ට්‍රැක්ටරේට දෙන ආදරේ වැඩිකමට
0: ඕකේ
1: ට්‍රැක්ටරේ එන්ජිම ඉම්බා ට්‍රැක්ටරේ එන්ජිම ඉම්බා කීස් එකක් දුන්නා
0: ආදරේට
1: මේ දවසේම දුවලා රත් වෙලා තිබුණා ට්‍රැක්ටරේ
0: මං ඔයාට ආදරේ පැටියෝ
1: දවසේම රත් වෙලා තිබ්බ ට්‍රැක්ටරේ ඉම්බ ගියන්නකෝ
0: කොල්ල ඇදලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා
1: කියලා වැඩන්නේ අන්නවට
0: ඔයි කොරේ
1: මේ කමූණ මූණ නිකන්
0: හරි
1: ගම්බු ගෙඩිය වගේ රතු
0: තාත්තා දැකලා මොකද්ද බම් මේ කරේ
1: ඔව් පස්සේ මෙහෙට ගත්තට පස්සේ පොඩක් ඔය
0: හැදිලා ආවේ ඉතින් හරි
1: නැත්තම් තාම ට්‍රැක්ටරේ මෙහෙම ඉන්නවා
0: ඔව්
1: අවසන් 5 විනාඩි 27යි වෙලාව

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න. රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112-474-424-0112-475-493 අමතන්න.
1: Cool drive එකට
2: ලක්කාඩ

0: අවස පහයි විනාඩි 37යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක වෙලාව ගත වෙලා යනවා දන්නෙම නැතුව
1: තවටිකින් හෙඩ්ලයින්ස් එනවා ඊට පස්සේ
0: හෙඩ්ලයින්ස් එනවා කවුද ඉන්නේ සිඳුවක් අහන්න මැසේජ් කරපාව ඉක්මනට මතක් කරමුද
1: මේ වෙලාවේ මතුගමින් පසන් ඉන්නවා ඔයාවත් එකතු කරගන්න ඊට පස්සේ යන හදන්නේ දිෂිනි ලාභ කඩේ පැත්තේ ඒ පැත්තේ කට්ටියම මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා දුව නෝන මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ප්‍රභා මැසේජ් එකක් දාලා තිනු ඉතාලි වල ඉඳලා චින්තකවත් එකතු කරගන්න කියලා තියෙනවා දුව සාවිද්‍යා පුතා සිතිජ මේ හැමෝම එකතු කරගන්න ලස්සන සිඳුවක් දෙන්න කියලා තියෙනවා නුවරෙන් අටි හෙරත් මැසේජ් එකක් දාලා තිනු ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඊළඟ සිඳුවට ඒත් එකම චාමික හොමගමින් තමයි එකතු වෙන්නේ මනේෂා ගුඩ් මෝර්නින් නෙවෙයි ගුඩ් ඊවිනින් දැන් ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරේ
0: ලංකාවේ නෙමෙයිද
1: හිතන්නේ ඊට පස්සේ පැතුම් කළුතර ඉඳන් එකතු වෙනවා ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඔයාලගේ ගාමන්ට් එකේ හැමෝමත් මේ වෙලාව එකතු කරගන්නවා
0: මනෝරිය ඔයාව එකතු කරගන්නවා මීගම ඉඳලා මැසේජ් කළා තියෙනවා ඔයාලගෙත් වැඩ කරන තැන ස්ටාෆ් එක හැමෝම මතක් කරන්න කියලා දෙනවා ලක්ෂිකා ඒ වගේම ප්‍රමුදි අතුළු කට්ටිය වෙනවා කියලා දෙනවා ඒ වගේම ඔයාලගේ ලයින් එකේ හෙඩ් කෞශල්‍ය එයාවත් එකතු කරගන්න කියලා තිනෝ අචිනි මැසේජ් කරන සිද්ධු කරන එකතු කරගන්න නාවින් ඉඳලා මැසේජ් කරන්නේ වගේම මිහිරාන් සවින්දු නිලංක සෙවන්දි නදීෂා ඒ වගේම දර්ශනී අතුරු කට්ටිය එකතු කරගන්න කියලා තමයි මැසේජ් කරලා තියෙන්නේ මේ වෙලාව ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා RDB බැංකුව කියන්නේ ඔයාලට ස්ථාවර තැන්පතුවකට වැඩිම මුදලක් ලබා දෙන තැන පොලිය වැඩිම ලබා දෙන තැන.
1: ඉතින්
0: ඒ නිසා ඔයා දැම්මම තෝරගන්න ඕන නම් බැංකුවකට ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් දානවා කියලා.
1: ඔන්න
0: ශාඛා 272ක් තියෙන ගනුදෙනු කරන්න පහසුම තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: ඉතින් දෙවියනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඔයාලට පුළුවන්කම තියෙන ඔය කිව්ව විදිහටම ඔයාගේ ස්ථාවර තැන්පතුවට දාගන්නව නම් යන්න RDB බැංකුවට. ඒකට ඔයාට අවශ්‍ය කරන ඉහළම පොලිය ලැබෙන්නේ RDB බැංකුවෙන්.

0: Lakanda Radio ITN
1: පහයි විනාඩි 45යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: මේකම බඳනාගාර ගැටුමේ සුළ මුල CID අධිකරණයට හෙළි කරයි. ගැටුමු කුමන්ත්‍රණය කළ සහ සම්බන්ධ වූ සියලු දෙනාට දැඩි පීවර ගන්නා බවට රජයෙන් ප්‍රකාශය. වෙනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ පුළුල් අධ්‍යයනයක. ඇමරිකාවෙන් ඉරානයට නොනවතින ප්‍රහාර.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවසහයතියට බලාපොරොත්තු වන්න.
3: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයිනේද ගමන.
4: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියයි ප්‍රීමියම් රේන්ජ්නේ.
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියයි ග්‍රිප් X5 සහ සුම් X5 සියයි ද රෝඩිස් යුවර්ස්.
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
6: ආදරී අහංකාරී හිතේ උපන් මාගේ විසේකාරී.
7: දැන් යා මල්ලි ගැන දන්නවද?
8: ඔව්. එයා හැමදේම දන්න.
9: ඉතින් අම්මි අප්පච්චි මාව දාලා මල්ලි ගාවට යන්න නැහැ කිව්වනේ.
10: සත්‍ය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
2: ලකන්ඩ රේඩියෝ ITN.

0: Evening Drive with Chamit and Charu.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නේකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: Drive
0: Victor. Lock on. Evening Drive.

0: පහයි විනාඩි 56යි හවස 6 වෙන්නත් ලං වෙලා තියෙන්නේ.
1: ඔව්.
0: ඒ කියන්නේ ගොඩක් හැන්ද වෙලා.
1: හා
0: හා. කලබලයට කට්ටිය දුවන ගමන් ඉන්නේ.
1: රයිට්. අපිට යන්න වෙලාව නැහැ තාම.
0: ඔව්. ගෙවල් වලට කට්ටිය දුවන ගමන් ඉන්නේ.
1: ඔකේ.
0: අර කෑම හොයාගෙන ගියපු කපුටෝ.
1: හා හා.
0: එතකොට මොනවාද තව තව තව ඒ වගේ කුරුල්ලෝ.
1: කුරුල්ලෝ පැටව්.
0: කුරුල්ලෝ ගිහිල්ලා එහෙ මෙහෙ ගිහිල්ලා.
1: රයිට්.
0: දැන් තමන්ගේ කැදලි වලට.
1: හා
0: හා. ගස් මුදුන් වලට.
1: යන වෙලාව.
0: යන වෙලාව එකතු වෙන වෙලාව.
1: රයිට්.
0: වෙලාවට කල්පනා කරන දෙයක් තමයි චාරු.
1: මොකද්ද?
0: මෙච්චර එහා පැත්තේ වෙලේ මේ පණුව ඉද්දි අල්ලගෙන කන්න.
1: අපිට වෙන්න බෑ ඒ ඔයාට කල්පනා වෙන්නේ.
0: සෑහෙන දුරක් යනවා පණුවෙක් අහුලන්ගෙන. අල්ලපු වෙලෙත් ඉන්නව පණුවෝ.
1: නෑ ඒනට අරගෙනම යන්න ඕනේ.
0: සෑහෙන දුර වෙලකට ගිහින් කුඹරකට ගිහලා පණුවෙක් අල්ලගෙන හති දාගෙන ආයි පියාඹනවා
1: නේද? කට් කට් කට්. දැන් ඒ කතාව එහෙම් පිටින්ම කෑවනේ. අර ලස්සන කියාගෙන ආව මේ හැන්දෑවේ කියාගෙන කුරුළු පැටව මෙහෙම ගියා කියාගෙන දැන් කතාව ඉවරයි.
0: දැන් මට ඔගේ හිතිච්ච දෙයක්. يعني අල්ලපු කුඹරේ මේ පණුවෝ ඉන්නවා.
1: අඳලුත් එනවා.
0: අල්ලගෙන කන්න. පණුව ඉන්නවා. මෙයා උදේට පියාඹිනෝ සෑහෙන්න කිලෝමීටර ගණනක් ඈතක පියාඹන. ආයි වෙලකට බැලලා.
1: ගෙදර ඉන්න බැරිද දන්නේ
0: නැහැනේ. ආයි වෙලකට බැලලා පණුව අල්ලගෙන කනවා.
1: ඔක තමයි ජීවිතේ යාලගේ.
0: හවසට ආය යනවා ඉතින්.
1: රයිට්. වැඩ ඇරලා යනවා.
0: වැඩ ඇරලා යනවා. ලොකු වැඩක් කරලා වගේ.
1: ආහා කුරුල්ලට යනවා.
0: ආය යනවා.
1: මේ අපි කතා කරන්නේ කුරුල්ලෝ ගැන කියලා මතක් වුණාම කිසිම අදාළත්වයක් නැහැ.
0: හරි දැන් ඔයා ගෙදර යන ගමන් නම් ඉන්නේ.
1: හරි.
0: ගෙදරින් ගේන්න කියපු බඩු රයිස්තු අරගෙන කඩේට ගියාට පස්සේ කලබලෙට ඔය දකින්න මිරිස් කුඩු පැකට් එකයි.
1: ඔව්.
0: තේ කුඩු පැකට් එකයි අරේ මේ දාගෙන යන්න නැතුව.
1: කුරුළු කුඩුවේ තමයි නවතින්නේ.
0: හරියට නම් බල දාගන්න නැත්නම් ඔයාගේ කුඩුවට යන්න හම්බෙන්නේ
1: නැහැ.
0: යනවා කියලා අරගෙනවා කියලා.
1: ගෙදරින් යනවා. ආයි දුවන්න වෙයි.
0: එනිසා විජේ නිෂ්පාදන අරගෙන යන විජේ නම බලනම ගන්න මේ නිෂ්පාදන. ඒ මොනෝදින් ඔයාලට වැරද්දක් වෙන්නේ නැහැ.
1: අපේ රසේ රටේ සම්බර බෙදෙන විජේ නිෂ්පාදන ආදන්නා ළගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් වාට මිලදී ගන්න පුළුවන්. හැබැයි එහේ මිලදී ගන්නේ දියව මතක තියාගන්න අනුකර නිෂ්පාදන තියෙන. ඒවට රැවටෙන්නේ නැතුව විජේ ලාංඡනය තියෙනවද කියලා බලලම විජේ නිෂ්පාදන මිලදී ගන්න ඕනේ ඔයා.
0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි.

0: evening drive with Chamit and Charu.
1: හවස 6:07 වෙලාව.

0: දිනමල රාත්‍රී 7ට ලක්කනෙන් ලංකි විශ්වාස දිනු මක්ස් පෙන් සමහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7779 579.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: හවස 6:13.
1: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: රයිට් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන අපි ඉන්න අතරේ මතක් කරන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට මුදල් හදිස්සියකට සමහර වෙලාවට අපිට සල්ලි ඕන වෙන්නේ අපි නොහිතාම. ඉතින් ඒ වෙලාවට අපිට කරන්න තියෙන හොඳම දෙයක් තමයි අපි ගාව තියෙන රත්තරම් බඩුවක් උකස් කරලා මුදලක් හොයාගන්නවා කියන එක. ඉතින් ඒකත් අරගෙන රත්තරම් බඩු උකස් කරන තැනකට ගියාට පස්සේ ඒකටත් 17 කතන්දර කියලා. ඒකට අවන මුදල දෙන්නේ නැතුව වෙන මුදලක් අපිට දුන්නට පස්සේ අපිට වැඩක් නැහැ එකින්. ඒ නිසා ඔබේ රත්තරම් බඩුවට අවශ්‍ය කරන ඔබට අවශ්‍ය කරන නියම වටිනාකම ලබා දෙන තැනක් තමයි පල්ලියගුරුගේ රන්නයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ විශ්වාසයෙන් යන්න කියලා. ලොකු මුදලක් ඔයාගේ රත්තරන් බඩුවට ගන්න පුළුවන් වගේම වැඩි මුදලක් ලබා දෙනවා වගේම බේරා ගැනීමටත් ඔයාට පහසු කාලයක් ලබා දීලා තියෙනවා මාස 14ක්. ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවන් රැසක් එක්ක තමයි පල්ලියගුරුගේ රන්නායක ගනුදෙනු කරන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ.
1: දැන් ඔයාට එහෙම රස්තියාදුවක් නැතුව ඉක්මනින් අතට සල්ලි ගන්න වගේම රන් පවුමට උපරිම මුදල දෙන තැන තමයි ඔයාට තියෙන්නේ ළඟම තියෙන පල්ලියගුරුගේ රන්නාය සේවාව කියලා කියන්නේ. දැන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි වෙන්නේ. ඉතින් ඔයාට විශ්වාසයෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දිවයින පුරාම ශාකා 24ක් තියෙනවා විහිදිලා ළඟම තියෙන ශාකාවට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ පල්ලියගුරුගේ රන්නාය සේවාව ගැන තවදුරටත් විස්තර දැනගන්න. ඉතින් සතිය දින 7ම විවෘතයි. එනිසා ඔයාට බයක් සැකක් නැතුව ගිහින් ඔයාගේ සේවාවන් ඔන ඉක්මනින් සහ පහසුවෙන් විශ්වාසයෙන් ලබා ගන්න පුළුවන් එකම තැන තමයි පල්ලියගුරුගේ රන්නාය සේවාව.
0: ඒ වගේම තමයි ගොවිසතල තරයක් ඔබ ගන්නවා කියන්නේ වාසනාව ගෙදර අරන් යනවා වගේ වැඩක්. ඉතින් ඔබේ වාසනාව කොයි වෙලාවෙ කොතෙන්දී ඔබට ළඟා වේද කියන්න බෑ. ඒ නිසා අදවස ගෙදර යද්දී අනිවාර්යෙන්ම ගොවිසතල තරයක් අරගෙන යන්න අමතක කරන්න එපා. එමනම් අපි සින්දුවක් අහලා ආයිමත් කතා කරමු.

0: 97 ලකන රේඩියෝ ITN
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල් හේන පාර මහරගම
2: කෝල් ඩ්‍රයිව් එකට
0: ලකන ඊවෙනින් ඩ්‍රයිව්
3: ්‍රයිවාහගෙන අපිට යන්න වෙලා වලංගලා තියෙන වනන් ඉතිං ඉට කලින් මතක් කරන්න ඕන විජය නිෂ්පාදන ගැන විජය නිෂ්පාදන කිවවාම අපේ රසේ රටේ සමට බෙදන නම තමයි විජය නිෂ්පාදන කියන්නේ. අපිට කෑමවේලක් රසට හදාගන්න ඕන්නම් රසකාරක වර්ණකාරක මේ කියන කෘතිම දේවල් නැතුව ඒ තමයි විජය නිෂ්පාදන ඔබේ ගෙදර තියෙන්න ඕන. අපි මතක් කරන්න ඕන RDB බැංකුව ගැනත්.
4: ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි ආදන්න RDB බැංකුව කියලා කියන්නේ. ශාඛා 272ක් තියෙනවා දිවයින පුරාම. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා දැන් ස්ථාවර තැන්පතුවක් ඔයා දාගන්න හිත හිත ඉන්නවා නම් ඒ වෙනුවෙන් විශ්වාසවන්ත වගකීමක් තියෙන තැනක ඔයා හොයනවා නම් ඉතින් ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාව තමයි ඒකට හොඳම උදාහරණේ. දැන් ඔයාට ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පුලියක් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා රස්තියාදුවක් නැතුව ඔයාට ඔයාගේ සේවාව හරි විදිහට විශ්වාසයෙන් ගන්න පුළුවන් එකම දේ තමයි RDB බැංකුව කියලා කියන්නේ.
3: එමනම් අපි අදට යනවා ආයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තුෙන්. ගිහින් එන්නම් මම ශමිත්.
4: ගිහින් එන්නම් එහෙනම් අද සුබ දවසක්. මම චාරූප.

0: මම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: හා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: настала.
1: මේකම බන්ධනාගාර ගැටුමේ සුළු මුල සීඅයිඩී අධිකරණයට හෙළි කරයි. ගැටුමෙන් තුවා ලැබූ බන්ධනාගාරයේ තවත් දරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට. ගැටුමේ කුමන්ත්‍රණකරුවන්ට දැඩි පීවර ගන්නා බව ඇමති නලින්ද කියයි. 2027 අයවැයෙන් කර්මාන්ත සංවර්ධනයේට ජනපතිගෙන් සුවිශේෂී යෝජනා රැසක්. විමෙටිටොන් 39,500ක් මිලදී ගැනීමේ මුරජයේ ඉලක්කය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ පොළොල් අධ්‍යයනයක. ලෝ විශිෂ්ටතම සංචාරක ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවත්. අමරිකාවෙන් ඉරානයට නොනවතින ප්‍රහාර.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම විනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. මේකම බන්ධනාගාර සිද්ධියට අදාළව බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේකම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් හඳුනා ගන්නා සියලුම සැකකරුවන්ට මිනිවරුම් චෝදනා, ගිනි අවි ආඥා පනතේ ප්‍රතිපාදනය සහ පොදු දේපළ පන්ති යටතේ නඩු පවරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සිද්ධිය වන විට මේගමුව බන්ධනාගාර රැඳී සිටි සියලු රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගත යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා. මේ වනිටම රැඳවුවන් විවිධ බන්ධනාගාරවලට යොමු කර තිබෙනවා. එබැවින් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. ඒ අනුව මේගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝගයක් නිකුත් කළා. ඝාතනවලට යොදාගත් ආයුධ සොයාගෙන ඇති බවත්, ගිනි අවි 60ක් ජීව උණ්ඩ සහිතව නඩු භාණ්ඩ කාමරය වෙත බහර දුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. එම අවි නඩු විභාගය සඳහා අවශ්‍ය වන විට අධිකරණ ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කළේ. බන්ධනාගාර පරිශ්‍රයේ සමකෘති වූ CCTV කැමරාවල යන්ත්‍ර රැඳවන විනාශ කර ඇති බවත්, ඒවායේ තිබී සොයාගත් දුඩු තැටි දෙකක් මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක අපරාධාංශයට යොමු කරන ලෙසත් කළ ඉල්ලීමටද මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ලබන 16 වනදා ඉදිරිපත් කරන ලෙස නියෝග කළා. මේ අතර මේගමුව බන්ධනාගාර සිද්ධියෙන් තුවාල්ලවා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ සාදාලියම් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි නිලධාරීන් දෙදෙනෙක්. මියගිය බන්ධනාගාර පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරී PD සන්දික ලක්ෂාන් ගුණවර්ධන මහතාගේ හත්ය වෘද්ධි පුත්‍රයාද හදවත් රෝගිකින් පීඩා විඳින බව අනාවරණය වුණා. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට විශාල මුදලක් වැය වෙන බවයි මම සඳහන් කළේ. මේ අතර බන්ධනාගාර සිදුවීම කුමන්ත්‍රණය කළ සහ ඊට සහභාගි වූ සියලු දෙනා හඳුනාගෙන ඝාතනය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළා. ඒ කැබිනට් දිනදරුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමේ.
2: රට පිළිබඳව ජාත්‍යන්තර ඉදිරියේ අපේ ප්‍රතිරූපය හැලු කිරීම සඳහා සමර කණ්ඩායම් ගොඩනගන කතාව. ඇති එක රැඳවියෙක් මීගම බන්ධනාගාරය ඉඳලා මේ සිදුවීම සිදු වෙන්න සති දෙකකට කලින් වැලිගඩ බන්ධනාගාරයට මාරු කරපු රැඳවියෙක් තමයි සියදින සාගින තිබුණේ. ඒත් මේකත් සම්බන්ධ කරනවා මීගමෙන් ආපු කෙනෙකුට පාර දීලා ඝාතනය කරයි කියලා. ඒ සිදුවීම හොඳටම පැහැදිලි. එවැනි ආකාරයට තමයි සිදු වෙන්නේ. මීගම බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක්ම පැවැත්විලා තිබෙනවා. ප්‍රධාන පරීක්ෂණය පවත්වනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. රැඳවියන්, බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, විශේෂ කාර්ය බලකාය ඇතුළු 200 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. සොක කණ්ඩායම් 7ක් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. CCTV වලට හානි කළ තිබෙනවා අපි කලින් කිව්වා. නමුත් මේ DV යන්ත්‍ර හරහා විමර්ශන කටයුතු කරගන්න පුළුවන් කමක් තිබෙනවා. සිදුවීමේදී ලබාගත් සියලු ආයුධ හොයාගෙන තියෙන්නේ. ඊයේ රාත්‍රියේදී මිය ගිය බන්ධනාගාර ධාරිවරයාගේ පොස්ට්මෝර්ටම් එකේ වාර්තාව තවම ලැබිලා නැහැ. සයි ඉන්දියන් ජාතිකයාගේ පොස්ට්මෝර්ටම් එක ආවට පස්සේ ඉතුරු සියලු පශ්චාත් මර පරීක්ෂණ සිදු කළා තිබෙනවා. ඉතාම ම්ලේච්ඡ ලෙස හිස්සට පහර දීලා බොහෝ දෙනෙකුගේ සහ දරුණු අපරාධ කළා තමයි මේ බන්ධනාගාර ධාරීන් විශේෂයෙන්ම ඝාතනය කළා තිබෙන්නේ. ඉලක්ක කරපු බන්ධනාගාර රැඳවියම් ප්‍රමාණයකටත් එවැනි ආකාරයෙන්ම මානුෂික ප්‍රහාර එල්ල කළ තිබෙන බව රෝහල් ගත වූවන් දිහා බැලුවට පස්සේ පේනවා. මේකට කුමන්ත්‍රණය කරපු මේකට සහභාගී වුණු අය කවුද කියලා හඳුනාගෙන එයට එරෙහිව මේ ඝාතන සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නට අවශ්‍ය කරන පියවර ගන්නවා. මොකද මේ සිදුවීම තව කොයි පැතිවලට පැතිලා තියෙනවද කියන එක තමයි මේ අපරාපක්ෂ දෙපාර්තමේන්තුව තුළ කණ්ඩායම විසින් විමර්ශනය කරගෙන යන්නේ.
1: බන්ධනාගාර තුල දැඩි තදබදයක් ඇතිවීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.
2: පෞගිය මාස ගණනාවක් තුල රට මේකට විස මද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන යටතේ අත්අඩංගුවට අරගෙන රඳවා තබා ගත්ත ප්‍රමාණය වැඩි වුණා. අපි 2024 බලය ගන්නකොටත් සාමාන්‍යයෙන් 28000ක් පමණ බන්ධනාගාරවල හිටියා. ඊට පස්ව 14000ක් පමණ බන්ධනාගාරවල වැඩි වෙලා තිබෙනවා. හැබැයි ඒ බන්ධනාගාර රැඳවියන් වැඩි වෙන අතරේදී රජයක් හැටියට මේ බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා සහ අත්‍තරම සිරකරුවන්ගේ රැඳවියන්ගේ පහසුකම් වැඩි කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් බඳවා ගැනීම සහ පහසුකම් වැඩි කිරීම සඳහා කටයුතු කීපයක් සිදු කළා තිබෙනවා. බන්ධනාගාර ගත කිරීමට අමතරව මේ අය පුනරුත්ථාපනය කිරීම සඳහා අත්තරම් ගන්න අය පුනරුත්ථාපනය කිරීම සඳහා කටයුතු වේගවත් කරා. මද්රවයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සඳහා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ස්ථිර ප්‍රතිකාරා පුනරුත්ථාපන මධ්‍යස්ථාන හතරක් තලංගම නිට්ටඹ ඌරාපොළ ගාල්ල උණුවට නිසා නුවර පේරාදෙණිය පවත්වාගෙන යනවා. කෙටි කාලන පුනරුත්ථාපන මධ්‍යස්ථාන හතරක් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ක්‍රියාත්මක කරන දින 14 රඳවා ගන්න කරගම්පිටිය අම්පාර අනුරාධපුර සහ අම්පාර පහළ ලන්ද කියන ප්‍රදේශයේ තවත් ස්ථාන 8ක දෙවි මේ පුනරුත්ථාපන කටයුතු සිදු වෙනවා. ඉලක්කමක් හැටියට ගත්තොත් පුනරුත්ථාපන මධ්‍යස්ථානට යොමු කරන ප්‍රමාණය 128කින් මේ අවසරයේදී වැඩි වෙලා තිබෙන්නේ. බන්ධනාගාර නිලධාරීන් බඳවා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කළා. බන්ධනාගාර නිලධාරීන් නියාමක නිලධාරීන් 570ක් බඳවා ගැනීම අනුමැතිය ලබාගෙන 363ක් බඳවා ගැනීම පුහුණු කරමින් පවතිනවා. තවත් 207ක් සඳහා විභාග පැවැත්වීමට නියමිතයි. ජේලරුව 120ක් බඳවා ගැනීම අනුමැතිය ලබා ගත්තෙන් 142ක් බඳවා ගැනීම පුහුණු කරමින් ඉන්නවා. 78 තව දවස් කීපකින් සම්මුඛ පරීක්ෂණ පවත්වන්න පුළුවන්. මේ ආදී ලෙසට බන්ධනාගාර ශේෂ්ත්‍රයේ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් සහ රැඳවෙන්න වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. එළියේ විෂමද්‍රව්‍යවලට එරෙහිව වැටලීම් සිදු කරනකොට අත්තරම් ගන්න සිදු වෙනවා, රඳවන්න සිද්ධ වෙනවා. ඒකත් කරන ගමන් තමයි මේ කටයුතු සිදු කරන්නේ.
1: කර්මාන්ත සහ ව්‍යවසායකත සංගතන අමාත්‍යංශරතේ ආරම්භ කර ඇති සීලු ව්‍යාපෘති නියමිත කාලය තුළ අවසන් කිරීමට උපරිමෙන් කැපවන ලෙස ජනාධිපති අනුකුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අමාත්‍යංශයේ 2027 අයවැය යෝජනා විමසීම සඳහා පැවති සාකච්ඡාවකට එක්වෙමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංගතන අමාත්‍යංශයට 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමද මෙහිදී සිදු වුණා. 2027 අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවකට සමගාමීවයි එය සිදු කරන්නේ. ඒ ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා. දඹුල්ල, ඉංගිරිය, වලච්චේන, මිල්ලනිය සහ කටුනායක් ඇතුළු ප්‍රදේශවල කර්මාන්ත කලාප ඇති කිරීමේ වැඩපිළිවෙලෙහි මත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිරයාගේ අවධානය යොමු වුණා. ඉඩම් වෙන් කර ගැනීම, විදුලිය, ජලය, මාර්ග ඇතුළු යර්තල පහසුකම් සංවර්ධනයේදී මතුවැති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කළා. කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව රජයේ කාර්යභාරයේ සහ සීමාවන් ලෙස ලෙස හඳුනා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. රාජ්‍ය ව්‍යවසායකත්ව සංවර්ධනයට අදාළ මත්මන් තත්ත්වය පිළිබඳවද අවධානය යොමු කරනවා. සීනි සහ ලුණු කර්මාන්ත සම්බන්ධව මතුවැති ගැටලු සහ ඊට අදාළ විකල්ප යෝජනාද සාකච්ඡා කර තිබෙනවා. මේ අතර කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ඇති ආයතන ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියේ මත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු වුණා. එක් එක් කාලවලදී විවිධ අවශ්‍යතා අනුව විශාල ආයතන ආරම්භ කර අවසානයේ ඒවා ජනතා බදු මුදලින් නඩත්තු වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. එම ආයතන ඒකාබද්ධ කිරීමේදී කාර්යක්ෂමතා වැඩි කිරීමෙන්ම පවත්වාගෙන යාම වෙනුවෙන් පෙරදරු වියදම සහ ඒකාබද්ධ කිරීමෙන් පසු දරන වියදම අතර සාපේක්ෂ අඩුවීමක් සිදු වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළා. ව්‍යවසායකත්ව සහ කර්මාන්ත පරිවර්තනය අධිකාරියේ පිහිටවීමට අදාළ යෝජනාව සහ එයට යෝජිත වැඩපිළිවෙළ පිළිබඳවද නිලධාරීන් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙනවා. අපනයනකරුවන් සහ කර්මාන්තකරුවන් ක්ෂේත්‍රය තුළ කටයුතු කරගෙන යාමේදී මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරනවා. අපනයනකරුවන් සහ කර්මාන්තකරුවන් ක්ෂේත්‍රය තුළ කටයුතු කරගෙන යාමේදී මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරනවා. අපනයනකරුවන් සහ කර්මාන්තකරුවන් දෙදිකැන්වීම වෙනුවෙන් ලබා දිය යුතු පොදු සහන පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ. කර්මාන්තංශයේ ක්ෂේත්‍ර කිහිපයක් තෝරාගෙන ඒ වර්ධනයට පහසුකම් සැලසීමෙන් රටට අනන්‍ය නිපුණතාවක් ගොඩනගා ගත හැකි බවද ජනාධිපතිවරයා කියා සිටියා. විමිටි ටුන් 39,500ක් මිලදී ගැනීම රජයේ ඉලක්කයේ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඊයේ දිනේදී පමණක් 2 කිලෝග්‍රෑම් 25,450ක් මිලදීගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ කැබිනට් දින දනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
2: දැනට උපරිමය එක්ගොවියගේ මිලදී ගන්න කිලෝග්‍රෑම් 2500යි. වවුනියාව දිස්ත්‍රික්කයේ වැලිපොළ, කිල්නොච් දිස්ත්‍රික්කයේ පන්නන්කණ්ඩි, මුලිත දිස්ත්‍රික්කයේ මුල්ලියාවලි, මලකල් දිස්ත්‍රික්කයේ කරදියනාරු, ත්‍රිකෝමලා දිස්ත්‍රික්කයේ ගෝමරංකඩවල, අම්පා දිස්ත්‍රික්කයේ ලාහුගල, මාන්තෝට්ටම, කරුන්කාඩු, අල්මුනීරා, මිහිඳුපුර, පාලම්කන්දවුර සහ දමන කියන ප්‍රදේශවල දැනට ගබඩා වල මේ වී මිලදී ගැනීම කටයුතු සිදු වෙනවා. වී ගබඩා 148ක වී මිලදී ගැනීමට කටයුතු කරනවා. අය බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 39,500ක් වී මිලදී ගන්නට. ඊයේ දිනේදී මෙට්‍රික් ටොන් 25ක් නැත්නම් කිලෝ 25,450ක් ලැබිලා තිබුණා. රුපියල් මිලියන 3ක පමණ වටිනා වී අලෙවි මණ්ඩලයේ විසින් මිලදී අරගෙන තිබුණා. මේ ගබඩාවල ඉඩකඩ පාසුකම් මදි වුණොත් රජය මැදිහත් වෙලා පුද්ගල අංශයේ ගබඩා తాවකාලිකව අරගෙන ගබඩා කරන්න කටයුතු කරනවා. වී ගොවිය ආරක්ෂා කරගෙන නිෂ්පාදකයාට සාධාරණ මිලක් ලබා දීමට රජය හැමතිස්සෙම කටයුතු කරනවා. ඒක වී මිලදී ගැනීමෙන් පමණක්ම නෙවෙයි සිදුවන්නේ.
1: වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාව උපරිම වියස්සැන්නක් වාර්තා කළ වර්ෂයේ ලෙස මේ වසර හැඳින්විය හැකි බව හෙක්ටකොපැකඩු ගොවි කටයුතු පරීක්ෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ඒල් සන්දික මහතා ප්‍රකාශ කළා. එමෙන්ම තොගවෙන්ද පොලේ සහල් මිලේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි ඒ මහතා සඳහන් කළේ.
3: ලංකාවේ වසර ගණනාවකට පසු උපරිම වී අස්වැන්නක් වාර්තා වෙන වසරක්. පසුගිය මහසහ යලකන්නවල වී නිෂ්පාදනයේ ලංකාවේ වී මෙට්‍රික් ටොන් මිලියන 50කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ 20 වසරට පසු ලංකාව ගත වැඩිම වී නිෂ්පාදනය. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ යලකන්නේදීත් ඒ වගේ ඉහළ නිෂ්පාදකතාවයක් වාර්තා වෙයි කියලා. ඉතින් ඒ නිෂ්පාදකතාවයත් එක්ක බලනකොට 120 මිලත් එක්ක සැලකිය යුතු ලාභයක් ගොවි මහතුරුන්ට ලැබෙනවා. අද වෙන විට පිටකොටුව තොග වෙළඳ පොලේ සහල් මිලත් සැලකියුතු ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. නාඩු තොග මිල රුපියල් 198කට වගේ යන්නේ. ඒ වගේම රතු කැකුළු 162කට යන්නේ. සුදු කැකුළු රුපියල් 180කට වගේ යන්නේ. මේ මිලවල් වෙළඳ පොලේ උපරිම සිල්ලෙමිට වඩා විශාල ප්‍රමාණයකින් අඩු මිලක් තියෙන්නේ. ඉතින් එහෙම බලනකොට පාරිභෝගිකයාටත් මේක වාසි ගොවි මහතුරුන්ට අස්වැන්න 120කට විකුණ ගන්න පුළුවන් වුණොත් එහෙම සැලකියුතු ලාභ පංගුවක් යනවා. එතකොට අපේ රටේ ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා වෙනවා. ඒක තමයි රජයක් බලාපොරොත්තු වෙන්නේ. පාරිභෝගිකයාට දරා ගන්න පුළුවන් මිලකට හාල් අලෙවි කිරීමත්, නිෂ්පාදකයාට සැලකිය යුතු මිලකට වී නිෂ්පාදනය කරන්නත් පුළුවන් වෙන එක. ඒ විශාල පරිමාණ මහා පරිමාණ මෝල් හිමියන්ගෙන්, ඒ වගේම මධ්‍ය පරිමාණ අසුළු පරිමාණ වී මෝල් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා ගොවීන්ගේ හාල් සාධාරණ මිලකට ලබා ගන්න.
1: රජයේ ගොවීන්ට සාරාධාර ලබා දෙන්නේ සහල් මිල පහළ තබා ගැනීමේ අරමුණින් බව ඒල් සන්දික මහතා ප්‍රකාශ කළා.
3: 150ක වී මිලකදී අවසානයේ හාල් මිල රුපියල් 280ක් පමණ වෙනවා. රටේ වැදගත්ම කාර්යය තමයි ආහාර සුරක්ෂිතතාවය. පාරිභෝගිකයන්ට ප්‍රධාන ආහාරය වන සහල් සාධාරණ මිලකට මිලදී ගැනීමේ හැකියාව තියෙන්න ඕන. එතකොට 150ක් කරාම හාල්වල මිල නිතරින්ම 280ක් හෝ ඉඩ ආසන්න ප්‍රමාණයකට ඉහළ යෑම මම හිතන්නේ මේ අවස්ථාවේදී සාධාරණ නෑ. මොකද ඒ හාල් මිල පහළත් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි ගොවීන්ට පෝරසානාධාරය සහ අනිකුත් උපකාරයන් රජය විසින් කරන්නේ.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසේ මම දීර්ඝ කිරීම පිළිබඳව රජය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ පිළිබඳ කරුණු වාර්තා කිරීමට අධිකරණ අමාත්‍යාංශයට බාර දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ කැබිනට් දින දනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
2: කැබිනට් මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කළා. අතර කරුණු කීපයක් සැලකිලට ගත්තා. එකක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණයේ දක්වා නඩු කොට ගහලා තිනවා. නඩුවලට ගතවන කාලය ඇත්තරම ජනතාවයකින් පත්වන පීඩාව පිළිබඳව පොදුවේ මාධ්‍යවේදීන් ලෙස ඔබටත් අපි කාටත් අවබෝධිකුත් පවතිනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අධිකරණ විනිශ්චයකාරවරුන්ටත් මේ නඩු කටයුතු ඉක්මන් වීම සම්බන්ධයෙන් උනන්දුවක් තිබුණත් ඒ පිළිබඳව ඔවුන්ටත් ඒ පීඩනය පවතිනවා. ඒ නිසා අධිකරණය පිළිබඳව විශ්වාසය ජනතාව තුළ සහතික කිරීම සඳහා මේ නඩු කටයුතු වේගවත් කිරීම වැදගත්. සමහර අධිකරණ පද්ධතිවල කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතීම නිසාමත් ජනතාවට තවත් පීඩනයක් එල්ල වෙනවා. එවගේම මීට අවුරුදු 5කට හෝ 6කට කලින් අතන 2020 දී විෂයනි සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් ප්‍රමාණය 11 සිට 17 දක්වා වැඩි කළා. අභියාචනාකාර විනිශ්චයකරු ප්‍රමාණය 12 ඉඳන් 20 දක්වා වැඩි කරා. නමුත් ඒ අවස්ථාවේදී වයස් සීමා පිළිබඳ සැලකිලිමත් වෙලා තිබුණේ නැහැ. ඉතින් මෙන්න මේ සියලු කරුණු අනිත් පැත්තෙන් වෘත්තීය වේදින් රට අතහැර යාම සහ වෘත්තීය වේදින් මේ ශේෂවලට පිවිසීමට තිබෙන අඩුපාඩුවක් දකින්න ලැබෙනවා. මේ සියලු කරුණු සැලකිලිමත් ගත්තට පස්සේදී අපේ අධිකරණ පද්ධතිය සඳහා විනිශ්චයකාරවරුන් බඳවා ගැනීම වැඩි කරන්නට උත්සාහ කරනවා. ඒ අනුව තමයි මහේස්ත්‍රාත් වරුන් 50ක් බඳවා ගැනීමට කටයුතු කරමින් හිටියා. නමුත් 33 දෙනෙක් ආවේ. ඉතින් 33 දෙනාගෙනු කී දෙනෙක් අධිකරණ ශේෂ්ත්‍රයට මහේස්ත්‍රාතුරු හැටියට ඇතුළු වේද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ සියලු කරුණු පිළිබඳව රජය අවධානය යොමු කළා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු වාර්තා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍යාංශයට බාර දුන්නා. අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිලි අරගෙන තමයි ඊළඟ පියවරට කැබිනට් මණ්ඩලය ප්‍රවිෂ්ඨ වෙන්නේ.
1: ග්‍රාමීය පාලම් 800ක් ඉදිකිරීමේ දෙවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය අද ආරම්භ කරනවා. ඒ ඊවුරු යාකන ජීවිත ගොඩනගන තේමාවෙන් පළමුවදීරේදී රුපියල් මිලියන 150ක් වැය කරමින් පාලම් 100ක් සංවර්ධනය කිරීම සැලසුමයි. ව්‍යාපෘතිය සමාරම්භක උත්සවය අමාත්‍ය මහාචාර්ය චන්දන අභිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොණ්ඩෑගල රෙදිගම් ප්‍රදේශයේදී පැවැත්වුණා. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන පුනෘතියේ පුරවර ජාතික වැඩසටහන යටතේ දෙවින පුරා පාලම් සංවර්ධනය කරනවා. වත්මන් රජයේ බලයට පත්වීමත් සමග විශේෂ අවධානයක් යොමු කරමින් සංවර්ධනය කළ යුතු ග්‍රාමීය පාලම් පිළිබඳ වාර්තාවක් සියලුම පළාත් පාලන ආයතන මට්ටමින් සකස් කෙරුණා. ඒ අනුවයි සිව් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස පාලම් 881ක් සංවර්ධනය කෙරෙන්නේ. මේ අතර මෙම වැඩසටහන යටතේ අතුරුගිරියේ කඩුවෙල 697 මාර්ගයේ සහ කඩුවෙල හංවැල්ල ලෝලිවෙල් මාර්ගයේ යාකරන වැකබත්ත පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අසද නිරෝෂණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාලම සඳහා වැය කෙරෙන මුදල රුපියල් 650ක් මාස 4ක් තුල ව්‍යාපෘතිය අවසන් කිරීමටයි සැලසුම. පාර්ලිමේන්තු මන්ත්‍රී අසද නිරෝෂණ මහතා මෙහිදී අදහස් පළ කළා.
4: ඒක බොහෝ සේ අබලං වෙලා තිබුණේ. ඒ අබලං වෙච්ච පාලම පහුගිය දිත්ව ආපදාවත් එක්ක තවදුරටත් ඒකේ පාදම සම්පූර්ණයෙන්ම කැළවිලා විශාල විදිහට අනුතුරුදායක තත්වයකට පත් වෙලා තිබුණා. ඔබ දන්නවා මේ වෙනකොට වත්මන් ආණ්ඩුව අපේ රටේ ග්‍රාමීය පාලම් 881ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් 110,000කට වැඩි මුදලක් අයවැයෙන් වෙන් කළා තිබෙනවා. කෙටි මාර්ගයක් විදිහට ජනතාව දෛනිකව වාහන 4000කට 5000කට වැඩි ප්‍රමාණයක් ගමන් කරන මාර්ගයක්, ජනතාවට ඉතා විශාල තමන්ගේ ගමන් පහසු සලසන මාර්ගයක්. නමුත් මේකේ තනි මන් තීරුවේ මාර්ගයක් විදිහට අවදානම් තත්වයක තිබියදී තමයි ඒ තනි මන්තිරුවේ පාලම ඉවත් කරලා මන්තිරු දෙකේ ලස්සන පාලමක් මෙතන ඉදිකරන්න දවසේ පටන් ගන්න.
1: ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 54ට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබෙනවා. මේටට ආවෙනිකෝ කුළුබඩු සහ වසර සිය ගණනක සිට සංස්කෘතික උරුමය ඇතුළු නිර්ණායක කිහිපයක් පදනම් කරගනිමුනේ මෙම ඇගීම සිදු කර ඇත්තේ. ට්‍රැවල් ඇන්ඩ් ටුවර් වර්ල්ඩ් 2026 වසර සඳහා ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 ප්‍රකාශයට පත් කළා. එක් එක් ප්‍රදේශවල විවිධ වූ ආහාර වර්ග සඳහා වර්ගීකරණ යටතේ මෙම ඇගීම සිදු කරනවා. ලෝක සාම දර්ශකයට අනුව දකුණු ආසියාවේ දෙවැනි සාමකාමී රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. දකුණු ආසියාතික කලාපය තුළ ඉහළම ප්‍රතිශතයකින් සාමකාමීත්වය වර්ධනය කරගත් රටක් බවටයි ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ. ඒ පළමු ස්ථානයේ භූතානයට හිමිව තිබෙනවා. මේ අතර මේ වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 12,17,956 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. මේ මාසයේ පළමු දින 12 ඇතුළත පමණක් දිවයින පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 71,383ක්. ශ්‍රී ලංකාව 2026 වසරේ ලොව හොඳම දූපත් සංචාර ගමනාන්තය ලෙසද පළමු ස්ථානයේ හිමිකර ගත්තා. ඒ බිග් 7 ට්‍රැවල් සිදු කළ ඇගීමකට අනුව ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 70,000කට ඉතා ආසන්න වී තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට ඩෙංගු රෝගීන් 69,951 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. කොළඹ, මාතර, කළුතර, මහනුවර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්වලින් ඩෙංගු රෝගීන් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. මෙම දිස්ත්‍රික්වලට අයත් ඩෙංගු අධ්‍යවදානම් සෞඛ්‍ය වෛද්‍යින්දාරි කොට්ටාස සංඛ්‍යාව 175ක්. ඩෙංගු මරණ සංඛ්‍යාවද 48ක් දක්වා වැඩි වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. මේ අතර කැබිනට් දින දනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ ඩෙංගු මර්ධනය වෙනුවෙන් රජය උපරිම පියවර ගන්නා බවයි.
2: ගෙන් එළිය පමණක් නෙවෙයි, ගෙවල් ඇතුළෙත් ඩෙංගු මදුරුවන් බොහොම ස්ථාන ඕන තරම් තියෙන පුළුවන් අපේ මගේ හැරලා යන. ඒ නිසා මේකට උපරිම සහාය අවශ්‍යයි. මේ රෝගීන් ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා මේ කණ්ඩායම් විශාල වෙහෙසක් දරමින් ඉන්නවා. ඔබ උපරිම සහාය ලබා දෙන්න. ඒ අය දරා ගන්න බැරි ප්‍රමාණයක් වැඩ කරමින් ඉන්නවා කියන කියන්න පුළුවන් ෆීල්ඩ් එකේ. රෝහල් තුලත් එහෙම තමයි. රෝහල් තුල අපි සමහර තැන්වල ඩෙංගු සඳහා විශේෂ වාට්ටු හැදුවා. සමහර තැන්වල අපි මෙඩිකල් වෝඩ්ස් වල තිබුණු සමහර රෝගීන් වෙනත් ඒ ආශ්‍රිත වාට්ටුවකට යවලා ඩෙංගු රෝගීන් සඳහා පානව වෙන් කරගෙන ඉන්නවා. කාර්ය මණ්ඩලයේ සමහර තැන්වලින් අමතර වශයෙන් ලබා දීලා තියෙනවා. හැබැයි අපේ විශේෂඥ වෛද්‍යවරු අපේ හෙදලා දාරීන් සෞඛ්‍ය සහායකයන් ඒ වගේම අපේ එම්එල්ටිතුළු මේ සමස්ත කාර්ය මණ්ඩලය සෑහෙන වෙහෙසක් දරාගෙන තමයි මේ රෝගීන් ජීවිත ආරක්ෂා කරගෙන තිබෙන්නේ. මොකද සමහර කෙනෙක් රෝහල් ගත වෙන්නේ රෝගී උත්සන්න වුණාම අනවශ්‍ය ආයුෂ ලබා ගැනීමෙන් අනතුරුව කොහොම තත්ත්වෙට මුහුණ දීලා තමයි මේ රෝගී මරණ ප්‍රමාණය අඩු කරගන්න විශාල මහන්සියක් දරනවා. ඒකට මගේ අයියලා ඉල්ලීම තිබෙන්නේ තව මාසයක්. අපි මේ ජූලි මැද අගෝස්තු මැද වෙනකන් මේ ව්‍යායාම අතහරින්න එපා. මදුරුවත් එක්ක හොඳ සටනක් දීලා සමස්ත පිරිසු කිරීම කටයුතු වේගෙන් කරගෙන යන්න. එක දවසක් වෙලා හරියන්නේ නැහැ.
1: සම්පකාර ව්‍යාපාරයේ ආර්ථිකයේ ශක්තිමත් සහ විශ්වාසදායක තුන්වෙනි කුළුණ බවට පත්කිරීම අරමුණ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ සම්පකාර සමාජික ඩිජිටල් වෙබ් අඩවිවේලි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක් කොළඹදී පැවැත්වුණා. මේ වසර සඳහා රජයේ සම්පකාර ක්ෂේත්‍රයට රුපියල් මිලියන 600ක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
5: සම්පකාර ව්‍යාපාරයේ ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස ගොඩනැගීම අපේ ආණ්ඩුවේ අරමුණ. ඒක ආර්ථිකය ශක්තිමත් කරන ක්‍රියාවලියක් හැටියට අපි දකිලා තියෙනවා. මේ රට ශක්තිමත් ගොඩනැගීමේ කුළුණු තුනේ එකක් ලෙස රාජ්‍ය පෞද්ගලික වගේම සම්පකාර ව්‍යාපාරයේ ගොඩනැගීම ඉලක්ක කරන රජය අපි මැදිහත් වෙනවා. ඩිජිටල් කරන ක්‍රියාවලියේ අත්‍යවශ්‍යතාවය අඳුනාගෙන තමයි අපි මේ වැඩේට බැස්සේ. සම්පකාර ව්‍යාපාරයක් ලෙස නැවත පණ ලැබෙමින් තියෙන වෙලාවක මේ පුනරුදයට මග කියන අපේ රටේ සම්පකාරය ඒ පුනරුදයේ කොටස්කරුවෙක් බවට පත් කරන්න සම්පකාර ව්‍යාපාරය මුහුණ දීලා තියෙන අභියෝග සාර්ථකව ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන වෙනස්කම් සිදු කරගනිමින් වෙනස්ව සමුපකාර ව්‍යාපාරය ගොඩනගන්න සූදානම් වෙමු කියන යෝජනාව කරමින් සමුපකාරය රටේ ආර්ථිකයේ ශක්තිමත්ම කොටස්කරුවෙක් බවට පත් කරන අපි සියලු දෙනාම එක්ව කටයුතු කරමු යෝජනාව කරමින් මම නවතිනවා.
1: බිම්ස්ටෙක් සංවිධානයේ හතරවන කෘෂිකාර්මික අමාත්‍යවරුන්ගේ සහ ජේඨිලධාරීන්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. බිම්ස්ටෙක් හෙවත් බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහභාගිතාවේ සඳහා වූ බෙංගාලි බුක්ක බුලපිරීම සමුළුව ආසියාතික රටවල් හතකින් සැදුම්ලත් කලාපීය සංවිධානයක්. ඒ කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ සහ ජේඨිලධාරීන්ගේ හතරවන රැස්වීම ලබන වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ලබන මාසයේ මාර්තු මාස 17 සහ 18 වෙනි දින තුල ඒ පැවැත්ම සඳහා සත්කාරකත්වයේ දැරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.
0: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
1: ඉරානයේ එක්ස්තරාබි එමිරාජ්‍යයෙන් ඉන්දන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඊට ප්‍රතිචාර ලෙස ඇමරිකාව අඛණ්ඩව තුන්වන දිනටත් ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළා. අමෙරිකාව ඉරානයේ කිෂ් දූපත, කේෂ්මී දූපත, බූෂයා සහ බන්දනා අබ්බාස් යන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඉරානයේ ඉන්ධන නෞකා දෙකකට මිසයිල් ප්‍රහාර එල්ල කිරීම දැඩි ලෙස හෙළා දකින බව එක්සත් අරාබි එමිරාජ්‍ය නිවේදනය කළා. මෙම ප්‍රහාරයෙන් ඉන්දීය ජාතික නාවිකයෙක් හෝ මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතර දෙපාර්ශ්වයේ ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලද 2%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ක්‍රීඩා කරන ඉන්දියා ඒ කණ්ඩායම දෙවන දිනේ නිමාවන විට කිසිවකුත් නොදැවී ලකුණු 186ක් ලබා සිටියා. ලක්ෂ්‍ය රායිචන්ද්‍රන් නොදැවී ලකුණු 93යි. සාගර් වර්ග නොදැවී ලකුණු 87ක් ලබා සිටිනවා. පළමු ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9කට ලකුණු 1424ක් රැස් කළා. සෙනජ වැකුණගොඩ ලකුණු 233ක් ලබා ගත්තා.
0: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: මේකම බන්ධනාගාරිකට මේ සුළ මුල සීඩිය අධිකරණයට හෙළි කරයි. ගැටුමින් තුවා ලැබූ බන්ධනාගාරයේ තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට. ගැටුමේ කුමන්ත්‍රණකරුවන්ට දැඩි පීවර ගන්නා බව ඇමති නලින්ද කියයි. 2027 අයවෙන් කර්මාන්ත සංවර්ධනයට ජනපතිගෙන් සුවිශේෂී යෝජනා රැසක්. වීමේ 39,500ක් මිලදී ගැනීමේ රජයේ ඉලක්කය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ පුළුල් අධ්‍යයනයක. ලෝක විශිෂ්ටතම සංචාරක ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවත්. අමරිකාවෙන් ඉරානයට නොනවතින ප්‍රහාර. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. යලිත් හමෙමු හෙට පෙරවරු 9ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: විසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ඩෙංගු මතුරුවාගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයට අදම ක්‍රියාත්මක වන්න ඔබ අවට පරිසරය තුළ

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදිය තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාග ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු කුමන්න අදම අවතන්න 011176679479
0: මානවීය ප්‍රේමී
4: සංගීත රසකාමේ ආදරණීය ඔබට ආයුබෝවන්. සතියක විරාමයකින් පස්සේ අඟහරුවාද සඳදිය දහරෙන් අපේ මුණ ගැහෙන වෙලාව. මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමනකින් ඔබේ මත්මතක අවදි කරන්න අදත් අවසරයි අපිට දෙහෝරාවක් ඔබ ළඟ රැඳෙන්න. ගිස්ම රහයක ආදර සාදය අදත් ප්‍රවීණයන් 6 දෙනෙකුගෙන් රසගැන් වෙනවා. මම ඔබ වෙනුවෙන් තෝරගත්ත කාලයකට පස්සේ සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන වේදිකාවන්ගේ ගීත සමුච්චයක්, ඒ වගේම තමයි TM ජයරත්න ස්වරයටත්, නිරංජලා සරෝජනී ස්වරයටත් අඟහරුවාදා සඳදිය දහරේ ඉඩවෙන් කරන්න හේතුවා. ඒ වගේම කරුණාරත්න දියුල්ගණේ ස්වරයෙන් ගැනු ප්‍රේමනියම ගීත සමුච්චයක්, දීපිකා ප්‍රදර්ශනී පිරිස් ස්වරයෙන් ගැන ප්‍රේමනියම ගීත සමුච්චයක් සහ ප්‍රියා සූර්යසේන ස්වරයෙන් ගැන ප්‍රේමණීයම ගීත සමුච්චයක් අද පෙළගස්වක දෙන්නවා අඟහරුවාද සඳදිය දහරෙන් ඔබත් එක්ක එකතුව රස විඳින්න. එමනම් සිංහල ස්වභාවිත ගීතේ අරුත්බර බවත්, ප්‍රේමණීය බවත්, රසාලිප්ත බවත්, සංගීතයේ තියෙන මිහිරියාවත් එක්ව විඳින්න ඔබ ආදරෙන් ඔබට ඇරයුම් කරනවා මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන අඟහරුවාද සඳදිය දහරත් එක්ක ඒකාත්මික වෙන්නේ. රසවතුනි, මේ අදගහරුවද සඳදිය දහරේ

1949 දෙසැම්බර් 19 වෙනිදා කොළඹ දියුපත ලබන එතුමන් පැටිකිරිගේ සුනිල් ජයප්‍රීති එදිරිසිංහ. එම නැත්තම් අපි බොහෝ සෙයින් ආදරය කරන සුනිල් එදිරිසිංහ. සුනිල් එදිරිසිංහ මහත්මයා ශ්‍රී ලංකේ කලාව තුළ සම්භාව්‍ය සංගීතඥයෙකු විදිහට, සම්භාව්‍ය ගායන ශිල්පියෙකු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. තමන්ගේ සහෝදරය වුණු සතීෂ් චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා අධ්‍යක්ෂණය කළ මාතරාච්චි චිත්‍රපටයේට සඳකඩ පහනක කැටයම් උපෙලා කියන ගීතය ගායනා කරමින් ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ට වුණු සුනිල් එදිරිසිංහ මහත්මයා සිය 75 වසක් වූ ජීවන ගමන තුළ ශ්‍රී ලාංකේය සුභාවිත ගීත කලාව වෙනුවෙන් ඉතිරි කළ දෑ බොහෝයි. මේ ඉන් කිහිපයක් පමණයි.

සුන් දෙදර්ශන මහත්මයා මූලික අධ්‍යාපනය හමාර කළාට පස්සේ 1970 මුල් කාලයේදී විශාරද PE නන්දසිරි සංගීත අකඩමියෙන් සංගීතය හදාරනවා. ඊට පස්සේ එතුමන් ඉන්දියාවේ ලක්නෝ විශ්වවිද්‍යාලයට යනවා. ඊට පස්සේ 1975 දී සුනිල් ඉදිරිසිංහ මහත්මයා ඉන්දියාවේ සංගීතමය කීර්තිමත් මහත්කන්දේ අකඩමියෙන් පළමු පන්ති ගෞරව උපාධියක් ලබා ගන්න සමත් වෙනවා. ඒ අධ්‍යාපන කාර්යයන් අවසන් කළාට පස්සේ තමයි සුනිල් ඉදිරිසිංහ මහත්මයා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමගින් එක් වෙන්නේ. ඒ එකතු වෙලා ගුවන්විදුලි සරල ගීතය තුනක් සිය මුද්‍රාව සටහන් කරනවා. නනතුරු 1980 සුනිල් ඉදිරිසිංහ මහත්මයාගේ මුල්ම කැසට් පටය චන්ද්‍රමණ්ඩල නමින් සහෘද උපසන්තකයට පත් කරනවා. සුනිල් ඉදිරිසිංහ මහත්මයා ගුවන්විදුලි සරල ගීතය තුනත් චිත්‍රපට පසුබිම් ගී ගායනය තුනත් ඒ වගේම වේදිකාව තුලත් තිරිනාත්මිකවත් එක ලෙස සිය මధుර ස්වරයෙන් සංගීත ඥානයෙන් අනබිබවනීය මෙහෙවරක් කරපු ශිල්පියෙක්. අදත් සුනිල් ඉදිරිසිංහ මහත්මයා ගුවන්විදුලි සරල ගීතය තුනත් චිත්‍රපට පසුබිම් ගී ගායනය තුනත් ඒ වගේම වේදිකාව තුලත් තිරිනාත්මිකවත් එක ලෙස සිය මధుර ස්වරයෙන් සංගීත ඥානයෙන් අනබිබවනීය මෙහෙවරක් කරපු ශිල්පියෙක්. අදත් එතුමයි මෙහෙවර සිංහල ගීතය වෙනුවෙන් සිංහල ගීතයට ලොබ බඳින උපමාවෙන් ඉටු

0: Rosa.
1: ගස්මතත් වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

93.5 FM 93.7 ආදරණීය රසවතුනි, අපේ ප්‍රාණ සම ප්‍රේමයේ රාගස්වර බිඳෙන ලක්කන අගහරුවාදා සඳදිය දහරා එක්ක අපි සූදානම් වෙන්නේ අද ලක්කන අගහරුවාදා සඳදිය දහරේ මේ ළඟ දිගහැරුම රස බිඳෙන්න. ඊට කලින් මට මොහොතකට අවසර දෙන්න, මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න අනුග්‍රහක බවතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට, මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැයි වෙන්නේ NLB මෙගා පව. මුදල් හිණේ වගේම සුපිරි මෝටරවත් එකේ හිණේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයි වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක එකේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් ඩෝමා කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැරණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් ඇටෙන් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. එම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. නොම්බර් 31 ඇල්හිල පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011767597579 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. නම් ගීස්වර හයික ආදර සාදේ ලක්කන ගරුවදා සන්තතිය දහරේ මේ ළඟ දිගහැරුම ළඟ අපි නවතිමු.

ගීතයක් ගීතවත්ව අපිට දැනෙන්න නම් හදවත කම්පනය කරන්න නම් සංගීතයේ නිර්මාණයත් පදවැලේ අපූර්වත්වයත් ඒ සම්මිශ්‍රණය තුළ ඊට පණ දෙන මధుර ස්වරයේ ජීවගුණයත් සැබවින්ම වැදගත්. එයත් එහෙම ජීවගුණයෙන් පිරි මధుර ස්වරයකට උරුමකම් කියන ශිල්පියක්. එය නමින් නිරංජලා සරෝජිනි. ප්‍රවීණ ගායන ශිල්පී අපේ වර්ධන බාලසූරියන් ඇතුළුවන්ගේ ආදරණීය ප්‍රියමිතා.

නිරංජල සරෝජනී මහත්මිය කියලා කියන සිංහල ගීතේ මිහිරිම හඬක් හිමි ශිල්පියක්. කොහොම නමුත් අභිවර්ධන බාලසූරිය මහත්මිය ජීවන සැරිය නිමා කළ දිනේ ඉඳන් මේ දක්වා එක් අවදානමක් ගීහ නවති කරලා නැහැ. අපි අදටත් රස විඳින්නේ

අබේවර්ධන බාලසූරිය මැතිවන් ජීවත්ව ඉන්න අවධියේදී ඇය ඇගේ හඳින්ගේ ගීත ඒ ගීත මොනතරම් රසවත්ද. ඇය අබේවර්ධන බාලසූරිය මහත්මයාගේ නික්මයෑමෙන් පස්සෙත් පදවැල්වලට පණ පෙව්වේ නම් මොනතරම් රසවත් ගීත අපිට රසවිඳින්න තිබුණාද.

අපි නිරංජල සරෝජනේස්වරයෙන් ගැන බොහොම රසවත් ගීත සමුච්චයක් අගහරුවාද සඳුදිය දහරින්නේ රසවිඳින්නේ. මිලඟ ගීතය සුවිශේෂී ගීතයක්. මේ ගීතය රචනා කරන්න අපේ රටේ සිටිය සුවිශේෂී ප්‍රතිභාවක් හිමි වූ ප්‍රවීණ ගීපද රචකාවයක්. ඇය දයාදන් විස්වාමිය. සත්‍ය සිද්ධියක් ඇසුරෙන් රචනා වුණයි කියලා තමයි මේ ගීතයේ ඉතිහාසය හොයාගෙන යද්දී අපිට මුණ ගැහෙන්නේ. දයාදන් විස්මහත්මිය ජීවිතේ ආදරය, ප්‍රේමය, හිමිවීම, අහිමිවීම, තනිකම මේ සියල්ල උපමා රූපකයන් ඇතුලේ හරි අපූර්වට පෙළගස්වලා තියෙනවා. ටිකක් ඇස් දෙක පියාගෙන සාවධානව වහගෙන ඉන්න ඔබට වැටහෙ ආදරය කළ හිතක්, තනි වුණු හිතක්, හැරගිය හිතක්, ජලි ප්‍රේමයක් පතාගෙන එන සඳ කෙලෙසනම් දෑත්තිකකොට වැළඳ ගන්නද. මේ හැම ප්‍රේමණී හදවතකම සැඟවුණු රිදුමක්.

0: ක්‍රෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයිනපුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: FM 93.5 FM 93.7 ලකන Radio ITN
10: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
11: සඳගේ දහර
12: FM 93.5 FM 93.7 අපි නැවතත් අඟහරුවාදා සඳදිය දහරත් එක්ක අඟහරුවාදා සඳදිය දහර මේ හමුවීමේ මීළඟට අපි හිතුවා ඔබට රස විඳින්න ඉඩකඩ ලබා දෙන්න කරුණාරත්න දේවුල්ගණී මහත්මයාගේ මధుර ස්වරයෙන් ගැයුණු බොහොම අපූර්ව ගීතාවලියක්.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඩාම ගම්මානයක් වන දියුල්ගනය කියන ගමේ තමයි මෙතුමන් ජන්මලාභය ලබන්නේ. ඒ හේරත් මුදියන්සේලාගේ කරුණාරත්න කියන නම. 1980 එතුමන් රජරට සේවේ ගුවන්තුල නාලිකාවට බඳව ගන්නවා. 1982 එතුමන් රජරට සේවේ ගායකෙක් විදිහට තෝරගන්නවා. ඒ ගමනේදී තමයි එතුමන් දියුල්ගනේ කියන කොටස තමන්ගේ නමට එකතු කරගෙන කරුණාරත්න දියුල්ගනේ නමින් සුවහසක් ආදරණීය රසික ප්‍රජාව අතර එතුමන් ජනප්‍රිය වෙන්නේ. එතුමන් ජනප්‍රිය වෙන්න ප්‍රධානතම හේතුව තමයි 1990 එතුමන් නිකුත් කරනවා එතුමන්ගේ පළමු ඇල්බමය. ඒ නම් වෙන්නේ ඇසට අසුවන මායිමේ නමේ. ඒ අතිශයෙන්ම රසිකයෙන් වැළඳ ගන්නවා. ඒ තුළ කරුණාරත්න දියුල්ගනේ කියන ආදරණීය නිහතමානී ගායන ශිල්පිය අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ නොනවතුණු එතුමන් 1994 දී දෙවන ඇල්බමේ විදිහට නිතර උළෙලක් ගීත ඇල්බමේ නිකුත් කරනවා. ඒ තුළ අතිශය රසාලිප්ත ගීතාවලියක් සහෘද රසිකයින්ට තිල්ලනවා. ඒ ගමන් මඟ තුළ අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත රසිකයින්ගේ නොමද ආදරයත් එක්ක ගෞරවයත් එක්ක එතුමන් මේ දක්වාම සිංහල ස්වභාවිත ගීතයට මේ මధుර ස්වරයෙන් පණ

0: ITN රටට වග කියන රේඩියෝව
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
2: සඳගේ දහර
3: මනුතුනය දශම පහෙන් එම නුතුනය දශම හතෙන් අපේ නවතත් අඟහරුවාදා සඳදිය දහරත් එක්ක ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බිඳමින් ඔබේ මත්මතක අවධි කරන්න ප්‍රවීණයන් හයදෙනකුගේ ගීත පෙළ ගැස්මක් අපි ඔබලඟට අරගෙන නොන ගරුවර දවසි නේද මේ තමයි අද ඔබ වෙනුවෙන් තෝරාගත්ත මීළඟ දිගහැරුව.

1944 අප්‍රේල් 13 වෙනිදා දොඩංගොඩදී උපත ලබන ඔහු නමින් TM චෛත්‍ය. වයිලින් වාදනයට උපන් හපංකම් දැක්වූ ඔහු පසු කලෙක ගුරුවරයෙක් විදිහට සිය උගත් සංගීත ඥානය අනාගත පරපුර වෙනුවෙන් තිළිණ කරන්න ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා. ඉන් නොනැවති ගුවන්විදුලියට බද්ධ වෙන TM චෛරත්න මහත්මයා ගුවන්විදුලි සරල ගීතය තුලත් චිත්‍රපට පසුබිම්ගේ ගායනය තුලත් නාට්‍ය ගීතය තුලත් සෑම ආකෘතියකම ගීතවලට සිය මధుර හඬින් ඡේදයකට කරනවා. අද අගහරුවාදා සඳතිය දහරේ මේ දිගහැරුම ප්‍රවීණ ගායන ශිල්පී TM චෛරත්න මහත්මයා.

ශාන්තන්තෝනි විද්‍යාලෙන් සහ මලියදේව විද්‍යාලෙන් උසස් අධ්‍යාපනය ලබන ටීම් ජයරත්න මහත්මයා යොවුන් අවදියේදීම වයලින් වාදනයට බොහෝ සෙයින් ඇලුම් කරනවා. සහය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කරනවා. කොහොම නමුත් 1967 ටීම් ජයරත්න මහත්මයාට රාජකීය හේවා විතරණ මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයෙක් විදිහට සේවය කරන්න පත්වීමක් ලැබෙනවා. ඒ අනුව හේවා විතරණ මහාවිද්‍යාලයේ සංගීතය උගන්වන අතරතුර ටීම් ජයරත් මහත්මයාට ගුවන්විදුලි සංස්ථාවේ ජනහා පර්යේෂණ අංශයේ ප්‍රධානියා වන CJS කුලතිලක මහත්මයා මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිමත් එක්ක තමයි ටීම් ජයරත් මහත්මයා ගායන ශිල්පියෙක් විදිහට සිය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය සටහන් කරන්නේ. මොකද CJS කුලතිලක මහත්මයා ටීම් ජයරත් මහත්මයාට හැරයුම් කරනවා එකල ගුවන්විදුලියේ තිබුණ ඔය ජන සංගීතය පිළිබඳව පර්යේෂණ වැඩසටහන. ඒ පර්යේෂණ වැඩසටහන් සඳහා නිර්මාණය කළ නිර්මාණයන් ගායනා කරන්න TM ජයරත් මහත්මයාට ආරාධනා කරන සහ අවස්ථාව දෙනවා. ඒ අනුව TM ජයරත් මහත්මයා එකල ගුවන්විදුලියේ තිබුණු ඒ පර්යේෂණ වැඩසටහනක් වන ගාන තෙල් සඳුන් වැඩසටහනට ගායකෙක් විදිහට සම්බන්ධ වෙනවා. ඒ අනුව තමයි 1970 TM ජයරත් මහත්මයා සිය පළමු ගීතය පටිගත කරන්න ගුවන්.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: මුදලාලි
2: අලෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිලි ස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
3: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත ඔබ තාම මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
2: විජය දාන්න ඔක්කොටම
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
1: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහු
4: වෙනවා මිරිස් නම් මිරිස් විජය මිරිස්
5: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: හැම මේකම රේසිකතුවාදේ ඔයා ෆුල් චිල් එකෙන් බයික එකේමයි නේද ගමන?
1: කලබල වෙන්න එපා. මගේ බයික එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුමිත් 5 සියල් තරෝඩි සුවර්ස්.
2: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛ මගින් මිලදී ගත හැකි.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය.

93.7 FM 93.7 ආදරණීය රසවතුනි, අපේ ප්‍රාණ සම ප්‍රේමී රාගස්වර බිඳෙන ලක්කන අගහරුවාදා සඳදිය දහරත් එක්ක අපි සූදානම් වෙන්නේ අද ලක්කන අගහරුවාදා සඳදිය දහරේ මේ ළඟ දිගහැරුම රස බිඳෙන්න. ඊට කලින් මට මොහොතකට අවසර දෙන්න, මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න අනුග්‍රහක බවතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට, මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන ඉන්න ජාතික මුත්‍රායි මණ්ඩලය රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතයක් දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පව. මුදල් හීනේ වගේම සුපිරි මෝටරත් එක්ක හීනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැය මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් ඩෝමා කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැරණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් ඇටෙන් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. නොම්බර 31 ඇල්හෙල පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 0117 6795 79 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. හොඳයි, එහෙනම් ගීස්වර හයක ආදර සාදේ ලක්කන ගරුවදා සන්තතිය දහරේ මීළඟ දිගහැරීමට අපි නැවතුණා.

අගහරුවාදා සඳදිය දහරේ මෙදිග හැරුම විශාරද දේපිකා ප්‍රදර්ශන පිරිස් නමින් වයිසවුරුදු දහයදේ ගුවන්විදුලිය හදමාමා වැඩසටහන්ට ගීත ගායනා කරන්න වරම් ලබන විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය 1985 විජේ ධර්මාශ්‍රී විසින් අධ්‍යක්ෂණය කරපු භාග්‍ය රූපවාහිනී කතාමාලාවට ආජුතපරලාහිලා ගීතේ ගායනා කරමින් තමයි ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ට වෙන්නේ. ඒ තමයි ඇගේ ගායන දිවි හැරවුම් ලක්ෂය කියලා කිව්වොත් නිවැරදි. එතනින් ආරම්භ කරන ගායන දිවිය විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය සිංහල ස්වභාවිත ගීතේ ප්‍රගමණය වෙනුවෙන් නිර්ලෝභීව දායාද කරනවා. එනිසයි අදටත් අපිට විඳින්නට පුළුවන් රසාලිත් අරුත්බර ගීතාවලියක් ඇගේ හඬින් ඉතිරි.

අගහරුවදා සඳදිය දහරේ මෙ දිගහැරුම විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් නමින්. විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මය ගුවන්දුලි සරල ගීතය තුළත්, චිත්‍රපට පසුබිම්ගේ ගායනය තුළත්, නාට්‍ය ගීතය තුළත්, සිංහල ගීතයේ රසයේ වැහෙන යම් තැනක් වේද, ඒ සෑම තැන්හිම ඇගේ ගීහඬින් රසවත් කළා. ඉන් නොනැවතුණු ඇය කැලණි විශ්වවිද්‍යාලයෙන්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳව, ගායනය පිළිබඳව හදාලදී අනාගත පරපුරට දායාද කරන්න ගුරුවරියක් විදිහටත් ඇය කටයුතු කළා. ඒ පිළිබඳවත් මතක් කරන්න ඕන. විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය සිය ගී හඬින් සංගීත ඥානයෙන් කළ මෙහෙවරයන් වෙනුවෙන් අවස්ථා ගණනාවකදී ඇය සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ තමයි ගායන ශිල්පිනියකට, කලාකරුවෙකුට, සංගීතඥයෙකුට තමන්ගේ ජීවිතේ ලබන්න පුළුවන් වටිනාම දායාදය, වටිනාම සම්පත නේද? තමන්ගේ ජීවිතේ මුහුණ දෙන වටිනාම මොහොත. ඉතින් ඒ අවස්ථාවත් විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මියට

ආදරණීය සහෝදර රසවතුනි, FM 93.5 FM 93.7 ඔබ ලක්කන ගහරුවාදා සඳදිය දහරත් එක්ක. අද අගහරුවාදා සඳදිය දහරේ අවසන් දිගහැරුම තමයි

ඔහු මැදවල ලියනගේ දොන් සරච්චන්ද්‍ර ප්‍රියදර්ශී සූර්යසේන ලියනගේ. 1952 ඔක්තෝබර් 27 වෙනිදා මෙලොව එළිය දකිනකොට එලෙසින් නම් ලබන ඔහු 1972 ජාතික ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙක් වුණාට පස්සේ ප්‍රියා සූර්යසේන නමින් නම වෙනස් කරගත්තා. ඒකට හේතු තිබුණා. කොහොම නමුත් ප්‍රියා සූර්යසේන මහත්මයා 1952 ඔක්තෝබර් 27 වෙනිදා පුත්තලමේදී උපත ලබලා අවුරුදු 72ක ජීවන ගමන නිමා කරනවා 24 දෙසැම්බර් 2024. ප්‍රියා සූර්යසේන මහත්මගේ ප්‍රථම ගුවන්විදුලියේ ගීතය වෙන්නේ අඳුර අඳුර මගේ කියන ගීතය. ඒ ගීතෙන් ගායන දිවි ආරම්භ කරන ප්‍රියා සූර්යසේන මහත්මයා ඉන් අනතුරුව රසාලිප්ත ගීත රසකට සිය මధుර ස්වරය එකතු කරනවා. අද අඟහරුවාදා සඳ දියදහරේ මේ දිගහැරුම

එහෙමනම් ඔබ සියලු දෙනාටම සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අවසරයි සමුගන්න. මෙතෙක් කළ බොහොම ආදරෙන් ඔබත් එක්ක මේ ගීතවල රසය බෙදාගත් මම දසුන් වසන්ත ප්‍රාර්ථනා කරන ඔබට සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක් මුණගැහෙමු. ලබන

0: සංසතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 විසිරි තැගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: අයිබෝ ඔබ දකින වසනාවේ සිහිනය එලෙසින්ම සැබෑ කරන වසනාවන්ත තැන එනල්වි ජාතික ජයවරණය. වැඩි කතාවක් නෑ යන්නේ ඊයේ රාත්‍රියට හිතවතුනි අපි රුපියල් කෝටි දෙකකට වඩා වැඩි මහජන සම්පත් සුපිරිතයාගය ඊයේ රාත්‍රියේදී ඔබට ලබා දුන්නා. ඒ තමයි මහජන සම්පත ලතරයේ මේ වසරට බිහි වුණු 11 වන සුපිරිතයාග ලාභය. ඒ විතරක් නෙමෙයි එනල්වි අපි සමස්තයක් ලෙස මේ වසරට බිහි කළ 26 වන සුපිරිතයාග ලාභය අද වෙන්න පුළුවන් බලාගෙන ඉන්න ඔබේ වාසනාවේ දවස. හිතවතුනි ජාතික ලොතරැයි මණ්ඩලය විසින් අලෙවි සහායක රක්ෂණ ආවරණ ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා Continental Insurance ලංකා ලිමිටඩ් ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීම සහ සංකේතාත්මක රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීම අද දවසේදී ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දේවානන්ද සිරිගේ මැතිතුමා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා, සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මෙහෙයුම් මෝලිය, KAC ප්‍රියදර්ශිනි මෙනවිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වයද Continental Insurance ලංකා ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සාරිය ඩයස් මහතා සහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනුෂි පරිහක්කාර මහත්මිය සහභාගී වුණා. අද දවසේ ඔබේ වසනාව ගැන සඳහන් පරිගණක නිර්වාර්තාව අපිට ලබා දෙනවා සස්සංක ගමගේ මහතා, එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය, කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් THR ලක්මාලි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සිත් තිලකරත්න මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති HM ද සොයිසා මහත්මිය. හරි, එහෙනම් මුලින්ම දිනු මදිමු NLB ජය. අපි මේ දැන් තෝරන වසනාවන්ත අංක ඔබ මිලදී ගත්ත NLB ජය ලොතරැයිපතේ ගැලපුණොත් ඔබට අතට සල්ලි දිනා ගන්න පුළුවන්. ජයග්‍රාහී 516 වන දිනුම් වාරය දැන්. ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ. ඉංග්‍රීසි අක්ෂරයේ X ජයග්‍රාහී අංක 3.38. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ ආරම්භලට දායක වන ඔබේ මුලතරය NLB ජය අපි මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 249 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභින් 6,419 දෙනෙක් බිහි කළා. ස්තුති, බලමු අද වාසනාව ගැන.
1: Winning English letter is X, winning numbers are 3038.
0: රුපියල් 105ක් අද ඔබ දිනාගත්ත ඒ ලොතරැයිපත අලෙවි කළ පිදුරු වැල්ල අලෙවි නියෝජිත RMN බණ්ඩාර. ජයග්‍රහකින් 38 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනාගත්තා.
1: 50,000 රුපියල් පණ පරිසරයි 38 අධිසලිකල් වෙන්තු ඩාර්කේ.
0: සමස්ත ජයග්‍රහකින් 77,373 දෙනෙක් අතර රුපියල් 66,54,360ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ ලග්න සංකේතයත් ගලපගෙනම ඔබට මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන ජයග්‍රහි 1557 වන දිනුම් වාරය ඔබ වෙනුවෙන් අපි ආරම්භ කරනවා. හරි, එහෙනම් අපි යමු දිනුම් ලැබීම. රුපියල් 47,00,000කට වඩා වැඩි සුපිරිතයාගයක් තියෙන දිනා ගන්න ඔබට අද මුලින්ම වසනාවන්ත ලග්න සංකේතය අපි ගලපගමු. හඳහන ලග්න සංකේතයේ කටක ජයග්‍රහි අංක 4 අපි දැන් තෝරගමු. මෙන්න පළමු ජයග්‍රාහී අංකය අංක 59. අපි දැන් බලන්නේ යන්ත්‍රය තෝරා දෙන දෙවන වසනාවන්ත අංකය කුමක්ද කියලා. අංක 8. අපි දැන් තුන්වන වසනාවන්ත අංකය තෝරගමු. අංක 27. හඳහන වසනාව තහවුරු කරන අවසාන ජයග්‍රාහී අංකය අපි දැන් තෝරන්නේ. ඒ වසනාවන්ත අංක 40. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටවු රණවිරු සේවා ආරම්භල වෙනුවෙන් රජ ඒකාබද්ධ ආරම්භලට දායක වන හඳහන ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරිත්‍යාගලාභීන් 7 දෙනෙක්, රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 132 දෙනෙක් බිහි කළ අවසන් ස්තුති, බලමු හඳහන අද වාසනාව ගැන දැන්.
1: Winning zodiac sign is Cancer, winning numbers are 59, 8, 27 and 14.
0: රුපියල් 110ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කළේ අනුරාධපුර අලෙවි නියෝජිත S. ඉරෝෂණී රණතුංග. ඒ සමග සමස්ත ජයග්‍රහකීන් 138,465 දෙනෙක් අතර රුපියල් 95,940ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට හනහන සුපිරිත්‍යාගයේ මේ මතක් කරන්නේ රුපියල් 47,99,135,760ක්. සද්දිනම ජයනියත ගොවිසෙත්ත ලොතරැයියේ අද සුපිරිතයාගේ දිනාගන්න වාසනාවන්තයා ඔබ අතර ඉන්නවද කියලා බලන්නයි සූදානම් වෙන්නේ. ජයග්‍රහී 4,490 වන මේ දිනුම් වාරය අපි යමු දිනුම් ඇදීමට ගොවිසෙත්ත ඔබේ වාසනාව වෙනුවෙන්. අපි මුලින්ම තෝරන්නේ ඉංග්‍රීසි අක්ෂරය. මෙන්න ගොවිසෙත ඉංග්‍රීසි අක්ෂරය V. මේ දකින යන්ත්‍රය ඇසුරෙන් වසනවන්ත අංක 4 ඔබට තෝරා දෙන්නයි අපේ සූදානම දැන්. පළමු ජයග්‍රහී අංකය අංක 24. ඉංග්‍රීසි අක්ෂරයේ V පළමු අංකය අංක 24. බලමු අපි දෙවන වසනවන්ත අංකය කුමක්ද කියලා දැන්. අංක 12. ඉංග්‍රීසි අක්ෂරයේ සහ අංක දෙකක් දැනටම ගලපගෙන නම් තියෙන්නේ අපි බලමු එනම් තුන්වන ජයග්‍රහී අංකයක් ගලප ගන්න. බලන්න අතේ තියෙන වසනාවන්ත ගොවිසෙත ලොතරැපත් වල අංක 44 තියෙනවද කියලා. හදගැස්ම වැඩි කරන අවසාන ජයග්‍රහී අංකය අපි දැන් තෝරන්නේ. අංක 80. කෘෂිකර් මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජය ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක්, රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 57 දෙනෙක්, රුපියල් 250,000 ත්‍යාගලාභීන් 757 දෙනෙක් බිහි කළ ස්තුති. පළමු වසනාව ගැන.
1: Winning English letter is V. Winning numbers are 24, 12, 44, and 80.
0: English actually is samaga jayanka tunak galapagena rupaya 250,000ක් දිනා ගන්න පුළුවන් ලොතරැය්‍ය ගොවිසෙත. වසනාවන්තයින් අද 8 දෙනෙක් රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැප්පත් අලවිකලේ මේ අලවි නියෝජිතයින් සුදද්ද සිල්වා මාතර, ජේජී වසන්ත කොළඹ කොටුව, බුද්ධික රත්නායක බුත්තල, යුකේ රණසිංහ මහනුවර, සමන්ත මුනිතුංග ගම්පොළ, ඒඩී ගුණසේකර රත්නපුර, IGSN බණ්ඩාර නාවුල, JMN ජයසිංහ නාතණ්ඩිය සමස්ත වසනාවන්තයින් අද 126,057 දෙනෙක් අතර රුපියල් 96,044,520ක මුදලක් බෙදා දුන්නේ අපි ගොවිසෙත දිනුම් වාරයෙන්. හෙට ගොවිසෙත ලොතරැයියක් මිලදී ගන්න ඔබට නිසැකවම දිනා ගන්න පුළුවන් ඔබේ සුපිරි ත්‍යාගය රුපියල් 7,25,90,392,736. දවස සුබයි, සිහින දිනයි. අපි මෙහෙම කියනවා ඇහුනම ඔබ දන්නවා අපි කතා කරන්නේ සුබ දවසක් ලොතරැයිය ගැන කියලා. දවසම සුබ කරන සුබ දවසක් ලොතරැයිය අලුත් උනා තෑගි දිනා ගන්න දැන් බොහොම පහසුවේ. වැය කරන පුංචි රුපියල් 40ට තමයි මේ ඔක්කොම තෑගි. එහෙනම් ඔබට සුබ වේවා මේ වසනවන්ත 364 වන දිනුම් වාරේ. සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්න. සුබ දවසක් ලොතරැයියේ අද සුබ ලග්නය ධනු. සුභාංක තුනක් ඔබට තෝරා දෙන්න අපි සූදානම් දැන්. පළමු සුභ අංකය අංක 11. දෙවන සුභ අංකය අංක 8. තුන්වන සුභ අංකය අංක 6. රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකය අපි තෝරන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 9,683. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයේදී රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයින් 245 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 1,252 දෙනෙක් බිහි කළ ස්තුති. සුබ දවසක් ඔබට සුබ වුණු හැටි රටට කියන්න අපි සූදානම්.
1: Winning zodiac sign is Sagittarius. Winning numbers are 11, 8 and 6.
0: රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ඔබ දිනා ගත්තා. ඒ ලොතරැප්පත අලවිකලේ අම්පාර අලවි නියෝජිත DD ශාන්ති. ඔනාද ජයග්‍රහකයින් 8 දෙනෙක් රුපියල් 50,000 බැගින් දිනා ගත්තා. ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපගෙන අද රුපියල් 25,000 බැගින් වසනවන්තයින් 28 දෙනෙක් දිනා ගත්තා. සුබ දවසක් අද දිනුම් වාරයෙන් සමස්ත ජයග්‍රහකයින් 111,026 දෙනෙක් අතර රුපියල් 96,016,580ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබ පිළිදී ගත්ත ලොතරැප්පතට ඉහළම වටිනාකමක් දෙන්න මෙතැන් සිට ජිතාරත් සමගින් විදුර්ෂන් සුදානමින්.
1: මීළඟට මෙගා පවර්.
2: කෝටි ගානක හින දකින්න නම් කෝටි ගානක වාසනාවක් ඔබේ විය යුතුමයි. NLB අපි ඉන්නේ ඒ හින හැබෑ කරන්නමයි. ඉතින් කෝටි 23ක කෝටි 47ක දැවැන්ත සුපිරි ත්‍යාග ඔබට ලබා දුන්නු මෙගා පවතුලින් අද කෝටි 29ක් වාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්නයි මේ අපි සූදානම් වෙන්නේ. එත් එක්කම ඔබේ හිතේ තිබෙන සිහිනය සුපිරි මෝටර් රථයක් නම් අප සූදානම් ඒ සිහිනයත් හැබෑ කරන්න. මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් විනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර් රථය ඔබටම ලබා දෙන්න. ඉතින් අදත් සුපිරි ත්‍යාග තුනකම වාසනාව ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පවර් ජයග්‍රහී 2596 වන දිනුම් වාරය. වාසනාව ඔබේ කරන ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරාගන්නේ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය T. දෙවන අංශයෙන් දැන් අපි තෝරා ගන්නවා අද දවසේ සුපිරි අංකය. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 18. මෙගා වාසනාවක් ඔබේ කරන ජය අංක 4ක් දැන් අපි තෝරා ගන්නවා. අද දවසේ පරම ජය අංකය අංක 55. දෙවන ජයංකය අංක 52. වාසනාව ඔබේ කරන තෙවන ජයංකය අංක 46. අද දවසේ අවසන් ජයංකය අංක 10. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මෙගා පොළොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 52 දෙනෙක් ඔබ අතරින් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන.
3: Today's selected English letter is T. Super number is 18. The winning numbers are 55, 52, 46 and 10.
2: අද මෙගා පවතුරින් තවත් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කරන්නේ අකුරැස්ස NLB අලෙවි නියෝජිත වරුණ ප්‍රසාද් විසින්. එතෙක්ම ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් සිය දිනෙකොත් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. මල්ලිකා පෙරේරා තලවතුගොඩ, TMV රොඩ්රිගෝ කිරිබත්ගොඩ, TF ඩේන් කොටිකාවත්ත, MK චාන්දනි අලුත්ගම යන අද රටපුරාම වාසනාවන්තීන් 126,527 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 1,96,441 මුදලක් මෙගා පොවතුලින් මේ දැන් අපි බෙදා දෙන්න. ඔව්, නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන, එතෙක්ම ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් ඔබේ සිහින සබෑ කරන මෙගා පොවතුලින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 29,79,38,038ක්, පව සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක්, ඒ වගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර් රථයක්. ඔව්, කෝටි 9 ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක් කියන්නේ ඇත්තටම නිධානයක්. වාසනාව වෙනුවෙන් ජාතියේ මහදන සම්පත ධන නිධානය ජයග්‍රහී 2278 වන දින වාරයට දැන් අපි සූදානම්. නිධානයක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරාගන්නේ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ T. රුපියල් කෝටි 9 ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න ජය අංක 4කුත් දැන් අපි තෝරා ගන්නවා. පළමු ජය අංකය අංක 48. දෙවන ජය අංකය අංක 21. අද දවසේ තෙවන ජය අංකය අංක 3. වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 35. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානය ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි 100 ත්‍යාගලාභීක් 20 ප්‍රථම ත්‍යාගලාභීන් 33 දෙනෙක් ඔබ අතරින් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන.
3: Today's selected English letter is T. The winning numbers are 48, 21, 3 and 35.
2: English akshare samagin jayanka tunak galapagena rupiyal laksha 2 begin dinaganna vasanavantin dedenek ada obathrin bihivenawa. Me vasanavantu lutarai pat oba chalavi kala menne me NLB alavi niyojithin visin. K Vijay Singha galin bidunuwa Shirani Kosta Kirilapana yanu ada ratapurama vasanavantin 95051 denek athare rupiyal 56,75,760 mudalak dan නිදානෙන් මේ දැන් අපි බෙදා දුන්න රුපියල් කෝටි 13ක, කෝටි 12ක, කෝටි 9ක, කෝටි 8ක සුපිරි ත්‍යාගයන් ඔබට ලබා දුන්න ජාතියේ මහා ධන සම්පත ධන නිදානෙන් හෙට බිමන සුපිරි ත්‍යාගලාභියා ඔබ වෙන්න පුළුවන්. හෙට ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 9,08,70,449,752ක්. ඊයේ දවසේ දිත් මහජන සම්පතින් අපි සුපිරි ත්‍යාගලාභියෙක් බිහි කළා. අද වාසනාවන්තයා ඔබ වෙන්න පුළුවන්. ඉතින් අද වාසනාව වෙනුවෙන් ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත 6,248 වන දිනුම් වාරයට දැන් අපි සූදානම්. අද වාසනාව හොයාගෙන එහෙමනම් දැන් අපි යනවා අද දිනුම් මැදීමට. මහජන සම්පත වාසනාවේ රටාවයි දැන් අපි තෝරාගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ T. ජය අංක 7,3,8,3,5. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 11 දෙනෙක්, 25 ප්‍රථම ත්‍යාගලාභීන් 213 දෙනෙක් මේ වෙනකොටත් බිහිකට අවසන්. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන.
3: Today's selected English letter is T. The winning numbers are 7, 3, 0, 8, 3 and 5.
2: අද මහජන සම්පතින් තවත් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභයක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කරන්නේ කල්මුනේ NLB අලෙවි නියෝජිත S. මදන් විසින්. එතෙක්ම ලක්ෂය බැගින් දිනාගන්නා වාසනාවන්තයින් 21 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා ඉන්ද්‍රාණි ස්වර්ණලතා කදුරුවෙල, AKD කුලරත්න අගලවත්ත, දිමුත්ත සිල්වා මාතර, ප්‍රසාද් විජේසිංහ හොරණ, සුරංග ඉලන්දර වරකාපොල, GT සඳමාලි කුලසූරිය නෙළුම් දෙනිය, චන්දදාස පෙරේරා බිංගිරිය, CRC ප්‍රනාන්දු උඩුබද්දාව, AS ප්‍රේමරත්න හෙට්ටිපොල, රණතුංග ශාන්තිලතා කන්තලේ, කුමාර සෙනවිරත්න පෙරාදෙනිය, DMR දිසානායක වියලුව, BRAP රත්නායක පල්ලෙබැද්ද, RM වසන්ත නාවුල, සමීර සිරිවර්ධන වාරියපොල, GH රියානි කඩවත, P ඇලඩින් පෙරේරා දිගන, එතෙක්ම කුරුණෑගල NLB අලෙවි නියෝජිත අචලා නානායකකාර විසින් වාසනාවන්ත ඉන්දදිනකද බිහි කළා. එතෙක්ම KA සිරිසේන තිස්සමහාරයාම කියන NLB අලෙවි නියෝජිතින් වගේම තවත් වාසනාවන්ත ලොතරැයි පතක් අද ඔබට මාතර දිස්ත්‍රික්කයෙන් අලෙවි වුණා. එයනුව අද සමස්ත වාසනාවන්තීන් 270,806 දිනක අතරේ රුපියල් 2,18,1,920 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්නා. විදුෂ ලොතරැයිලව රජකිරුළ මහජන සම්පත හෙට දිනුම් වාරයෙන් ඔබේ වන සුප්‍රීත්‍යාගේ වටිනාකම රුපියල් 2,05,11,616. අද වේදමට ඔබ මෙලදී ගන්න අද සම්පතින් අද ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4. ඒ අනුව 823 වන අද සම්පත මේ දින වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ T ජය අංක 0.83 සහ 5. අද සම්පත විනින් ඉංග්‍රීසි ඩේටස් T and the winning numbers සා 0, 8, 3, and 5. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක 4ත් සහිත කොටුපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000ක් හිමිකර ගන්නා වාසනාවන්තයෙක් අද අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා දිගන NLB අලෙවි නියෝජිත P ඇලඩින් පෙරේරා විසින්. එතෙක්ම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 52 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව අද සම්පත මේ දිනුම් වාරයෙන් රට පුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,17,89,920 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. ඉතින් අද ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ණයෙන් රට පුරාම වාසනාවන්තීන් 971,853 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,47,88,540 මුදලක් අපි බෙදා දුන්නා. හෙටත් මේ ආකාරයෙන් වාසනාවන්තීන් බිහි කරන්න අපි සූදානම්. හෙට හමු වන තෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLB.
4: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: අයිබවන් සුපුරුදු ලෙස අඟහරුවාදා රාත්‍රී 10:30ට ඔබ ITN ලක්කඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග ඔබ පූර්ව ප්‍රචාරක පටහරහා දකින්නට ඇති අදවසේ අපගේ මාතෘකාව අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය ඇයි අධිකරණ ක්ෂේත්‍රයේ සහ නීති ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් කතා බහ කරන්න තමයි අදවසේදී අප සූදානම් වෙන්නේ ඉතින් ඒ සඳහා සුදුසුම පුද්ගලයාව අදවසේදී අප කැඳවා ගත්තා කිව්වොත් නිවැරදි මා පිළිගන්නටයි සූදානම් වන්නේ මානව හිමිකම් ක්‍රියාකාරී එවැගේම මහාචාර්ය නීතිශ ප්‍රතිභා මහානාම හේවා මහතා එවැගේම හිටපු මහාචාර්ය හා නීති පීඨාධිපති ජමේකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බටහිර ඉන්දිය කොදෙව් කෙටි කරලා හැදින්වුවොත් එහෙම තමයි තව බොහෝ දේ තියෙනවා කොහොමදත් අයිබෝන් කියලා ඔබතුමා
1: අයිබෝන්
0: පිළිගන්නවා අපේ මාතෘකාව අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය ඇයි එතනට යන්න කලින් ඔබ කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය ලබා ගන්නවා ඉන්නතරු ආචාර්ය උපාධිය ඕස්ට්‍රේලියාවෙන් ඔබේ ගමන් මඟ ගැන පොඩි ආරම්භයක් ලැබුවොත් මොකද හිතන්නේ පසුවේ පරම් කරොත් අතීතයේ දැස
1: අමිල ඇත්තටම මට ඉගෙනීමේ පළපුරුද්ද තියෙනවා අවුරුදු 34 වෙනි අවුරුද්ද තමයි මම මේ නීතිය උගන්වන්නේ ඒ වගේම පරිපාලන ශාස්ත්‍රය විශ්වවිද්‍යාලවල ලංකාවේ සහ වෙනත් රටවල මට අවුරුදු 20ක වගේ අත්දැකීම් තියෙනවා ඇතරම ඔබ කිව්ව ආකාරයට මම ආචාර්ය උපාධිය ලබා ගත්තට පස්සේ ඊළඟට ශ්‍රී ලංකාවට නැවත පැමිණියා මොකද අපි මහජන බදු මුදලින් නිදා අධ්‍යාපනය ඉගෙන ගත අය හින්දා ඒක එතන ඉඳන් මම දිගටම ආචාර්යවරයෙක් හැටියට ක්‍රියා කරා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ දැනට මම මට බාර දීලා තියෙනවා ශ්‍රීපාලි මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලයේ ඒකේ මණ්ඩපාදී හැටියට ක්‍රියා කරනවා මගේ ජීවිතයේ වැදගත් අවස්ථා තුනක් මම ඔබට ඉදිරිපත් කරන්න මට පුළුවන් වුණා ලෝකයේ නීතිඥවරුන් අතරින් තරුණ දක්ෂතම නීතිඥයා වෙන්න පුදුරාජ්‍ය මණ්ඩලයේ රටවල එයයි මට ශිෂ්‍යත්වයකට ලැබලා දුන්නා ඒක ලැබලා දෙන්නේ අන්තර්ජාතික නීතිඥ සංගමයේ ඒගොල්ලන්ගේ තියෙනවා ඇසෙස්මන්ට් තක්සේරුවක් කරලා අපි තෝරාගෙන අපිට වෙනම පුහුණුවක් ලැබලා දුන්නා නිව්යෝක් නගරේ ඊළඟට මට හැකි වුණා පළමු නීති පීඨාධිපති හැටියට ක්‍රියා කරන්න කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවුරුදු 5ක් මම නීති පීඨාධිපති හැටියට ක්‍රියා කරා ඊළඟට ලැබුණ අවස්ථාව තමයි බටහිර ඉන්දිය කොදෙව්වල ජමේකා දූපත්වල ඒගොල්ලෝ නීති පීඨාධිපති කෙනෙක් මහාචාර්යවරයෙක් හොය හොය හිටියා. ඔතන ඒගොල්ලන්ගේ රටවලත් ඉන්න සුදුසුකම් තියෙන අය. ඒක බොහොම වැදගත් අවස්ථාවක්. මොකද සම්මුඛ සාකච්ඡාවක් තියලා අවසාන සම්මුඛ සාකච්ඡාවට ඒ රටේ අගමැතිවරයා සහ ඒ රටේ අධිකරණ ඇමතිතුමත් සහභාගී වෙලා මට කිව්වා ඉදිරිපත් කිරීමක් කරන්න කියලා. රටවල් බොහොමයක් ඉදිරිපත් කිරීමක් කරා. නමුත් මම තෝරාගත්තා නොදන්නා දේශයක්. මම කවදාකවත් ගිහිල්ලා නැහැ බටහිර ඉන්ද කොදෙව්. ඒගොල්ලන්ගේ සංස්කෘතිය දන්නෙත් නැහැ. නමුත් මට පුළුවන් වුණා ඒගොල්ලන්ට ඒ අවශ්‍ය කාරණා කීප ඉටු කරන්න. ඇත්තටම මාව ඒගොල්ලෝ බඳව ගත්තී බටහිර ඉන්දිය කොදෙව් දූපත්වල ජමේකා දූපතට නැහැ.

0: නීති විද්‍යාලය. ඉතින් එහි ඉන්න දරුවෝ ඔක්කොම යන්න වෙනවා නීති අධ්‍යාපනය හදාරන්න ට්‍රිනිඩැඩ් ටොබැගෝ වලට. නමුත් ඒගොල්ලෝ මට බාර දුන කාර්යය තමයි ඒක ජමේකාවේ කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා අගමැතිතුමාටත් ගිහිල්ලා ඒගොල්ලෝ ඒ ඔක්කොම හදලා දුන්නා. මේ 50 ටික මම හදලා දුන්නා කොහොමද නීති විද්‍යාලයක් ස්ථාපිත කරලා ඒක කරගෙන යන්නේ කියන එක. ඊට පස්සේ මම ඒ රටේ විශ්වවිද්‍යාලයට මම හඳුන්වලා දුන්නා නීතිපති නැත්නම් මාස්ටර් ඔෆ් ලෝස් කියන ඒ උපාධිය හදලා දුන්නා. තවත් මට ගොඩක් වෙලාවට රිවිව් වෙනත් රටවලත් එක ගිහිල්ලා කරා. ඊට පස්සේ බඩේරිය කොන්දේ දූපත්වල තියෙන ඒ ආචාර්ය සංගමය සහ අනිකුත් සංගම් එක්කත් WHO එකත් එක්කත් මට වැඩ කරන්න හම්බුණා. ඒ හැමදේම මට හම්බුනේ ලංකාවේ ලබාගත් නීති උපාධියත් එක්ක ඉහළට ගිය නිසා. ඒ වගේම මම දැනට බාහිර මහාචාර්යවරයෙක් හැටියට ජෝන් එෆ් කෙනඩි විශ්වවිද්‍යාලය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් වල ක්‍රියා කරන ඕස්ට්‍රේලියාව සහ තවත් බොහෝ අවස්ථාවල මට කියන්න පුළුවන් මට රිසර්ච් ෆෙලෝ එකක් හම්බුණා මුන්ස්ටර් විශ්වවිද්‍යාලයේ ජර්මනිය. ඒක ලැබුණ හේතුව තමයි ලංකාවේ ඩිජිටල් ලයිබ්‍රරිස් ඇති කරන්න. ඒ වගේම තමයි ලංකාවේ බුද්ධිමය දේපල පනතට අලුතෙන් දේවල් ඇතුළු කරන්න ඒකත් එක්කත් ක්‍රියා කරනවා. තවත් මම රිසර්ච් සීනියර් රිසර්ච් ෆෙලෝ මම පරීක්ෂකයෙක් හැටියට ජ්‍යෙෂ්ඨ පරීක්ෂකයෙක් හැටියට ක්‍රියා කරනවා චයිනා කොමියුනිකේෂන් යුනිවර්සිටි එකත් එක්ක. මේ මගේ රාජකාරිය වලින් ටිකක් ඉතින් මේ හැමදේම මට ලැබුණේ නිදා අධ්‍යාපනය හරහා. ඉතින් මම ලෝකේ බොහෝ රටවලට මගේ අවශ්‍ය සේවය දීලා තියෙනවා. තව එක වචනයක් දෙන්න, ජිනීවා මානවිකම් කවුන්සිලේ මට අවස්ථා හතරකදී යන්න පුළුවන් වුණා, ගිහිල්ලා සාකච්ඡා කරන්න පුළුවන් වුණා. ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සහ කොහොමද ඒවා දියුණු කරන්න කියලා අපි කතා කරමු. ඒ අවස්ථා මට ලැබිලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ බොහෝ සම්මන්ත්‍රණ සහ ඒ විශ්වවිද්‍යාලයත් එක්ක මම වැඩ කටයුතු කරනවා. නමුත් මගේ ප්‍රමුඛත්වය තමයි ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ තියෙන මගෙන් යම්කිසි සේවයක් වෙන්න ඕන නම් ඒ අංශවලට එය මම ලබා දෙන්න නොපැකිලිව ක්‍රියා කරන අවස්ථාවේ තමයි අමිල ඔබ මේ ආරාධනාව මට කරේ.
1: හොඳයි, බොහොම ස්තුතියි ඔබේ අපේ ආරාධනාව පිළිගත්තට. මම බාධා කළේ නැහැ, ඒක ඔබේ ගමන් මගින් ටිකක් කියලා කිව්වොත් හරි. ඔබේ පරපුර බොහොමයි නීතිවේදීන් වැඩිම ආස කරේ. නීතිේක්ෂය ගැන වඩා ඉගැන්වීමට වැඩිම ආස කරේ.
0: ඔය ඇත්තටම මගේ පළවෙනි නීතිඥයෙක් ලෙස දිවුරුම් දුන්නේ 1994 දෙසැම්බර්. එහෙම නීතිඥයෙක් ලෙස දිවුරුම් දීලා ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නීතිඥ ආධාර කමිටුවත් එක්ක ඉදිරිපත් වෙලා මම නඩු ගණනාවක් කතා කරලා තියෙනවා. ඉතින් මට හිතුණා ඊට වඩා මට පුළුවන් පරීක්ෂකයෙක් සහ නීතිඥයෙක් වගේම ආචාර්යවරයෙක් හැටියට ක්‍රියා කරන්න. මගේ පළවෙනි පත්වීම ලැබුණේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස නීති ක්‍රම, රෝමලන්දිසි නීතිය වගේ සබ්ජෙක්ට් මම ඉගෙනුවා. ඊට පස්සේ තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ මම දැක්කා තනතුරක් තියෙන පරිවාස කතිකාචාර්යවරයෙක්. ඒ පරිවාස කතිකාචාර්යවරයෙක් ලෙස බැඳිලා එදා ඉඳන් අද දක්වා ආචාර්යවරයෙක් බවට යන්න පුළුවන්. මොන වාදක තිබ්බත් ඒවත් එක්ක අපි ඉදිරියට ගිහිල්ලා අපි ඒ තත්ත්වය ලබා ගත්තා. ඒ විතරක් නෙමෙයි, පුළුවන් තරම් අපි හැමදෙනාම ජනතාව දැනුවත් කිරීම තමයි මගේ ප්‍රධාන කාර්යය. මානව හිමිකම් සම්බන්ධව සහ නීතිය සම්බන්ධව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරනවා. ඒ වගේම අපි ඇන්ටි කොරප්ෂන් කමිෂන් එක තියෙනවා. ඒකත් එක්ක අපි අලුතෙන් හයි ඩිප්ලෝමා සර්ටිෆිකේට් හඳුන්වලා දෙනවා. ඉතින් ඒ අංශවලින් මම
1: ඊළඟ ප්‍රශ්නෙම සම්මෙතම මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින බොහෝ දේ ගැන ජනතාව දැනුවත් කරන්නට ඔබ වඩාත් ප්‍රියතාවයක් දක්වන්නේ ඒකට. ජනතාව දැනුවත් කිරීමේ වගකීම ඔබ සතු නිසාද බොහෝ දේ දැනුවත් නිසා?
0: ඒක ඊටම වැදගත්. රාත්‍රී වැඩසටහන් වලින් තමයි පටන් ගත්තේ 9 ඉඳන් 12 වෙනකන් නීතිය ජනතාව අතරට ගෙනියන්න මම මහඟු උත්සාහයක් දැරුවා. ඉතින් බොහෝ අවස්ථාවලදී රටේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙනකොට අපිට කතා කරනවා. අපි නීතිඥවරුන් හැටියට සහ නීති ශාස්ත්‍රයේ පරීක්ෂකයන් හැටියට අපි ජනතාව දැනුවත් කිරීම ඊටම වැදගත් වෙනවා. මොකද මෙන්න මේ නීති ශාස්ත්‍රවලින් තමයි වැදගත් වෙන්නේ. මොකද නීතිය නොදැනීම සමහරවට කරුණක් නෙමෙයි. ඒ නිසා අපි හැම වෙලාවෙම මා ජනතාවත් එක්ක වැඩ කටයුතු කරනවා. අදත් රාජ්‍ය නිලධාරීන් SLS ඔෆිසර්ස්ලා මම දැනුවත් කරා. ඒ වගේම හෙට මම ගිහිල්ලා දැනුවත් කරනවා ප්‍රජා සංවර්ධන නිල. ඒ වගේ දිගින් දිගටම කරනවා. ඒකේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද අමිල මේ දේ හරියට තේරුම් ගත්තොත්, නීතිය හරියට තේරුම් ගත්තොත් ජනතාව දන්නවා මොකද්ද ඊළඟට කරන්න ඕන වැඩපිළිවෙල. අයිතියක් කඩවුනොත් අපි කොහෙටද යන්නේ නිසා නීතිය දැනගැනීම නිසා වැරදි කිරීමට තියෙන පිළඹීම අඩු වෙනවා. ඒ නිසා තමයි වැදගත්ම වෙන්නේ විවස්ථාවේ කියලා තියෙනවා. සෑම රාජ්‍ය නිලධාරියෙකුටම මානව හිමිකම් ආරක්ෂා කරන්න ඕනි, මානව හිමිකම් වර්ධනය කරන්න ඕනි, මානව හිමිකම් ගරු කරන්න ඕනි. ඉතින් ඒ කාර්යභාරය සෑම පුරවැසියෙකුටම තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම නීතිය දන්න අපිට ඒ දේ පැවරලා තියෙනවා. ඒ නිසා තමයි අපි නීතිඥයන් හැටියට සහ විශේෂයෙන්ම නීති ශාස්ත්‍රයේ ඉන්න අය හැටියට මේ දැනුවත් කිරීම මහ ජනතාව වෙත ගලා යන්නේ. හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද කියන එක ජනතාව තේරුම් ගනි.
1: මම මගේ මතය මහාචාර්යතුමනි, අපේ මාතෘකාව දිසට යොමු වෙනට තවත් ටිකක් කලින් දැන් නීතියත් එක්ක අනික් පැත්තෙන් ඇහෙන වචනේ තමයි සමාන්තරව යුක්තිය. යුක්තිය කියන්නේ මොකක්ද කියලා මම ඔබෙන් අහමු. මොකද්ද යුක්තිය තියෙන නිර්වචනය?
0: ඇත්තටම ජස්ටිස් යුක්තිය කියලා කියන්නේ නීතියට වඩා ඉහළින් තියෙන සංකල්පයක්. ඒකට කියනවා සමාජ යුක්තිය කියලා. මේක ඇති වුණේ මූලික වශයෙන්ම ආසියාතික රටවල ආගම හරහා තිබ්බා. ඊට කලින් තිබ්බේ මේක ග්‍රීසි, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක්‍රටිස්. අන්න ඒ අය කිව්ව දේ තමයි යුක්තිය කියන්නේ ස්වභාවික නීතිය කියන එක. ඒ නිසා ඔබ හොඳ කරොත් ඔබට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි. දී යුක්තිය කියලා කියන්නේ මානව සමාජයේ තියෙන අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම සඳහා රාජ්‍ය පාලකයාත් පුරවැසියනුත් අතර ඇතිවෙන ඒ සාකච්ඡාව සමාජ ගිවිසුමක් දක්වා ගිහිල්ලා තියෙනවා. හැබැයි නීතිය කියන්නේ ඊට පස්සේ වර්ධනය වෙන එකක්. නීතිය ගොඩාක් වෙලාවට වර්ධනය වෙන්න පටන් ගත්තේ යථාර්ථවාදී නීතියත් එක්ක. ඒක ජෝන් ඔස්ටින් කියන නීතිවේදියා ඒ දෙවෙනි ලෝක මහා යුද්ධ සංග්‍රාමයෙන් පස්සේ තමයි නීතිය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම දඬුවම. නීතිය කඩකරොත් දඬුවම. නමුත් ඊට ඉස්සෙල්ලා තිබ්බේ යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා අපි සමාජය විසින්, සමාජ ස්වභාවික ධර්මය විසින් යන්නේ. අද යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා සෑම විටම වෙන්නේ නීතියක් අවශ්‍ය වෙනවා. එතකොට යුක්තියයි නීතියයි අතර තියෙන සමාජ බැඳීම. නීතිය සම්මත කරන්නේ පාර්ලිමේන්තුවේ. ඕනෑම රටක තියෙනවා. රටවල 193ක් තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධාන. මේ සෑම රටකම පාර්ලිමේන්තුවක් තියෙනවා. පාර්ලිමේන්තුව ඉතා වැදගත්. විවිධ නම් වලින් පාර්ලිමේන්තුව හඳුන්වනවා. කොංග්‍රස් එක කියලා කියනවා අපි ඇමරිකා එක්සත් ජනපදයේ, ලෝක සභා කියලා කියනවා ඉන්දියාවේ. එතකොට විවිධ රටවල මේ තියෙන පාර්ලිමේන්තුව තුල තමයි ජනතා පරමාධිපත්‍ය තියෙන්නේ. ඒතකොට ජනතාව බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි නීතියත් එක්කම යුක්තිය තියෙන්න ඕනි. යුක්තිය තමයි අපි දැසින් දක්න්නේ. මට කඳුළු එන්න පුළුවන් සමහර ලාවට. ඒ කඳුළු එන්නේ නීතියට වඩා යුක්ති ධර්මයේ කොතෙක් දුරට මේක ක්‍රියාත්මක වෙනවද කියන එක. ඒ යුක්තිය කියන්නේ සමාජයේ තියෙන සංකල්පය. සමාජය දකින්න කොහොමද, ਸਰව සාධාරණත්වයේ ළඟා කරගන්නේ කොහොමද කියන. ඒ නිසා ඔබට යුක්තිය ඉෂ්ට වෙන්න ඕනි. ජස්ටිස් වෙන්න ඕනි. නමුත් දැන් තියෙන දේ තමයි යුක්තිය ඉෂ්ට කරවා ගැනීම සඳහා නීතිමාලාවක් තියෙනවා. ඒ නීතිමාලාව කඩන්න බෑ. කෝඩ් ඔෆ් එතික්ස් එකක් තියෙනවා. ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ ආචාර ධර්ම පද්ධතියත් එක්ක අපි ජීවත් වෙනකොට තවදුරටත් ඉදිරියට ගියොත් පාර්ලිමේන්තුව විසින් පනත් පනවලා තියෙනවා. ඇයි පාර්ලිමේන්තුව විසින් පනත් පනවලා තියෙන්නේ? ප්‍රධාන වශයෙන් මොකද්ද? රට සදාචාරාත්මක සහ නීතිගරුක සමාජයක් කරා යන. සමහර වෙලාවට යුක්තිය ඉෂ්ට නොවනකොට අපි විවිධ දේවල් වලට යනවා. විවිධ අරගල වලට යන්න පුළුවන්. එහෙම ගියත් අවසානයේදී අද තියෙන 22 සතවර්ෂයට යනකොට අපිට අවශ්‍ය දෙයම තමයි නීතිය. නීතිය කියන්නේ පාර්ලිමේන්තුව පනවන අනපනත්, ඒවා ඊට පස්සේ සමාජගත වෙලා තියෙනවා. සමහර වෙලාවට අනපනත් පරණ වෙන්න පුළුවන්. සංශෝධනය කරන්න අන්න ඒකටත් අයිති තියෙන පාර්ලිමේන්තුව. මම අවසාන වශයෙන් හිතන එකම දෙයක් තමයි ජනතා පරමාධිපත්‍ය තියෙනවා නම් පාර්ලිමේන්තුවට ඒකත් යුක්තියේ ඉහළම ස්ථානයක් ලෙස දකිනවා. නමුත් යම් කිසි දීක නීති කඩ වුණාම අමිල අපිට යන්න තියෙන ස්ථාන තමයි උසාවිය. අපි භාෂාවෙන් කියනවා නම් නැත්නම් අධිකරණ. ඒකත් අපි බලාපොරොත්තු වෙන්නේ ਸਰව සාධාරණත්වය. අන්න එතනත් යුක්තිය තියෙනවායි කියලා හිතන. ඒ නිසා මේ සංකල්ප දෙක එකට යන සංකල්ප දෙකක්. නමුත් යුක්තිය තියෙන්නේ අපේ හදවතේ. ඒකට අපි කියනවා හෘද සාක්ෂිය කියලා.
1: හොඳයි. හොඳ පැහැදිලි කිරීමක් ඔබට දැනගන්න ලැබෙනදී. දැන් අධිකරණයතාව, අධිකරණයේ ස්වාධීනත්වය වගේ නීතිය සමානාත්මතාවයේ නිතර නිරන්තරයෙන් එන වචන, දේශපාලන වේදිකාවන් තුළ ඇසෙන වචන, සමහරට ඒවා දේශපාලන පොරොන්දු, මේව මනින සාධක මොනවද? ජනතාවට දැන් උනත් අධිකරණයේ ස්වාධීනද කියලා මැනගන්න පුළුවන්ද? කොහොමද මනින්න සාධක?
0: ඔව්, මනින්න පුළුවන්. ප්‍රධාන සාධකය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණයේ ස්වාධීනත්වය වෙනමම පරිච්ඡේදයක් තියෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය කියලා කියන්නේ කිසිම විදියකට කිසිම කෙනෙකුට බලපෑමක් කරන්න බෑ, තර්ජනයක් කරන්න බෑ, කිසිම ආකාරයකට මැදිහත් වීමක් කරන්න බෑ. ඒ නිසා තමයි අධිකරණයේ ස්වාධීනත්වය කියන එක වෙනමම පරිච්ඡේදයක තියෙන්නේ. අපි දන්නවා විධායකය, ව්‍යවස්ථාදායක කියන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තුළ තමයි ඔය කියන පරමාධිපත්‍ය සහ නීති සෑදීමේ බලය. එතකොට විධායක ජනාධිපතිතුමා ඉන්න. විධායක ජනාධිපතිතුමා තමයි පාර්ලිමේන්තුවේ විටින් විට ආවත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී සාමය සහ යුද්ධය ප්‍රකාශ කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒතකොට ජනාධිපතිවරයාට පුළුවන් පෝට්ෆෝලියෝස් නැත්නම් කැබිනට් ඇමති ධුර දරන්න. එතකොට කැබිනට් එක ගත්තට පස්සේ ඒ පාර්ලිමේන්තුව තුල ඉන්නේ. නමුත් අධිකරණය ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම අධිකරණය මේ කිසිම දෙයකින් නෙමෙයි ඒගොල්ලෝ ස්වාධීනව ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය පද්ධතිය හදලා දීලා තිනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලින්ම ඒගොල්ලන්ගේ පත් කිරීම සම්බන්ධව හදලා දීලා තිනවා. ඒ වගේම අපි දන්නවා ව්‍යවස්ථාදායක සභාව ඉන්නවා. ඉහළ අධිකරණ නිලධාරීන් පත් කරනකොට ඒක ව්‍යවස්ථාදායකය හරහා වෙන්නේ. ඒ නිසා අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ ජනතාවට අවශ්‍ය සාධාරණත්වයේ යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා පවතින ප්‍රධාන ආයතනය. මේක ලංකාව විතරක් නෙමෙයි. මොකද අපි ඉංග්‍රීසි නීතිය අනුව නියන්නේ. ඉංග්‍රීසි නීතිය සහ රෝම ලන්දේසි. බලන්නකෝ ඉතිහාසය ගත්තට පස්සේ අපි රෝම ලන්දේසි කාලේ හිටියා. ඒ කාලෙත් උසාවි තිබ්බා. ලෑන්දරාත් ඉඩම් උසාවි තියෙනවා. ඒ සිවිල් රාජ සිවිල් උසාවි තිබ්බා. රාජ්‍යයන් ජුස්සිති මහාධිකරණය වගේ. ඊට පස්සේ 1833 දී ඒ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණත් එක්ක අපිට දෙන නීති පද්ධතිය තමයි කෙලිම දෙනවා පුලිස් උසාවි, අද කියනවා මයිස්ටර් උසාවි, ඊට පස්සේ තියෙනවා දිස්ත්‍රික් උසාවි, ඊට පස්සේ තියෙනවා මහාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණය. ඊට පස්සේ අද වෙනකොට මේ උසාවි තේරාවලිය දිගින් දිගට. මේ උසාවි තේරාවලිය තියෙන්නේ කොහෙද? ඉහළ උසාවි වල තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ බලතල කොහොමද ක්‍රියාත්මක කරන්නේ, ඒවාපත් කරන්නේ කොහොමද, යම් කිසි දෙයක් ඉවත් කරනවා නම් කොහොමද කරන්නේ කියන එක පත් කරාට ඉවත් කරන්න බෑ. ඒක වෙන්නම ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක තමයි අධිකරණයේ ස්වාධීනත්වය කියලා කියන්නේ. පහළ අධිකරණ වල තියෙනවා අධිකරණ සංවිධාන පනත, මා අධිකරණයේ ඉඳන් සියලුම අධිකරණ වල ඒ කියන්නේ විනිශ්චයකරුවන් සම්බන්ධව පත් කිරීම ඉවත් කිරීම සම්බන්ධව අධිකරණයේ සේවා කොමිෂන් සම්බන්ධ ඒ සියලු දෙයක්ම ස්වාධීනයි. මොකද ස්වාධීනයි කියන්නේ කිසිම ආකාරයකට කිසිම විදියකට බලපෑමක් හෝ කිසිම විදියකට මැදිහත්වීමක් හෝ කිසිම විදියකට සොයාබැලීමක් කරන්න බෑ. ඒ නිසා තමයි යම් කිසි ආකාරයකට අද සියලු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවල ලෝකේ තියෙනවා විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ වගේම අමතක කරන්න එපා මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය. ඒ තුන්වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්. ඒවා කඩවුණු අවස්ථාවල කෙලින්ම ජනතාවට යන්න පුළුවන් තැන තමයි ශ්‍රේෂ්ඨාධිකරණය. ඉතින් මෙවැනි පද්ධතියක් අපිට කොහෙන්ද ලැබෙන්නේ? මේක ලැබෙන්නේ ඉංග්‍රීසි නීතියේන ආභාෂයක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදනකොට ප්‍රංශයේ ඩිගෝල්ගේ ව්‍යවස්ථාවයි ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවයි ඒ ඔක්කොම අරගෙන තමයි හදලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී ජනතාවගේ සුබසාධනය සඳහා මේවා වෙනස් වෙන්න ඕන. ඒවා කෙලින්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනත් එක්ක ඇවිල්ලා වෙනස් වෙන්න අවශ්‍යයි. ඒක තමයි ජනතාවගේ යහපත වෙනුවෙන් කරන ක්‍රියාමාර්ගය.
1: ඔබ වෙනසුරුවන් ඉවත් කිරීම වෙනස දාන කරා ජනතාවට අත්දැකීමක් ඇති. අග වෙනසුරු ඉවත් කරපු රටක් අපි. ඒ නිසා මේ අතකාලීන අත්දැකීම ඇති. දැන් අධිකරණය ගැන ජනතා විශ්වාසය ගොඩනැගීම කොයිතරම් වැදගත්ද රටක ඉදිරි ගමනට ආර්ථිකය ශක්තිමත් වෙනවා සේම කියලා මම ඔබෙන් ඇහුවොත් මහාචාර්යතුමනි මොකද ඒ දෙපිරිත?
0: ඔව් ඒ ඉතාම වැදගත් දෙයක්. මොකද මේක නිතරම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා වෙනවා. මොකද අධිකරණය කියලා කියන්නේ ජනතාවගේ සම්පූර්ණ හෘද සාක්ෂිය තියෙන තැන, විශ්වාසය තියෙන තැන. එතකොට ජනතාව බලාපොරොත්තු වෙන දේ තමයි යම් කිසි ආකාරයකට Tamanට සර්ව සාධාරණයක් වෙන්න ඕන නම් වෙන කිසි තැනකට ගිහිල්ලා වැඩක් නැහැ. යන්න තියෙන ස්ථානය තමයි අධිකරණය. එතකොට ජනතාව බලාපොරොත්තු වෙනවා මෙතනදී සර්ව සාධාරණත්වය ජනතාවට ලබා ගන්න පුළුවන් ස්ථානය අධිකරණය කියලා. වරද යම් යම් ආයතින් වරද වෙන්න පුළුවන්. එතකොට මොනවාද වරද කියන එක දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන. වරද නිර්වචනය කරලා තියෙනවා දණ්ඩ නීති සංග්‍රහ. ඊළඟට වැදගත් වෙන අවස්ථාව තමයි මේ පුද්ගලයෝ වැරදි කළා තියෙනවා නම් ඒ අය අත්තරංගුවට ගන්නේ කොහොමද? අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙන. එතකොට අත්තරංගුවට අරගෙන උනත් තියාගන්න පුළුවන් පොලිසිය කොච්චර කාලයක්ද? අනිවාර්යයෙන්ම ඒ අය ඉදිරිපත් කරන්න ඕනේ අධිකරණයේ වෙද. අන්න එතන ඉඳන් සාක්ෂි මෙහෙයවීම, පොලිස් විමර්ශනයට අවශ්‍ය දේවල් බීවාර්තා මගින් දානවා. එතන ඉඳන් තමයි සාක්ෂි මෙහෙයීම කරන්නේ. එතකොට ඒකදි වැදගත්ම දේ තමයි අදාළ කරුණු සොයා ගැනීම සහ ඔය කියන සැකකරුවන්ගේ අයිතිවාසිකම් පවා ආරක්ෂා වෙන. සැකකරුවන්ට යම්කිසි ආකාරයකට පීඩනයක් තර්ජනයක් වෙනවා නම් අද නීති තියෙනවා. 2015 සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත, ජාතික අධිකාරී පනත තියෙනවා. 2023 දී ඒක සංශෝධනය වුණා. ඉතින් ඒ වගේ ශක්තිමත් ආයතන තියෙනවා වගේම ඒ ආයතන වලට සහයත් අපි ලබා ගන්න ඕනේ. එතකොට අධිකරණය තුල ස්වාධීන නඩු විභාගයක් යන ඒ ස්වාධීන නඩු විභාගයේදී තමයි මේ සියලු දෙයක් ඉදිරිපත් වෙන්නේ. දැන් ලංකාව ඇවිල්ලා යන්නේ ඇඩ්වර්සේරියල් සිස්ටම්. ඒ කියන්නේ රටවල් 56ක් තියෙනවානේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල. ඒ සිස්ටම් එක හැදිලා තියෙන දෙපාර්ශවයේ විත්තිකරුවෝ ඉන්නවා, පැමිණිලි කරුවෝ ඉන්නවා, විත්තිකරුවෝ ඉන්නවා. නමුත් චීනය වගේ රටවල සිවිල් නීතිය තියෙන රටවල් තියෙනවා. අපි යන්නේ ඉංග්‍රීසි පොදු නීති. සිවිල් නීතිය තියෙන රටවල ගොඩාක් අවස්ථාවකදී පැමිණිල්ලට තමයි ඉහළින් මිනි නැත්තම් අභිචෝදකේ. ඒකට කියනවා ඉම්පොස්ටේරියල් සිස්ටම් එකක්. එයා මුල් කරගෙන යන එකක් පැමිණිලි මුල් කරගෙන යන. නමුත් අපේ දෙපාර්ශවයට සමන් දෙන ස්වභාවික යුක්ති නීතිය කියන්නේ ඒකයි. එකපාරටම එකෙකුට අපිට වරදකරුවෙක් කරන්න බෑ. එම වරදකරුවෙක් කරන්න බැරි එක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථාවේ තියෙන්නේ අත්නොමතික ලෙස කිසියෙකු අතරැංගුවට ගන්නත් බෑ. ගන්නේ සැකකරුවෙක් පමණයි. සැකකරුවාටත් මූලික මිනිස් අයිතිවාසිකම් තියෙනවා. අන්න ඒ නිසා තමයි හැම අවස්ථාවකදීම අපේ හැදිලා තියෙන මේ අධිකරණ පද්ධතිය මෙහෙට ගෙනාවේ කොහෙන්ද? 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බ, 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බ, සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බ. මේ ඔක්කොම එන්නේ කොහෙන්ද? මහා බ්‍රිතාන්‍ය පදනම් කරගෙන වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සිස්ටම් එකත් එක්ක. ඒක වර්ධනය වෙලා තියෙනවා. අද වෙනකොට දේශීය සංස්කෘතිය අනුව අපි මේවා තවත් වර්ධනය කරගත යුතුයි.
1: හරි, අපේ මාතෘකාව අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. දැන් අධිකරණයේ තිබෙනවා, නීති රාමුවක් තිබෙනවා, අනපනත් වෙන මේ හැමදේම තියෙනවා. අපේ මාතෘකාව මම ඔබට යොමු කරොත් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා මම ඔබෙන් අහුවොත්
0: පැහැදිලිවම ප්‍රතිසංස්කරණ මේ වෙනකොට හොඳින් ඉෂ්ට වෙලා තියෙනවා. දැන් බලන්න, අපි දන්නවා නීති විරෝධීව සමහර වෙලාවට වත්කම් උපයලා ඒ වත්කම් ලංකාවේ නැහැ. සමහර වෙලාවට ඒවා තියෙන විදේශ රටවල. දැන් මෑත කාලීන නීති හොඳින් ක්‍රියාත්මක වෙලා තියෙන මොකද? එහෙම නීති විරෝධීව සොයාගත් වත්කම් වෙන රටකට ගිහිල්ලා හරි වත්කම් හඹාගෙන ගිහිල්ලා හොයාගන්න පුළුවන්. ඒ වගේම හොඳින් ක්‍රියාත්මක වෙන පනත තමයි දූෂණ විරෝධී පනත. 2023 දූෂණ විරෝධී පනත අද ඇත්තටම යථාර්ථයක් වෙලා ඒ ආකාරයෙන් විමර්ශන පවත්වලා ඒ විමර්ශන තුලින් ඒ දේ සිදුවෙලා තියෙනවා. නමුත් ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙන පැතිත් තියෙනවා. අද පාර්ලිමේන්තුවේ අද හෝ ඊයේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත මුදල් විශුද්ධිකරණ පනත නීති විරෝධී ලබාගත් මුදල් විශාල ප්‍රමාණයක් සමහර වෙලාවට වෙන රටවල ගිහිල්ලා තියෙනවා. එතකොට ඒවා නීති විරෝධීව උපයා ගත්තන ඒ සම්බන්ධව අනිවාර්යයෙන්ම ඒ ඕඩර්ස් අරගෙන අපිට පුළුවන් වෙනවා ඒ රටවල ඉන්න ඉන්ටර්පොලිස් ජාත්‍යන්තර පොලිසිය අරගෙන.
1: නමුත් අරදම කියන්නේ කාලීන අවස්ථානු යාවත් කාලීන කිරීම අවශ්‍යයි.
0: අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දැන් යාවත් කාලීන කරනවා නම් අවශ්‍ය ප්‍රධාන පනතක් තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇක්ට්. අපි දන්නවා මොකද්ද? AI કૃત્રિમ બુદ્ધિય સંબંધව વિશાલ વશેનમાં તામ લંકાવી નીતિયක් නැහැ. තියෙන ප්‍රතිපත්තිය පමණයි. ඒවා හොඳ පණක් තියෙනවා යුරෝපානු රාජ්‍ය, යුරෝපානු රටවල තියෙනවා, යුරෝපානු රාජ්‍යවල. අන්න ඒ පැත්ත හිතන්න ඕනේ. නමුත් අපි ජීවත් වෙන පොළවේ පය ගහලා ඉන්න කොටසක් හැටියට අවශ්‍ය වෙන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සඳහා අපි ලෝකේ අනිත් රටවල ක්‍රියාත්මක වන ආකාරයට හොඳින් ක්‍රියාත්මකව ඉන්න ඕනේ. අපි බන්ධනාගාර විශාල වශයෙන්ම අපි දන්නවා මෑත කාලේ කියනවා මේවා ජනගහණය වැඩි කියලා. මොකද 11,000ක් තියාගන්න පුළුවන් තැන්වල 41,000ක් ඉන්න. ඉතින් ඒක කොහෙන්ද වෙලා තියෙන්නේ? අන්න ඒකට අවශ්‍ය ප්‍රධාන ප්‍රතිසංස්කරණයක් තමයි අපපනත. අපමණද හදලා තින්නේ ඇත්තරම අප දීම සඳහා. නොදීම වියතරීක අවස්ථාවක්. නමුත් සමහර අවස්ථාවලදී අනිවාර්යෙන් අප නොදීම නිසා ඒ අය බන්ධනාගාරගත වෙනවා. ඊළඟට වැදගත්ම කාරණේ තමයි අපි දන්නවා Dangerous Drugs Act කියලා එකක් තියෙනවා. ඒ යටතේ ඔය 54 වෙනි වගන්ති යටතේ දැම්මොත් ජාවාරම් කරුවෙක් හැටියට හරි කොහෙන් හරි හොයාගෙන දැම්මොත් ඒකෙන් හරි අමාරුයි අප ගන්න. ඒ නිසා ඒ පනත් දැන් සංශෝධනය වීමට අවශ්‍ය කාලය ඇවිල්ලා තියෙනවා. ඊළඟට වැදගත් දේ තමයි බුද්ධිමය දේපල පනත. ඒවත් සංශෝධනය වෙන්න ඕනේ. මොකද ඒ සංශෝධන අවශ්‍ය වන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි, මේ කියන නිර්මාණ සොරා ගැනීම සම්බන්ධව ඒවා සම්බන්ධවත් දැන් විශේෂ සාකච්ඡා පැවැත්වෙනවා. ඒවත් එක්කම අපි බලන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් කිසි ප්‍රතිසංස්කරණයක් එනවනම් ඒ කොතෙක් දුරට අධිකරණත් එක්ක එනවද කියන එක මහජනතාවගේ පැත්තෙන් සාකච්ඡා මතුවෙනවා. ඒ මහජනතාවගේ පැත්තෙන් සාකච්ඡා මතුවෙලා මෙවැනි ආකාරයකට අපි ක්‍රියා කරනවනම් මෑත කාලය තුල අපි දකින්න පුළුවන් නීතියේ ආවිල්ල තියෙන ප්‍රතිසංස්කරණ හොඳින් ක්‍රියාත්මක කරව ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරන්න ඕනේ. ඒ යාන්ත්‍රණය සකස් කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඔය කියන යුක්තිය, ඔය කියන සාධාරණත්වය ඉෂ්ට කරගන්න.
1: තමයි බන්ධනාගාර සිද්ධියත් එක්ක මතුවෙච්ච කරන්තමේ නඩු ප්‍රමාදයේ විමසීම් ප්‍රමාදයේ යුක්තිය ඉෂ්ට වීමේ ප්‍රමාදයේ මේ කාරණාවත් එක්ක ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් වෙනවද? මානව හිමිකම් උල්ලංඝනය වීමක් වෙනවද මේ ප්‍රමාදයත් එක්ක?
0: දැන් ඇත්තටම ප්‍රමාදය ගත්තොත් මානව හිමිකම් එක වෙනම පැතිකඩක් තියෙනවා. මොකද ඒකට ප්‍රධාන හේතුව තමයි විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් තමයි මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරොත් අපිට අධිකරණයට යන්න වෙන්නේ. ශේෂ්ඨාධිකරණය දක්වා යන්න පුළුවන්. හැබැයි අධිකරණ තීන්දුවකින් එහෙම නෙමෙයි. අධිකරණ තීන්දුවක් දුන්නොත් අපිට පුළුවන් ඒක අභියාචනය කර කර ඉහළ අධිකරණයේ දක්වා යන්න. එතකොට මානව හිමිකම් උල්ලංඝනය වීමක් කියලා කියන්නේ විධායක පරිපාලන ක්‍රියාවක් අධිකරණයකින් ඒක ගන්න බෑ. මොකද කිසිම රටක ව්‍යවස්ථාවක නැහැ මූලික මිනිස් අයිතිවාසිකම් විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් උල්ලංඝනය වීම සම්බන්ධ ගන්න පුළුවන් ප්‍රතිකර්ම. නමුත් අධිකරණයේ සම්බන්ධ අපි හිතනවා ඔබ සෑහීමකටපත් වෙන්නේ නැහැ කියලා අධිකරණ තීරණ. ඔබ සෑහීමකටපත් වෙන්නේ නැත්නම් අධිකරණ තීරණේ ඔබට තියෙන කෙලින්ම ඉහළ අධිකරණ වලට ගිහිල්ලා අභියාචනය කරන එක. නමුත් සමහර අවස්ථාවලදී ප්‍රමාදයන් තියෙනවා. මේ ප්‍රමාද දෝෂ තියෙනවා. ඒතකොට මේ ප්‍රමාදයන්ට අවශ්‍ය දේවල් දැන් සකස් වෙමින් පවතිනවා කියලා හිතනවා. විශාල වශයෙන්ම සමහර පහළ අධිකරණවල මහේස්ත්‍රාත් අධිකරණවල විනිශ්චයකරුවන් අවශ්‍යයි. ඒක බඳවා ගැනීම මම දැක්කා මෑත කාලේ වෙලා තියෙනවා. මොකද නඩු ඉක්මන් කරන්න නම් මම කියන්නේ අනිවාර්යයෙන්ම උසාවි වැඩි වෙන්නත් ඕනේ. ඒ වගේම විශේෂ උසාවි තියෙනවා. ළමා අපයෝජන සම්බන්ධව ගත්තොත් වෙනම උසාවි අවශ්‍ය වෙනවා. ඒ වගේම ත්‍රස්තවාදී වැළැක්වීම පනත. දැන් මේ පනත සංශෝධනය කරන කියලා තියෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයටත් ඉතාම පැහැදිලිව කියලා තියෙනවා රසවාදී වැළැක්වීම පනත වෙනකොට වෙනවට නව පනතක් ගේනවා. ඒ වගේම අපි දන්නවා අපි තාම නීතියක් නැහැ ඔය කියන ඕගනයිස් ක්‍රයිම්ස් නැත්නම් සංවිධානාත්මක අපරාධ විශාල වශයෙන් වෙනවා අපිට පේන ඔය බන්ධනාගාර සිදුවීම් හරහා. නමුත් ඒ යටතේ තේ අය අතරංගුවට අරගෙන තියෙන්නේ රසවාදී වැළැක්වීම පනත යට. ඒ හින්දා ඒකට වෙනම පනතක් වෙන්න ඕනේ. මම දැක්කා ඒවත් එනවා. ඉතින් ඒක හොඳයි. මොකද හේතුව තමයි උඹේ ඇහුව ප්‍රශ්නේ ප්‍රමාදය කියලා කියන්නේ ඇත්තටම මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමක්ද නීති අනුව එහෙම කියන්න බෑ. එතකොට එහෙනම් මේවා ප්‍රමාද වෙනවා නම් ප්‍රමාදයේ වැළැක්වීම සඳහා අපි මොකද්ද කරන්න ඕනේ? එතකොට අපි දකින වෙනත් රටවල තියෙන ප්‍රතිසංස්කරණ මොනවද? බොහෝ රටවල ඉන්දියාවේ ගත්තත්
1: ජනගහනයට සාපේක්ෂව විනිසුරුවරුන් ප්‍රමාණවත් පිරිසක් සිටිනවද ලංකාව තුළ? සාමාන්‍ය වෙනත් රටවල කොපමණ ජනගහනයකට විනිසුරුවරුන් අනුගත වෙලා තිබෙනවද ඔබේ අත්දැකීම අනුව?
0: ඔව්. දැන් ඒක විශාල වශයෙන්ම ගන්න වෙන්නේ අපේ තියෙන නීතිය අනුව. දැන් අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණේ ඉන්න ඕනේ විනිශ්චයකාරවරුන් ප්‍රමාණය විනිශ්චයකාරතුමන්ලා ප්‍රමාණය කීයද කියලා. ඒක 2020 දී වැඩි කරා. ඒතර අභියාචනාධිකරණේ කී දෙනෙක් ඉන්න පුළුවන්ද කියන එක ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි තීරණය වෙන්නේ. එතකොට තවදුරටත් විනිශ්චයකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ අධිකරණවල වැඩි කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉන්න ඕනේ. නමුත් ඊළඟට ගත්තොත් අපි ලංකාවේ පළාත්බද මහ අධිකරණ තියෙනවා. ඒතර පළාත්බද මහ අධිකරණ අපි පළාත් නමේටම පළාත්බද මහ අධිකරණ තියෙනවා. පළාත්බද මහ අධිකරණ විනිශ්චයකරුවන් ඉන්නවා. වාණිජ මහ අධිකරණයක් තියෙනවා. අනිත් වාණිජ මහ අධිකරණ දෙකක් තිබුණාට ඒක වැඩි වෙන්න ඕනේ. ඒවා ප්‍රදේශවලින් ප්‍රදේශවලට තව වැඩි වෙන්නේ. එතකොට විශාල වර්ධනයක් තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණවල සහ අනිත් එක තමයි කම්කරු පරිෂදවල දිසා අධිකරණත් තියෙනවා. දැන් ඔබ අහුව හොඳ ප්‍රශ්නයක්. දැන් වෙනත් රටවල් එක ගන්නකොට ලංකාවේ මිලියන 22ක් ඉන්නවා ජනතාව. එතකොට මේ 22ක් එක ගත්තට පස්සේ අපේ දිසා අධිකරණවල මහේස්ත්‍රාත් අධිකරණවල අපි කියමු 295ක් විතර වගේ තමයි දැනට ප්‍රමාණයක් ඉන්නේ. එතකොට මේකේ වර්ධනයක් අවශ්‍ය වෙනවා. මොකද අවශ්‍ය වෙන්නේ? මම කියන්නේ දැන් අපි මේ නඩු හදනම සංස්කෘතියට යන්න ඕනේ නෑ. නඩු විසඳා ගැනීම සඳහා නඩුවක් පවරන්න ඉස්සෙල්ලා හැම දෙයකටම නඩු කියලා හරියන්නේ නෑ. ඒ නිසා ලංකාවේ තියෙන ඕනේ ප්‍රී ට්‍රයල් එකක් දැන් ඇති වෙලා තියෙනවා. සමත මණ්ඩල ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ වයින් අපි උසාවියට එන නඩු ගන්න ගොඩක් වෙලාවට අඩු කරන්න ඕනේ. නමුත් අපි දන්නවා බෙදුම් නඩුවක් ගියොත් ඒක වරුදු 50ක් 60ක් යන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ එන්න ඕනේ. කාලයත් එක්ක ගත්තට පස්සේ අපේ තියෙන විනිශ්චයකරුවන් නම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හේතුව තමයි ඉන්දියාව ගත්තත් ලංකාව ගත්තත් ඒ උසාවි වල ඉන්න විනිශ්චයකරුවන් ගත්තත් ජනගහනයත් එක්ක ජනගහනය වර්ධනය වෙනවා. නමුත් උසාවි වල ඉන්න මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරුන් දිස්ත්‍රික් විනිශ්චයකරුවන්ගේ වර්ධනයක් දකින්න බෑ. එතකොට ඉහළ අධිකරණවල විනිශ්චයකරුවන්ගේ සංඛ්‍යාව වර්ධනය වැඩි කරනවා. ඒක කරන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින්. නමුත් අනිත් උසාවි වල පවා පවතින අධිකරණ සංවිධාන පනතක් අරගෙන තමයි කතා කරන්නේ. ඒතකොට ජනගහන ඝනත්වයත් එක්ක ගත්තාම ඉන්දියාව ලංකාව ඉන්දියාවෙත් මේ ප්‍රමාණය මදි. නමුත් බඩීර රටවල් සහ ස්කැන්ඩිනේවියන් රටවල් ගත්තොත් ඒගොල්ලන්ගේ ප්‍රමාණවත් වෙනවා. ජනගහනය වැඩි වුණත් ඒගොල්ලන්ගේ නඩු එන්නේ අන්න ඒකයි වැඩි. දැන් මම දැකලා තියෙනවා නෝර්වේ රටේ මම සංචාරය කරා, ජර්මනි මෑත සංචාරයක් කරා. ඒ රටවල ගත්තට පස්සේ ගොඩක් වෙලාවට උසාවියෙන් මෙපිට නඩු විසඳන ක්‍රමයක් තියෙනවා. අන්න අවිලා අපි ඒ කල්චේකට තමයි ඉස්සරහට යන්න ඕනේ. දැන් තියෙන නඩු ටික එහෙම විසඳීගෙන යනවා. නමුත් ඉදිරියේදී අපි ඉන නඩු නොයින තැනට කොහොමද වැඩ කරන්නේ? අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ වැදගත්තාවයට අවශ්‍ය තමයි නීතිය පිළිබඳ දැනීම. නීතිය පිළිබඳ දැනීමක් තියෙනවා නම් විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. මම කියන්නේ ප්‍රශ්න ඇතිරටක් ලෝකේ නැහැ කියලා. නමුත් ඒ ප්‍රශ්න ගොඩක් දුරට උසාවියේ මෙපිට කොහොමද අපි විසඳගන්නේ? ඔන්න ඔය තැන තමයි අපි හදන්න ඕනේ. මෙන්න මේකට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ තමයි රජයක් හැටියට ලංකාව විතරක් නෙමෙයි වෙන රටවල මේ සම්බන්ධව සිතන්නේ.
1: දැන් මේ කාලේ ගත්තාම විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කතා බහ කළා. දැන් අය කැබිනට් මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙලා තියෙනවා. 1970න් පස්සේ මේක වෙනස් වෙලා නැහැ. දැන් අවුරුදු 50ක් විතර ගත වෙලා තියෙනවා. විවිධ අදහස් පළ වෙනවා මේ සම්බන්ධයෙන්. ඔබතුමාගේ අදහස් මොකද? ඔබතුමාගේ අත්දැකීම්, ජාත්‍යන්තර අත්දැකීම් මේ හැම දෙයක් එක්කම ගත්තාම මොකක්ද ඔබතුමාගේ අදහස්? මේක විය යුතු දෙයක්ද, නොවිය යුතු දෙයක්ද?
0: දැන් ඇත්තටම මම දැක්කා රජීය මාධ්‍ය ප්‍රකාශකතුමා පවා කියලා තියෙනවා මේ ගැන සලකා බලමින් සිටිනවායි කියලා. දැන් ඒක හොඳ වැඩ. මොකද එකපාරටම මේ සංශෝධනෙ ඉන්නේ ඉස්සෙල්ලා ඒක අධිකරණ අමාත්‍යංශයට බාර දීලා තියෙනවානේ. එතකොට අධිකරණ අමාත්‍යංශය තමයි මේක ඉන්න ලයින් මිනිස්ට්‍රි එක. දැන් මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ? දැන් කැබිනට් ප්‍රකාශකතුමායි රජේනුයි එකට වෙනත් ආයතනවලිනුයි දැන් මත එනවා. දැන් මේක දීර්ඝ කිරි ඒ කියන්නේ කාලය වැඩි කිරීම සඳහා මතක් තියෙනවා. ඒ වගේම කාලය වැඩි කරන්න එපා කියන එකටත් මතක් තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ සෑම මතයක්ම ගත්තාම ඒ මතවලින් කියන දෙයක් තමයි මේ කියන විනිශ්චකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීම පිළිබඳ එහෙම ලොකු කුකුසක් නැහැ. මෙතන ගැටලුව මතුවලා තියෙන්නේ ක්‍රමවේදය පිළිබඳව. දැන් ඔය කියන ආයතන ගත්තොත් අපිට පේනවා ඒ ආයතන විවිධ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මම මෙතනදී මෙහෙම මතයක් ප්‍රකාශ කරන්න. අපි බලමු ලෝකයේ අනිත් රටවල්. දැන් ලෝකයේ තියෙන රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193කි. මම බටහිර රටවල් වෙනම පෙන්වන්නම්. ඊට පස්සේ කැරිබියානු රටවල් වෙනම පෙන්වන්නම්. ආසියාතික රටවල් වෙනම පෙන්වන්නම්.
1: ඔබේ අත්දැකීම් එක්ක.
0: මගේ අත්දැකීම් එක්ක. මොකද මම මේ මතයක් හෝ ප්‍රකාශ කරනවා නම් ඒ සඳහා සාක්ෂි තියෙන්න ඕනේ. ඒ සාක්ෂි තමයි මම මේ ඉදිරිපත් කරන්නේ. එතකොට මම දන්නේ නැහැ මොන විදිහට ඉදිරියේදී අමාත්‍යාංශය ක්‍රියා කරයිද කියලා. හැබැයි අමාත්‍යාංශය හොඳ වැඩක් කරනවා. මොකද විවිධ මතවලට සවන් දෙමින් විවිධ මත අහලා ඒ අයගේ අදහස ඉදිරිපත් කරයි. මොකද අවසානයේ මොනවා වුණත් ජනතාවගේ පරමාධිපති බලයේ තියෙන පාර්ලිමේන්තු. පාර්ලිමේන්තුවක් පත් කරලා තියෙන්නේ ඒකටනේ. ඒතර පාර්ලිමේන්තුවේ සම්පූර්ණ බල තියෙනවා නීති. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හොඳයි. මොකද දැනට මේ වෙනකොට විවිධ අදහස් ලැබෙමින් පවතින. එතකොට මේ විවිධ අදහස් වලින් අපි සොයා බලන්න ඕන කාරණේ මොකක්ද? මෙන්න ලෝකේ තත්ත්වය. දැන් අපි ගමු මුලින්ම මම කියන්නම් යුරෝපානු රටවල්. දැන් යුරෝපානු ආකෘතියන්නේ අපිට තියෙන්නේ. යුරෝපානු ආභාෂයන්නේ අපිට තියෙන්නේ. දැන් මහා බ්‍රිතාන්‍ය මේ වයස අවුරුදු 70යි කියලා කියමු. නමුත් අපේ ඊට වඩා අඩු වයසක් තියෙන. එතකොට අඩු විශ්‍රාමයේ මේ වයසක් තියෙන. ඒකට යම් යම් හේතු ඇති. ඒ හේතු දැන් සොයා බලන්න. එතකොට මේ රටවල මෙහිම විශ්‍රාමයාමේ වයස මේක දීර්ඝ කිරීම සඳහාත් කතා කරන රටවල් ඕන තරම් තියෙනවා. ඒ රටවල් වලින් ප්‍රධාන තැනක් ගන්නවා බටහිර ඉන්දිය කොදිව රටවල. බටහිර කොදිව රටවල ඒගොල්ලන්ගේ අගමැතිලගේ සාකච්ඡාවක් තියෙනවා. අගමැතිලගේ සාකච්ඡාවක් තියෙනවා මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ වයස දීර්ඝ කරන්න ඕනේ කියලා විශ්‍රාමයාමේ වයස. ඒව සාකච්ඡා මට්ටමේ තියෙන. ජනතාවගේ අදහස් ලබා ගන්න. ඒ ජනතාවගේ අදහස් ලබාගෙන ඔබ කියන ආකාරයට ඔය අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් නොවී තමයි ඒ අය වැඩ කටයුතු කරන්නේ. දැන් මේකේ වැදගත්ම නඩුවක් තියෙනවා බේලිස් කියන රටේ. ඒ බේලිස් කියන රටේ ආව නඩුව අපිට ගොඩක් වෙලාවට වැදගත්. ඒ නඩුවේදී කියන දේ තමයි බ්‍රිටිෂ් කැරේබියන් බැංක් ලිමිටඩ් ඉදිරිව ඇටර්නි ජෙනරල් ඔෆ් බේලිස් කියලා තියෙනවා. ඒකේ වයස 65 ඉඳන් 75 දක්වා තව වුරුත් 10ක් වැඩි කරන්න මෙන්න කියනවා ඒගොල්ලන්ගේ අභියාචන අධිකරණය මෙහෙම වයස දීර්ඝ කිරීම සිදු කරලා තියෙන්නේ බේලිස් රටි. පැහැදිලිව අංක 1 පාර්ලිමේන්තුව තුල ආණ්ඩුකම විවස්ථාව සංශෝධනය සඳහා ඒ රටේ නිසි ක්‍රමවේදය ගිහිලා තියෙනවා. ජනතාවගේ අදහස් ලබා ගන්න. ඊට පස්සේ ඒක පනත් කෙටුම් පතක් හැටියට හදනවා. පාර්ලිමේන්තු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඊට පස්සේ ඊට ඉස්සලා නීතිපතිතුමා වෙත ඒවා ඔක්කොම නීතියේ තියෙන උපදිෂ්ඨික අරගෙන පාර්ලිමේන්තුවෙන් සම්මත කළා තියෙනවා. ඒගොල්ලන්ගේ දෙවෙනි එකේදී කියනවා මෙම බේලිස් රටේ දීර්ඝ කිරීම විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනතාවයට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව අධිකරණයේ විනිශ්චයකරුවන් දීර්ඝ කාලයක් සේවය කිරීම කියන එක බේලිස් රටේ අධිකරණීය අභියාචන අධිකරණයේ තීරණය කරලා තියෙනවා. ඒක එහෙම අධිකරණයේ ස්වාධීනත්වයට ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. තුන්වෙනි කාරණය කියනවා ඒගොල්ලන්ගේ අභියාචන අධිකරණය මේ තත්ත්වයේ අරගෙන මෙහෙම දීර්ඝ ලෙස මෙහෙම දික්කිරීම වයස දික්කිරීම තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සෑම මූල ධර්මයකටම පටහැනි නොවි ක්‍රියා කරනවා කියලා. දැන් මම මේ උදාහරණයක් කිව්වේ. මගේ මතයට වඩා මේක රටක අධිකරණයෙන් තීරණය කර එක. ඊට පස්සේ මම බංග්ලාදේශයට යනවා. දැන් බංග්ලාදේශෙත් මේ වගේ විශාල සාකච්ඡා තියෙනවා. බංග්ලාදේශයේ අවසාන වශයෙන් ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒක ඉදිරිපත් කළා. ඒ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කළා.
1: 65 වෙනකන්.
0: නෑ 67. අවුරුදු දෙකක් දීර්ඝ කළා තියෙනවා. 65 ඉඳන් 67 වෙනකන් දීර්ඝ කළා තියෙනවා. ඒතකොට අවුරුදු දෙකයි දීර්ඝ කරේ. ඊළඟට ඉන්දියාවෙත් මේ සාකච්ඡාව මතුවලා තියෙනවා. ඉන්දියාවේ තියෙන නඩුවක් මම කියන්නම්. ඒක ඇවිල්ලා 2025 නොවැම්බර් 20 තමයි මේ නඩුව ආවේ. ඒක කියනවා මධ්‍ය ප්‍රදේශ විනිසුරුවන්ගේ සංගමයේ ඉදිරිව High Court of Madhya Pradesh ඒගොල්ලන්ගේ මාධිකරණයට ගිය නඩුවක්. මෙන්න මේ නඩුවේදී ඒගොල්ලෝ බලන්නේ 60 ඉඳන් 61 දක්වා වැඩි කරලා. ඒක අවුරුද්ද. දැන් මම මේ කියන්නේ දීර්ඝ කරනකොට ලංකාවට හොඳ උදාහරණ ගන්න පුළුවන්. හරි. දැන් බේලිස් රටේ 65 ඉඳන් 75 දක්වා. ඊළඟට බටහිර රටවල සමස්තයක් ලෙස ගත්තොත් ඒක තියෙන්නේ 70 දක්වා. බංග්ලාදේශේ 65 ඉඳන් 67 අවුරුදු දෙකයි. ඒතර ඉන්දියාවේ මේ මතුවෙන සාකච්ඡාවේදී කියන දෙයක් තමයි 2025 ඉතා මෑත කාලීන නඩුවකට කියනවා. ඒගොල්ලෝ කියනවා අධිකරණ ඒ ඉන්න නිලධාරීන්ගේ වයස අවුරුදු 60 ඉඳන් 61 දක්වා වැඩි කිරීම ව්‍යවස්ථාවේ තියෙන නීති උල්ලංඝනය කිරීමක් නෙමෙයි කියලා. ඒතර ඔබට දැන් සමස්තයක් ලෙස පේන දෙයක් තමයි මේක හොංකොං රටව රාජ්‍යත් කරා. හොංකොං වල මේගොල්ලන්ගේ වයස අවුරුදු 65 ඉඳලා තවත් 5ක් ඒගොල්ලෝ දීර්ඝ කරලා තියෙනවා. ඉතින් මේ මේ සෑම කාර්යයක්ම බලනකොට පේන
1: සමහරවෙන් ඔබ අද්දකීම අනෙක් රටවල වයස් සීමාල් කොහොමද?
0: ඔව් අනිත් රටවල වයස් සීමාල් කියලා ගත්තොත් සමස්තයක් ලෙස මුළු බටහිරම තියෙන්නේ 70 සහ 72 75 කියන. මොකද ඒගොල්ලන්ගේ ආයු කාලයත් එක්ක ඒගොල්ලෝ විටින් විට මේ වයස සීමා වැඩි කරලා තිනවා. මොකද හේතුව තමයි අධ්‍යක්ීම් සහ ඒගොල්ලෝ ලබාගත් තවත් අධ්‍යක්ීමත් එක්ක ඉදිරියට යන වයස ප්‍රධාන එක. ඊළඟට අපේ රටවල ආසියාවේ රටවල ගොඩක් වෙලාවට තියෙන්නේ 65.
1: මේ ගැන අපි තවදුරට දීර්ඝ කතා බහ කරන්න අවශ්‍යයි. තින් කෙටි විරාමයකට යමු. සදනවන්නේ දවසේ පළමු විරාමයට යොමුවන්නේ ඔන්නෑ පොලිටික්ස් ඉතිරි රදේ සිටින ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග කෙටි විරාමයකින් අනතුරුව යලිත් හමුවෙමු.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්‍රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්‍රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.

0: ඉදිරියමින් අනතුරු ඔබ ඇලිත් එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග දවසේදී අපේ කතා බහ කරමින් සිටින්නේ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය ඇයි කියන මාතෘකාව යටතේ සඳහා අද දවසේදී අපගේ සාකච්ඡාව හා එක්වෙනවා මහාචාර්ය නීතිච ප්‍රතිභා මහානාමයේ මහතා මාකටිං වෙනම සඳහන් කළත් තනතුරු ටික පැත්තකින් තියලා අපි කතා බහ කරමින් සිටියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වය සීමාව දික්රීම සම්බන්ධයෙන් ඔබ ඔබේ අත්දැකීම් අනුව ඔබේ පළපුරුද්ද අනුව බොහෝ උදාහරණ දක්වා වෙනත් රටවල් වල දැන් මේ කාරණා මතුවීමත් එක්ක පාර්ශ්ව දෙක තුනකින් විවිධ අදහස් පළවෙනවා. ඒ අදහස් අතර තිබෙද්දී තමයි මේ ක්‍රියාත්මක වුණොත් මේක ස්වාධීනත්වයේ තාධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ වගේම ජනතාවගේ විශ්වාසය පළදුවීමක් වෙන්න පුළුවන් කියලා. ඔබතුමාගේ අදහස මොකක්ද නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණෙක්
1: විදිහට? දැන් ඇත්තටම මම මේ දේ ගැන දකින්නේ ගොඩක් වෙලාවට ජනතාවට යහපතක් කොහොමද වෙන්නේ කියන්නේ. දැන් අද කැබිනට් මණ්ඩලයේදී මාධ්‍ය ප්‍රකාශක ඇමතිතුමා කිව්ව දේ හරි වටිනවා.
0: නලින් ජයතිස්ස මහත්මයා
1: කිව්ව එක ඉතින් වටිනවා. මොකද එකපාරටම අදහසක් ඉදිරිපත් කරන්නේ අපි මේ වයස දීර්ඝ කරනවායි කියන එක. ඒ කියන්නේ මේව සලකා බලමින් ඒක තමයි ඉතින් වැදගත් වෙන්නේ. මොකද මේ සම්බන්ධව ඉදිරියේදී ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ ප්‍රකාශ කරන්න කලින් අර ඔබ ඇහුව සෑම මතයකටම සවන් දීම වැදගත්. ඒගොල්ලෝ ලිපි වලින් මේ දේ දැනුම් දීලා තිනවා. ඒ වගේම මේක මහජනතාවටත් අදහස් දක්වන්න අවස්ථාවක් දුන්නොත් හොඳයි. ඒක පුළුවන් අනිවාර්යයෙන්ම අධිකරණ අමාත්‍යාංශයට ඒගොල්ලෝ සාමාන්‍ය පනතක් හරි පනත් කෙටුම් පතක් හරි අලුතෙන් නීතියක් එනකොට ජනතා අදහස්
0: විමසනවා. සලහන් කරනවා නම් මේ ක්‍රියාපටිපාටි කොහොමද වෙන්නේ?
1: ඒක බොහොම හොඳයි. හරිද? එතකොට මම පෙන්වන්නම් කොතනද අපි ඉන්නේ කියන එක. දැන් එතකොට මේ සම්බන්ධයෙන් මත එකතු කර ගැනීම, ඒක පිළියෙල කිරීම, ඒ පිළියෙල කරලා ඒක ජනතාවට ඉදිරිපත් කිරීමේදී මත අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධ සංශෝධන එනකොට ජනතාව තමයි වැදගත්. එතකොට ජනතාවට ඇත්තටම මෙතනදි තියෙන යහපත මොකද්ද කියලාත් අපි බලන්න ඕන. එතකොට ගොඩාක් එන අදහස් වල තියෙන්නේ මෙය ඇත්තටම හොඳයි. නමුත් ක්‍රමවේදී ඇයි මේ හදිස්සිය ගේන්නේ? හදිස්සිය කොහොමද නිවන්නේ? ඒ එක එක රටවල තියෙනවා. දැන් ඉන්දියාවේ පවා මට පෙන්වන්න පුළුවන් එක්තරා අවස්ථාවකදී ඔබට ඒකෙන් ඒගොල්ලන්ගේ තියෙන බා කවුන්සිල් එකක් තියෙනවා. මා ඉන්දියාවේ නීතිඥ සංගමයේ තියෙනවා. ඒගොල්ලෝ අදහසක් ලෙස අරගෙන ඒගොල්ලෝ හැදුව වාර්තා මාගාව තියෙනවා. ඒක ඉදිරිපත් කළා තියෙනවා. මෙහෙම ඉන්දියාවේ මේ කියන ආකාරයේ වයස වෙනස් කිරීමේදී, වයස වැඩි කිරීමේදී අවශ්‍යම සාධකය තමයි ඒ සඳහා ඔය නීතිඥ සංගම්වල තියෙන අවශ්‍යතාවය මොකක්ද කියන එක ඒගොල්ලෝ පෙන්වලා දීලා තියෙනවා. ඔව්. දැන් මෙතනදී පෙන්වලා දෙන්න මෙන්න මේ තියෙන මප්පින්නන බා කවුන්සිල් ඔෆ්
0: ඉන්දියාවේ නීති සංගමය.
1: ඔව්. දැන් මේකේ පැහැදිලිවම කියන දේ තමයි මේ ජොයින්ට් මීටින් එකක් ඒගොල්ලන්ගේ තියලා තිනවා. ඒක ආබද රැස්වීමක්. එතනදී පැහැදිලිව කියන දේ තමයි ඒ කියන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන්ගේ සුපර් ඉනිවේෂන් නැත්නම් ඒගොල්ලන්ගේ විශ්‍රාම වැටුප වැඩි කිරීම. ඒ වගේම එතනදී සාකච්ඡා වෙලා තියෙන දෙයක් තමයි මූලිකවම ඒගොල්ලන්ගේ මහාධිකරණයේ රිටයර්මන්ට් ඒජ් එක 62 ඉඳන් 65 දක්වා වැඩි කරන්න. ඒ වගේම තමයි ශ්‍රේෂ්ඨාධිකරණී ඉන්න විනිශ්චයකරවරුන්ගේ වයස 67 දක්වා දීර්ඝ කිරීම සඳහා මේ ඒගොල්ලෝ සම්මත කරගත් එකක්.
0: විද අදහස අපේ නීති සංගමයේ ඉන්නේ වෙනත් අදහසක.
1: ඔව්. ඒගොල්ලෝ ඉන්නව අදහසක. ඉතින් අදහස් ගන්න ඕනේ. ඒක හරි. මම මේ කියන්නේ මගේ ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් සහ මේ තත්ත්වයේ යටතේ එතකොට මේක රෙසලූෂන් එකක් ජොයින් මීටින් එක පාස් කරලා තියෙනවා බා කවුන්සිල් එකයි. ඒගොල්ලන්ගේ ඉන්න ඒ ස්ටේට් ඒගොල්ලන්ගේ ගොඩක් තියෙනවානේ ප්‍රාදේශීය බා කවුන්සිල් ඒගොල්ලොත් එකතු වෙලා හයි කෝට් බා ඇසෝෂියේෂන් ඇන්ඩ් ද බා කවුන්සිල් කියලා තියෙනවා. මේක මේ ප්‍රසිද්ධ ලේඛනයයි. දැන් ඒතර මේ මතයේ තමයි ඉන්දියාවේ ඉන්නේ. එතකොට ඉන්දියාවේ වුණත් මේ අය කියන්නේ එතකොට මේක ප්‍රයිම් මිනිස්ටර්ටයි ඒ වගේම ඒගොල්ලන්ගේ යූනියන් මිනිස්ටර්ටයි මේක ඉදිරිපත් කරලා තිනවා. මම මේ ලේඛනේ ඔබට ඉදිරිපත් කරන්නම්. මේක ගන්න පුළුවන් ඉන්දියන් නීතිඥ සංගමයෙන් සහ ඉන්දියාවේ වෙනත් ආයතන වලින් සහ ඕන්න ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. දැන් මෙතනදී ඒ කාලීන අවශ්‍යතාවය ඒ රට දකින්න. ඒ වගේම තමයි වෙනත් රටවල් ගත්තට පස්සෙත් එකපාරට මේක වැඩි කරන්න යන්නේ නැහැ. බඩිරිද්දේ කොදීපව අද සාකච්ඡාව පැවැත්වෙනවා. ඒගොල්ලෝ කියන මේක කරනවා නම් හොඳයි කියන එක. ඒ හොඳයි කියන එක කියන්නේ ඇත්තටම වෙනත් අය පහළ දැමීම සඳහාවක්වත් වෙනත් කාරණයක් හින්දා නෙමේ මේ යන ක්‍රමවේදයේ ඉදිරියට ගෙන යන්නේ. දැන් ඕක බටහිර රටවල කතා කරලා වැඩක් නැහැ. කොහොමත් 70 තියෙනවනේ වයස. එතකොට දැන් අපේ රට දෙස අපි බලමු. දැන් අපේ රට දෙස විශාල වශයෙන්ම විවිධ අදහස් එනවා. විවිධ සංගම් කියන්න පුළුවන් මේක කරන්න එපා. මේක කරොත් මෙන්න මේදී.
0: දවස අවිරෝධය කියනවා පහළ අධිකරණ වල ඉන්න විනිසුරුවරුන්ගේ අවස්ථාන හැමේනවාද? මම මේ කියන්නේ විවිධ අදහස්.
1: ඔව් විවිධ අදහස්. මම කියන්නේ ඒකට සවන් දෙන්න. ඒකට හොඳින් සවන් දෙන්න. දැන් මේක කැබිනට් ප්‍රකාශයකදී ආවනේ මේක බාර දීලා තියනවා කියලා අධිකරණ
0: අමාත්‍යාංශය.
1: ඒක හොඳම දෙය. ඒ සියලුම දේවල් එකට අරගෙන ජනතාවගේ අදහස් ගන්න කියන එක තමයි මම කියන්නේ. මොකද ජනතාව තමයි මෙතනදී අවසාන වශයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් නැවලා තියෙන්නේ. දෙවෙනි කාරණේ තමයි අපි කියනවා නම් විවස්ථාවක් සංශෝධනය වෙන්න ඕනේ කොහොමද? දැන් එතකොට
0: මේ කාරණාව මේ කාරණා ජනමත විචාරණයකට ආය යුතු තත්ත්වයක්ද තිබෙන්නේ?
1: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ප්‍රශ්නය. ඉතා වැදගත්. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේදී සමහර වගන්ති සංශෝධනය වෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එවැනි සංශෝධනයකදී ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සමහර වගන්ති සංශෝධනය වෙන්න පාර්ලිමේන්තුවේ 3/2 විතරක් ඇති. එතකොට සමහර වගන්ති වලට පාර්ලිමේන්තුවේ 3/2 ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒවා විවස්ථාවේ පැහැදිලිව කියලා තියෙනවා. ඒකීය භාවය, පරමාධිපත්‍ය, ජාතික කුඩිය, ජාතික ගීතය, අර බෞද්ධාගමට නවිනි වගන්ති දෙන ප්‍රමුඛතාවය, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම, මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධ සංශෝධනයක් වෙනවන, ඒ වගේම ජනාධිපතිගේ සහ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ වෙනවන, අන්න එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුවේ 3/2 ජනමත විචාරණය අවශ්‍යයි. දැන් මේ කියන සංශෝධනයක් එනවනම් එය ආයුත්තේ 107 විවස්ථාවේ 107 වගන්ති ජාමි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්ති වලටත් කියන්නේ විවස්ථාව. ඒක ඉතා පැහැදිලිව 107.5 ව්‍යාජනාධිකරණයේ විනිශ්චකාරවරුගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 63යි, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකරුවෙගේ විශ්‍රාමයාමේ වයස 65යි. දැන් මෙය යම්කිසි විදියකට සංශෝධන ක්‍රමවේදී අපි පස්සේ කතා කරමු. මම මෙය සංශෝධනය වෙන්න එනවා නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර කැමැත්තක් තමයි අවශ්‍ය. පාර්ලිමේන්තුවේ 3/2 බහුතර නොපැමිණි සංඛ්‍යාවත් සමඟ. ඒකයි
0: ජනමත විචාරණය යෑමේ අවශ්‍යතාවයක්
1: නැහැ. ජනමත විචාරණයකට කිසිම ලෙසකින් යෑමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ජනමත විචාරණයකට යන්නේ කියන එක මෙතනදී සඳහන් වෙලා නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ 3/2 බහුතර බලයක් ප්‍රමාණවත් වෙනවා. එතකොට ඒ සඳහා කොහොමද මේ සංශෝධනය ගියේ? දැන් මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. කැබිනට් මණ්ඩලෙත් සාකච්ඡාවක් ඇති වෙනවා. රට තුලත් සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ අධ්‍යාපන අධිකරණ අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධව ඉදිරි සලකා බලන. ඉතින් වැදගත්ම කාරණය තමයි සෑම දිනෙකටම සවන් දිය යුතු AI ඉදිරිපත් කරලා තියෙනවා යම් කිසි තර්ක ඒවා සම්බන්ධව පුළුල් ලෙස සලකා බලන්න. එහෙම සලකා බලලා අවසානයේදී තමයි මේක කෙටුම් පතක් ලෙස එන්නේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට එහෙම පනත සම්මත කරනකොට පළවෙනි වර කියවීම, දෙවෙනි වර කියවීම, තෙවෙනි වර කියවීම, එහෙම නිසන්දෙටයන් අන්න ඒ ආකාරයට තමයි බේලිස් කියන රටෙත් මේක ගියේ. දැන් මතුවලා තියෙන තත්වය තමයි මේ හදිසි ඉක්මන් කරන්න එපා. එහෙමත් නැත්නම් මේ සම්බන්ධව කටයුතු කරනකොට ඉදිරියට හෝ මේ කියන සංශෝධනයේ කියන දැන්ට ඉක්මන් නොවි. එතකොට මේ කියන තර්ක දැන් තියෙනවනේ. දැන් මේ තර්ක ඇත්ත වශයෙන්ම අපි පුළුල් විමර්ශනයකට කළා බලමු. මම නම් දකින්නේ
0: දැන් තවත් තර්ක එනවා. දැන් විනිසුරුවන්ගේ කාලය දීර්ඝ කිරීමත් එක්ක මේ ඔවුන් අත්දැකීම් සහිත විනිසුරුවන් තවදුරටත් අදවා ගැනීම හොඳයි කියලා තර්කයක් තියෙනවා. ඒ වගේම මේක දේශපාලනික වුණාවක් කියලා තව තර්කයක් තියෙනවා. මේකෙන් පහළ අධිකරණවල ඉන්න විනිසුරුවන්ගේ අවස්ථාව ඇහිරියාමේ අවස්ථාවක් තිබෙනවා කියලා තව තර්කයක් තිබෙනවා. විවිධ තර්ක තිබෙනවා. දැන් ඔබතුමා දැන් ඔබ බටහිර ඉන්දියක දෙවුන් ලත් කාලයක් ගත කළා නීති ශීතක දාලව ජාත්‍යන්තර අත්දැකීම් තුළ කොහොමද වෙනත් රටවල් වල තිබෙන වයස් සීමාවල එක මොන වගේ අත්දැකීම් කොපමණ කාලයක් ඔවුන් රට වෙනුවෙන් ලබා ගන්නවද කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබේ අදහස කුමක්ද?
1: ඔබම වැදගත් ප්‍රශ්නයක්. දැන් මම ඒකට එන්නේ ඉස්සෙල්ලා දැන් මෙහෙම තර්කයක් ගෙනාව. සියලු අධිකරණවල ඉහළ අධිකරණ පහළ අධිකරණ කම්කරු විනිශ්චය සභාව මේ සියලුම අධිකරණවල ඉන්න විනිශ්චයකරුවන්ගේ වයස
0: සමස්ත පද්ධතිය
1: තෝරා බේරා ගන්නට කොන්දේසියක් නැතු සමස්ත පද්ධතියම වැඩි කිරීම පිළිබඳ යෝජනාව තමයි දැන් සලකා බලන්නේ. ඔබ හෙව වෙනත් රටවල් මම පැහැදිලි කළා. දැන් සමහර රටවල වයස දීර්ඝ කරන්න ගියා. දකුණු අප්‍රිකාවේ අගමැතිතුමා තමගේ විධායක බලය සහ අග විනිසුරුගේ කාලය පමණක් දීර්ඝ කරන්න උත්සාහ කරා. මෙත කාලේ දකුණු අප්‍රිකාවේ විධායක අගමැති තමන්ගේ බලතල ශිෂ්ටාධිකරණයේ අග විනිසුරුට දීලා කාලය දීර්ඝ කරන්න. හැබැයි ඒ රට ශිෂ්ටාධිකරණයේ තීරණය කරා තනි කෙනෙක්ව මෙහෙම වයස දීර්ඝ කරනවා නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ඔය කියන ਸਰව සාධාරණත්වයටත් නීති ආධිපත්‍ය මූලධර්ම වලටත් පටහැනි කියලා පැහැදිලි. ඔන්න ඒක නඩුවක් මං කියන්නේ. ඒතකොට එතනදී තීරණය වෙන දේ තමයි තනි පුද්ගලයෙක් අරගෙන ඒ දේ කරන්න එපයි කියන්නේ. දෙක. දැන් සමහර තියෙනවා දකුණු ඇමරිකානු රටවල් චීලි, ආජන්ටිනා, ගොතමාලා. ඒ වයි කොහොමද කරන්නේ? ඒ අධිකරණවල සියලු දෙනාගේම වයස දීර්ඝ කරන්නේ. ඒ අයගේ පරිණතභාවය විතරක් නෙමෙයි. සමස්ත ක්‍රියාවලිය තුලම ඒගොල්ලන්ගේ ඉන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එක එක්කෙනව බලනවා තක්සේරු කළ. ඒ අය සම්බන්ධ වාර්තා අරගෙන කොන්දේසි සහගතව සමහරලාට අවුරුද්දක් දෙකක් දීර්ඝ කරනවා. එතනදි තෝරා ගැනීමක් තියෙනවා. මේ ලෝකේ වෙන දේ මං කියන්නේ. මේ හොඳින් තේරුම් ගන්න ඕනේ. සිලෙක්ෂන්ස් තියෙනවා. එන්න මේ විනිශ්චකාරතුමා මේ කියන අර්ජන්ටිනා රාජ්‍යයට මෙච්චර නඩු විභාගයක් කරලා දෙනවා කාර්යක්ෂමතාවයි. ඒක ඊට පස්සේ නැවත පාර්ලිමේන්තුවට එන්නේ. එතකොට ඒකේ තේරීමක් තියෙනවා. සමහර රටවල් තියෙනවා. විලන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ ඒ වගේ කාලයක් නෑ. තමාගේ ශරීර සෞඛ්‍ය. දැන් එතකොට ඒ රටවලත් ඉහළ අධිකරණවල විනිසුරුවන් තම ජීවිත කාලයේම සිටීම සම්බන්ධව යම් යම් තර්ක මතුවේ. නමුත් ප්‍රශ්න තියෙන්නේ ඒ පද්ධතිය ඊ විදිහට හැදිලා තියෙනවා. අනිකුත් අධිකරණවල විශ්‍රාම යෑමේ වයසක් තියෙනවා. නමුත් ඇමරික එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේදී විශ්‍රාම යෑමේ වයසක්. ඒකුල්ලංගේ ගන්නේ ශරීර සෞඛ්‍ය මානසික සෞඛ්‍ය පිළිබඳ වාර්තාරන්ති.
0: කියන්නේ ඔවුන් මේ තීරණේ අත්දැකීම් පාදක කරගෙනද
1: ඔබතුමා අත්දැකීමුත් පාදක කරගෙන තියෙනවා. එතකොට ඒ ජනතාවත් ඒ විදියට හැසිරෙලා තියෙනවා. දැන් මහා බ්‍රිතාන්‍යේන පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් නෙමෙයිනේ ඇමරිකා එක්සත් ජනපදය. ඒ වුණත් ඒගොල්ලෝ යන්නේ එක සිස්ටම් එකකින්. දැන් 1888 මට මතකයි ජස්ටිස් කූලි කියලා කෙනෙක් ඉන්නේ. එයා දුන්න නිර්වචනය පෞද්ගලිකත්වයේ කියන නිර්වචනේ අදටත් තියෙනවා ඒකේ. එතකොට ඒ එක්තරා දෙයක්. ඊළඟ තවත් රටවල් තියෙනවා විශ්‍රාම ගිය විනිශ්චකාරෝ ඉන්නවා නිශේෂ්ඨ අධිකරණී සහ අභියාචන අධිකරණී. ඒ අයගේ සේවය ලබා ගන්න කොන්ට්‍රැක්ට් බේසිස් අරන් තියෙනවා. කොන්ට්‍රැක්ට් බේසිස් කියන්නේ ඒගොල්ලෝ කොන්ත්‍රාත් පදනම මත අරගෙන තියෙනවා. මේ ලෝකී රටවල් මං කියන්නේ. ඒතරේ කොන්ත්‍රාත් පදනම මත ගත්තට පස්සේ ඒගොල්ලෝ යම්කිසි කාලයක් ඒ අය සේවය කරනවා. දැන් පැහැදිලි. මේ ලෝකේ දුවන තත්ත්වෙ මම කියන්නේ. ඇතුළ මේක මගේ මතයක් නෙමෙයි. මේක ලෝකේ තියෙන එක. ඒ නිසා අධිකරණ අමාත්‍යංශයට පුළුවන් මේ සෑම දෙයක්ම හොඳින් සලකා බලන්න. ඒගොල්ලෝ අනිවාර්යෙන්ම මේ සියලු දේවල් සොයා බලන්න ඕනේ. මේවා කෙටි කාලයක් තුල කරන්න පුළුවන් දේ. මොකද මතයට කන් දෙන්න එපා. මතයත් එක්ක යන්න. ඊළඟට ආව ගැටලුවක් තමයි බංග්ලාදේශී ආව තර්කය අවුරුදු 65 හැට හත කරන එක මේක දේශපාලනිකයි. මේක දේශපාලන අවශ්‍යතා මත කරන්. ඒ ඉඳ සිදු කරන්න ඉපයි කියලා කිව්වා.
0: ඒ ලංකාවෙත් තිබෙනවා ඒ තරක.
1: ඔව්. දැන් ඔන්න ඒ මතෙම තිබ්බා. බංග්ලාදේශෙ. ඔලගේ නීතිඥ සංගම් පවා කිව්වා එපා. මේක කරන්න එපා. මේක දේශපාලනිකයි. නමුත් වික්‍රණාට විරුද්ධතාවය නෙමේ මේ අවස්ථාවේදී කරන්නේ. ඒකක් ලොකු වාද විවාද ගියා. අවසානයේදී ඒ අයගේ පාර්ලිමේන්තුව විසින් ඒවා තීරණය කළ දික් කර. හැබැයි අර විවේචනය කර අය ස්වාධීනව ගමන් කිරීම දැකපු එකත් එක්කම අද ඒ විරෝධතා දකින්නේ. මොකද ඒකට හේතුව? මොකද ඒකට හේතුව? බංග්ලාදේශයේ මිනිස්සකාරතුමගේ වයස දික් කරොත් එයාව නැවතිවත් කරන්න බෑ. ඒගොල්ලෝ ස්වාධීනයි. නීති අනුව තමයි මේ සියලු අර්ථ නිරූපණ ලැබලා දෙන්නේ. ඔය ආව විවේචනයක් මොතව රටවල් පෙන්වලා දෙන්නේ. මොකද මේක ජාත්‍යන්තරයත් එක්ක අපි ඉදිරියට යන්න ඕනේ. ඒ හින්දා අවසාන තීරකය මම නෙමෙයි. මම මොන මතේ හිටියත් වැඩක් නෑ අමිල. මට දරන්න පුළුවන් මතයක් ඉතරයි. මේකේ අවසාන තීරණය ගන්න අපි නෙමෙයි. මේකේ අවසාන තීරණය ගන්න පාර්ලිමේන්තුව. අපි මැජරිටියයි කියලා මම මතේ හිටිය කියලා මාව දැඩි ලෙස විවේචනය කරන්න පුළුවන්. කමක් නෑ, ප්‍රශ්නයක් නෑ. අපි මේක සමස්තය ලෙස බලන්න. ඒ හින්දා මේ දැම්ම මේ පරත් කිතුම්පත සම්මත කරලා එහෙම කරන්න වැරදි. ඊ කැබිනට් එකට දැම්ම. කැබිනට් එකෙන් එළියට ගත්තා. පරත් කිතුම්පත ගෙනා පාර්ලිමේන්තුවට ගියා. ඒක ඒක වැරදි.
0: එහෙමත් පරත් සම්මත වෙලා තියෙනවා.
1: ඒක සම්මත වෙලා තියෙනවා. දැන් ඇත්තට මේ මොනේ නෑනේ. අමිල මං කියන දේට හොඳින් සවන් දෙන්න. කරන්න බැරි කමකුත් නෑනේ. කරන්න බැරි කමකුත්
0: නෑ. අක විරසුරලෙ.
1: ඔව්. කරන්න බැරි කමකුත් නෑ. ඒ කැබිනට් එකට දැම්මා. අපි දන්නව නීති කිනුපත ආයත දුන්න. ඊට පස්සේ කැබිනට් එකේ මතය ගත්තා. ඊට පස්සේ කෙලිම දැම්මා නීතිපතිගේ මතය ගත්තා. ඊට පස්සේ පළවෙනි අධ්‍යක්ෂකගේ. ඒත් නෙමෙයි. දැන් හොඳ ස්ථාවර තැනක තියෙනවා. මොකද රජයේ මතය ඉදිරිපත් කරන්නේ. දැන් ඉතින් පුළුවන් ඕන කෙනෙකුට කතා කරන්න. ඒ හින්දා මගේ මතයට වඩා ගොඩක් වෙලාවට වැදගත් වෙනවා මේ කියන ජනතාවගේ මතය. ඒ නිසා තමයි මේ දේ දැන් ඉදිරියට කිරීගෙන යන වැඩ කටයුතු සැලසෙලා තියෙන්නේ. ඒ තාම අධිකරණයේ අධිකරණ අමාත්‍යාංශයේ පැත්තෙන් හෝ රජයේ පැත්තෙන්. ඉතින් මම මේ ඉදිරිපත් කරන්නේ අමිල ලෝකීය ඇති වෙන තත්ත්වය. ලෝකේ නව ප්‍රවණතා. අපි ඩිජිටල් තාක්ෂණයක් එක්ක යන්නේ. දැන් බලන්න ලංකාවේ අධිකරණ ඔක්කොම ඩිජිටල් පැත්තට ගිහිල්ලානේ. ඒක හොඳයිනේ. ඊවනේ නව ප්‍රවණතා ගැන අපි කතා කරන්න ඕනේ. අද බලන්න අපිට පවා යම් කිසි ලේඛන ගන්න ඕන නීතිඥයන් පවා ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකට ගිහිල්ලා තියෙනවා. මම රෙජිස්ටර් වෙලා තියෙනවා. මගේ අංකයක් තියෙනවා. මට ඒ ඔක්කොම ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක එක රැකින් විසඳන්න බෑ. ක්‍රමක්‍රමයෙන් විසඳන්න ඕනේ. එම විසඳපු රටවල් තියෙනවා. ඊශ්‍රායලයේ මිනිස්කාරතුමා නඩු තීන්දුව දෙනකොට ඒ වෙලාවේ මේගොල්ලෝ ඒක ටයිප් කරලා අන්තර්ජාලයට යවන. ඒක තමයි අවශ්‍ය. ඒ නිසා ඩිජිටල් ක්‍රමවේදයට ගියොත් අපිට බොහොම ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්. ඒක තමයි අවශ්‍යතාවය.
0: හොඳයි. අපි යලිත් විරාමයකට යාමටයි සූදානම්. ඊට කලින් විනසුරවරුන්ගේ අත්දැකීම් කොතරම් වැදගත්ද ඔබේ අත්දැකීම් අනුව කෙටියෙන් කිව්වොත්.
1: ඔව්, ඇත්තටම මම දැකලා තියෙනවා
0: විශේෂයෙන්
1: විරණතාවට
0: යුක්තියට උදෙසා.
1: ඔව්, යුක්තිය ඉටුීමේදී එයාගේ සීවේ ලබා ගත යුතුයි. මොකද හේතුව තමයි මේ අද නෙමෙයි මේ කලින් කතා කරන්න ඕන මාතෘකාවක් හැටියට දැක්කා. මම දැක්කා කැබිනට් ප්‍රකාශක පවා කියලා තියෙනවා අර ප්‍රමාණයේ දික් වෙනකොට ඒ කාලේ වයස

0: විද්‍යුතෙක් හැටියට මම දකින්න එක දෙයක් තියෙනවා. ලෝකේ යන ප්‍රවණතා හඳුනාගෙන මේ සම්බන්ධව තීරණයක් ගත්තොත් හොඳයි කියන එක.
1: හොඳයි. අපි දෙවන විරාමයට යමුන්ටයි සුදානම් වන දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා. අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය ඇයි කියන මාතෘකාව වැඩදී තමයි දවසේදී අපි සාකච්ඡාව සිදු කරමින් සිටින්නේ. බොහෝ වැදගත් මාතෘකාවක් රටට ඔබට නීතිය සම්බන්ධයෙන් වැඩි සිටින ITN ලක්කඩ සහභාගී ඩිජිටල් ප්‍රවේශයන් සංගම කටි විරාමයක අනුතරුව යලිත්.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ සමරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු
1: මේ ඔයාට ආරංචි නැද්ද අපේ අම්මා එහෙන්දල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා
2: ඊරුමක් නැහනේ අයිසේ ඔය ගිහින් හරියනෝ නම් අපිත් යනවනේ
1: අම්මා ඉන්නවා කියන්නේ කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ
2: ඒ වයි බේන් කියලා
0: සතියේ දිනවල රාත්‍රී 9ට ITN බලන්න සමරය

ප්‍රේමේ අනන්තේ විඳින්න FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: අලුත් එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග දවසේදී අපගේ සාකච්ඡාට එක්වන්නේ මහාචාර්ය නීතිීක්ෂණ ප්‍රතිපා මහනාම හේව මහතා. මහාචාර්යතුමනි, අපිතුමා මානව හිම්කම් සම්බන්ධයෙන් බොහෝ කටයුතු කරපු පුද්ගලෙක්, ක්‍රියාකාරිකෙක්. ජිනීවා මදවස්වල ජිනීවා කිව්වහම මතක් වෙන්නේ ලංකාවේ මානව හිම්කම් සම්බන්ධයෙන්. හැබැයි මේ කාලවකවානුවේ තරමක් ඇසෙනවා අඩුයි. දැන් මෙතනට આવුත් මානව හිමිකම් සම්බන්ධයෙන් අපි මොනවද අත්පත් කරගත්තේ තුද ඉදිරියේදී?
1: බොහොම වැදගත් ප්‍රශ්නයක්. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුල ලංකාව කෙරෙහි සුපරීක්ෂණය කරමින් ඉන්නවා. මොකද අපිට අවුරුදු දෙකක් දීලා තියෙනවා. ජාතික සංහිඳතාවේ, ජාතික ඒකාබද්ධතාවේ මෙන්න මේ කියන වැඩසටහන් නැති කරලා අපිට ඉරෙහිව එක දිගට ආවා බොහොම යෝජනා. රජයේ බලයට පත් වුණාම
0: දෙවන අමාත්‍යංශයක් පාපීතුවලා තිබෙනවා. ජාතික ඒකාබද්ධතා
1: සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ගරු විජිත හේරත් නැතිතුමා පවා අපිට එරෙහිව ගිනන යෝජනා වලට විරුද්ධ වුණා. ඒක හොඳ දෙයක්. හැබැයි එතුමා කිව්ව දේ තමයි මේ සම්බන්ධව අපි මේ කාලය තුල මේ වගේ වැඩ කටයුතු කරන්නේ. මම යෝජනා කරනවා වෙනත් රටවල් එක ගත්තා අනිවාර්යයෙන්ම ලංකාවේ ජාතික මානව හිමිකම් සැලැස්මක් සදන්නම ඕනේ. ඒ ජාතික මානව හිමිකම් සැලැස්මට මම කියනවා ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම. මේ සැලැස්ම හදනකොට පාර්ලිමේන්තුවට ලොකු වගකීමක් එනවා. විවිධ කමිටු තියෙනවානි පාර්ලිමේන්තුවේ. එහෙනම් අපි අවුරුදු දෙක තුල ප්‍රතිවරුද්දක් තියෙනවා. පාර්ලිමේන්තුව තුල මානව හිමිකම් ඒ සම්බන්ධ කමිටුව හදලා ජාතික මානව හිමිකම් සැලැස්ම හදලා රජයේ සෑම දෙපාර්තමේන්තුවකට අමාත්‍යාංශයකටම ඒ සම්බන්ධව කොහොමද ජනතාව වෙනුවෙන් Taman ඒ කියන කාර්ය ඉටු කරනකොට යුතුකම ඉටු කරනකොට ඒ අයගේ මානව හිමිකම් ආරක්ෂා වෙන ආකාරයට ක්‍රියා කරන්න කියන. දැන් ඇත්තටම ගත්තට පස්සේ යම්කිසි ආකාරයේ පුද්ගලයෙක් වරදක් කරොත් යාව අත්තරංගුට ගන්න දෙපෙයිනි. අත්තරංගුට ගත්තාම ක්‍රමවේදයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමවේදය? ඒක නීතිය කියලා තියෙනවා. ඒ ආකාරයට ක්‍රියා කරනවා.

0: දෙවෙනි එක තමයි ලංකාවේ හොඳ දෙයක් යනවා භාෂා ප්‍රතිපත්ති. අපේ මූලික මිනිස් අයිතිවාසිකම් ඔය විවස්ථාවේ තියෙන මානව හිමිකම් එක්ක මූලික අයිතිවාසිකම් එක්කම භාෂා අයිතියත් වැදගත්. එනිසා ජාතික සංහිඳතාව සඳහා ඔබ කිව්ව ආකාරයට අමාත්‍යාංශය තියෙනවා, ඒකාබද්ධතා අමාත්‍යාංශය, රජයේ භාෂා කොමිසම තියෙනවා. දැන් මේගොල්ලෝ මොකක්ද කරන්න ඕනි? උතුරු නැගෙනහිර ප්‍රදේශවලත් ඒ කියන ආකාරයේ භාෂා ප්‍රතිපත්තිය අනිත් ප්‍රාන්තවලත් හරියට ඇති කරොත් හොඳ ඒකාබද්ධතාවයක් කියනවා. ජාතික සංහිඳතාව ඇති කිරීම සඳහා විශාල වැඩසටහන් රාශියක් තියෙනවා. මෙන්න මේක තමයි අපි සමාජගත කරන්න. ඒ වගේම තමයි මානව හිමිකම් උල්ලංඝනය කරනවා නම් ඒ උල්ලංඝනය කරන අය වෙනුවෙන් වහාම ක්‍රියාකාරීව ඒ සම්බන්ධව නීතිය ඉදිරියට ගිහින්. අබෝ ඉස්සෙල්ල ප්‍රශ්නයක් ඇහුවා මගේ උසාවි තීන්දුවකින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවෙන්නේ නැද්ද කියලා. හැබැයි එහෙම එකක් තියෙනවා කැනඩාවේ. කැනඩාවේ විධායක විවස්ථාදායක අධිකරණයෙන් කඩ වුණත් යන්න පුළුවන්. නමුත් අපේ විවස්ථාව අනුව යන්න බෑ. ඒත් අපේ විවස්ථාව අනුව උඩක් වෙලාවට අපේ මූලික අයිතිවාසිකම් කඩ වෙනකොට ජනතාව ශ්‍රී ලංකා මානවකම්
1: කොස්සත් සංස්කරණ අවශ්‍යයි.
0: අවශ්‍යයි. අනිවාර්යයෙන්ම
1: දිනු තැනකට යනවා.
0: හරියට හරි. අපි ඔම්බුඩ්ස්මන් ඉන්නවා. පාර්ලිමේන්තුවේ පිටසම්කාරක සභාව තියෙනවා. ඉතින් මෙවැනි ආයතන තිබුණාට මේ කොච්චර සමාජගත වෙලා තියෙනවා.
1: දැන් සමාජගත වීමත් එක්ක අධ්‍යාපනයේට මේ දේවල් බද්ධ වීම කොයිතරම් වැදගත්ද ඔබතුමා හිතර විද්ද දරුවෙකුගේ කුඩා කාලයේ දා මානව හිමිකම් සම්බන්ධයෙන් දැනුවත් වීම කොයිතරම් වැදගත්ද? අධ්‍යාපනයේ වෙනසත් එක්ක මේ දවල් තුනක් තිය යුතුද කියලා මම වෙන්නේ
0: මහත්තයා. අපි ඉතා වැදගත් ආගමික සංස්කෘතියක් තියෙන රටක්. බෞද්ධ හින්දු එකට තමයි ගොඩක් වෙලාවට ක්‍රියා කරන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ආගම් වලින් පැකිලා තිබුණාට ඒ පොඩ්ඩක් අධ්‍යාපනයේ පැත්තට යොමු වෙලානේ. එනම් ආ යෝජනා කරන බොහෝම රටවල දැන් අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. ඒ ප්‍රතිසංස්කරණත් එක්ක නීතිය සහ මානව හිමිකම් මෙන්ම දූෂණ විරෝධය, දූෂණ විරෝධී පනත තියෙනවා. මේ ඔක්කොම එකට යන දූෂණ විරෝධී දූෂණයට එරෙහිවීම අපේ මූලික අයිතියක් වෙන්නේ. ඒ සමහර රටවල පිළි අරගෙන තියෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ සෑම අංශයකම මෙය අඩුම ගානේ 6 වසරේ බැරි නම් 8 වසරේ හෝ පටන් ගන්න. ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල තුල මේ විෂයයක් බවට පත් කරන්න. මේක නීතිය කරන අය පමණක් දැනගෙන වැඩක් නෑ මිල. වෛද්‍ය, විද්‍යා, කලා සෑම අංශයකම දැනගන්න. ඒ හින්දා අපි අධිකරණයට නෙමෙයි අපි මානව හිමිකම් ගරු කරන සමාජයකට යමුකෝ. ඒකනේ අපේ අපේක්ෂාව. ඒක තමයි පොදු ජනපද. ඒ සඳහා අවශ්‍ය දේ තමයි අධ්‍යාපන කරිකියුලම් එකට විෂය ධාරාවට රජය අවධානය යොමු වෙලා තියෙනවා. මේ සම්බන්ධ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති හදන ස්ථානයක් එතනින් හැදෙන්න. ඒ විතරක් නෙමෙයි මේක රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය සංවිධාන ඉස්සියල්ලත් එක්කම යන. අපිට නොනගත කාලයක් දැන් තියෙන්නේ. ජිනීව මානව හිමිකම් කවුන්සිලි එය බලාගෙන ඉන්නවා අපි කරන කාර්යභාර. ඒගොල්ලෝ ඇසෙස් කරන අපිට උදව් කරන්න ඕන තරම් ආයතන ඉන්නවා. පොදුරාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් ආයතනයේ ඉන්නවා. මල්බරෝ නුවර. එය ඇවිල්ලා තාක්ෂණික ආධාර අපිට දෙනවා. ඒයින් දැනුම ගන්න. ජිනීව මානව හිමිකම් කවුන්සිලේ මානව හිමිකම් මහ කොමසාරිස් තුමායින්. ඒ දැනුම අපි ගමු. හැබැයි ඒවා කට් ඇන් පේස්ට් කරන්න ඕනේ. ලංකාවට වැරදුනේ ඒකයි. ගොඩාක් පණත් අපි මොකද්ද කරන්නේ? ඒ රටේ සම්මත වුණා. ඒකෙම්මම ඡාය පිටපත් කොපිය ලංකාවට එන මම පණත් ඕන තරම් නම් කරා. හැබැයි දැන් එහෙම බෑ. එහෙම කරන්නෙත් නෑ දැන්. ඒව ලංකාවේ සංස්කෘතියට සමාජයට අවශ්‍ය විදියට අපි හදාගන්න. සෑම වසරකට හතරකට වරක්ම ජිනීව මානව හිමිකම් කවුන්සිලයට අපි දෙන්න ඕනේ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව. ඒකේ අපිට නිර්දේශ 101 102 වගේ ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ අපිට තෝරා බේරාගෙන ඒව කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ගොඩාක් අවස්ථාවලදී අපි දැක්ක මානව හිමිකම් පිළිබඳව ඒ නියෝජිතව ලංකාවට එනවා. දොර ඇරලා දීලා තියෙනවා. ඒ අවශ්‍යතා යන ওই චෙම්මිනි මිනි වල ඒ ඔක්කොම හොඳින් විමර්ශනය කරලා ඒ ලංකාව ඉහළ තලයකට ගෙනල්ලා ගන්න පුළුවන් තැන තමයි මානව හිමිකම් ආරක්ෂණ කරන්නේ.
1: හොඳයි, මම වෙන් ආරම්භයේදී හිතුවා යුක්තිය කියන්නේ මොකක්ද කියලා. යුක්ති ඉෂ්ට වෙන්න නම් මගේ අදහස අධිකරණ ක්‍රියාවලියට ප්‍රවේශ වීම ජනතාවට ලේසි වෙන්න ඕනේ. දැන් නඩුවක් ගොනු කරන්න ගියාම වාර්තා ගොනු කරන්න විශාල වේදමක් යනවා, නීතිච්ච ගාස්තු අධිකයි. දැන් ඩිජිටල් කරනත් එක්ක මේ දවල් යම් කිසි වෙනසක් වෙන්න පුළුවන්. මොකක්ද මම ඔබතුමන්ගෙන් අහන්නේ, අධිකරණ ක්‍රියාවලියට ජනතා ප්‍රවේශ වීම වැඩි කිරීම සඳහා ක්‍රියාමාර්ගයක රජයේ සිටනද ඔබ දකින ආකාරයට මොනවද වෙන්නේ ඔබතුමාගේ අත්දැකීම් අනුව?
0: මම දකින පළවෙනි දේ තමයි මානව හිමිකම් රකින්න පරිසරයක් බිහි කරන්න ඕනේ. ඒකට රජයේ තනිකරම දායකත්වය අවශ්‍යයි. ඒ තුලින් තමයි අපිට ආරක්ෂාව ලැබෙන්නේ. දෙවෙනි එක තමයි මේ කියන ඩිජිටල් කරන. ඇමරිකා එක්සත් ජනපදයේ අලුත්ම වාර්තාවක් තියෙනවා, ඩිජිටල් වලින් ඔය කියන අධිකරණයේ වෙත ඉදිරිපත් කරන පැමිණිල්ල උත්තරය ප්‍රතිඋත්තරය ඔක්කොම ගත්තා පස්සේ ඩොලර් 750ක් ඉතුරු වෙනවා. එතකොට මේ ඩිජිටල් කරණය තුලිනුත් ගොඩක් අවස්ථාවල ප්‍රවේශය ලැබලා දෙන්න පුළුවන්. හැබැයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ, දැන් මේ ආකාරයට අපි දන්නවා ආර්ථිකමය අස්තින් බොහොම අපහසුතා තියෙනයි. අන්න නීති ආධාර කොමිසම තියෙනවා. මම දැක රජයේ නීති ආධාර සම්බන්ධව මෙමෙත කාලේ ලොකු සමුළුවක් තියෙනවා. අන්න රජයට පුළුවන් නීති ආධාර කොමිසමට ඒගොල්ලන්ට අවශ්‍ය අරමුදල් ඒවා ලබලා දෙන්න. ඒ විතරක් මේ ජාත්‍යන්තර සංවිධාන ඕන තරම් ඉන්න. ඒගොල්ලෝ ඇවිල්ලාත් උදව් කරනවා. එහෙනම් මේකේ තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පසුබිම තමයි අපි හදන්නේ. මා හැම විටම උත්සාහ කරන්නේ කඩ වුණාම හෝ කඩවීමට ආසන්න අවස්ථාවක අධිකරණයට යනවට වඩා අපි අමිල කඩ නොවන තත්වයකට හදාගත්තා. ඒක තමයි රජයකට අවශ්‍ය වෙන්නේ. ඒ බර විසඳ ගන්න පුළුවන් ගොඩක් වෙලාවට අපි හොඳ ස්ථානයකට යන්න පුළුවන්. ලංකාවේ තියෙන ගොඩක් වෙලාවට අනවශ්‍ය විදියට අපි උසාවිම තෝරගන්න සමගින් බෙදා ගන්න පුළුවන් ඉඩමක එක්කෙනෙකුට පොඩි හෝ අසාධාරණයක් වෙනවනම් අනිත් අය එකතු වෙලා ඒක පියවීම සඳහා අවශ්‍ය දේ දෙන්න. නමුත් අපේ වෙන්නේ ඒක ඊට වඩා වෙනත් තලවලට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා තමයි අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඕනෑම අවස්ථාවක නීතිඥවරයෙක් සහය නීතිඥවරයෙකුගේ ආධාරය ලබා ගන්න පුළුවන් මහාධිකරණ නඩුවකදී පවා ඒ සැකකරුට චෝදිතයාට යම් කිසි විදියකට නැත්තම් අන්න රජයේ මුදලින් නීති කියලා.
1: දැන් විෂමද්‍රව්‍ය මඩලන් වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක. දැන් ඒකත් එක්කත් පසුගිය කාලේ විතරක මත උනා. දැන් අත්රංගුණ කරේම සිදු වෙනවා, බන්ධනාගාර තුල ඉඳ නැහැ. නමුත් දැන් නීති ක්‍රියාත්මක වීමේදී අනිවාර්යෙන් ඉතින් අත්රංගුණ කරේම සිදු කරන්න වෙනවා. මේ දෙක කොහොමද සමපාත කරගන්න මොනවද එතනට වෙන්න ඕන ප්‍රතිසංස්කරණ ඔබතුමා දකින විදිය?
0: මම දකින ප්‍රධාන ප්‍රතිසංස්කරණ
1: බන්ධනාගාර සම්බන්ධයෙන්.
0: බන්ධනාගාර සම්බන්ධව ප්‍රතිසංස්කරණයට එන්නේ ඉස්සෙල්ලා මේ විෂ මද්‍රව්‍ය භයානක මද්‍රව්‍ය ලංකාවට එන එක පැත්තකින් අඩු කරනවා වගේම ඩිමාන්ඩ් සප්ලයි එක අඩු කරගන්නවා වගේම අපි ඉල්ලුම ඩිමාන්ඩ් එකත් අඩු කරගන්න ක්‍රියා කරනවා. ඒ ධාරාව මුලින්ම අපි හදාගමු. මේ කියන මද්‍රව්‍ය වලට අයිස් වලට ඒවට යොමු වෙන්නේ ඇයි? මේවයි මහ ජවරම්කාරී වෙන්නේ. ඒ අයවත් අඩංගුට අරගැනීමේ ක්‍රියාවලිය යනවා. ඒක බොහොම හොඳයි. මොකද නීතිය පැත්තෙන් ගත්තාම අපිට පුළුවන් තරම් දැන් ඉන්නවා ඩේන්ජරස් ඩ්‍රග්ස් බෝඩ් එකකුත් ඉන්නවනේ. ඒ අය මම දැක්කා ඒගොල්ලන්ගේ ප්‍රගති සමාලෝචන. ඒක බොහොම හොඳයි. අමිල මේ හැම දෙයක්ම කරන්න අපිට ජනතාව අවශ්‍යයි. ඒ නිසා ජනතාවගේ තොරතුරු ලබා ගැනීම සඳහා මා ඉල්ලා සිටිනවා ප්‍රජා පොලිස්, කොමියුනිටි පොලිස් කියලා තියෙනවා. ඒගොල්ලන්ව ගොඩාක් අපි ඒගොල්ලන්ගේ සහාය ගන්න. දෙවෙනි එක තමයි මේ කියන තොරතුරු ගලා එීම වගේම ඔය විෂමද්‍රව්‍ය සම්බන්ධයෙන් වාර්තා බොහොම කල්යනු රජයේ රස පරිශක වාර්තා වෙනත් රටවල මම දැකලා තියෙනවා. දිස්ත්‍රික් වල ඉන්න රජයේ රස පරීක්ෂක අංශ අපේ විශ්වවිද්‍යාල තියෙනවා. මේවා ඉන්නවා රසායනික අංශ තියෙනවා, කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට්. ඒගොල්ලන්ගේ හරි සහාය ලබා ගන්න ක්‍රමයක් හිතන්න. ඊළඟට තමයි මේ අධික තදබදයේ සම්බන්ධ අනිවාර්යෙම අපපනති 14 වෙනි වගන් ඒවා කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් අධිකරණ ඇමතිතුමා, ලේකම්තුමා, ඒ වගේම ඒ සම්බන්ධව ඉන්න විද්වතුන්ට ඉගෙන හොයන්න. ඊළඟට වැදගත් දේ තමයි ඔය ඩේන්ජරස් ඩ්‍රග්ස් ඇක්ට් එක යටතේ 54 වගන්තීන් තමයි විශාල ප්‍රමාණයක්. දැන් රජය අවධානය යොමු වෙලා තියෙන අවුරුදු 70කට වඩා වැඩි අය බරපතල නැතිනම් ඉත ඒක හොඳ දේවල්. ඒ වගේම රජය අවධානය යොමු වෙච්ච හවුස් ඇරෙස්ට් කියන එක වෙන රටවල ඒ කියන්නේ යම් යම් වැරදිවලදී බන්ධනාගාරයේම ඉන්න උනේ නේ. ඒගොල්ලන්ට කරන්න තියෙන දේ තමයි ඉලෙක්ට්‍රොනිකලි ඒගොල්ලන්ව දිගින් දිගටම පරීක්ෂණ කර. ඒ වගේම ඒ අයගේ වාර්තා හොයලා බලන අපකාරයෝ ඉන්න. එතකොට බන්ධනාගාර පිරෙන්නේ. දැන් හොඳට බලන්න අද බන්ධනාගාර සංකල්පය ලෝකෙනේ. කරෙක්ෂන් සෙන්ටර්ස් විශෝධන මධ්‍යස්ථාන තියෙන. ඒ වගේම සමහර රටවල බන්ධනාගාරවල ඒ නයිට රැකියා උත්පාදනය කළා කියලා මං චීන දැකලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ දැකලා තියෙනවා. ඒ මොනවද කරලා තියෙන්නේ? ඒ අයට යම් කිසි රැකියාවක් කළා මුදල් උපයා ගැනීම. එළියට යවන්නේ නේ ඒ අය කරෙක්ෂන් සෙන්ටර්. අපි තියෙන අඟුරු කුල පැලසී. කරෙක්ෂන් සෙන්ටර්. ඉතින් මේවත් එක්ක අපි බලනකොට මුලින්ම මං කියන්න ඕනේ සිරකරුවන් වර්ග කරන්න ඕනේ. මේ රිමාන් ප්‍රශ්න එකේ තමයි 70ක් 75ක්ම වැඩි වෙලා තියෙන්නේ. කන්ඩෙම් ප්‍රිස්නර්ස්ට ඉන්න මරණ දඬුවම එහෙම ඉච්චර නෑ. ඇපීල් එකට ලක් වෙච්ච අය ඉන්න ඉච්චර. නමුත් අතන සැකකරු දඩ ගෙවන්න බැරි අය ඉන්න. ඇප ගෙවා ගන්න බැරි අය ඉන්න. හා ඊට පස්සේ ඔබ දන්නවද සිරකරුවේ වෙනුවෙන් කොච්චර රජේ වැය කරනවද කියලා දවසෙ. රුපියල් 250ක් හොරකම් කරපු එක්කෙනෙක් සමහර වෙලාට දාලා රුපියල් 600ක් ඉතර යනම දවසකට.
1: ජනතාවගේ බදු මුදල්.
0: ජනතාවගේ බදු මුදල්. එහෙනම් මේවා ප්‍රගතිශීලී විදියට හිතන්න පුළුවන්. ඒ රජයට කරන්න පුළුවන් බැරි කමක් නෑ. ඉතින් මේ ක්‍රමවේදයට අපි බලන්න ඕනේ රිමාන්ඩ් ප්‍රිස්නර්ස්ලා වෙනම වර්ග කරන්න ඕනේ. ඩ්‍රග් ඇබියුස් වෙනම, ඩ්‍රග් මේ ජාවාරම් කරුව වෙනම, වෙනත් අපරාධ මේ ඔක්කොම එකට දානවා. ඒ වගේම තමයි මේ බන්ධනාගාරවල ඉන්න නිලධාරීන්ට ඒ කියන සැකකරුව සම්බන්ධව ආමන්ත්‍රණය කරනකොට මේවා ඊට වඩා හොඳින් කරන්න. මං කිසිම මතයක් පළ කරන්නේ කමිටු කීපයක් දාලා තියෙනවා. ඔබ බලන්න අමිල ඒ කමිටු වල නිර්දේශ මොනවද කියලා. එතකොට මේ නිර්දේශ වලින් දැනගන්න පුළුවන්. මං ලෝකේ වෙනත් රටවල දැකලා තියෙන දේ තමයි ඊ බන්ධනාගාර තුල ඉන්න අය ලොකු පීඩනයකින් ඉන්නේ. බන්ධනාගාර නිලධාරීනුත් පීඩනයකින් ඉන්නේ. එතකොට මේ පීඩන දෙක එකට එකතු වුණොත් මොකද වෙන්නේ? එය අඩු කිරීම සඳහා ඔය උපදේශන සේවාව වෙනත් වෙනත් සේවාවන් අපිෂ්ඨ කරනවා. ඒක වැදගත්ම දේ තමයි ඔය කියන ඩ්‍රග්ස් ගන්න අයව කොහොමද ඒගොල්ලන්ව පුනරුත්ථාපනය කරන්නේ නිසි ආකාරය. බන්ධනාගාරයකට එන්නේ එක වරදකට එළියට යන්නේ වැරදි ගන්න. හැබැයි මේ ඔක්කොම මෙහෙවන කලාප තියෙන්නේ අරාබිකරේ. ඒ රටවල ඉඳන් තමයි මේ. හැබැයි දැන් සාර්ථකව ගින්නනවා අයියා. හොඳයි. මම දැකලා තියෙන එක හොඳයි. ඉන්ටර්පෝල් එක්ක ජාත්‍යන්තර පොලිසියත් එක්ක ගින්නන්න ඕනේ. ඒ සඳහා උදර්පණ නීතිය අවශ්‍යයි. ඒ උදර්පණ නීති ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනවන අපිට පුළුවන් ඒ ජාත්‍යන්තර සහායත් එක්ක ලංකාව දූපතක් හින්ද එක එක පැතිවලින් ඉනවා. කිසිම අවස්ථාවක අපි ඒවා අවතක්සේරු නොකර සොයාගත යුතුමයි.
1: හොඳයි, අපි වැඩසටහනේ අවසානය කරලා ගාවෙන්නේ. අවසානයට කලින් ඔබෙන් ඔබ හරහා බිහිවෙච්ච නීතිශයි නීති ක්ෂේත්‍රයට බිහිවෙච්ච බොහෝ දෙනෙක් සිටිනවා. ඔවුන්ට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද අවසාන වශයෙන්?
0: මම ඉතාම උපේක්ෂා සහගතව ඉල්ලා සිටිනවා. අමිල ප්‍රශ්නයක් දෙස බලන්න ඕනේ සමබර ප්‍රශ්නයක් දෙස දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්ත බලනකොට විචක්ෂණශීලීව නිරක්ෂණශීලීව අපි පියවර ගන්න ආවේගවලට අපි මුල් තැන දෙන්න ලැබෙයි. හැම වෙලාවෙම පවතින තත්ත්වය පිළිබඳව හොඳින් දැන බල. නීතිය කියන විෂය අනර්ග විෂයක්. නීතිය කියන විෂය ඔබ ලෝකේ කොහේ ගියත් වැදගත් වෙනවා. නීතිය දන්නවනම් ඕන තැනක අපිට කිසිම බයක් නැතුව ජීවත් වෙන්න. ඉතින් අවශ්‍ය දේ තමයි අංක එක ඉල්ලීම. ඔබ නීතිඥෙක් ලෙස ඉගෙන ගන්නකොට ජනතාවගේ බදු මුදලින් අපි ඉගෙන ගත්තේ නොමිලේ නීති සේවාවන් හරි දෙන්න. ඒක ඉතා වැදගත් වෙනවා. ඊළඟ නීති දැනුම සමාජයට ගෙනියන්න. ප්‍රශ්නයක් දෙස බලනකොට පක්ෂග්‍රාහී නොවී දෙපැත්තම කියා බලන්න. ඒක තමයි ඇඩ්වර්සරියල් සිස්ටම් එක කියන්නේ. ඒ තුලින් ඔබ නිගමනයට එන්න ඒක තමයි වැදගත්.
1: ඒ වගේම ජනතාවටත් දෙන තියෙන පණිවිඩය කොහොමද? නීතිය කොයිතරම් වැදගත්ද? ජනතාව වෙනුවෙන් බ රටක පැවැත්ම වෙනුවෙන්.
0: නීතිය කියන එක තුල තමයි ඔබ පරිපෝෂණය වෙන්නේ. නීතිය හරියට ඔබ දැනගත්තොත් කවදාකවත් ඔබ අතින් නීතිය කඩ වෙන්නේ. අද දෙවෙනි වැඩසටහනක් තමයි ITN එක කරන්නේ. මේනි වැඩසටහන් ඉදිරියට ගෙනල්ලා නීතියෙන් පෝෂණය කළා ජනතාවගෙන් ඉල්ලා සිටින දේ තමයි නීතිය අනුව ජීවත් වෙන්න තමන්ට නීතිය රැකවරණය නිතරම ලැබෙනවයි කියන එක තමයි මට කියන්නේ.
1: හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් රට වෙනුවෙන් ලබා දුන්නාට. ඉතින් අද දවසේදී අප හා සාකච්ඡාවට එක්ුණේ මහාචාර්ය නීතිඥ ප්‍රතිපා මහනා මෙවමා කෙටියෙන් සතහන් කරොත් බොහොම ස්තුතියි අරිතරක් ඔබතුමාට අපගේ ආරාධනා පිළිගත්තාට. ඒ වගේම සුබ රාත්‍රිය ප්‍රාර්ථනා
0: කරනවා.
1: එවගේම ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන් ඔස්සේ මේ සාකච්ඡාව ඔන්න පොලිටික්ස් හයිකු ඔබ සියු දෙනාටත් සුභ රාත්‍රිය ප්‍රාර්ථනා කරනවා. නීතිය දැනගන්න, නීතිය දැනගෙන ජීවත් වෙන්න කියලා ආරාධනා කරමින් ලබන සතියේත් අගහරුවාදා රාත්‍රිය 10:30ට මෙවන් ඔබ වැඩසටහනකින් හමුවෙමු. සුභ රාත්‍රියක්.
2: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

නිවාසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන සුළුයි.

තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

සුවපත් වේවා. නිරෝගී වේවා සුවපත් වේවා. නිරෝගී වේවා සුවපත් වේවා. සිතහා බැඳි මගේ කයද නිරෝගී වේවා සුවපත් වේවා. නිරෝගී වේවා සුවපත් වේවා.

0: ගජක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ුවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිටපැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

උපසිරැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ

දැන් ඔබ සම්පූර්ණයෙන් ප්‍රජානන්සට පුජාවී ඉන්නේ. මොහොතෙමට ම කියලා කිබැඳි නෑ. ජීවිතෙන් බුදුරජාණන් වහන්සේට පූජා එන් මට දෙන්න කිසිවක්. දැන් මා ජීවන්නේ බුදුජානන් සේසයි. ඒ ජීවිත මාත්‍රලයි සිටින්නේ. මම ඉතා සැහැල්ලුවෙන්, ඉතා සංසුන්, මගේ මුළු හදව බුදුරජාණන් වහන්සේ සමඟ අනුර සිටි. දැන් මට සිනාගේ වේදනා ඇහෙ. කුඟින්නෙන් කුඳින මෙරටේ මිනිසුන්ගේ දුක් සුම්මට දවා නැබරින් සහන පත්විච හෙනා අසහන ගේ හතර දැනවා. දූදන් මවයන් අර ඇත්වේද මට දැ අනුන්ගේ බඩගින් දුක්සුසු මගේ දුක්ද නාසට දැනෙන පවුල් දුන මිනිස්ගේ අවුවියවල් ම දැනෙනවා. පුරාජ මත ටල් වූ මංගුලා වූ මිනිසුන්ගේ හිතම මට ඉතා හොඳින්නවා. කලකිම අසනය තනිකම මේ හැම දුකක් මයි මනස පිවුතයි. පාර්තාපෝ සිය බෝසත් වහන්සේලා මිනිට සත්ව සහනය ගෙන දී හැකි මසෙව් බුද්ධිය ශ්‍රය කැපර මාස ජීවත් වන මගේ ජනතාවගේ දුවන මග බුද්ධිය සිව්වා. ගේ ජීතය උන්ගේ යහපතිසා පූජලා ඒ සිරු බුදුරන් වහන්සේලා අත සස පිරෝසලු පාරමිතන් මගේ සිහියට එත්වා. දබලය අරම සතේ සිතන මිනිස්සු ඒත මහනය දවීසි මට එහැම සත්‍ය පැරීම මුතුක්. බුදුරජාන් වහන්සේ සියලු ගුරෙන් මයි මනස ගලායවා. උන්සගේ වචනේවති සංවරක ගුරුබ කාරුණිකව මට නින්දෙනවා. වහන්සේගෙස්ස නිසලු ගැම් විලක් පරිතරි හරිම සංසුන් අයසිත කරන්නේ පාට මාගේ පාල වෙලා හැමොහොත සිත සතින් කරුණා පිරිලා කිසිදැක අසහරක් නෑ. තරහා ප්‍රෝධතුවිල් සිවික උපදනෑ. මේ මොහොතේ අගේ තුවිල් පවිරයි සංසුන් ඉතාම සංසුන්. එන් මට පාහිරු වෙලේ හින්දරත පේ වැල්වල දරත් දෙෙනවා. බිඳුව දිලිස ඇසෙන් කෙතරම් සන ඒ සත්‍යය සමඟ එකතුමා හිරුවෙන් තුරුල්ලි මතුටට කොත් ප්‍රසාද මගේ ඇස ගැට ඒ සුරු දෙයි මාතුටටත් වෙනවා. වදානව ඒ සිසිස කොත් සබ පිපෙන් අල්වර අසිර මට පේන මට දැන ඔබ ගැරින් හුසගෙන හුස්මට කරන්න. දැන් ඇතුළුවන පලන ඔබගේම හුස්මෙහිත්මයට සිරියමු කරන ස්වභාගව සිදන හුස්ගිරිත්ම සිරියමු කරන්න.

සරණයි. සංඥා ලෝපහල පරි මිතුන දුරජාන වහන්සියනු මාසියකින් මහා සමාකින් සහ මහා ප්‍රඥාවකින් සෝභනු මේක ධර්මයේ ඒ මහා ප්‍රඥාවේ උල්තයි ආරිසගරත් යනු ප්‍රඥා ඇසුරල තම ගන්නේ පිරිස ඒරුවන් සගොස් අපි උදා ප්‍රතිපත්ති පහ රකින් කරුඳු ඒ ප්‍රතිපහ

බුදුරජාණන් වහන්සේ විශිෂ්ටන්නේ අධ්‍යාත්මික වටිනකම් වලින් ඉතිරිය බැනි. උන්වහන්සේගේ අනත බුදු සමුදය අසින්ද උන්වහන්සේ විසින් දේශිත සෙවූ ශ්‍රමේසි ආර්ය සත්‍ය ආර්ය බලමෙන්ද ඔබට සිතක් සාංයක්

පැමිණෙන අනතුරු වලක්වාලන හේයින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන්

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ලකන හගෙනින වෙලාව දෙපහයි විනාඩියකයි.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයේ නැගෙන නාදය විනිවිද යන්නේ

සිසින සසත යන විටද විකාශය පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ආරාහීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරග

කලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ.